මෙලොව පහළ වූ සියලුම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 23 මහා පුරුෂ ලක්ෂණයන්ගින් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි මේ.

පස්පවින් වැලකී පිරිසිදු වී උදේ සවස පුදුන් වැඳීමෙන් පසුව මෙම උතුම් රත්නමාලා ගාථා ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් ඔබේ නිවසට කර්මාන්ත ශාලාවට ආරක්ෂාව සැලසේ සම්පත් උදාවේ නවග්‍රහ අපලවලින් ඇතිවන මාරක රෝගයන්ද අමනුෂ්‍යාදී උපත්‍රවයන්ද ඉවත් වී මෙලොව ජීවිතය නිරෝගීව වාසනාවන්තව ගත කිරීමට ඉඩ සැලසේ.

ජීවිතයට දොම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

වීරයා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහ පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

0: කවදත් අලුත් කාගෙත් නෙත්.
1: මේ අහන්නකො, අහන් ඉන්නේ කියන්නකො, වෙන මොකුත් ඕන නෑ. සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ අහන්නකො. ඒ වයිබ් එක නම් වෙන කොහෙවත් ගන්න බෑ.
2: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ විත් කසුරි ඇන් ලෙහන්සා. WhatsApp 0711 95 95 95, net fm, facebook live.
3: මහානුභාව සම්පන්න සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාලයේ උත්තම පෙරහර මංගල්‍යය අගෝස්තු 8 සහ 9 දිවා මහා පෙරහර, අගෝස්තු 10 සහ 11 රාත්‍රී පෙරහර, අගෝස්තු 12 වනදා රාත්‍රී 7 සිට රටිටම සෙත්පතා පවත්වන මහා දෙවොල් මඩියාගේ සහ ගිනිමෙල සතතරණය උතුම් දේවාශිර්වාදය ලැබගන්න පෙරහර සමයේ ඔබත් සීනිගම දෙවොල් මහා දේව පුදුමිට එන්න. මාධ්‍ය සවිය net fm.
0: කවදත් අලුත් කාගේ

0: සිත් නිවන සර්වාගමික දහම් සඳල්ල. කිතු දහමින් ඔබේ දිවියට.
1: මගේ ආදරණීය දරුවෙනි, අද දවසේ ඔබට ලොකු සුභාරංචියක් අරන් එන්න මම හිතනවා. දේව තාත්තා ලෝකේට කොතරම් ආදරය කළ සේක්ද කිවොත්, උන්වහන්සේ කළේ කුමක්දැයි අපට ජුවම්තුමා උන්වහන්සේගේ සුභාරංචි තුන්වෙනි පරිච්ඡේදයේ 16 වෙනි වගන්තිය කියනවා. උන්වහන්සේ ලෝකයාට කෙතරම් ප්‍රේම කළ සේක්ද කිවොත්, ස්වකීය ඒක ජාතක පුත්‍රයාණන් වුවද ලොවට දෙවා වදාළ සේක. ඔය ලොකු දිග වාක්‍යයේ වචන දෙකක් අපිට වැදගත්. ලෝකයා, උන්වහන්සේ ලෝකයාට කෙතරම් ප්‍රේම කළ සේක්ද කිවොත්. මගේ ආදරණීය දරුවෙනි, ලෝකයායි කියන්නේ කාටද? එහි ග්‍රීක යෙදුම වෙන්නේ කොස්මෝස්. කොස්මෝස් කියන එකේ තේරුම ඉර, හඳ, තාරකා, ගහකොළ, ඇළදොළ විතරක් නෙමෙයි. එහි විවිධ තේරුම් තියෙනවා. එහි එක් තේරුමක් තමයි ද කෝස් අගේන්ස් ගාඩ්, දෙවියන් වහන්සේට ප්‍රතිවිරුද්ධ වූ ලෝක පැවැත්ම. ඒකට අපි කොස්මෝස් කියනවා. ජුවම්තුමා කියන්නේ එයයි. දෙවියන්ට ප්‍රතිවිරුද්ධව කැරලි ගැසූ මිනිසුන් කැරලි ගසද්දීම ඒ මිනිසුන්ට කෙතරම් ආදරය කළාද කිවොත්, තමන් වහන්සේගේ ඒක ජාතක පුත්‍රයා නන්ද දුන්සේක. මේ ආදරයට අපි කියනවා අගපයෝන්. අගපයෝන් කියන්නේ සිංහල භාෂාවට පරිවර්තනය කළෝදින් අගක් මුලක්, ඉමක් කොනක් නිමක් නැති ආදරය. මට මාව අහිමි වෙන ආදරය, මම අනුන්ගේ වෙන ආදරය. එහෙම වෙන්න සමිදානන් වහන්සේ ඔබට බලය දෙන සේක. ආමෙන්.
0: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායක වජිර සිල්වා පියතුමන් ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
2: මාදරණීය සහෝදර සහෝදරයනි, දෙමව්පියනි, අපි සෑම විටම අපගේ මේ හදවත පිරිසිදුව තබාගත යුතුයි. මේ හදවතට හැම වෙලාවෙම යහපත් දේවල් ලබා දිය යුතුයි. නබිතුමාණන් කිව්වා ඔබගේ ශරීරයේ එක් මාංශ කැබැල්ලක් තිබෙනවා. ඒ මාංශ කැබැල්ල යහපත් වුණා නම් ඔබගේ මුළු ශරීරයම යහපත් වේ. ඒ මාංශ කැබැල්ල අයහපත් වුණා නම්, නරක වුණා නම් ඔබගේ ශරීරයේ මුළු ශරීරයම අයහපත් නරක වේ. ඒ තමා මේ හදවත කියලා නබිතුමාණන් කිව්වේ. මේ හදවත හරියට ස්පංජ් කැබැල්ලක් වගේ. මේ ස්පංජ් කැබැල්ල පිරිසු ජලය දැම්මා නම් පිරිසු ජලය උරා ගන්නවා. තේ වතුරේ දැම්මා නම් ඒ තේ වතුර උරා ගන්නවා. කානුවක දැම්මා නම් ඒ කානු වතුර උරා ගන්නවා. අපි තේ වතුරේ දාලා ඒක උරා ගත්තට පස්සේ ඒ ස්පංජ් කැබැල්ල මිරිකුවෙත් ඒකෙන් පිරිසිදු වතුර එන්නේ නැහැ. මේ වගේ මේ හදවතට අපි සෑම වෙලාවෙම යහපත් දේවල් ලබා දිය යුතුයි. එතකොට මේ හදවත යහපත් දේවල් ලබාගෙන මේ ශරීරයේ තියෙන සෑම අවයවයක් මගින් යහපත් දේවල් පිට කරයි. ඒ මගින් යහපත් සමාජයක් අපිට බිහි කර ගැනීමට හැකියාවක් ලැබෙනවා. ඒ නිසා ගෞරවනීය සහෝදර සහෝදරියනි, මාදින දෙමව්පියනි, මේ හදවතට අපි සෑම වෙලාවෙදීම යහපත් දේවල් ලබාගෙන යහපත් දේවල් සමාජයට ලබා දෙමු. ඒ සඳහා අල්ලා දෙවියන් වහන්සේ වාග්ය ලබා දෙනු මැනව.
0: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන් හින්දු ධර්මයෙන් ඔබේ දිවියට.

0: FM 94.8 දිවයින පුරා
1: FM Alpha Studio with Cousin

0: Net FM Alpha Studio with Cosini and Lehansa.
1: Morning. Hi, Kasuniaki.
2: Hi, hi. Good morning, Kelai Kianabalan.
1: Mama da?
2: Oh.
1: Very good morning.
2: Very good morning. Very good morning. උදේ 6යි විනාඩි 6යි වෙලාව 2026 අගෝස්තු 11 වෙනිදා අඟහරුවාදා දවස. ඉතින් අපේ උසස් පෙළ යාළුවෝ ටික අපි ගොඩාක් ආදරෙන් මතක් කරනවා. අපේ ලෙහන්සගේ A-level සක්කල අයලානේ.
1: ඔව් දැන් කසුනියා කි මම දන්නවා පාඩම් කරන ගමන් චුට්ටක් හරි අපි වහගෙන තමයි ඉන්නේ කියලා.
2: ඒකනේ. ඉතින් දැන් විභාග කටයුතු මේ දවස්වල තියෙනවා. ශිෂ්‍යත විභාගේ ඉවර වෙලා දැන් ඒගොල්ලෝ හිතේ හැටියට සෙල්ලම් කරනවා නේද? මේ හැම දෙයක් එක්කම අපිත් ඔයත් එක්කම හැමදාකම සතිය දවස් පහේම උදේ 6ට හොඳම මෝර්නින් වයිබ් එක අරගෙන එනවා.
1: අද අපි දෙන විතරක් නම් නෙවෙයි ඉන්නේ.
2: ගොඩාක් කට ඉන්නවාද අපිත් එක්ක? අපි මුලින්ම යමු අපේ වම් පැත්තට. මොකද කියන්නේ ලෙහන්සගේ නම් ඉස්සරහට.
1: වම් පැත්තෙන් දෙන්නගෙන් කාගාවටද මුලින්ම යන්නේ?
2: අපි ලොකු අක්ක ළඟට යමුද අපි දෙන්නවම පිළිකමුද?
1: හා. ඉතින් අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ සකේෂී සූර්යා පෙරුම අක්කි, විතාෂී සූර්යා පෙරුම නංගි. මේ two sisters තමයි අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ.
3: Hi, hi. කොහොමද හැමෝටම?
2: හොඳයි. Good morning.
3: Good morning.
2: සකේෂි විතාෂිද? හරිද මම?
3: සකේෂි විතාෂි. මම සකේෂි, නංග විතාෂි.
2: ලස්සනයි දෙන්නගෙම නම් දෙක.
3: Thank
2: you. My pleasure. ඉතින් දැන් මෙහෙමයි ලෙහන්සා, මේ දෙන්නට ලොකු ලොකු කතා ගොඩක් තියෙනවා. හරි. දැන් මේ අපි මේ දෙන්නව අල්ලගත්තේ හරිම අහම්බෙන්. ඉතින් ඒකෙත් විස්තර ගොඩක් තියෙනවා. ඉතින් අපි චුට්ට චුට්ටේ විස්තර හොයාගෙන යමුද?
1: යන්. මට අර ඊයේ වගේ වැඩිපුර කතා කරන්න වෙන්නේ නැහැ. මට දුකයි. ඉතින් මේ දෙන්නගෙන් අහන ගොඩාක් ප්‍රශ්න තිබ්බත් කසුනියා කී මේ කැත කටහඬ නිසා වැඩිය මට කතා කරන්න වෙන්නේ නැහැ.
2: නෑ, එහෙම එකක් අපිට නම් දැනෙන්නේ නැහැ නේද සකේෂ්?
3: ඔව්, එහෙම කරන්නේ.
2: මෙහෙම කරමු අපි. අපි අක්කගෙන් අහමු. දැන් අක්කා, ඇත්තටම මේ අක්කයි නංගි දෙන්නම ලංකාවේ කාලයක් ඉඳලා ඊට පස්සේ නංගි බබා නම් කාලයක් ඉන්න හම්බුන්නේ නැහැ. හැබැයි අක්කට නම් අවුරුදු මං හිතන්නේ 8ක් 9ක් 10ක් 13ක් අවුරුදු 13ක් ලංකාවේ ඉඳලා ඊට පස්සේ වෙන රටකට යන්න සිද්ධ වෙලා තියෙනවා. අපි ඒකන විස්තර මුලින්ම කියමුකු සකේෂි අක්කා.
3: මම මෙහෙ හිටියා සෙන්ට් පෝල්ස් ගර්ල්ස් ස්කූල් එකේ. තමයි මම 8 වසර වෙනකන් හිටියා. ඊට පස්සේ මට 8න් පස්සේ මට ඉංග්ලන්ඩ් වලට යන්න සිද්ධ වුණා. මට ඩස්ට් ඇලර්ජි එකක් ආවා. එතකොට ඩොක්ටර්ස් ළඟට ගියාම ඒගොල්ලෝ කිව්වා මේක හදන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා, සීතල රටකට යන්න වෙයි කියලා කිව්වා.
2: ඒ කියන්නේ ඇලර්ජි එකක් කියලා කියන්නේ ඩස්ට් ඇලර්ජි කියන්නේ මොකක්ද උනේ බබට?
3: ඒ කියන්නේ එකපාරට මූණේ තුවාල වගේ ඇවිල්ලා ඒවා දියුණු වෙන්න පටන් ගත්තා මූණ. මෙතකොට ඒකේ ක්‍රීම් අර ඒක බෙහෙත් ක්‍රීම් ඒව ගාලා මුකුත් හදාගන්න බැරි වුණා. ඒ නිසා තමයි යන්න වෙන්නේ අන්තිමට.
1: ඒ කියන්නේ එච්චර කැමැත්තෙන් නෙවෙයි නේ ගිහින් තියෙන්නේ.
3: කැමැත්තකින් නෙවෙයි මම ගියේ. මොකද මම ගොඩාක් දේවල් කරා මෙහෙ ස්කූල් එකේ. එතකොට සිරසි ටීවී එකේ වැඩ කරා. ඒ ඔක්කොම දාලා යන්න සිද්ධ වෙන එක ගැන මාර දුකෙන් තමයි ඉන්නේ. හැබැයි එහෙ ගිහිල්ලා ඊට පස්සේ හිමීට දේවල් කරගෙන ආවා.
2: දැන් අපි කියමු සකේෂි ඇවිල්ලා නර්තනයට, ගායනයට, වාදනයට, රංගනයට මේ හැම දෙයකටම දක්ෂ කෙනෙක්. ඒක තමයි විශේෂත්වය. දැන් ඇල්ෆා ස්ටුඩියෝ කියලා කියන්නේ තමන්ගේ හැකියාවන් කොයි ලෝකෙ හිටියත් ඇවිල්ලා කියන්න පුළුවන්. ඒක තමයි විශේෂත්වය නේද ලෙහන්සා?
1: ඒකනේ දැන් මේ ඉංග්ලන්ඩ් වල ඉන්න අක්කයි නංගි දෙන්නයි අපි ඇල්ෆා ස්ටුඩියෝ එකට ආවේ.
2: ඕ, ලංකාවට ආපු ගමන්ම දෙන්නම කිව්ව මෙහෙ එන්න ආසයි කියලා. ඉතින් ඒ නිසා මම යන්න කලින් ටක්කාලා ගෙන්න ගත්තා. සකේෂ්, එහෙනම් අපි ගායනය කරලා පෙන්නමුද?
3: හා. මම කියන්නම් මනමාලකට කාචලස්සුමාලිගේ.
2: හරි.

0: කොහොමද රහන්සා?
1: හරිම ලස්සනයි අරුමේ. දැන් හරියටම ඒ වචන ටික කසුනියක් අර බර කරලා කියන්න මේ අක්කිට අමාරුවෙන ඉතින් අක්කගේ ඇක්සන්ට් එකත් එක්ක. හැබැයි හරිම ලස්සනයි. ඒ කියන්නේ නිකන් කියුට්. ඒක මාරම ෂෝක්.
0: අරුමේ සංගීතයේ තියෙන විබ්‍රාටෝ කියලා නේ සංගීතය ඉගෙන ගන්නවනේ. අර කාල වර්ණ ඝන රූප තේජ ඵල ශ්වේත පද්ම මාලා අර විබ්‍රාටෝ එකලා කියන එක හොඳටම පිහිටල තියෙනවා අපේ සකේෂිට නේද?
1: මම මෙහි ඉන්නකොට දැනුත් කරනවා මම විශාරද පාර්ට් 1 කරලා ඉන්නේ. හැවිල්ලා එක කරලා ගියා. ඊට පස්සේ දැන් මම විශාරද පාර්ට් 2 කරන ගමන් ඉන්නේ. සිසිර කාලිංගසය ළඟ ඒක ඩිසెంబර් වල මම ඉවර කරනවා.
0: නියමයි අපි අත්පොඩියක් ගහමු නේද? මොන ඇලර්ජි ආවත් ආයේ හැකියාව ඇලර්ජි වෙන්නේ
1: නැහනේ.
0: ඒකනේ නේද? ඇලර්ජි වෙන්න පුළුවන් ලෙහන්සා. හරිද? අපිට එක එක මේ ආසාත්මික තත්ත්වය ඇති වෙන්න පුළුවන්. හැබැයි එහෙම කියලා හැකියාවට එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි ලෙහන්සා. දැන් ඔය මේ චිත්‍රවලට එහෙම හැකියාව තියෙන ගොඩාක් අය ඉන්නවා. දිය සායම් වලින්ද, පැස්ටල් වලින්ද නේද, පෝස්ට් සායම් කියයි, තෙල් සායම් කියයි, මේ ඕනම මාධ්‍යකින් අපේ රටේ දක්ෂ දරුවෝ එක එක ඒවා කරනවා. ඔයාට මතකද ලෙහන්සා, දවසක් ඇල්ෆා ස්ටුඩියෝ එකට ආව අඟුරු වලින් චිත්‍ර අඳින අක්ක කෙනෙක්?
1: මොකද අනේ මතක නැත්තේ? දැන් කසුනියක් කියද්දි මට ඒ අක්කා තමයි මතක් වුණේ.
0: ඔව් ඒකනේ. ඉතින් ඒ වගේ චිත්‍ර අඳින දරුවන්ට ඔන්න ලෙහන්සගේ අක්කලා අයියලා නංගිලා මල්ලිලා හැමෝට ලස්සන වැඩක් තියෙනවා. මේ වැඩේ නම් හරිම ලස්සනයි. මේක මං හිතනවා අම්මලා තාත්තලාත් මේ ගැන හොඳට අහගෙන හිටියොත් එහෙම, හොඳට ඇහැයි කනයි පාවිච්චි කරොත් එහෙම මේ ලස්සන වැඩේට එකතු වෙන්න පුළුවන් නේද ලෙහන්සා? විෂන් කියා පාට සිත්තම් තරඟය ඔන්න ඇවිල්ලා තියෙනවා. මොකක්ද දන්නවද මේකේ තේමාව වෙන්නේ? හෙට ලොව දකින මාගේ දැස්. ලස්සනයි නේද? හෙට ලොව දකින මාගේ දැස්. අපිට දැන් ඇස්වලින් අපි කොච්චර දේවල් කරනවද ලෙහන්සා?
1: ගොඩක් දේවල් කරනවනේ.
0: මොනවද කරන්නේ?
1: බලනවා, මිනිස්සුන්ව තේරුම් ගන්නවා. සමහර වෙලාවට කසුනියක් අපි කියනවා නේද, මොනා බොරු කළත් ඇස් දෙක නම් බොරු කරන්නේ නැහැ කියලා.
0: ඒකනේ ඒකනේ. ඉතින් ඒ නිසා ඇස්වලට ගොඩාක් දේවල් කරන්න පුළුවන්. ඉතින් ඔන්න හෙට ලොව දකින මාගේ දැස් තමයි මාතෘකාව වෙන්නේ. මේ මාතෘකාවට ඔන්න පුළුවන් දිය සායම්, පැස්ටල්, පැස්ටල් සායම්, මේ වගේම තෙල් සායම්, මේ ඕනෑම මාධ්‍යකින් අපේ දරුවෝ ුවන්ට එවන්න කඩදාසි, බෝඩ්, කැන්වස් ඕනම මතුපිටක මේක ඉදිරිපත් කරන්න පුළුවන්. තිරස් හැඩයට සිරස් හැඩයට. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ සමහරයාලෝ මේක දිග අතට අඳිනවා නේද, සමහරයාලෝ අනිත් අතට අඳිනවා. ඉතින් මේ ඕනම අතට අඳින්න පුළුවන්. අනිත් එක තමයි ලෙහන්සා, අඟල් 18-14 තමයි චිත්‍ර ප්‍රමාණය වෙන්නේ. හරි, ඊළඟට අයදුම් පත්‍රයට උපදෙසුත් තියෙනවා. චිත්‍ර මාතෘකාව, චිත්‍රය පිළිබඳ කෙටි විස්තරයක්, ශිෂ්‍යාවගේ, ශිෂ්‍යාගේ නම, ස්ත්‍රී පුරුෂ භාවයේ උපන්දිනයේ මේ හැමදේම සහතික කරන්න ඕන, සටහන් කරන්න ඕන. ඉතින් ඊළඟ එක තමයි ලෙහස්සා, පළවෙනි ජයග්‍රාහකයාට හම්බ වෙනව ලොකු තෑග්ගක්. ඔයා දැක්කද ඒක?
1: දැක්ක මම මේ දැනුත් බල බල තමයි ඉන්නේ.
0: කියන්න බලන්න ඔයා දැක්කේ මොන වගේ තෑග්ගක්ද?
1: මුදල් තෑග්ගක් නේද?
0: රුපියල් 75,000ක මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන් වෙනව ජ්‍යෙෂ්ඨ ද්විතීයික තරඟයේ. ඒ කියන්නේ අවුරුදු 12-13 අතර දරුවන්ට පුළුවන් රුපියල් 75,000ක පළමු ස්ථානයේ මූලික මුදල් තෑගේ ලබා ගන්න. හරිද? ඊළඟට අපි උගම්මුකු ප්‍රාථමික ආයතනයේ දරුවන්ට 1-2-3 වසර දරුවන්ට පුළුවන් රුපියල් 25,000ක තෑග්ගක් දෙනා ගන්න. හරි, කනිෂ්ඨ ආයතනයේ දරුවන්ට පුළුවන් රුපියල් 35,000ක තෑග්ගක් දෙනා ගන්න. ඊළඟට ජ්‍යෙෂ්ඨ 10-11 වසර දරුවන්ට රුපියල් 50,000ක තෑග්ගක් දෙනා ගන්න පුළුවන්. දැන් බලයි කවද වෙනකන් මේකට අවස්ථාව තියනවද කියලා. දැක්කද ඔයා ඒක?
1: මේ පාර සැප්තැම්බර් 12 කලින්
0: ඔයා එවන්න ඕනි. සැප්තැම්බර් 12ට කලින් ඔයාගේ චිත්‍රය එවන්න ඕනම විෂන් කෙයා ශාඛාවකට එවන්න පුළුවන්. විෂන් කෙයා ඔප්ටිකල් සර්විසස් පුද්ගලික සමාගම අංක 505 යුනියන් පෙදෙස කොළඹ 2. අයි කියන්නේද? විෂන් කෙයා ඔප්ටිකල් සර්විසස් පුද්ගලික සමාගම අංක 505 යුනියන් පෙදෙස කොළඹ 2 කියන ලිපිනයට තමයි චිත්‍රය තැපැල් කරන්න ඕනේ. නැත්නම් හරිම ලේසි WhatsApp අංකයක් තියෙනවා. 077981 6713 077981 6713. ඉක්මන් කරන්න සැප්තැම්බර් 12ට කලින් මේ චිත්‍ර ඔක්කෝම එවන්න. ඒ කියන්නේ හෙටලව දකින මාගේ දැස් කියන නමින් චිත්‍රය එවන්න විෂන් කෙයා පාට සිත්තම්. හරිනේ?
1: හරි.
0: එහෙනම් අපි Facebook Live එකට එන්නයි හදන්නේ තව විනාඩි 5කින්. හරි. උදේ 6:20 වෙනකොට අපි Facebook Live එකට එනවා මේ හැකියා ඔක්කොම ගැන කියන්න. එතකොට තව තව අපි විස්තර කතා කරමුකෝ. හාද? හා කියලා හරි කියන්නේ.
1: හා.
0: කැත නෑ කටහඬ. හා. කටහඬ කැතයි කියලා සත්‍ය නැතුව ඉන්නවා මෙතන.

0: උදැසන 6:20යි.
1: මාරාන්තික ඩෙංගු මතුරුවන්ගෙන් ආරක්ෂාවට පෙන්ගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි, සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවා හරින විශේෂඥයා.
2: අපේ අම්මා ගෙදර ආවද?
3: නැහැ, අම්මා මෙයා වෙනදිත්වා.

0: ඔබව ඉදිරියෙන් තබන SLT Mobitel ශ්‍රී ලංකාවේ අංක 1 හොඳම ජංගම දුරකථන ජාලය ලෙස O-class සම්මානෙන් පිදුම් ලබයි. SLT Mobitel සමගින් වේගවත් සහ පුළුල්තම ආවරණය ඔබත් අත්විඳින්න.
1: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනියා. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනයක්. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවනගල ආයුර්වේද 0747-31-33-540.
2: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර්. දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක්. දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම නොතරයිය. NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
3: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
4: ඇඟපත ඔක්කොම රිදෙනවා අම්මේ. හෙට ගෙදර නවතින්න වෙයි වගේ.
5: එතකොට අර දුවට පොරොන්දුනේ උදේම එනවා කියලා?
4: අම්මට ඒකත් ඇහුණා.
5: පුතා ලින්ක් පස් පංගුවක් බොන්න. හෙට උදේ නැගිටින්න පුළුවන් රාජෙක් වගේ.
6: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.
7: FM Alpha Studio with Cousin Adley Han.

0: නැතෆම් ස්ටෝඩියෝ දෙ හය විනාඩි විසි තුනයි වෙලාව නිහන්සා දැන් අපි ෆෙස්බුක් ලයිව් එක ඇවිල්ලා ඉන්නේ
1: එන්න එන්න හුඟ කාලෙකින් තමයි ඔයාව බලන්නේ ලයිව් එකට
0: විෂන් කියා පාට සිත්තම් තරංගයට මෙන්න ප්‍රතිචාර දැන් අපිට වට්ස්ඇප් එකට ලැබෙමින් පවතිනවා නිහන්සා දැක්ක නේද කට්ටි අහනවා ආයි කියන්න කෝනේ මාතෘකාව ආයි කියන්නකෝ කියන්න කෝනේ නේද හිට ලොව දකින මාගේ දැස් තමයි විෂන් කියා මේ පාර පාට සිතම් තරගේ තේමාව වෙන්නේ ඉක්මන් කරන්න ඕන ආයුධම් පත්‍රයට උපදෙස් ගොඩාක් තියෙනවා ඒවත් ඉක්මන්ට හොයලා බලන්න මොනවද කියලා දැන් මූලික ප්‍රාථමික මූලික ද්විතීක කනිෂ්ඨ ජ්‍යෙෂ්ඨ දේෂ්ඨ ද්විතීක කියලා තරගාංශ වෙන් කරලා තියෙනවා ඒ කියන්නේ කවුරුවත්ව අමතක කරලා නෑ ලෙහන්සා එක ශ්‍රේණියේ ඉඳලා 13 වසරට වෙනකන් පුළුවන් හැබැයි ලෙහන්සට චිත්‍රාන්දී ඉන්න ටිකක් අමාරු හින්ද බැරි වෙනවා හැබැයි මං කියන ඔයා ට්‍රයි කරලා බලන්න එක දෙක තුන දරුවන්ට පළමුවන ස්ථානයේට රුපියල් 25,000ක් මූලික ද්විතීක 4-5-6 දරුවන්ට රුපියල් 25,000ක් එතකොට 7-8-9 ශ්‍රේණි රුපියල් 35,000ක් 10-11 රුපියල් 50,000ක් 12-13 රුපියල් 75,000ක් මේ විදිහට පළමුවන ස්ථානයේට තෑගි හම්බ වෙනවා ඊළඟට දෙවන ස්ථානයටත් තියෙනවා තුන්වන ස්ථානයටත් තියෙනවා විශිෂ්ට සම්මානත් තියෙනවා බලන්නකො කොච්චර තෑගි ප්‍රමාණයක්ද කියලා ලෙහන්සා
1: ඒකනේ අනේ දැන් චිත්‍රාඳින්න පුළුවන් නම් කසුණියක් කි මේ ඔක්කොම පවුල පිටින්ම ගෙදරට ගෙන ගන්න පුළුවන් අවස්ථාවක්
0: ඒකනේ සැප්තැම්බර් 12ට කලින් එවන්න ඕන ඕනම විෂන් කියා ශාඛාවකට ඇවිල්ලා බාර දෙන්න පුළුවන් නැත්නම් ඉතින් තැපැල් කරන්නත් පුළුවන් විෂන් කියා ඔප්ටිකල් සර්විසස් පුද්ගලික සමාගම අංක 505 යූනියන් පෙදෙස කොළඹ 2 කියන ඇඩ්‍රස් එකට එහෙම නැත්නම් වට්ස්ඇප් අංකයක් තියෙනවා හරිම ලේසි ෆොටෝ එක එවන්න විතරයි තියෙන්නේ නැත්නම් ස්කෑන් කරලා එවන්න විතරයි තියෙන්නේ සට පුළුවන් නේද වට්ස්ඇප් අංකේ කියන්න
1: කියන්නම් කියන්නම් 0077981773
0: ඉක්මන් කරන්න ඔන්න අම්මල තාතල උදව් කරන්න විෂන් කියා පාට සිතම් තේමාව හෙට ලොව දකින මාගේ දැස් හරි දැන් අපි යනවා අද ලස්සන ඇස් හතරක් අපි ළඟ ඉන්නවනේ නේද ඉතින් මොකක්ද දැන් ලෙහන්සට අහන්න තියෙන්නේ
1: මම කස්සුනියා කි අහන්නම හිටපු ප්‍රශ්නයක් අපේ සකීෂියා කිගෙන් අහන්නම් දැන් අක්කා මෙහි ඉඳන් ඉංග්ලන්ඩ් වලට යද්දී ඒ පරිසරයට අක්කා හැඩ ගැහුනේ කොහොමද
2: මම මෙහෙ ඉඳලා ගිහිල්ලා මාස දෙකකින් විතර මගේ ස්කූල් එකට එහෙ ස්කූල් එකට ජොයින් වුණා එතකොට එහෙ ගිහිල්ලා ක්ලබ්ස් වලට ජොයින් වුණාම අර මෙහෙ ඉස්කෝලේ වගේම මට දැනුණා එහෙත් මියුසික් ක්ලබ්ස් එතකොට ගිටාර් යුකලේලි එතකොට වෙස්ටර්න් බෑන්ඩ් එක මම මෙහෙ ප්ලේ කරා වගේම එහෙත් ගිහින් ජොයින් වුණා එතකොට මට මෙහෙ හැඟීම දැනුණා එහෙත් ඉස්කෝලේ ඒ වගේම මම හිතුව නැති විදිහට මට ඩාන්සින් වලටත් ජොයින් වෙන්න පුළුවන් වුණා මම දැන් කලෙලි බහලා ඉන්නේ මං කලෙලි බහලා ඉන්නේ ඒ නිසා අර හිතුව නැති විදිහට මගේ ලයිෆ් එක චේන්ජ් වුණා ඩාන්සින් වලටත් ජොයින් වෙලා මියුසික් වලට අමතරව ඒ නිසා මෙහි තියෙන හැඟීමම එහෙත් දැන් කමියුනිටි එකේ මට දැනෙනවා ශ්‍රී ලංකන් හැඟීම
0: ඒකනේ දැන් ලංකාවේ අවුරුදු 13ක් ඉන්නවා කියලා කියන්නේ අර හොඳම කාලේ ළමා කාලේ ගත කරන කියලා කියන්නේ එක වෙනම හැඟීමක්නේ. ඉතින් දැන් මම දන්නවා මේ ආප ගමම කිව්වෙත් මට දුකයි මම මෙහෙ හිටියට කියලා නේද? සකේෂි.
2: මෙහෙ හිටියනම් තව ගොඩක් දේවල් කරන්න පුළුවන් වෙනවා. හැබැයි මට සතුටුයි එහෙ ගියාම දැන් ඩාන්සින් වලට මම මෙහෙ හිටියනම් සමහර විට යන් නැති වෙන්නත් පුළුවන්. ඒ නිසා ඒකට මට සතුටක් තියෙනවා. එහෙ ගිහිල්ලා ඩාන්සින් එක දැන් පටන් ගත්තා. දැන් ඉතින් එහෙත් මේ වගේම හිමිටිමිට කරගෙන යනවා.
0: ඔයාම කියන්න බලන්න මොනාද මේ මෙතන මෙඩල්ස් තියෙනවා කප්ස් වගේක් තියෙනවා ලෙහන්ස ළඟ ෆොටෝස් තියෙනවා මොනාද ඒ කියලා කියන්න
2: මට මේ තියෙන කප්ස් සිංගින් වලින් හම්බෙලා තියෙනවා තව චුටි කප්ස් හම්බෙලා තියෙන්නේ මම ට්‍රිනිටි එක්සෑම් එක කරා මෙහෙ ඉන්නකොට චුටි කාලේ ඔක්කොම එක්සෑම්ස් ටික කළා ඒකෙන් තමයි මේ කප්ස් හම්බෙලා තියෙන්නේ තව ටිකක් තියෙනවා නංගගෙත් විතාෂිගේ ටිකක් තියෙනවා එයත් එයා ට්‍රිනිටි එක්සෑම්ස් ටිකක් කරා IWMS එකෙන් මුල් කාලේ තව තියෙනවා මම දහම් පාසලේ VJF දහම් පාසලට ගියාම මම එහෙන් සිංගින් කොම්පිටිෂන්ස් කරා ඒ කොම්පිටිෂන්ස් වල සර්ටිෆිකට්ස් එහෙම තියෙනවා ඔක්කොම එහෙ දාලා ආවේ
0: ඒකනේ
2: හිතුවේ නෑනේ ඒ කියලා. ඒස ඔක්කොම දාලාවේ. හැබැයි මෙතන තියෙන ඔක්කොම ට්‍රිනිටි එක්සෑම්ස් වල සිංගින් වලින් තමයි.
0: දැන් ලෙහස මෙහෙමයි. දැන් ඇල්ෆා ස්ටුඩියෝ ඇහුවට බැලුවට හිතුවලු මෙහෙම. හරිද? දැන් ලංකාවේ ඉස්කෝලවලටනේ අවස්ථාව ලැබෙන්නේ. අපිට අවස්ථාවක් ඒද දන්නේ නැහැනේ. ඒ හින්දා ඉතින් අර ලංකාවේ තිබුණ ටික අරගෙන ඇවිල්ලා තියෙනයි උනාට. අපි එහෙම නෑ නේද? කොයි ලෝකෙ හිටියත් හැකියාව තියෙනවා නම් ඇල්ෆා ස්ටුඩියෝ එකට එන්න අවස්ථාව දෙනවා නේද ලෙහස?
1: ඒකනේ ඒකනේ අද අපි මෙයක් අයිනම් ගියාද අපිත් එක්ක එකතුනේ.
0: හා දැන් ඔන්න අපි තව ලස්සන දෙයක් කියන්නයි හදන්නේ. හරිද? දැන් ලෙහස කියන්න බලන්න, බිලියනයට බිංදු කීයක් තියෙනවද?
1: බිලියනයට 1.9යි.
0: බිලියනයට 1.9ක් තියෙනවා. එතකොට ලෙහස කියන්න බලන්න, බිලියන 65ට
1: 65.9යිනේ.
0: ඒකනේ 0.9ක්. සල්ලි මගේ ළඟ තියෙනවනම් මොන වගේ හැඟීමක් දැනේද?
1: අනේ කොච්චරනම් ෂෝක් හැඟීමක්දනේ.
0: මෙන්න වටිනාකම රුපියල් බිලියන 65.5ක්. මොනවද මේ වටිනාකම කියලා දැන් කට්ටිය හිතනවා ඇති. ලෙහන්ස කියන්න බලන්නේ එක ගැම්මෙම්.
1: මම මෙහෙම කියනද ඉංග්ලිෂ් වලින්ම කසුමියකි. Bank of Ceylon is once again named as the most valuable brand in Sri Lanka.
0: Come on, Lanka Banko 2026 vassare Sri Lankave watinama sammanaya lesa yalitha kirulu palandala thiyena. Ithin watinama sannamayak brand ekak wenawa kiyana eka lesi naha lehansa. හරි, වටිනාකම් කියන ඒවා ලැබෙන්න ගොඩාක් දේවල් එකතු වෙන්න ඕන. ඉතින් ඔන්න අර ලෙහස්ස කිව්වා වගේ මේ පාරත් ශ්‍රී ලංකාවේ වටිනම සන්නාමය විදිහට ලංකා බැංකුව නම් කළ තියෙනවා. ඉතින් 2026 වසරේ ලංකා බැංකුවේ සන්නාම වටිනාකම රුපියල් බිලියන 65.5ක්. අන්න අර 0.9ක්. හරි, එතකොට එය කලින් වසරට සාපේක්ෂව ගත්තොත්, ඒක කලින් අවුරුද්දට සාපේක්ෂව ගත්තොත් 14.1ක වර්ධනයක්. කොහොමද ඒ වර්ධනය?
1: වව්! හරිම ෂොක්.
0: ලංකා බැංකුවේ සන්නාම ශ්‍රේණිගත කිරීම අර බ්‍රෑන්ඩ් රේටින් කියලා තියෙනවනේ ලෙහස. අපි කියන්නේ රේට් එක කියලා, රේටින් එක. එතකොට AAA ඒ තුනක් තියෙනවා. හරියට අර A-levels වගේ. ඉතින් මේ වගේ බ්‍රෑන්ඩ් එකක් හදනවා කියන්නේ ලේසි නැහැ. එහි වටිනාකම ලැබෙනවා කියලා කියන්නේ තවත් ලේසි නැහැ. ඉතින් මේ වාරත් ඔන්න ලංකා බැංකුවේ

0: come on node haya vinadi 34 velawa net fm alpha studio ahagena den api ada england birthday cake ekak kapanne harida lastida
1: lasti
0: menna oata penawa neda ada mulimma kaageda birthday ekak kiyala
1: oh ada ape madushika akkage 27 wenu upandinaya kiyala apita yala tiyenawa මාතරින් තමයි මේ විශ් එක දෙන්නේ. ඒ වගේම අචිනි අක්කගේ තිලිනායගේ 3 වැනි ඇනිවර්සරි එක.
0: මෙන්න බලන්න සිංගප්පූරුවේ ඉඳලා ඕගොල්ලන්ට විශ් කරනවා සකේෂි, විතාෂි දෙන්නටම. දැක්කනේ ලෙහස් එක අපි ඇහෙන්නම කියමුද?
1: ඔව් මම ඒ විදිහටම කියවනම්කෝ. ඔයාගේ කොන්දේ හරි ලස්සනයි මැනික. කියලා එවලා තියනවා අපේ සකේෂි අක්කගේ ඇත්තටම. මම කසුණියකි ස්ටුඩියෝ එකට ආපු ගමන් අපේ අක්කගේ කොන්දේ දිහා තමයි බැලුවේ හරිම ලස්සනයි.
0: ඒකනේ සකේෂි පුතේ ඔයාගේ දක්ෂතාවය හරි අගනේ පුතේ කියලා දාලා තිනවා සිංගප්පූරුවේ ඉඳලා ඔයාට.
2: Thank you so much.
0: ගොඩක් අය අපිට දැන් මේ දෙන්නත් ආවේ ඉංග්ලන්ඩ් වල ඉඳලානේ, එංගලන්තේ ඉඳලානේ. එතකොට ඒ දෙන්නත් ඇල්ෆා ස්ටුඩියෝ අහනවා බලනවානේ. එතකොට සිංගප්පූරුවේ, ක්වේට් වල, ඩුබායි වල ඉඳලා අපිට මැසේජ් දානවනේ ලෙහස නේද? ඉතින් ඒ හැමෝම අපි ආදරෙන් මේ වෙලාවේ මතක් කරමු අපේ ඉංග්ලන්ඩ් බර්ත්ඩේ කේක් එක කපන ගමන්. ඒ වගේම මෙන්න තව උපන්දිනයක්.
1: අද මගේ නංගිගේ චුටි පුතාගේ උපන්දිනය. අනේ යාගේ පළවෙනි උපන්දිනය යාගේ නම දෙව්සිතුඕනේ. අද මුළු පවුල හැමෝම

0: කරනවා. ඊළඟට පූගොඩ ඉන්නව නේද?
1: පූගොඩේ ඉන්න උදය කුමාර ජයානන්ද මාමට නිදුක් නිරෝගී සුබම සුබ පන්දිනයක් වේවා කියලා පාදුකෙ සඳු විශ් කරනවා.
0: ඊළඟට තව එකක් තියෙනවා.
1: රුවන්වැල්ල පන්නල චේතිය සිතුම් ලෝචන කරුපිටිය පුතාගේ 20 වැනි උපන්දිනයද?
0: හාහා. ඉතින් හැමෝම අපිට විශ් කරල දාලා තියෙනවා. ලස්සන ලස්සන මැසේජස් එවල තියෙනවා. වෙනද වගේම කවියවල තියෙනවා නේද?
1: ඒ වගේම කසුනියක්කි අද 9 වැනි උපන්දිනය සමරන පින්නවල උඩගම කනිෂ්ඨ විද්‍යාලයේ 4 වසර ඉගෙන ගන්න එච් දුලංක ඉන්දුවරේ මල්ලි බබාගේ බර්ත්ඩේක.
0: හරි ලස්සන විශ් එකක් දාලා තියෙනවා. කිරි කරුණ රූපයයි සිත නිවන සිනහවයි. අරන් නුඹ සුර ලොවින් වැඩියාද මගේ පුතේ, නැතිනම් දෙවියන් මැව්වාද මගේ පුතේ. තුෂාරි වීරසිංහ දාලා තියෙන්නේ නේද? මේ අම්ම වෙන්න ඕනේ මං හිතන්නේ. නේ
1: අම්ම තමයි.
0: සුබ උපන්දිනයක් වේවා මේ හැමෝටම.

0: NetFM Alpha Studio with Kasuni and Lehansa.
1: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවනේ මේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
2: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
3: මාරයිනේ.
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino Roofing within Nandun Vadina. Rhino Premier Roofing Sheet. Fatty Stress and Hal. Dahatunai Anuhaya Amatana.
5: Honda Mamilata. Quality Ekka Theatre Tunsi Ekka Vasiak. TikTok, YouTube, Facebook, WhatsApp, Tatalu app Namekata non-stop data. 40GB extra data. Unlimited calls, SMS Dahak. UPL Ekdas Pansi Anu Atakata. Mobitel 1598.
6: Wow! ලක්ෂ ගානක් වටින ලස්සන බයික් එක සල්ලි දීලාමද ගත්තේ?
7: ඇයි දන්නේ නැද්ද? අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න 0773523535.
8: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0773 13336.
9: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
10: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
11: මම කාලේ මාපල්ලගම තුමනදාස කෝට් එකේ පරීක්ෂණ කරා ගොඩක්. මම ડોක්ටර් මේ විදිහට අනිවාර්යෙන් බයිපාස් කරන්න කියලා. ඒකට බය වුණා. අයියා කෙනෙක් තමයි කිව්වා මම සෙවණගලේ කමල් බන්දුල මහත්තය කියලා. එහෙ ගියා. මම මාස 6කට බෙහෙත් ගත්තා. බෙහෙත් අරගෙන නැවතත් කරාපරි කියලා ඇල්වා. කරාපරින් කියනවා මට එහෙම හට තැකක් නැහැ කියලා. කමල් බන්දුල මහත්තයා ඉතින් ඇත්තටම දෙවි කෙනෙක් වගේ කෙනෙක්.
10: කතා කරන්න 0777 300 940.
0: NetFM Alpha Studio with Kasuni and Lehansa.
6: උදේ 6:42 NetFM Alpha Studio වෙලාව අද අපිත් එක්ක එකතු වෙන්නේ කවුද ලෙහන්සා?
12: සකේෂී සූර්යා පෙරම අකි, විතාශී සූර්යා පෙරම නංගි.
6: ලංකාවේ අවුරුදු 13ක් ලොකු අකයි ඉඳලා තමයි එංගලන්තෙට ගිහිල්ලා තියෙන්නේ. මේ ආසාත්මික තත්ත්වය නිසා තමයි ඇයට එංගලන්තෙට යන්න සිද්ධ වුණේ. හැබැයි එහෙම කියලා හැකියාව නතර කර ගන්න බැහැනේ නේද? හැකියාව ඒ විදිහටම තියෙනවා. ඒක තව තව වර්ධනය කරගෙන තියෙනවා. ඉතින් ඒ නිසා ලංකාවේ ඉන්නකොට ලස්සන සින්දු ටිකක් එහෙම නිර්මාණය කරලා තියෙනවා. ෆේස්බුක් ලයිව් එකේ නම් අපි කොටස කොටස කිව්වා නේද? ඒක අහන්න හිතනමට ආයි අපි අර දම්සක් පැවතුම් ඔයාගේ සින්දුවෙම කොටසක් ආයි කියමුද ඔන්නේ අහගෙන ඉන්න අයට?

0: දම්සක් පැවතුම් මහිතනය පන්සලක ගිහිල්ල ශූට් කරලා නේද ගොඩක් මහන්සි වෙලා කරපු සින්දුවක් අපේ සකේෂේ ලංකාවෙන් යන්න කලින්. තවත් මොකක්ද කරපු සින්දු?
1: අපේ අත්තම්ම කියලා සංගයක් කරා, ප්‍රිය රජනේ කියලා සංගයක් කරා.
0: මෙහෙම දැන් වෙන වෙන මාතෘකා, ඒ කියන්නේ බෞද්ධ පැත්තට ළඟ, ඊළඟට ආච්චි අම්ම ගැන, මේවා ගැන කවුද කිව්වේ නිර්මාණ කරමු කියලා?
1: තාති තමයි කිව්වේ අපි සොංස් ටිකක් කරමු කියලා. මම පොඩිම කාලේ ටිකක් පොඩි කාලේ තමයි පියරජනය කරේ තාත්ත ගැන. ඊට පස්සේ යන්න කලින් අවුරුදු දෙකකට කලින් දම්සක් පැවතුම් කරා. යන්න මාස ටිකකට කලින් තමයි අපේ අත්තම්ම කරේ. තාති තමයි කිව්වේ මට අදහස් දෙන්නේ.
0: එහෙම නැතිනම් ඇල්ෆා ස්ටුඩියෝ ආපු එක ගැන මොකද හිතෙන්නේ අද?
1: මට හරිම සතුටයි, හැමෝම හරිම එන්ජොයබල්, හැමෝම අර සතුටෙන් හිනා වෙලා ඉන්නවා. ෆන් ෆන් දවසක්.
0: මේක ලොකුම මතකයේ වෙහි ගියාමනේ.
1: ඔව්, මේ කියලා හිතුවේ නැහැ. දැන් සති 3යිනේ මෙහෙ ඉන්නේ. සති 3ට ඒ කියලා හිතුවේ නැහැ.
0: ඒක සතුටුයි. ලහසා මොනවද යන්න කලින් අපේ මේ චූටි නංගේ කතා කරන්නේ නැහෙනි වැඩිය. චූටි නංගේගෙන් අපි අහමුද මොනා හරි යන්න කලින් නේද?
2: අපි අහමු. අපි ඉස්සලත් ඇහුවා නංගිගේ ෆේවරිට්ම කන්ට්‍රි එක ශ්‍රී ලංකා කිව්වනේ.
0: එයාගේ කල්චර් එකත් ආසම ශ්‍රී ලංකා.
2: එතකොට අනේ මට ප්‍රශ්න නෑනේ අහන්න. මොන වගේ ප්‍රශ්නයද මං අහන්න ඕනේ?
0: මොකක් කරි අපි නංගිගෙන් අහමු, නැත්තම් කටහඬ කවුරුත් ඇහුවේ නෑනේ නේද? නේද නංගි බබා?
2: හරි, අපි මෙහෙම එකක් අහමු. How much do you love your sister? Can you describe it a bit?
3: I love her very much because she's very helpful and she teaches me lots of things that I didn't know before. She's very loving to me.
2: How do you feel being here?
3: I feel happy.
0: Very fun.
3: Yeah, very fun.
0: Enjoyable, sister. Yeah. Okay, thank you so much. Denna maapika gana apita harima santosai akkai nangi. Ithin api waapo balanne enna jay weva suba weva dennata
1: pu. Thank you.
2: Hari.
0: Lehasa ehenam api wahagene inna balagene inna hamotama api suba patum ekathu karala gihin yemune.
2: ඔව්, එහෙනම් දැන් අපිට යන වෙලාව හරි. අපි තවත් ලස්සන දවසක් අරන් ඔයාලෝ බලන්න එන්නම්කෝ.
0: මම කස්සනේ.
2: මම ලෙහන්සා.
4: FM 95. FM 94.8. FM. Divine Pura.
0: උදැස්ස 9:45.

0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News.
1: ඔබ වෙත ගෙන එන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල්නෙත් තමතන්න 0112-863-363-076-716-3672.
0: විශ්වාස කරන සත්‍ය.
4: ආයුබෝවන්. අද 2026 අගෝස්තු 11 වනදා අඟහරුවාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News උදෑසන 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවත තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. Net News සජීව මැදිරියේ සිට මම කේසර බණ්ඩාර ඇතිපොළ. ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා.
0: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
4: සිරස්තල මද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට මරණ දඬුවම මාතෘකාව යලි කරලියට කාඩිනල් හිමිගෙන් විරෝධයක්. බන්ධනාගාර පහක කලහකාරී සිදුවීම් වලින් සිදු වූ සමස්ත පාඩුව එළියට. ශිෂ්‍යත්වයේ වැරදුණු ප්‍රශ්නයට ලකුණු දෙනවාද නැද්ද තීරණය විමර්ශනයෙන් පසුව. කොලොම්බියාවේ දරුණු භූකම්පණයකින් පුද්ගලයන් 111 දෙනෙකු මරුට. ලොව පුරා පවතින කාලගුණික විපර්යාස හමුවේ ගෝලීය සාගර මතුපිට උෂ්ණත්වය ඉතිහාසයේ වාර්තා වූ ඉහළම අගයට.
0: Net News, the truth people trust.
4: මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ගැන ආයෙත් කරලියට ඇවිත් ඒ මද්‍රව්‍ය සම්බන්ධ අපරාධ සඳහා මරණ දඬුවම ලබා දීම ගැන ආණ්ඩුවේ අවධානය යොමු වීමත් සමග. එහෙත් කාඩිනල් හිමියන් නම් කියන්නේ මරණ දඬුවම පිළිගත නොහැකි බවයි. ඒ ඇතුළු දවසේ පළමු සත්‍ය අනාවරණය මෙතැන් සිට. බන්ධනාගාර රැඳවියන් කලහකාරී ලෙස හැසිරීම අවම කර ගැනීම සඳහා වැඩි වශයෙන් මනෝවෛද්‍යවරුන්ගේ සේවය ලබා ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙනවා. ඒ රටමේකට ජාතික මෙහෙයුම් සභාව ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අවස්ථාවේදී බන්ධනාගාරවල මේ වන විට පවතින තත්ත්වය පිළිබඳව මෙහිදී විශේෂ සාකච්ඡාවකට ලක් කෙරුණු අතර මීගමුව, මහර, මැගසින්, පල්ලන්සේන සහ කුරුවිට යන බන්ධනාගාරවල පසුගිය දිනවල ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් සිදු වූ දේපළ හානිය රුපියල් මිලියන 255කට අධික බවද එහිදී අනාවරණය වුණා. මේ අතර මද්‍රව්‍ය සම්බන්ධ අපරාධ සඳහා මරණ දඬුවම ලබා දීම කෙරෙහිද රටමයකට ජාතික මෙහෙයුම් සභාවේදී අවධානය යොමුව තිබෙනවා. ඒ විෂමද්‍රව්‍ය වුවදුර මේ වන විට හුදු පුද්ගල සමත්තාවලින් ඔබට යමින් සමස්ත ආර්ථික සහ දේශ සමාජ දේහයම බරපතල තර්ජනයකට ලක් කර තිබීමත් ඉන් නොනවති එම තත්ත්වය වර්ධනය වෙමින් තිබීමත් පිළිබඳව අවධානය යොමු කරමින් ඉකුත් යහපාලන ආණ්ඩුව සමයේදීද මේ සම්බන්ධයෙන් අවධානය යොමුව තිබූ අතර ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදීත් සමාජය තුළත් පුළුල් සංවාද ඇති වුණා. මේ අතර කතෝලික සභා ධර්මෝපදේශයේ 2263 ඡේදයට අනුව මරණීය දණ්ඩනය පිළිගත නොහැකි බව කොළඹ අගරදගුරු මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා. උන්වහන්සේ මේ පිළිබඳව සඳහන් කළේ පාස්කු ඉරිදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට අදාළව වගකීම් පැහැරහැරීමේ චෝදනාවලට හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට ලබා දුන් මරණ දඬුවම සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කරමින් ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ පසුවීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කළ ඉෂාරා සෙව්වන්දින මැතිය වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ රඳවා සිටිනවා. ඊයේ පසරුවේ ඇය එම බන්ධනාගාරයේ වෙත රැගෙන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. රැඳවුම් භාරයේ සිටි එම සැකකාරිය ඊයේ දිනේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවට ඉදිරිපත් කළා. ඒ කොළඹ අපරාධ කොට්ටාශයේ නිලධාරීන් විසින් එහිදී විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක්ද පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය සැකකාරිය ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි නියෝග කළේ. දෙදහස් විසිපහ පෙබරවාරි 19 වනදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේදී ගණේමුල්ල සංජීව ඝාතනයට ලක්වීමෙන් පසු එම සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වූ ඉෂාරා සෙව්වන්දි නැමැතිය මෙරටින් පලා ගොස් තිබුණා. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී ඇය අත්අඩංගුවට ගැනුණේ නේපාලයේදී. ශිෂ්‍යත් විභාගය සම්බන්ධයෙන් මේ වන විට කතාබහට ලක්වන ගැටලු සියල්ල සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසනවා. නෙත් නිවුස් වෙත විශේෂ අදහස් දැක්වීමක් සිදු කරමින් විභාග කොමසාරිස් ජනරාල්වරිය පැවසුවේ සෑම ගැටලුවක් සම්බන්ධයෙන්ම වෙන්වෙන්ව සොයා බලන බවයි. කෙසේ වෙතත් විභාගයේ නැවත පැවැත්වීමට හෝ අවලංගු කිරීමට තරම් ගැටලුවක් වාර්තා නොවන බවද අවධාරණය කෙරුණා. ශිෂ්‍යත් විභාගයේ දෙවන ප්‍රශ්න පත්‍රයේ තිබූ එක් ප්‍රශ්නයක් පිළිබඳව මතු ඇති ගැටලුව මෙම ගැටලුව අතරින් ප්‍රධාන වනවා. ඒ එම ගැටලුව විභාගයට පෙනී සිටි සියලු සිසුන්ට අදාළ වන බැවින් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පැවසුවේ එම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ මණ්ඩලයක් හරහා විශේෂ විමර්ශනයක් සිදු කරන බවයි. කිසිදු විටක විභාගයට පෙනී සිටි දරුවන්ට අසාධාරණයක් සිදුවීමට ඉඩ නොතබන බවද ඇය අවධාරණය කළා. ඒ අනුව මෙම විමර්ශනයේදී එම ප්‍රශ්නයට සෑම දරුවෙකුටම ලකුණු ලබා දිය යුතු බවට නිර්දේශයක් ලැබුණහොත් ඒ සම්බන්ධයෙන්ද අවධානය යොමු කරන බවයි විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පැවසුවේ. මේ අතර පහශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේදී තම දරුවන්ට අසාධාරණයක් සිදු වූ බව පවසමින් දෙමාපියන් පිරිසක් කිරිඳිවැල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වනවා. මෙලෙස ගැටලුවකට මුහුණ පා ඇත්තේ කිරිඳිවැල බෝගහවත්ත ජිනානන්ද ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක්. කිරිඳිවැල මධ්‍යමහා විද්‍යාලයේ පිහිටි විභාග මධ්‍යස්ථානයේදී විභාගයට පෙනී සිටි අවස්ථාවේදී පෙරවරු 11:15ට ලබා දීමට නියමිතව තිබූ ප්‍රශ්න පත්‍රය දරුවන්ට ලබා දී ඇත්තේ පෙරවරු 11:30ට බවටයි දෙමාපියන් පවසා ඇත්තේ. අදාළ ප්‍රශ්න පත්‍රය පස්වරු 12:15ට යළි එකතු කර ඇතැයිද සඳහන් වනවා. අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් තවදුරටත් පුළුල් සංවාද ඇතිවෙමින් පවතිනවා. විනිසුරුවරුන්ගේ දුරකාලයේ වැඩි කිරීම මගින් නඩු ප්‍රමාදය වැළැක්විය හැකිද යන සම්බන්ධයෙන් එහිදී ප්‍රශ්න කෙරෙනවා. මේ එක්සත් ජනරජ පෙරමුණේ නායක පාටලි චම්පික රණවක මහතා.
5: නඩු ගොඩ ගැහිලා තියෙනවා නම් ඒ පිළිබඳව අජිත් මාන්නප්පිරම වාර්තාව තියෙනවා 2017 ආසියානු සංවර්ධන බැංකුවෙන් කරපු 2023 වාර්තාවක් තියෙනවා නිර්දේශ තියෙනවා ඒවා ක්‍රියාත්මක කරන්න. ඒ වගේම ඇප නීතිය පිළිබඳ ප්‍රශ්න තියෙනවා නම් ඒ නීතිය වෙනස් කරලා ඇප ලබා දීමේ කටයුතු කරන්න. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් පොලිසිය උමනාව මත හෝ එසේ නැතුව හිරගෙවල් වලට ගාල් කිරීමේ ක්‍රියාවලිය වෙනුවට ඔවුන් පුටු තාපනය කිරීමේ වැඩපිළිවෙලක් ඇති කරන්න. ඒ වගේම විශේෂයෙන්ම අධිකරණයට තවත් අවශ්‍ය නම් අධිකරණ සේවාවට නීතිපති දෙපාර්තමේන්තුවට විනිසුරුතුමාලා තව වැඩි කරන්න ඒක 15 උසාවි වලින් වැඩි කරන්න. මෙතෙන් සරල උදාහරණයක් කිව්වොත් ලෙඩු 100ක් ඉන්නවා නම් විශේෂඥ වෛද්‍යවරු 10 නම් ඉන්නේ. තව ලෙඩු 100ක් එනකොට විශේෂඥ වෛද්‍යවරුන්ගේ වයස වැඩි කරලා ලෙඩු 200ක් පාලනය කරන්න පුළුවන්. බෑ. මොකද විසඳුම? විශේෂඥ වෛද්‍යවරු ගාන වැඩි කරන එක. මේක මේ පහේ පන්තියේ ළමයෙකුටත් තේරෙන ඇත්තක්.
4: පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඒ සම්බන්ධයෙන් දැක්වූ අදහසක් මේ.
6: මදන ඒ සංශෝධනය ගැන ඔබ අවංකයෙන් ආණ්ඩු පක්ෂ කෙනකින් ඇහුවත් කියන දන්නේ නැහැ. මොකද ගරු විනිශ්චකාරවරුන්ගේ වයස විශ්‍රාම යන වයස දික් කිරීම සම්බන්ධයෙන් පැහැදිලි හේතුවක් ආණ්ඩුවට දෙන්න විදියකුත් නැහැ. මේ දැන් අධිකරණයේ පවතින නඩුවල විභාග කිරීම කඩිනම් කරන්න ඕන නම් ගරු විනිශ්චකාරවරුන්ගේ වයස දීර්ඝ කිරීම තුල ඒක වෙන්නේ නැහැ කියලා ඕන කෙනෙක් දන්නවනේ. එමනම් දඬ දින පුරප්පාඩු පුරවන්න ඕනේ. තව පැත්තකින් අලුතෙන් අධිකරණ පිටවන්න ඕනේ. මේ දෙක නොකර කාලෙ දික් කරා කියලා ඒකට විසුමක් ලැබෙනවා කියන එක නම් කිසිම කෙනෙක්ට විශ්වාස කරන්න බෑ. ඉතින් මම දන්නේ ඒ සංශෝධනය ගේන්නේ ඇයි කියලා ආණ්ඩුව දන්නෙත් නෑ. ජනාධිපතිවරයා දන්නවද කියලා මම දන්නේ නෑ.
4: එළවණ චෝදනාවලට අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා මෙලෙස ප්‍රතිචාර දැක්වුවා.
7: අධිකරණ විනිසුරුවන්ගේ වයස වෙනස් කිරීම විසින් අපි නීති අතන ගණීවිලු, අපි ආඥාදායක වේවිලු. ඒක මහා ඛේදවාචකයක් වෙනවලු. ඉතින් මහා ඛේදවාචකයක් වෙන නම් විපක්ෂ කටිය සතුරු වෙන්න එපා. අධිකරණයේ විනිසුරුවන්ගේ වයස වෙනස් කරලා රටට කෙලවෙනව නම් විපක්ෂ සතුරු වෙන්න ඕනද නැද්ද කියන්නකෝ. ඇයි ඒකෙන් ඉවලුන්ට බලය එනවනේ. ඒ විපක්ෂ දන්නවා ඔය කෑ ගහන ඔක්කොටම නීතිය ක්‍රියාත්මක වෙනකොට හිරේ යන්න වෙනවා කියලා. අද වැඩිම උද්ඝෝෂණය කරන හිරකාරය. ඇයි බලයට එම සඳහා ඒගොල්ලෝ දැන් පාවිච්චි කරන හිරකාරයා. නැත්තම් මේ හිරගෙදරක 4-5 දිනක වහල් රැක් ගමන් නේ ඥාති දෙමව්පිය හරියට අල්ලපු වෙට පදිංචි වෙලා හිටියා වගේ. ඔක්කොම ඇවිල්ලා.
4: සමගි ජනබලවේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා ඒ සම්බන්ධයෙන් පළ කරන්නේ මෙවන් අදහසක්.
8: මේ රටේ අධිකරණයේ ස්වාධීනත්වයේ තහවුරු කරන ප්‍රතිපාදන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ වෙනම පරිච්ඡේදයක සඳහන් කරලා තියෙනවා. ඒ පරිච්ඡේදයේ 107 වෙනි ව්‍යවස්ථාවෙන් පටන් අරගෙන බොහෝ කාරණා, ඒ කියන්නේ අධිකරණවල ස්වාධීනත්වයේ රැකීම සඳහා තිබිය යුතු ඉතා බරපතල කොන්දේසි ගණනාවක් පනවලා තියෙනවා. 107 වෙනි ව්‍යවස්ථාවේ තිබෙන විශ්‍රාමයේ වයස පිළිබඳ කාරණයක් අධිකරණයේ ස්වාධීනත්වයට යටතට වැටෙන කාරණයක්. ඒ නිසා කරුණු නොදන්න ආණ්ඩු ඇමතිවරු 107 සංශෝධනය කිරීම අධිකරණයේ ස්වාධීනත්වයට බලපාන්නේ කොහොමද කියලා තේරුම් ගන්න ඕන නම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණයේ ස්වාධීනත්වයේ පිළිබඳ ශීර්ෂය සහිත පරිච්ඡේදය කියවන්න. එච්චරයි.
4: කොලොම්බියාවේ සිදු වූ ප්‍රබල භූකම්පණයකින් පුද්ගලයන් 111 දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් වාර්තා අනාවරණය කළේ මේ වන විට රට පුරා හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත් කර ඇති බවයි. බලපෑමට ලක් වූ ප්‍රදේශවල කඩාවැටුණු ගොඩනැගිලි අතර තවත් පිරිසක් සිරවි සිටින බැවින් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි වාර්තා වන්නේ. රික්ට මාපකයේ ඒකක 7.4 ප්‍රබලත්වයකින් යුත් මෙම භූකම්පණය කොලොම්බියාවේ චාකෝ පළාතේ කිලෝමීටර් 103 ගැඹුරින් සිදු ඇති බවයි වාර්තා වන්නේ. එබින්ම රටේ බටහිර ප්‍රදේශයේ විශාල භූමිභාගයකට මෙහි බලපෑම එල්ල වී ඇති බවද සඳහන්. වඩාත්ම වැඩි හානියක් සිදු ඇත්තේ පෙරේරා නගරයට වන අතර එහි පමණක් ගොඩනැගිලි 65ක් කඩාවැටී පුද්ගලයන් 40 දෙනෙකු මියගොස් ඇති බව සඳහන්. ඊට අමතරව කාලි නගරයේද ගොඩනැගිලි 32ක් සම්පූර්ණයෙන්ම කඩාවැටී ඇති අතර ප්‍රදේශ කිහිපයකට ඇඳිරි නීතියද පනවා තිබෙනවා. කෙසේ වෙතත් භූකම්පණයේ කේන්ද්‍රස්ථානය වූ සන් හොසේ ඩෙල් පල්මාර් ගම්මානයේ මාර්ග පද්ධතියට හානි සිදුවද එහි කිසිදු ජීවිතහානියක් සිදුව නැති බවයි ප්‍රදේශයේ බලධාරීන් ප්‍රකාශ කළේ. ලොවපුරා පවතින කාලගුණික විපර්යාස හමුවේ ගෝලීය සාගර මතුපිට උෂ්ණත්වය ඉතිහාසයේ ජූලි මාසයක වාර්තා වූ ඉහළ මගයට ළඟා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. යුරෝපා සංගමයේ කොපර්නිකස් කාලගුණ විපර්යාස සේවාව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවලට අනුව පැසිෆික් කලාපයේ සාගරයේ වර්ධනය වන එල්නිනෝ තත්ත්වය සහ මානව ක්‍රියාකාරකම් නිසා සිදුවන ගෝලීය උණුසුම් වීම මෙසේ සාගර ජලයේ උෂ්ණත්වය ශීඝ්‍රයෙන් ඉහළ යාමට ප්‍රධාන වශයෙන් බලපා තිබෙනවා. උත්තර ද්‍රව සහ දක්ෂිණ ද්‍රවීය කලාප හැර ලොවපුරා සාගර මතුපිට සාමාන්‍ය උෂ්ණත්වය මෙම ජූලි මාසයේදී සෙල්සියස් අංශක 20.96ක් ලෙස සටහන් වුණා. මෙය මීට පෙර 2023 වසරේ ජූලි මාසයේදී වාර්තා වූ සෙල්සියස් අංශක 20.89ක වාර්තාව අභිබවා යාමක්. එබෙන්ම පසුගිය ජූලි මාසයේ සටහන් වූයේ කාර්මික යුගයට පෙර පැවති සාමාන්‍ය උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 1.47කින් ඉහළ ගිය ඉතිහාසයේ දෙවැනි උණුසුම්ම ජූලි මාසයේ ලෙසට වාර්තා වී තිබෙනවා. මේ අතර අට්ලාන්ටික් වෙරළ තීරයේ සහ බටහිර මධ්‍යධරණී මුහුදේ සාගර උෂ්ණත්වය දැඩි ලෙස ඉහළ යාම හේතුවෙන් දැඩි සාගරික රශ්මිරළ තත්ත්වයක් හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍යවල දැක්වෙන්නේ. මෙහි අතුරුඵලයක් ලෙස බටහිර යුරෝපයේ ඉතිහාසයේ උණුසුම්ම ජූනි සහ ජූලි මාස කාල පරිච්ඡේදයට මුහුණ දුන් අතර පවතින වේලි කාලගුණික තත්ත්වය හමුවේ ප්‍රදේශ රැසක පාලනය කරගත නොහැකි ලෙස ලැව්ගිනි පවා පැතිර ගියා.

0: විශ්වාස කරන සත්‍ය.
1: net news නිමාව. net news ශ්‍රීලංක ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12ට. එතෙක් පෙන් පෙ ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: ඔබ වෙත ගෙන ආවේ
3: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
4: FM 95 FM 94.8 Net FM Divine Pura
5: Good morning, දැන් වෙලාව 7:00.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: Net FM Algo Town.
2: Brought to you by
3: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mulla Gampola Kasagala Samuha Vyapare Vetin.
4: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
5: මෙල්වා එක ලංකාවේ එක.
6: The Palace ගම්පහ අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0.71.666.222 Prime Residences.
7: රසට ගුණට උයන්න. පිටේ 3-5.
8: Rhino Roofing within Handunwaden. Rhino Premier Jala Pratirodhi Matupita Arakshane Sahitha Roofing Sheet. Vedi Vistara Sandaha 13.96 Amathanna.
9: Damro Wasara Meda Sale. Graha Bhanda Saha Viduli Upakarana Sandaha Vishesha Vattam. Sieluma Damro Pradarshanagara Walin.
10: BYD C-Lion 5 Plug-in Hybrid SUV. Vedi Ida Aakarshane Penumsa DMI Thakshane Samaga Ope Gamanata Suvisheshi Bavak Ekkaraganna. Amathanna 0.112.125.125.
11: CDP Stavara Tanpatu Vetin 15% Dakwa Asama Sama Poli Anupata 0.117.388.388 Amathanna.
12: Aiyye me hotspot on karannako.
13: Hotspot? Aiyye.
12: Data ne yane.
13: නංගි මේ එහෙම දෙන්න ඩේටා අපි ගාව නෑ. නංගි දන්නවද? මෙගාබයිට් 1024ක් ගිගාබයිට් 1යි. එතකොට නංගි ගිගාබයිට් 1024ක්.
14: ඒයි නංගි මේ ඩේටා නැතුව බයිට් වෙන්නේ. ගල් යුගයේ ඉඳන් ඩිජිටල් යුගයේ වෙනකන් යොටා බයිට් වලින් ලෝකය ගැන දැනගන්න කරකවන්නකො දවසේ මෝනින් බයිට් එකට. සතියේ දවස් 5ෙම උදේ 7ට ඇල්ගෝ ටවුමට ටියුන් වෙන්න.
15: We are ready for this war.
16: Squash the bad outfitters. Nazi Congress comes to an end.
17: Gather on a day of profound joy, a soaring hope.
18: The day a planet stops for a game.
1: Net FM. Algo

0: good morning වෙලාව 7:00 විනාඩි 7යි ඇල්ගොටවුන් අරගෙන අංක හරවාදා අපි තුන්දෙනාව ආවා
1: good morning සාරවටත් good morning අපේ නුව ඉන්න good morning
2: හැමෝටම good morning
0: පොඩ්ඩක් ඉන්න good morning කියන්නේ බා ඔයගොල්ලන්ට තාරක් තහනම් නීති
1: හරි දෙවනි වටේ පටන් ගන්න
0: ඔයගොල්ලන්ට good morning නුවාට යචීටයි ලොඩ්වා ටීබා good morning
1: හරි මේ දැන් ඔය පොඩි රටවල් හරි ලොකු වැඩ කරනවානේ දැන් එහෙම දෙයක් තමයි ඔය මේ වෙනකොට සිද්ධ වෙමින් පවතින මැද පෙරදිග යුද්ධය. පොඩි කියලා හිතපු රටවල් ලොකු වැඩ කරන්න පටන් අරගෙන තියෙනවා. සාරා නොවා ඔගොල්ලෝ විශ්වාස කරන්න කිලෝමීටර් 36ක පටු මුහුදු තීරයක්. අනිත් පැත්තෙන් ඩොලර් 20,000ක විතර 2-stroke එන්ජිමකින් වැඩ කරන ඩ්‍රෝන් ටිකක්. සහ මේ මිසයිල වැඩ පිළිවෙලක්. දීර්ඝ කාලයක් පරීක්ෂණ කරලා හදාගත්තු තමන්ගේම මිසයිල වැඩපිළිවෙලක් කරා ලෝක බලවතුන් දනගස්සන්න ඉරානයට පුළුවන් වෙනවා.
2: ටූ ස්ටොක් කියලා කියන්නේ අපේ ඔය මොටර්සයිකල් එන්ජින් එක.
1: මොටර්සයිකල් එන්ජින් වල තියෙන අර රූම් ගාගෙන යන්නේ.
2: ත්‍රිවිල් වලත්
1: තියෙනවා. ටූ ස්ටොක් ආවනි ඉස්සර දැන් 4-stroke. ඉරාන ජාතිකයෝ ඩ්‍රෝන් හදලා ඇමරිකාවට ගැහුවේ. ඉතින් දැන් සටන් විරාම ගැන කතා කරන තැනට ඇවිල්ලා තියෙන්නේ. වැඩි දැන් අමාරුයි කරගෙන යන්න ඉස්සරහට. දැන් මොනාරි අත්සන් කරලා කොල කැල ටික ඉක්මනට වැඩි ඉවර කරගන්න තමයි ඕන කට්ටියට. ජෝන් මේෂ්මයර් එයා මේ දේශපාලන විද්‍යාව සහ යුද විශ්ලේෂණය පිළිබඳ ලෝකයේ ඉන්න විශේෂඥයෙක්. විශේෂම කාරණේ තමයි මේ මුකුත් නෙමෙයි එයා ඇමරිකානුවේ. වෙන කෙනෙක් කිව්වොත් නෝක ප්‍රශ්න වෙන්නේ. මේ ඇමරිකානුවේ. මෙයා මේ මීට පැය කිහිපයකට කලින් ලෝකයේ ජාත්‍යන්තර මාධ්‍ය කිහිපයක් එක්ක සංවාදයකට නැත්නම් පොඩි ඉන්ටර්විව් එකකට සහභාගී වෙනවා. එතනදි කියන කාරණා කිහිපයක් තියෙනවා. පළවෙනි එක තමයි ඔයගලන්ට මතක ඇති ඔය ඉරානය සහ මේ ඇමරිකාව නැත්නම් ඊශ්‍රායල අතර තියෙන යුද්ධය නවත්තන්න කාරණා 14ක් සහිත අවබෝධතා ගිවිසුමක් අත්සන් කරානේ. අත්සන් කරන්න MOU එකට කට්ටිය කතා කරගෙන ගියානේ ඇමරිකාවත් එක පැත්තකින් අත්සන් තිබ්බා කිව්වා. ඉරානයත් වැඩේට කැමති වුණා. මේක අත්සන් කරේ මතකේ නිවැරදි නම් ජූනි 17 වගේ දවසක. හරිද? ජූනි 17. ජූලි නෙමෙයි ජූනි 17. ස්විට්සර්ලන්තයේ ජිනීවා ගනුවර. කටාර් රාජ්‍යය, ඕමානය, පකිස්තානය ඔක්කොම එකතු වෙලා තමයි මේක අත්සන් කරේ. මේක අත්සන් කරන වෙලේ සාරා ඉරානය ලොකු ලොකු දේවල් ඉල්ලුවේ නැහැ. හරිද? දේවල් කිහිපයක් ඉල්ලුවේ. ඒ තමයි ලෙබනනයට සහ අනිත් පැත්තෙන් ඉරානයට පහර දෙන එක නවත්තන්න. ඒ වගේම තමයි ඉරානයේ ඉන්ධන තියෙනවානේ. ඒ ඉන්ධන ලෝකෙ වටේ විකුණන්න තියෙන සම්බාධක සැන්ෂන්ස් ටික අපිට අයින් කරලා දෙන්න ඒ ඇති. ඒ ටික හොඳටම ප්‍රමාණවත් අපි ගිවිසුම අත්සන් කරලා හෝමෝ සමුද්‍ර සන්ධි ඔයගලන්ට විරුද්ධ කරලා දෙන්න. අපිටත් ඒක විරුද්ධ කරගන්න ඕන. අපිටත් සල්ලියන දැනන්නේ. ඒක අත්හැරලා වහලා දාලා තියන්න බෑ. එහෙම කට්ටිය ඕකේ එකඟ වෙලා අත්සන් දාලා වැඩේ ඕකේ කරගන්නවා. ජෝන් මේෂ්මයර් මහාචාර්යතුමා කියනවා ඇමරිකාව දෙවනි වතාවටත් ඉරානය රැවැට්ටුවා. ඒ කියන්නේ මේ MOU එක අත්සන් කරලා මෙහෙම කරන්නම් කියලා ලොකු පොරොන්දු දීලා රැවැට්ටුවා. ඒ කියන්නේ අත්සන් කරලා ඊළඟ දවසේ අපි දැක්කා ඊශ්‍රායලයේ ලෙබනනයට ගහනවා. ඊට පස්සේ මේ හෝමෝස් විරුද්ධ කරලා දුන්නනේ. විරුද්ධ කරලා දුන්නට පස්සේ ඕමානේ පැත්තෙන් තියෙන පොඩි පටු තීරුවකින් මේගොල්ලෝ පටන් ගත්තා මේගොල්ලන්ට ඕන විදියට වෙලදාම් කරන්න. ඔය කුවේට් සෞදි ඔක්කොම රටවල් ටික එකතු කරගෙන තමන්ට ඕන විදියට හෙට මෙහෙට නැවුම් ටික යවන්න පටන් ගත්තා. ඉරානයෙන් පොඩ්ඩක්වත් අහන්නේවත් නැතුව. ඒ කියන්නේ තමන්ට ඕන විදියට දේවල් හසුරවන්න පටන් ගත්තා. ඊට පස්සේ තමයි අර ඉරානය එක තැනකදී වෙඩි තියන්නේ නැවකට. ඊට පස්සේ නොයි නැවත වතාවක් යුද්ධය ආය ආරම්භ වෙන්නේ. ඒක දිගට රාත්‍රීන් 14ක් ඇමරිකාව ඉරානයට ගිහිල්ලා බෝම්බ දාන්න පටන් ගන්න යුද්ධේ පටන් ගන්නව නැවත. ඒ ඇයි අර තිබ්බ ගිවිසුම් වල තිබ්බ තමන් එකගවන දේවල් ඒ විදිහටම ක්‍රියාත්මක නොකරපු නිසා. දැන් ඔන්න මහාචාර්ය මෙෂ්මාය කියන විදිහට ඇවිල්ලා තියෙන අලුත් තැනක් මේ එයා කියන ලස්සන පොඩි ටර්ම් එකක් වචනය. ඒකට කියනවා 3 big economic issues කියලා. ප්‍රධාන ආර්ථික කාරණාවන් තුනක් මේ වෙලාවේ ඉරානයේ අරගෙන ඇවිල්ලා තියෙනවා. දැන් කලින් එහෙම ආවේ නැහනේ ආර්ථික කාරණා සල්ලි ඉල්ලපුව මුකුත් නැතුව හොමෝස් විරුද්ධ කරලා දුන්නා වෙඩි තියෙන එක නවත්තන්න අපිටයි අනිත් පැත්තෙන් ලෙබනන් වලටයි ඒ හොඳටම ඇති. හැබැයි දැන් ඒගොල්ලෝ එහෙම කියන්නේ නැහැ. ඒගොල්ලෝ කාරණා කිහිපයක් කියනවා. පළවෙනි එක තමයි ඉරානයට බලපවතින සියලු ආර්ථික සම්බාධක. ඔය ඉස්ලාමීය ජනරජයේ පිහිටවපු දා ඉදන් අවුරුදු 30 ගානක් පුරාවට අපිට දාලා තියෙන සම්බාධක ඔක්කොම අයින් කරලා දෙන්න. ඒ වගේම තමයි අපේ ඔය වත්කම් තියෙනවනේ ෆ්‍රීස් කරලා ලෝකේ පුරාම ඒ ටික ඔක්කොම අපිට නිදහස් කරලා දෙන්න. දැන් ඉකොනොමික් ඉෂුස් තුනෙන් දෙකක් හරි. තුන්වෙනි එක තමයි අපිට රෙපෙයා කරගන්න. අපේ ඩැමේජ් වෙච්ච දේවල් තියෙනවනේ යටිතල පහසුකම් රටේ සෑහෙන විනාශ වුණානේ. ඒවා නැවත ප්‍රතිසංස්කරණය කරන්න අවශ්‍ය කරන වන්දි. ඒ නිශ්චිත වටිනාකම් අපිට ඩොලර් බිලියන්ස් වලින් ගෙවන්න. ඔන්න ඔය තුන තියෙනවා නම් විතරයි මින් පස්සේ අපි හෝමෝ සමුද්‍ර සන්ධිය විරුද්ධ කරලා දෙන්න. ඔය තුන අනිවාර්යෙන්ම දෙන්න. නැත්තම් අපි සන්ධිය විරුද්ධ කරන්නේ නැහැ. අන්තිමටලා උගලන්ට බලන් ඉන්න පුළුවන්. අපි හැ පැත්තෙන් බලන් ඉන්න. ඒ කියන්නේ ආය ආර්ථික කටයුතු සිද්ධ වෙන්නේ නැහැ. එතකොට දැන් මේ ජෝන් මෙෂ්මය මහාචාර්යතුමා කියන දේ තමයි මේ වෙනකොට මේ යුද්ධේ ඩ්‍රයිවින් සීට් එකේ ඉන්න වෙන කවුරුත් නෙමෙයි ඉරානයේ. ඉරානයේ පදින විදිහට තමයි ඇමරිකාවට යන්න සිද්ධ වෙන්නේ කියලා. ඉතින් අපි බලමු කොහොමද දැන් මේ දේවල් වලට එකග වෙයිද කියලා. ඉරානයේ පැත්තෙන් මේ දේවල් පැහැදිලිව කියලා තියෙනවා. මේ දේවල් ටික සිද්ධ වුනේ නැත්නම් අපිට සල්ලි දුන්නේ නැත්නම් අපේ සම්බාධක අයින් කරේ නැත්නම් අපේ වෙච්ච විනාශයට වන්දි ගෙව්වේ නැත්නම් අපි හොමුස් නැවත විවෘත කරන්නේ නැහැ කියලා. තේරෙනව නේද? එතකොට කොහොමද කියලා අර පටු තීරුවක් කිලෝමීටර් 36යිනේ අපි එක දවසකත් කියවන කිලෝමීටර් 36ක පටු මේ මුහුදු තීරුවක්. අනිත් පැත්තෙන් අපි කිව්වා අර ඩොලර් 20,000ක විතර 2 ස්ට්‍රෝක් එන්ජින් තියෙන ඩ්‍රෝන් ටිකක් සහ මිසයිල් වැඩසටහන ඔච්චරයි තිබ්බේ. ඔන්න ඔය ටිකෙන් තමයි ලෝක බලවතා හෙල්ලෙන විදිහට ඉරානය යුද්ධ කරේ. ඉතින් මහාචාර්ය මැෂ්ම කියන විදිහට දැන් ඉතින් ඩ්‍රයිවින් සීට් එකේ ඔන්න ඉරානයේ ඉන්නවා. බලමු මුළු ලෝකෙටම ඉතින් ඉරානය ඩ්‍රයිව් කරන විදිහට තමයි
2: වෙනවා. ඒ අතරතුර මේ ඇත්තම ඕකේ අතිශයෙන් මෙහෙම යුද්ධෙන් විශාල නරක දේවල් වෙනවා වගේම පොඩි පොඩි හොඳ දේවලුත් එනවා. සමහර තාක්ෂණික දේවල් බිහි වුණානේ දැන් මම හැමදාම කියනවා වගේ
1: යුද්ධ නිසානේ
2: තමයි අන්තර්ජාලය වගේ දේවල් බිහි වුණේ. අන්තර්ජාලය කියන්නේ වැරදි වචනයක් සමාවෙන්න ඉන්ටර්නෙට් කියන එක බිහි වුණේ. මේ මොනවද ඒකම දැන් ඊයේ ඉන්දියාව නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා. ඒගොල්ලන්ගේ සමුද්‍රීය කලාපය සහ ඊට ආසන්න රටවල් වලත් සහයෝගය අරගෙන සමුද්‍රීය කලාපවල තියෙන ස්වාභාවික ගෑස් සහ තෙල් සොයන්න ඒගොල්ලෝ මෙච්චරකල් වියදම් කරපු මුදල වගේ 10 ගුණයක් මට මතක විදිහට ඉන්දියන් රුපියල් බිලියන 850. එතකොට ලංකාවේ රුපියල් වලින් ගන්නවනම් ඒක 3න් විතර වැඩි කරන්න ඕන. ඉන්දියන් රුපියල් බිලියන 850ක් ඉන්දිය රජය ඊයේ අවසර දීලා තිනවා පාවිච්චි කරන්න මොනවද දන්නවද? ඉන්දිය සාගර කලාපේ සහ ඊට ආසන්න රටවල් වල. ඊට ආසන්න රටවල් දන්නවනේ.
1: දන්නවනේ. ඊට ඉන්දියාව ආසන්න රටවල් නම් කරන්න.
2: ඉන්දියාව අඹගෙඩියක හැඩය ගත්ත මහා සයුරින් වට කිරිච්ච
1: පොඩි රටක්
2: තියෙනවා කියලා කියන්නේ. මේ ඉතින් එතකොට ඒ කලාපයත් ඔය මන්නාරම් ද්‍රෝණිය හැමදාමත් අපි ඕක හංගන්න ගෙතු ආලේ වගේ මේ තියන් ඉන්නවා. අපිට මතකයි එක කාලයක් නෝවේ වගේ රටවල් ආවා මන්නාරම් ද්‍රෝණිය තියෙන තෙල් පිළිබඳව පරීක්ෂණ කැනීම් කරන්න සුප්‍රසිද්ධම රාස තමයි ඒකෙනුත් කොමිසිල්ලුව. මේ තෙල් එනකන් ඉඳපන් අඩුම ගන්න
1: ඔයා ගන්නත් කලින්
2: තියනවද කියලා බලන් ආපු උන්ගේ කොමිසිල්ලුව. ඉතින් හිතන්නකෝ මේ කොහොම හරි දැන් ඉන්දියාවේකට මැදිහත් වෙලා තියෙනවා. ඒක හොඳ දෙයක්. මොකද මේ කඩිමුඩිය ඇති උනේ ඔය හොමුස් ප්‍රශ්නේ හින්දා.
1: ප්‍රශ්නේ නිසා.
2: මොකද දැන් ඉන්දියාවට
1: ගල්ෆ් වලින්
2: තෙල් ගේ මේ තෙල් නැතුව දැන් ඒ ඉන්දියාව විතරක් නෙමෙයි දැන් ලෝකේ රටවල් තාම පුනර්ජනනීය බලශක්තිය සපුරා ගන්න පුළුවන් සුපිරි මට්ටමකට ගිහිල්ලත් නැහැ. තාම තෙල් වලින් වැඩ කරන දේවල් වලින් එකපාරටම මිදෙන්නත් බෑ. මොකද විශාල ප්‍රාග්ධනයක් ඒ වෙනුවෙන් යොදලා ඒව හදලා
1: තියෙනවා.
2: ඉතින් තව කාලයක් තෙල් එක්ක දුවන්න
1: වෙනවා.
2: ඉතින් ඉන්දියන් රුපියල් බිලියන 850ක් ඊයේ මට මතක විදිහට අවසර දීලා තිනවා යොදා ගන්න කියලා. ඒක ඇත්තටම හොඳ දෙයක්.
1: ඔව් ඒක ඇත්තටම හොඳ දෙයක්. ඉතින් ලෝක ඉස්සරහට යන්නේ ඔය වගේ උපාය මාර්ග එක්ක ස්ට්‍රැටජීස් එක්ක. ඒකින්ද ඔයා පොඩි කියලා
2: ඔය ඉන්දියාවට තෙල් විකුණන්න යනවා එහෙම මේවා කියලා. ඒ ප්‍රශ්න ඊළඟට අපිට දැනෙන්න පුළුවන් වෙයි. අපි ඔය ලිඳ හාරන්නෙත් නෑ, හාරන එකෙක්ට ඉහ ගන්න දෙන්නෙත් නෑ. අපිට වතුර ටිකක් හරි ඉල්ල ගන්න පුළුවන්.
1: ඔව් ඒකින්ද කවුරු හරි දම්මලා හරි
2: ඔව් කවදා හරි මන්නාරන් ලිඳෙන් තෙල් අපි ගන්නෙ. ඒක කෞතුක භාණ්ඩයක් බවට පත්
1: වෙනවා.
2: අර කණිජ තෙල් කියලා දෙයක් ලෝකයේ මිනිස්සු මීට කලින්
1: භාවිත කරා කියලා පෙන්නන්න.
2: ඔය කියන්නේ අපි කියන්නේ ඔක්කොම පුනර්ජනනීය බල ශක්තිය, සූර්ය බලයෙන්, හුලම් බලයෙන්, ආයෙත් පස්සේ දැන් අර මියුසියම් වල තියෙනවානේ.
1: මේ තමයි ක්‍රූඩ් ඩේ කියන්නේ මේක
2: කියලා පෙන්නන්න ඕක. ඒකෙන් කීයක් හරි හොයාගනි.
1: හොයාගන්න පුළුවන්. හරි. ඉතින් අපි නම් කියන්නේ කවුරු හරි ගමක් නැහැ ගැනීම කරලා ඔය ටික හම්බ වෙන්න කියලා. හම්බුණාට පස්සේ අපිටත් හොඳයිනේ. නැත්නම් අපි කනින්නෙත් නැහැ. කනින කෙනෙක්ට කනින්න දෙන්නෙත් නැහැ.

0: FM Anupaha Anuhatrai Dashama Atta Net FM Divaina Pura
1: Udai Hatai Vinadi Visidekai Dan
2: Meltol Hisaratya Una Semprathishyava Angapatha Vedanava Apahasu Dina Sadaha Ikman Sahanaya Meltol Paracetamol Visheshayaki
3: Shaktimat Samagamaka Buddhimat Ayojanaya Masa 13ka Sthavara Tanpatuwa Kalpidimedi 113ak Saha Jeshtha Purvasi Sandaha 113.5ka Asama Sama Poliya LB Sthavara Tanpatu Fitch Rating A-LKA Outlook Stable Liyapadinchi Mulya Samagamaki
4: BYD Sunlion 5 Plug-in Hybrid SUV Wedi Ida Akarshane Penumsa DMI Thakshane Samaga Ope Community සුවිශේෂී බවක් එක් කරගන්න C-Line 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න නැත්නම් අමතන්න 0112125125
5: ඔයා ඔය උයන් හදන්නේ අපිට කන්නද නැත්නම්
6: ඊරා ඔයා උණ ගන්න වගේ කියපු නිසා මම මේ උදින්ම නැගිටලා උයන්න try කළා
5: මට link pass පංගුවෙන් හරි ගියා
6: ඒක තමයි ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ
7: නැගිට ගන්න නම් link pass පංගුව විතරමයි
8: නුවර පාරට මීටර් 100ක් දුරින් ස්කලංක වටපිටාවක පදිංචි වෙන්න the palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 රයිම් රෙසිඩෙන්සිස්
9: Diva Fresh Daily Alert. Edinada obandina priyathama andumala kolayage saha attata daadiya saha duwili pallam saha anikut edinda pallam obata prashnayakda. Edinada kunu pallam walata hondama visunduma strain fighter taakshane samaga ena nava Diva Fresh. Wedi mahasiyak nathuwa adu viyadamakin wedima pirisidu bawak labenawa. Edinada pallam walata hondama visunduma nava Diva Fresh gana danuwat karanna api enawa obe nagareta.
10: Agosto 11 Galigamuwa Polasala.
9: නව වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්නම්වලට හොඳම විසඳුම
11: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
12: මේක තමයි විස්තරේ දන්න ඕන පත්තරේ
13: කොල්ල කෙල්ල

0: ජාතිකල ත්‍රයි මණ්ඩලය
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න

0: So de hatai minadi visi atai algotau me velava.
1: Hari me Hindu mythologies swa kevala tiyenoda ahala tiyenoda?
0: Ahala tiyenoda.
1: Ahala tiyenoda ne. Hindu mithya katha tiyenoda ne. ඔයගොල්ලන්ගේ ආගමික
2: ඒගොල්ලෝ මිත්‍යා කතා කියන්නේ ඒ වගේ අපි
1: ඔව් ඒ
2: හින්දු මිත්‍යා කතා කියන්නේ
1: හින්දු මිතොලොජිස් කියලා
2: තමයි භාරත වෙන්න පුළුවන්
1: රාවණ රාමායනේ වෙන්න පුළුවන්
2: රාමායනේ වෙන්න පුළුවන්
1: ඒ වගේ ග්‍රන්ථ ගණනාවක් තියෙනවා මේ හින්දුන්ගේ විශ්වාස සහ අනිත් පැත්තෙන් ලෝකේව මිතොලොජිස් කියන ගණයට තමයි අයිති කරලා කතා කරන්නේ ඉතින් ඒ හින්දු ඔය මතවාදයන් ඇතුලේ සහ විශ්වාසයන් ඇතුලේ ඔවා නිතරම අහලති කතාවක් තියෙනවා මේ සුර අසුර යුද්ධය කියලා. සුරයන් සහ අසුරයන් ගැටුණා. මහා යුද්ධයක් කරාලු. ඒගොල්ලෝ මේ ශීර සාගරයක් කිරි මුහුදක් මේ කලත්තන්න පටන් ගත්තලු. මොනා හොයාගෙන දන්නවද? අමෘතය හොයාගෙන. අමෘතය කියලා ඒගොල්ලෝ මේ දැන් සංකේතාත්මකව පෙන්නුවේ ඉමෝටලිටි. ඒ කියන්නේ අමරණීයත්වය කියන දේ. අමෘතය උනේ අමරණීයත්වයලු. ඉතින් අන්න ඒ ලොකු ප්‍රොසෙස් එකට ඒ ලොකු ක්‍රියාවලියට අර කිරි මුහුද කලබවලා කරන මහා දෙවන්ත ගැටුමට මේ හින්දු විශ්වාසයන් ඇතුලේ නමක් තිබ්බලු ඒ නම තමයි සමුද්‍ර මන්තන් කියලා කියන්නේ සමුද්‍රයේ කැළඹවීම නැත්නම් කලබන එක. ඉතින් අර අපි දැන් කලින් කිව්වා ටිකට කලින් ඉන්දියාව මේ
2: මම කියන්නේ
1: ඒක තෙල් හොයන්න යනවා කියලා.
2: ඉතින් ඒක තමයි සමුද්‍ර මන්තන් තමයි.
1: ඒ මිෂන් එකේ නම. ඒ කියන්නේ මේ විදිහට
2: ඒක දාලා දෙන්නම.
1: ඒ මිෂන් එකේ නම තමයි සමුද්‍ර මන්තන් කියලා කියන්නේ. එහෙම නැත්නම් මේ අර සුරයෝ අසුරයෝ සීර සාගරයේ කැළඹෙවුවානේ අමෘතය හොයාගෙන අමරණීය වෙන්න. දැන් ඉතින් අමරණීය වෙන්න නම් තෙල් තියෙන්න ඕනේ. ඒක නිසා තමයි ඉන්දියාව මේ විදිහට මේ මිෂන් එකට නම දාලා තියෙන්නේ. ඉතින් අර ලස්සනයි නේ ඉන්දියාව සමහර දේවල් නම් කරන විදිහ.
2: අමරණීය වෙන්න සහ එහෙම තෙල්

0: ඒ සාගරය කියන්න අයිතින් කලබවල ඉන්දන හොයන්න තමයි තෙල් හොයන්න තමයි ඉන්දියාව සූදානම් වෙන්නේ. ඇමරිකානු ඩොලර් බිලියන 8.8ක් මේ වෙනුවෙන් වෙන් කරලා තියෙනවා. 2030-31 වෙනකම් මේ ප්‍රොජෙක්ට් එක සාර දිගටම යනවා, ඉස්සරහට යනවා. මේගොල්ලන්ගේ අරමුණ තමයි දැන් මේ වෙනකොට ඉන්දියාවේ තෙල් සංචිත තියෙනවානේ, මේ සංචිත ප්‍රමාණය මෙට්‍රික් ටොන් 600කින් වැඩි කරගන්න එක.
1: ඕකේ.
0: ඒ කියන්නේ ඉන්දියාව ඉන්නේ ලොකු ගේම් එකනේ. ඉස්සරහට යන ලොකු ආර්ථික දැවැන්ත ගමනක ඉන්නේ. ඒ ගමනේදී සේවින්ස් තියාගන්න ඕන. ඉන්වෙස්ට් කරලා තෙල් තියාගන්න ඕන.
2: ඒකට ඕනේ තමයි ගේට්ටු ඇහෙද්ද නැහැ.
0: කොයි වෙලාවෙ මොන විදියට ගේට්ටු ඇහෙද්ද නැහැ. දැන් පේනවනේ හෝමූස් වෙච්ච ගමන් ඉන්දියාව සුපිරි බලවතෙට්ට නිකන් ඉන්න බෑනේ. අපිට ඉන්න පුළුවන්. ආයෙ මොන හරි කරලා කොහෙන් හරි තෙල් එනකක්.
1: කවුරු හරි මොන හරි කරන්න.
0: ඔව් සුපිරි බලවතෙක් වෙන්න සිහින දගින කෙනෙක් එහෙම බලාගෙන ඉන්න බෑනේ. ඒක නිසා තමයි මේ විදියට තෙල් හොයාගෙන යන්න තීරණය කරලා තියෙන්නේ. ඉතින් මහා නදිය ඊට පස්සේ කොච් කාවේරි ක්‍රිෂ්ණා ගංගාදරි ඒ වගේම තමයි අන්දමන් කියන ද්‍රෝණීන් වල මේ විදිහට තෙල් හොයන්න මේගොල්ලෝ සැලසුම් කරලා තියෙනවා. ඉතින් අපි තෙල් හම්බෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද ඉන්දියාවට හම්බුනොත් අපිටත් හදිස්සියකට
1: හරි ලේසියි.
2: ඔව් නිය බාල්දියක් කරි බැලල් එකක් කරි අරන්
0: බාල්දියක් කරි පැත්තෙන් ගත්තකිනේ. හරි. ඉතින් ඉන්දියාව මේ විදිහට මේ දේවල් කරන්නේ ඇයි? මොකද්ද වා හිතන්නේ සාර? මොකද්ද හේතුව මේ විදිහට මේ දේවල් මෙහෙම තෙල් හොයාගෙන ගිහිල්ලා මොකද මේ සංචිත රැස් කරලා අනාගතේ එන්න පුළුවන් දේවල් වලට කල්තියා සූදානම් වෙන්න.
2: පේනව නේද සංචිත රැස් කිරීම?
0: සංචිත රැස් කරලා
2: තියෙන ඩිපොසිට් දැමීමේ
0: තියෙන වැඩගත්කම අන්න ආව තැනට ඩිපොසිට් කරලා තියාගන්න මේ යන්නේ. තමන්ගේ රිසර්ව්ස් වල තෙල් ඩිපොසිට් කරලා තියාගන්න යන්නේ. ඉතින් තෙල් විතරක් නෙමෙයි, ඔයාට උනත් ඔයාගේ මූල්‍ය ආර්ථිකය, ඔයාගේ මුදල් ශක්තිය කියන එක සෑහෙන්න වටිනවා. අපි දන්නේ අනාගතයේදී ඔයාට මොන වගේ අවිනිශ්චිත තත්ත්වයන්ට මූණ දෙන්න සිද්ධ වෙයිද කියලා. සමහර දේවල් අවිනිශ්චිත වෙන්න පුළුවන්, සමහර දේවල් සැලසුම් සහගතව එන දේවල් වෙන්න පුළුවන්. මේ වෙනකොට සැලසුම් කරලා තියෙන අවුරුදු පහකින් මම මේ දේවල් කරනවා කියලා. ඒ මොන දේට උනත් ඔයාගේ ෆයිනෑන්ෂල් ස්ටැබිලිටි එක, එහෙම නැත්නම් ඔයාගේ මූල්‍ය ස්ථාවරත්වය කියන එක සෑහෙන්න බලපානවා. ඒක නිසා තමයි අපි ඔයාලට කියන්නේ ඉන්දියාව තෙල් FD දානවා වගේ ඔයත් FD එකක් දාලා තියාගන්න. ෆික්ස් ඩිපොසිට් එකක් තියාගන්න.
2: පොලියත් එක්ක ලැබෙන්නේ.
0: ඔව් පොලියත් එක්ක තමයි ලැබෙන්නේ. අන්න ඊළඟ කාරණාව පොලිය. එහෙම FD එකක් දාද්දි ආවට ගියාට බෑ. ඔයා පොලිය ගැන සෑහෙන්න සැලකිලිමත් වෙන්න ඕන. ඉතින් අපි ඔයාලට මතක් කරනවා CDB ෆික්ස් ඩිපොසිට් ගැන. දැන් ඔයාට පොලිය ලබා ගන්න පුළුවන් වාර්ෂිකව කීයද දන්නවද? 115%. 115%ක පොලි අනුපාතයකට දැන් ඔයාලට පුළුවන්කම තියෙනවා FD එක දාන්න. ඉතින් CDB කියලා කියන්නේ ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතන අතර හතරවෙනියට විශාලම මූල්‍ය සමාගම.
1: රයිට්.
0: සිවුන විශාලම මූල්‍ය සමාගම. එතකොට අපිට ආයේ බය වෙන්න ඕනේ නැහැ. සාමාන්‍යයෙන් අපි ඔය වගේ ගිහිල්ලා ෆික්ස් ඩිපොසිට් එකක් දාද්දී ඒ ආයතනයේ ඇසට්ස් ප්‍රමාණය, වත්කම් ප්‍රමාණය කොච්චරද කියලා බලනවානේ. ඒ වගේම වගකීම් ප්‍රමාණය ඊට සාපේක්ෂව බලනවානේ. වගකීම් වලට වඩා වත්කම් වැඩි නම් ඒක ස්ථාවර මූල්‍ය ආයතනයක්. බය වෙන්න කිසිම හේතුවක් නැහැ. ඉතින් හතරවෙනි විශාලම බැංකු නොවන සමාගම නැත්තම් මූල්‍ය ආයතනය කිව්වට පස්සේ ආයෙත් ඔයාට හිතන්න කාරණා මුකුත් ඉතුරු වෙන්නේ නැහැ. ඒ වගේම තමයි CDB කියන්නේ අදයියක නෙමෙයි සාර, අවුරුදු 30ක් පුරාවට අපිත් එක්ක ඉන්න ආයතනයක්. ඒ වගේමයි ශ්‍රී ලංකා මහා බැංකුවේ බලපත්‍රලාභී මූල්‍ය සමාගමක්. ආයෙත් බය වෙන්න තවත් කාරණා නැහැ. ඒ කියන්නේ මේ අපි දන්නවනේ මහා බැංකුවේ ලියාපදිංචි නම් බලපත්‍රලාභී නම් ඒ කියන්නේ අර ලීගල් ප්‍රොසෙස් එක නීතිමය කටයුතු ඇතුලේ ආයෙ බය වෙන්න කිසිම දෙයක් නැහැ. බොහොම විනිවිද භාවයෙන් අපිට අපේ ගනුදෙනු කටයුතු කරගෙන යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් අන්මැච් රිටර්න් එකක් හම්බ වෙනවා. ආයෙ වාට වෙන තැනකින් මේ විදිහට ප්‍රතිලාභ ලැබෙන්නේ නැහැ ෆික්ස් ඩිපොසිට් එකක් වෙනුවෙන්. ඉතින් අපි වාට කියනවා අර ඉන්දියාව මේ වෙනකොට තෙල් හොයාගෙන මෙට්‍රික් ටොන් 600ක් ගබඩා කරන්න ඩිපොසිට් දාලා තියාගන්න බලාගෙන ඉන්නවා වගේ ඔයත් ඔයාගේ අනාගතය වෙනුවෙන් මේ වගේ මූල්‍යමය තීරණවලට ගන්න යන්න CDB එකට ගිහිල්ලා ෆික්ස් ඩිපොසිට් එකක් දාන්න කියලා මතක් කරනවා. නම්බර් එකක් තියෙනවා. මේ නම්බර් එකට අපි කෝල් එකක් ගන්න කියලාත් මතක් කරමු. මේ මොකද අපෙන් අහුවට වඩා විස්තර දැනගන්න තියෙනවා නම් මේ
1: නම්බර් එකට. ඔයා
0: කියන්න මේ සාර නම්බර් එක.
1: 0111 388 388 0111 388 388.
0: හරි, ඔයාලට පුළුවන් මේ විදියට කෝල් එකක් දාලා CDB එකෙන් වැඩි විස්තර දැනගෙන ඔයාගේ FD එක දාන්න. ඉතින් ඔයත් ඉන්දියාවගේ වෙන්න දුරබල්ල වැඩ කරන්න.
1: හරි.
0: තව දුරබල්ල වැඩ කරන අයට යන්න තැනක් තියෙනවා.
1: අනිවාර්යයෙන්ම මම කියන්නේ දුරබල්ල වැඩ කරන කට්ටියට ගෙදරට ඉන්වෙස්ට්මන්ට්ස් කරනවානේ. ඔය නිකන් අරහි මෙහෙ දැක්ක පළියට සෝෆා අරගෙන ඉන්නේ නැහැ.
0: එතකොට වියදම් වෙනවා.
1: ඇත්තටම
0: ප්ලෑන් එකක් නැතුව වැඩේ කරොත් දැන් ඔය හිතන්නකෝ ඉන්ටීරියර් ඩිසයින් ඉන්නයක් කියලා නේ ගෙයක් ඇතුලේ කරන ප්ලෑන් එකක් නැත්තම් ඒ වැඩේ එච්චර සාර්ථක නැහැ. ප්ලෑන් එකක් එක්ක හරි විදියට ඒ වගේම තමයි මේ දැන් උපරිම ඩියුරබිලිටි එකක් දිග කාලයක් තියාගන්න පුළුවන් විදිහට තමයි මේ දේවල් මිලදී ගන්න ඕන. ඒ නිසා ඔයා යන්න ඕන තැන තමයි දම්රෝ.

0: එක කියලා කියන්නේ. ඉතින් දැන් දම්රෝ තියෙනවා ශාඛාවන් 160ක් විතර, ප්‍රදර්ශනාගාර 160ක් ලංකාපුරාම තියෙනවා. මේ ඕනම ප්‍රදර්ශනාගාරයකින් ඔයාට පුළුවන්කම තියෙනවා මේ දේවල් මිලදී ගන්න. ඒ වගේම තමයි මිලදී ගන්න දේවල් වලට ඔයාට හම්බ වෙනවා ඩිස්කවුන්ට්.
1: ඩිස්කවුන්ට් දීමනාවක්
0: තියෙනවා. ගොඩාක් තියෙනවා. ඉතින් අපි කොතනින්ද පටන් ගන්න කියලා මේ කල්පනා කරේ. හරි. මෙතන මෙහෙම පටන් ගමු මෙතන. ඔයාට නිදන කාමර කට්ටල තියෙනවා. විශේෂ වට්ටම් සහිතව. ඒ වගේම තමයි දැව නිමාවෙන් යුතු අල්මාරි තියෙනවා. රුපියල් 30,000ක් විතර වෙද්දී ඔයාට ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඉහළ ප්‍රමිතියෙන් යුතු ඇඳන් තියෙනවා. ඔයාට රුපියල් 34,000කට විතර ගන්න පුළුවන්. ඒ වගේමයි ස්ප්‍රින් මැට්‍රස් තියෙනවා රුපියල් 29,000 ඉඳලා. ඒ වගේමයි කල්පවතින සෝෆා මාදිලින් ගණනාවකින් තියෙනවා. 69,000 තමයි පටන් ගන්නෙ. ඒ වගේම තමයි කෑම මේස කට්ටල තියෙනවා රුපියල් 87,000 ඉඳලා. කාර්යාල මේස තියෙනවා රුපියල් 15,000 ඉඳලා. ඒ වගේමයි ඉහළ ප්‍රමිතියෙන් යුතු කාර්යාලීය පුටු තියෙනවා රුපියල් 9,900 ඉඳලා. ඉතින් ඒ විතරක් නෙමෙයි, තව භාණ්ඩ ගණනාවක් තියෙනවා. ගෘහ විදුලි උපකරණ, ගෘහ භාණ්ඩ, විවිධ මේ බ්‍රෑන්ඩ් නේම්ස් වලින් පවා ඔයාට ගන්න පුළුවන් හැකියාව තියෙනවා. Samsung, Panasonic, Novax වගේ ඕන තරම් දේවල් ගන්න පුළුවන් ඔයාට ඩිස්කවුන්ට් පිට. ඔයා යන්න ඕන තැන තමයි දම්රෝ එක කියලා කියන්නේ.
1: රයිට්. ඔයාට ක්‍රෙඩිට් කාඩ්යක් තියෙනවා නම් මාස 36ක් වෙනකම් ගෙවන්න ගන්නත් පුළුවන්
0: කම තියෙනවානේ.
1: මොකද අපි ওই ලිස්ට් එකම කිව්වහම ඔය ගන්න ඕනි ටික මතක් වෙනවා. ඊට පස්සේ හිතෙනවා මම එක සැරේට කොහොමද මේ ටික ඔක්කොම
0: ගන්න කියලා නේ.
1: ප්‍රශ්නයක් නැහැ. ඔය කාඩ් එක තියෙනවා
0: නම් වාරික වශයෙන් ගෙවාගෙන යන්න දේවල් ගන්න පුළුවන් හැකියාව තියෙනවා.
1: ගන්න පුළුවන් හැකියාව තියෙනවා. දැන් තෙල් ප්‍රශ්න ගැන නේ කතා කරේ.
0: තෙල් ප්‍රශ්න ගැන. ඔව් තෙල් ප්‍රශ්න නිසානේ මේ වෙනකොට ඉන්දියාව තීරණය කරන්නේ අපි මේ විදිහට මෙට්‍රික් ටොන් 600ක් තෙල් එකතු කරලා කොයි හරි තියාගන්න ඕනේ කියලා නේ.
1: ඔව්.
0: එහෙ මෙහෙ පාරවල් වැහුනොත් අපිට තමයි ප්‍රශ්න වෙන්නේ.
1: අපිට තමයි ප්‍රශ්න.
0: අපිට බලාගෙන ඉන්න බෑ ආයේ ඒගොල්ලෝ තෙල් හොයාගෙන අනම්මනම් හොයන් එනකම්.
1: ඔව්.
0: ඒකින තමයි ඉන්දියාව අර විදිහට තීරණය කරලා තියෙන ඩිසිෂන් එකක් අරගෙන තියෙන්නේ. තෙල් ටික සංචිතගත කරන්න.
1: ඔව්.
0: ඒගොල්ලොම ඕන ටික මේ අවටින් හොයාගත්තම ලේසි. එයාලගේම නැව් දාලා එයාලගේම තෙල් ටික
1: අරගෙන. පොස්ට් එකත් අඩුයි නේද?
0: පොස්ට් එකත් අඩුයි. ආයේ අරහෙම් මෙහෙන් එනකම් බලාගෙන ඉන්න ඕනේ නැහැ.
1: ඔව්.
0: ඉතින් තෙල් වලට ඒ වගේම විසඳුමක් හොයපු තව රටක් තමයි චීනය කියලා කියන්නේ. ඒ නිසා තමයි ඒගොල්ලෝ අනිත් පැත්තෙන් අපි ඔය කියන්නේ මේ රිනියබල් එනර්ජි සෝසස් කියලා පුනර්ජනනීය බලශක්තිය කියලා කියන්නේ නැවත නැවත අපිට උත්පාදනය කරන්න පුළුවන් බලශක්තිය. ඒ දේවල් වලට ඒගොල්ලෝ යන්න තීරණය කරේ මේ දේ ඉන්දියාවටත් කලින් දැකපු නිසා. ඉතින් එහෙම ඒගොල්ලෝ දැකලා කරපු නිෂ්පාදනයක් තමයි මේ කියන්නේ ගෝලීය වෙළඳපොළ කන පිට ගහපු ප්‍රොඩක්ට් එකක් තමයි BYD කියලා කියන්නේ. BYD කියන්නේ මේ වෙනකොට ලෝකයේ EV මාකට් එක ගත්තට පස්සේ ලෝකයේ ගොඩාක් රටවල චීනය කොහොමත් ඉතින් BYD නේ බදින්නේ. ඊට පස්සේ අපි දන්න ඕස්ට්‍රේලියාව වගේ රටවල්, ඊට පස්සේ යුරෝපය වගේ රටවල්, ඒ වගේම තමයි අප්‍රිකාව, ඒ වගේමයි ලතින් ඇමරිකාව. තාම ඇමරිකාවට විතරයි ගිහිල්ලා නැත්තේ. මොකද ඇමරිකාව වැඩි කැමති නැහැ. මේගොල්ලෝ එනවාට පොඩි බයක් තියනවානේ. එහෙම ඒ හැරුණකොට මේගොල්ලෝ පය ගහපු හැම EV මාකට් එකකම වගේ මේ වෙනකොට තමන්ගේ නම ඉහළින්ම ලියා ගන්න BYD සමත් වෙලා තියෙනවා. ඉතින් BYD මේ වෙනකොට මාදිලි කිහිපයක්ම ලංකාවටත් ඇවිල්ලා තිනවා. BYD Atto 1 එක තියෙනවා, Atto 3 එක තියෙනවා, Seal එක තියෙනවා, ඒ වගේමයි Shark 6 pickup එක තියෙනවා, BYD C-Line versions ටික තියෙනවා, model series එකේ 5 6 දෙකම තියෙනවා. මේ වගේ ඔයාලට කැමති විදිහට sedan වාහනයක් පදින්න කැමති කෙනෙක් නම් ඔයා ඔයාට BYD Seal එක තියෙනවා. ඔය SUV කැමති කෙනෙක් නම් BYD C-Line series එක Atto එක තියෙනවා.
1: ඕකේ.
0: ඉතින් ඔයාට කැමති විදියට ඔයාගේ කැමැත්තට ගැලපෙන විදියට ඔයාට පුළුවන්කම තියෙනවා EV vehicle එකක් ගන්න BYD එකෙන්. ඉතින් යන්න ළඟම තියෙන BYD ප්‍රදර්ශනාගාරයට. ඒ වගේම තමයි ඔයාට පුළුවන් කෝල් එකක් දෙන්න 01 112 125 125 නම්බරකට. 01 112 125 125 කෝල් එකක් දීලා appointment එකක් එහෙම දාගෙන ගිහිල්ලා test drive එකක් කළාම ඔයාගේ වාහනේ ඔයාට ගන්න පුළුවන්.

0: FM Anupaha 94.8 Net FM Divainapura
1: Udai 7 minadi 43 dan
2: අලුත්තන අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න ශාකා මාතලේ අතුරගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
3: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings ඉතුරු කරන පුදුම හත අමතන්න 0112200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි
4: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace Gampaha අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0712-0662-0622 Prime Residences
5: BYD C-Lion 5 Plug-in Hybrid SUV වැඩි ඉඩ ආකර්ෂණීය පෙනුමසා DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න අමතන්න 0112-0122-0125
6: ලංකාවේ හදන යුරෝපයේ පදින KD Rice Leader 125 අපේම බයික් එක දැන් රුපියල් 599,000යි මේක නම් සුපිරිම ඩිස්කවුන්ට් එකක් බස් වල හිර වෙලා මිරිකලා යන්න ඕනේ නැහැ දැන්ම කතා කරන්න KD Rice Motor Company Private Limited එකට 0773-523-535
7: Diva Fresh Daily Alert. එදිනදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොළයක සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනදා පැල්ලම් ඔබට ප්‍රශ්නයක්ද? එදිනදා කුණු පැල්ලම්වලට හොඳම විසඳුම Strain Fighter තාක්ෂණය සමග එන නව Diva Fresh. වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනදා පැල්ලම්වලට හොඳම විසඳුම නව Diva Fresh ගැන දැනුවත් කරන්න අපි එනවා ඔබේ නගරයට.
8: අගෝස්තු 11 ගලිගමුව පොලාසල
9: නව වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්ලොම් වලට හොඳම විසඳුම
10: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0117-378-388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
4: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace Gampaha අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0712-0662-0222 Prime Residences
5: BYD C-Line 8-7-seater SUV රථය දැන් මිලියන 29.9 සිට හඳුන්වා දී ඇත වැඩි විස්තර සඳහා BYD ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න නැතහොත් 0112-0125 125 අමතන්න

0: දෙහතයි විනාඩි 50යි අල්ගොටාවම වෙලාව. හරි. අපි මතක් කරන්න ඕනේ රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් ගැන. මොකද දන්නවද නෝ? දැන් ඒක එනවා කෑලි දෙකක්.
1: කෑලි දෙකක්? එයන් ෂීට් එක දෙයට කැඩලද?
0: නෑ අම්මෝ නෑ.
1: කවදාවත් එහෙම ලේසියෙන් වෙන්නේ නැති දෙයක් නේ.
0: වෙන්නේ නැති දෙයක් රයිනෝනේ. රයිනෝ අර රයිනෝ ශක්තිය තියෙනවා
1: ඒක ෂීට් එකේ. ඔව් රයිනෝ සිරස් කෙනෙක් වැට්ටුවත් මං හිතන්නේ එසේ වෙන එකක් නෑ.
0: ෂීට් එක කැඩෙන්නේ නැහැ. මේ කෑලි දෙකක් කියලා කිව්වේ ඒකේ තියෙනවා මේ හොඳ පොයින්ට්ස් දෙකක් ඔයාට ගන්න.
1: හේතු දෙකක් තියෙනවා.
0: හේතු දෙකක්. හරිද?
1: එකක් තමයි අපි හැමදාම කියන ජලභීතිකාව.
0: අන්න හරි. හයිඩ්‍රොෆෝබික් කෝටින් එක. මේ හයිඩ්‍රොෆෝබික් කෝටින් එක නිසා දැන් මේ වැස්ස කාලේනේ කොච්චර වැස්සත් වතුර රැඳෙන්නේ නැතුව ඒ වතුර ටික මීට පල්ලෙහාට ගලාගෙන යනවා. මේක නිසා DSL වගේ දේවල් බැඳෙන්නේ නැහැ. ඇල්ගි වර්ග පාසි මේවා බැඳෙන්නේ නැහැ. එතකොට ඔයාගේ වහල ගොඩක් කලවට අලුත් විදිහට තියාගන්න පුළුවන් වගේම වහල මේ ඩැමේජ් වෙන්නේ නැහැ. කියන්නේ අත්තක් එහෙම වැටුණ ගමන් වහල කැඩිලා යන්නේ නැහැ. ඒක නිසා වට රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් දාන්න කියලා මතක් කරනවා. තව හේතුවක් තියෙනවා. ඒක අපි ඊළඟ පැයදී මතක් කරන්නම්. ඔයගලන්ට පුළුවන් 13:96ට කෝල් එකක් දෙන්න. කෝල් එකක් දීලා තියෙන ප්‍රශ්න ටික විසඳගෙන දැන් අපි එහෙම කිව්වම නෝ කට්ටියට ප්‍රශ්න එනවා. කොහෙන්ද ගන්න පුළුවන්?
1: අයියෝ.
0: මේකේ අරම තියනවාද? මෙහෙම තියනවාද?
1: රයිනෝ ගන්නදනේ කැන්නැත්තේ. මේ රටේ
0: ඔව් ළඟම තියෙන හાર્ඩ්වෙයාර් එකට යන්න වැඩි දෙයක් කරන්න
1: බෑ නේද? සරල දේ.
0: ඔව් 13:96ට කෝල් කරලා ඔයගලන්ට පුළුවන් වැඩි විස්තර දැනගන්න. රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් දාන්න කියලා මතක් කරනවා. රයිට්. ඊට පස්සේ මතක් කරන්න ඕනේ අර අපි හැමතිස්සම කියන්නේ මේ වගාවක අයිතිකාරයෙක් වෙන්න කැමතිද කියලා. මන්න ඇත්තටම හැමති වගා කරන්න.
1: ගොවියෙක් වෙන්න නෙමෙයි වගාවක
0: අයිතිකාරයෙක් වෙන්න.
1: හැබැයි ඉතින් එයාටත් එක්තරා ආකාරයක ෆාම තමයි පාවිච්චි කරන්න වෙන්නේ.
0: වෙන්නේ. ඔව්. ඇයි වගානේ
1: කරන්නේ? ඔව් ඔව්
0: ඔව්. ඒ වුණාට ආඩ පොලව කොටලා ඒව කරන්න ඕනේ නැහැ. මොකද ඕගොල්ලගේ
1: ඕනෙම නම් ඔයාට කරන්න පුළුවන්. එහෙම ආසාවක් තියෙනවනේ. හැබැයි ඔබේ කාර්යබහුල ජීවිතයත් එක්ක වෙන වැඩක් කරගෙන ගමන් එහෙම වගාවකුත් පවත්වගෙන යන්න තියෙනවා නම් ඒකට සොලියුෂන් එක තමයි අපි මේ කියන්නේ.
0: Yes. වෙන මොනවත් නෙමෙයි කසාගල ස්මාර්ට් ඇග්‍රි බිස්නස් එක ගැන තමයි ඔයගලන්ට මතක් කරන්නේ. දැන් පුළුවන් ඔයගලන්ට අබ තේ කුරුඳු බෙල් පෙපර් මේ වගේ වගාවක අයිතිකාරයෙක් වෙන්න. මොකද මේ නුවා මේකට කරන්න තියෙන ඔයාගේ මූල්‍යමය දායකත්වය දක්වන්න විතරයි. ඔයාට ඔයාගේ සල්ලි ඉන්වෙස්ට් කරලා ඒකෙන් හම්බෙන ප්‍රතිලාභෙන් ෂපාන්නේ කූල් එකේ ඉන්න තියෙන්නේ නේද? ඒ කියන්නේ අපි දන්නවා ඔයාගේ බිසි ලයිෆ් ස්ටයිල් එකත් එක්ක අපි වගා කරන්න එක කොච්චර හොඳ වුණත් ආස වුණත් අපිට වෙලාව නැහැනේ. එතකොට මේ වගේ කසාගල ස්මාර්ට් ඇග්‍රි බිස්නස් වගේ ප්‍රොජෙක්ට්ස් එක එකතු වෙලා ඔයාට පුළුවන් ඔයාගේ මූල්‍යමය දායකත්වය දක්වලා ඔයාගේ ආසාවල් ටිකත් හැබැයි කරගන්න. කෝල් එකක් දෙන්න 01 1 207 77 87 01 1 207 77 87. ඊට පස්සේ මතක් කරනවා මෙල්වා ස්ටීල් දාන්න කියලා. මොකද දන්නවද කන්ස්ට්‍රක්ෂන් එකක් තියෙනවා නම් ඔයාගේ බිස්නස් ස්පේස් එක හදන ගමන් නම් තියෙන්නේ මෙල්වා ස්ටීල් දාන්න කාලයක් පවතින දෙයක් හදන්න ඕනේ නම්. මොකද වෙන වෙන වර්ග වෙන වෙන බ්‍රෑන්ඩ්ස් දාලා අතන කැඩුනා මෙතනින් මේ වහල ස්ලැබ් එක
1: ගියා ගැලවිලා
0: ගියා ඒ වගේ ප්‍රශ්න වාට නෑ. වාට අවුරුදු ගාණක් ජෙනරේෂන් ගාණකට ඔයාගේ හදන බිල්ඩින් එක තියාගන්න ඕන නම් මෙල්වා දාන්න කියලා මතක් කරනවා. මොකද මෙල්වා එක ලංකාවේ එක නිසා

0: FM Anupaha Anu Hatrai Dashama Ata Net FM Divaina Pura
1: Udehatai Vinadi Panas Hatai Dan
2: Diva Fresh Daily Alert එදිනදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොළයකේ සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනදා පැල්ලම් ඔබට ප්‍රශ්නයක්ද එදිනදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම ස්ට්‍රින් ෆයිටර් තාක්ෂණය සමග එන නව Diva Fresh වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා එදිනදා පැල්ලම් වලට හොඳම විසඳුම නව Diva Fresh ගැන දැනුවත් කරන්න අපි එනවා ඔබේ නගරයට
3: අගෝස්තු 11 ගලිගමුව පොලාසල
4: නව වැඩි දියුණු කළ Diva Fresh එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම
5: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0773013036
6: ඔයාලා ගිහින් එන්න මම මෙතන ඉන්නා
7: කාලයත් එක ඇඟට ඇහුම් කන් නොදුන්නොත් ඔබේ ඇඟ ඔබව සීමා කරනවා යුතුයකම් ඔබට මග හැරෙනවා Now and Lean කැල්සියම් විටමින් C D සින්ක් මැග්නීසියම් ඇතුළු පෝෂක පදාර්ථ 11කින් අස්ථි සංදි මාංශ පේශී සහ ප්‍රතිශක්තිය මනාව පවත්වා ගන්න උදව් වේ and lean සීමා බිඳලන්න
8: නුවර පාරට මීටර් 100ක් දුරින් ඉස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 Prime Residencies
9: Leasing poli adu kali ai thamath wahaniyak ganne nathe LB leasing within liya padinchi kala nokala oonema wahaniyakata waddima leasing mudala aduma poliyata dan mama tanna 0.112.222
10: SLT Mobitel fiber nisa dan hama gedarama novinas adivegen superiorama fiber fit okkoma devices connect karanna gaming world low latency fast and stable unlimited thoraganna package rasa obe gedara adama fiber fit karaganna
11: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
12: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
13: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino roofing within Nandun Vadina, Rhino Premier Roofing Sheet. Fetivistra Sandha, Tahatunai Anuhaya Amatana. BYD Sea Lion 5 Plug-in Hybrid SUV. Vedi Ida Akarshane Penumsa DMI Thakshane Samaka Ope Community Sufi Shishi Bavak Ekkaraganna. Sea Lion 5 Mullaiti Karuetven Apake Pradarshana Garvata Pivisena. Netnam Amatana, Vindoy Ekai Kai the Kai Ekasivisipa, Ekasivisipa.
14: Hadaroga, Snai Roga, Arthritis Setulu Upita Tibin U Namaroga Kanita Vata Sua Karaganda, Sivadagala Kamal Bandu the Vita Pahata Hamuana, Ayuma Ayre the Vita Madura, Boga Hahandi Kiri Banara Sivanagala, Vindoy Hatsi Hatatunai, Visia Hatatunai.
15: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
16: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු Fitch Rating A- LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි
1: වේලාව තියා ටයි දැන්

0: රටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: කවදත් අලුත් කාගෙත් නෙත්.
2: පැයෙන් පැය අලුත් වන අලුත් පැයේ දිවසම ඇත්නිය.
3: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍යනෙත් නිවුස් සමග මම කේසර. වෘත්තීය ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දිවයිනපුරා ග්‍රාම නිලධාරීන් ආරම්භ කළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද දිනේ ක්‍රියාත්මකයි. ඒ අනුව අද දිනේද කිසිදු ග්‍රාම නිලධාරී කාර්යාලයක රාජකාරී සිදු නොවන බවයි ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සංධානය පවසන්නේ. ග්‍රාම නිලධාරීන් සඳහා වෙන් කර ඇති රුපියල් 600ක ගමන් වියදම් දීමනාව වසර 8කින් ඉහළ නොදමීම ඔවුන් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට ප්‍රධාන හේතුව වනවා. ග්‍රාම නිලධාරීන් අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළේ ඊයේ දිනේදී. මීළඟ නෙට් නිවුස් පෙරවරු 9ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. එතකොට නෙට් නිවුස් ස්ටඩල් කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: The truth people we trust. FM Anupaha, FM Anuhadrai Dashma Ata, Net FM.

0: උදේ 8යි විනාඩි 7යි අල්ගටාම වෙලාව.
1: අපි මේ අලුත් ප්‍රොජෙක්ට් එක
2: පොඩි
1: වලි කුලියට ගන්න නැති. කාගේ හරි එහෙම දේවල් දෙනවා නම් අපි. ඒක කට්ටි ඉන්නවන්නේ.
2: එහෙම ඉන්නවා.
1: ඔව් වලි කුලියට ගන්න.
2: අහගෙන ඒව අරගෙන ප්‍රශ්න දාගන්නවා.
0: මගේ ප්‍රොජෙක්ට් එකක් දෙන්න හදන්නේ හරියට කරොත් මම ඕගොල්ලන්ට කියන්න මේ දෙන සාර්ථකයිද?
2: ඔව් මොනාදනේ. මොනාදනේ. පොඩි පොඩි වැඩෝ.
1: මේ මම මේ මෙන්න ප්‍රොජෙක්ට්. දැන් මේ දවස්වල මගේ දැවෙන ප්‍රශ්නේ මොකද්ද?
0: මොකද
2: ප්‍රශ්නේ?
1: මගේ දැවෙන ප්‍රශ්නේ ඕගොල්ලෝ ඊයේ සාකච්ඡාවට ගත්තා.
2: ආහ.
1: ඒ තමයි මගේ ෆෝන් එකේ
2: බැටරිය.
1: බැටරිය පිළිබඳව. මම ඉතින් ඊට පස්සේ මම කල්පනා කරා මේකට මුකුත් නැද්ද ලෝකයේ විසින් සොයාගත්ත අලුත් සොලූෂන් කියලා.
2: පිළියම.
1: ඔව් බලනකොට මේ බොහොම මෑත කාලේ මේ ඊයේ පෙරේදා කැලිෆෝනියාවේ මේ ස්ටේට් යුනිවර්සිටි එකයි රයිස් යුනිවර්සිටි එකයි. රයිස් කියන්නේ මේ බත් අපේ වී පරේෂණාගාරය වගේ
2: කන්නේ. ඒ ඒ රයිස් නෙමෙයි.
1: ඒ යුනිවර්සිටි එකයි.
0: හරි.
1: මේ අරක තියෙන බතලගොඩනේ. මේක තියෙන්නේ කැලිෆෝනියාව කිට්ටුව තියෙන විශ්වවිද්‍යාලේ. මේ අපූර්ව සොයා ගැනීමක් කරලා
2: තියෙනවා.
1: අර සීතල වතුර බෝතලයක් තිබ්බම.
2: ඔව්.
1: බෝතලේ මතුපිට හැදෙන දේවල් ටික දැකලා තිනවනේ මොනවද පෙරෙන්නේ
2: අර්ධිය සීරාව එහෙම කලාගෙන යනවනේ
1: අර්ධිය සීරාව පෙරෙනවනේ දැන් අපි වායු අපි පාවිච්චි කරන විදිහට වායු සමීකරණය හරි වචනේ වායු සමකරණය කළා මෙයා කන්ඩිෂන් කළා නේ තියෙන මේ ඉතින් ඒක එන්නේත් ඔය වතුර බෝතලේ සූත්‍රයේ අනුම තමයි ෆ්‍රිජ් එක විදිහට නෙමෙයි එයා කන්ඩිෂන් වලින් කූල් වෙන්නේ මට මතක් වෙනවා මේ එක්තරා රටක ජනාධිපතිවරයෙක් එයා මේ එයාගේ උපන්දිනය සම්බන්ධයෙන් ලොකු සැනකෙළියක් පැවැත්තුවා මේ උපන් එයාගේ උපන්දිනයේ දවසේ ඉඳන් එයාගේ ආර්යාවගේ උපන්දිනය දක්වා අතර තුල කාලය තුල ලොකු කාණිවල් එකක් එයා ඉතින් හවසට මේ දවල්ට එහෙම අර මොනවාද අර පාප් වහන්සේ යන වාහන තියන්නේ නිකන්
2: අර විවෘත වාහනේ
1: අවිවෘත අනේ වාහනයක නැගලා සිරි නරඹමින් යනවා ඉතින් ඒක ඒ රටේ ශුෂ්ක කලාපයක ඒ උපන්දින සැනකෙළිය පවත්වනකොට දවල්ට යන්න බෑ ඊයින් කණින් දාඩිය දාන්න. ඉතින් එතකොට ඒ වායු සමීකරණය එහෙම වාහනවලට ඒ වගේ වට ඇවිල්ලා නැහැ. ඒ දියුණු නැති කාලේ. කළලා දෙන්නේ මොකක්ද දන්නවද? අර ෆ්‍රිජ් වල තියෙන එකක් ගෙනල්ලා එක කළා. ඉංජිනේර එහේ ඉංජිනේරු පිරිසක්. ඉතින් අර ඩීප් ෆ්‍රීසර් එක වගේ තමයි ලොක්ක ගිහින්.
2: ඒ ලොක්කත්
1: තියෙනවා. කොහරි කූල් එකමනේ. ඉතින් ඒක නෙමෙයි මේ දැන් ඕකට ප්‍රධානම හේතුව මේ වාතයේ තියෙන ජල වාෂ්ප. කාන්තාරේ ගුණත් AC එකක් හයි කරොත් අනිවාර්යෙන් කූල් වෙනවනේ. නේද? ඉතින් විද්‍යාඥයන්ටත් ඕන් නැති වැඩ. මේ AC දාගෙන ඉන්නේ නැතුව. ඒගොල්ලෝ කල්පනා කළා මේකේ තියෙන විද්‍යාත්මක හේතු මොනවද එහෙම කල්පනා කළා. ඒගොල්ලෝ මේ වායු ගෝලයේ තියෙන තෙතමනෙන් වැඩ කරන බැටරියක් ඔන්න හදලා. කවුද හදලා තියෙන්නේ? රයිස් යුනිවර්සිටි එක කැලිෆෝනියා ස්ටේට් යුනිවර්සිටි එකයි එකතු වෙලා. ඒ කියන්නේ එහේ විශ්වවිද්‍යාල එකතු වෙලත් ඒගොල්ලෝ ප්‍රොජෙක්ට් කරනවා.
2: තරහ නැහැ නේ.
0: අපි අංක එක කියලා පොඩ්ඩක් කියන්න දඟලන්නේ
1: නැහැ. දා එහෙම ඒවලේ දැන් විශ්වවිද්‍යාල දෙකක් නේ එකට එකතු වෙලා වැඩක් කරනවා වැඩක් කරනවා. ඉතින් කොහොම හරි මේ දැකක බෙල්ල පොල්ට 2027 දී නිකුත් කිරීමට නියමිතයි. හැබැයි ඉතින් වාසනාව කියලා කියන්නේ ෆෝන් බැටරි නෙමෙයි ඒක හදන්නේ. ඒක ඊට වඩා අපි මිනිසුන්ට වැදගත් වෙන දැන් මිනිස් ඉරුවේ අපි දන්නවනේ මේ සමාල්ලාවට හෘදය පිළිබඳව කටයුතු වලදී පුංචි ගැජමැටික් එකක් ඇතුළට දානවා. ස්නායු පිළිබඳව දානවා. විවිධ දේවල් වලට දැන් එහෙම කුඩා යන්ත්‍ර දැන් ශරීරේ තැම්පත් කරනවා. එතකොට ඒවට දීර්ඝ මේ බැටරි ආයු කාලයක්
2: ඕනේ.
1: ඉතින් ඒ ආයු කාලය සපයන්න පුළුවන් වාතයේ තියෙන ජල වාෂ්ප වලින් තෙතමනෙන් ක්‍රියා කරන මෙහෙමයි. වතුර ඇතුළට අරගෙන ක්‍රියා කරන්නේ නැහැ මේ බැටරිය. ඒකේ විශේෂ ලවණ සංයෝගයක් ඒ බැටරිය ඇතුළේ තියෙනවා. වාතයේ තියෙන තෙතමනය වාතේ උරා ගත්තම අපි දන්නවනේ අර සිලිකා ජෙල් උත් ඒ විදිහට ක්‍රියාත්මක කරන්නේ. නේද? ජල වාෂ්ප දිනන ටක් ගාලා ඒගොල්ලෝ නිල් පාට වෙනවා. දැන් මොනවාම පාට මාරනවානේ නේද? උරා ගන්නවානේ. ඔය කැමරා සහායෙම තෙතමනේ හොඳ නැති දේවල් වලට දාන්නේ
2: පුස්තකාට.
1: ඔව්. ඉතින් ඒ වගේ ඒ ප්‍රයෝගිතාවය යොදාගෙන තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඔන්න 2027 ලෝක ලෝකයේ වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතයි. පහුගිය මාසේ මේ දවස් කීපයකට කලින් තමයි ඒක ඒගොල්ලෝ පේටන්ට් එක අරන් තියෙන්නේ. ඉතින් ලෝකයේ මිනිසුන්ට මං හිතන්නේ හොඳ ප්‍රවෘත්තියක් ඒක. දැන් අපි මේ ඉන්දියාවේ ඛනිජ තෙල් ඛනිනේ ගැන පුනර්ජනනීය බලශක්තිය ගැන කතා කළා. ඔහොම පුංචියට පටන් ගත්ත බැටරි දැන් අර මේ වෙනකොට වවුනියාවේ අර ලොකු බැටරි පද්ධතියක් හදනවනේ, හයි කරනවනේ. මම හිතන්නේ ලබන සතිය වෙනකොටද ඒක ඉවරයි. ඒ කියන්නේ ලංකාවේ විදුලි බල පද්ධතියට ප්‍රථම වතාවට බැටරි
2: එකතු
1: වෙනවනේ. ඉතින් ඒ තත්ත්වයට එන්න බැරිකමක් නැහැ.
2: එන්න බැරිකමක් නැහැ
1: නේද? එතකොට මේ අපේ වටපිටාවේ කොච්චර ජලවාෂ්ප තියෙනවද? ඉතින් ඒ ජලවාෂ්ප වලින් සහ අනිත් එක දැන් විදුලිය රැහන් රහිතව සම්ප්‍රේෂණය කරන්න පුළුවන් කියලා මුලින්ම කිව්ව නිකොලයි ටෙස්ලා කළා පෙන්නවා. ඊට පස්සේ දැන් අපේ ෆෝන් චාර්ජ් කරන්න පුළුවන් මේ වයර් ගහන්න නැතුව බැටරිය උඩින් තියලා, මේ පවර් බැංක් එක උඩින් තියලා. ඉතින් ඒ තාක්ෂණය තමයි මේකට එකතු කරගන්න යනවා. මේ එතකොට වෙන්නේ රැහන් රහිතව විදුලිය ට්‍රාන්ස්මිට් කරන්න පුළුවන් කාලයක් උදා වෙයි. ඉතින් මිනිස්සු එහෙමයි ලෝකේ වෙනුවෙන් වැඩ කරගෙන යන්නේ.
2: අවුනේ. ඉතින් ලෝකේ මේ විදියට ඉස්සරහට යනවා. හරි අමුතු දේවල් අපි හිතන්නේ නැති දේවල් කරනවා. මේ හැමදේම මේ සාර අන්තිමට බැලුවම තියෙන්නේ මොකක්ද දන්නවද? හෝප් එකක්නේ. ඒ කියන්නේ මනුෂ්‍ය වංශයට තියෙන අන්තිමට බලාපොරොත්තුවක්, අපේක්ෂාවක්. අනාගතයේ වෙනුවෙන් අපි එක පැත්තකින් තෙල් ඉවර වෙදි නෑ, තෙල් වෙනුවට මේ වගේ දේවල් එනවා. ඊට පස්සේ තෙල් ඉවර වෙනවා කියලා අනිත් පැත්තෙන් කතා කරද්දී එහෙම ඉවර වෙනව නම් අපි තව හොයාගෙන යන්. තව කොයි කොයි හරි තියෙන්නේ.
1: කොයි කොයි හරි තියෙන්නේ.
2: ඔව්. ඒ වගේ තමයි ලෝකේ
1: ප්‍රශ්නය. තව කාලයක් යනවා අපිට කංජ තෙල් පාවිච්චි කරන්න වෙයි.
2: ඔව්.
1: හැබැයි ඉතින් කංජ තෙල් පාවිච්චි කරනවා කියන්නේ ලෝකයට හොඳ දෙයක් නෙමෙයි.
2: හොඳ දෙයක් නෙමෙයි.
1: කංජ තෙල් පාවිච්චි කරලා කරන දේවල් ලෝකයට හොඳ වුණාට කංජ තෙල් පාවිච්චි කරනවා කියන්නේ ලෝකයට හොඳ දෙයක් නෙමෙයි.
2: හොඳ දෙයක් නෙමෙයි. ඉතින් ඒක අර එකපාර මාරු කරන්න බෑනේ, වෙනස් වෙන්න බෑනේ. ගොඩක් අර ගිහිල්ලා හිමීන් සැරේ ස්මූත්ලි තමයි අනිත් එකට මාරු වෙන්න ඕන. ඉතින් බලමු ඉස්සරහට මෙහෙම යද්දි අපිටත් ඔය බැටරියත් හම්බ වෙයි. ඊට පස්සේ නුවාගේ ෆෝන් එකේ ප්‍රශ්නේ විසදිලා
1: එතකොට ලෝකේ ෆෝන් කියන දේ
2: නැති වෙන්න පුළුවන්.
1: මන්නාරමෙන් ගන්න කංජි තෙල් වගේ තමයි මේ නුවාගේ ෆෝන් එක කියලා
2: එකක් නෑ.
1: මේක කෞතුක භාණ්ඩයක්
2: වෙන්න පුළුවන්.
1: FM කෞතුකාගාරේ තියෙන්න පුළුවන්.
2: තියෙන්න පුළුවන්.
1: එතකොට නිකන් අපි දැන් මේ ඊළඟ එක මේකත් මේ ටෙක් නිවුස් එකත් කියාගෙන යන්න ඕනේ. දැන් චීන BYD ගැන අපි සඳහන් කරන්න. එතකොට මම කියන්නම් ඒක.
2: ඔව්.
1: ඔක්කොම කියන්න බෑ. ඊළඟ විරාමය වෙනකන් ඉන්න.
2: හරි. කුතුහලයෙන්.

0: FM 94.8 Net FM Divainapura.
1: උදේ 8 විනාඩි 18යි දැන්.
2: Damro Vasara Meda Sale Graha Bhanda Saha Viduli Upakarana Sadaha Vishesha Vattam Vividha Madili Saha Varna Rasakin Sieluma Damro Pradarshanagara Walin.
3: BYD Sea Lion 5 Plug-in Hybrid SUV වැඩි ඉට ආකර්ෂණීය පෙනුම සහ DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. Sea Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න 0112125125.
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0112173888 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
5: Diva Fresh Daily Alert. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුමල කොළයකේ සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනෙදා පැල්ලම් ඔබට ප්‍රශ්නයක්ද? එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම Strain Fighter තාක්ෂණය සමග එන නව Diva Fresh. වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව Diva Fresh ගැන දැනුවත් කරන්න අපි එනවා ඔබේ නගරයට.
6: අගෝස්තු 11 ගලිගමුව පොලාසල
5: නව වැඩි දියුණු කළ Diva Fresh එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම.
7: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන් මම තන්න 0111 437 1250.
8: මාළු කන්න කැමති කිරටද පිරිසටද?
9: කැමති විදියකට.
8: විජය කිරි මාළු 3.5 කුඩු හා විජය මිරිස් මාළු 3.5 කුඩු.
10: විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
11: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
12: මෙල්වා එක ලංකාවේ එක.
13: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
14: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවක වන්න. දැන්ම කතා කරන්න 0.71 0.666 222 Prime Residences.

0: උදෑසන 8:24 හැලගටාම වෙලාව මේ අනවශ්‍ය ප්‍රශ්න අහනවා.
1: අනවශ්‍ය නෙමෙයි අපි මාර දාර්ශනික දේවල් හිතන්නේ.
2: දාර්ශනික දේවල් මේ අපි කියන්නේ.
0: ඕව තින්ක කෙනෙක්ට තව දානවා ප්‍රශ්න හිතන්න.
2: මානව පරිණාමය පිළිබඳව ලෝකය හරියට විශ්ලේෂණය කරොත් මේ ප්‍රශ්න ගොඩක් අපි අඩු කර ගන්නවා. මානවයා ආපු ගමන් මඟ පිළිබඳව බැලුවම ඇත්තරම හැමදාම කියනවා වගේ මේ අවුරුදු 10000ක් ඇතුළත වගේ මේ අපි මේ මුහුණ දෙන ලෙඩ රෝග සහ සියලු ප්‍රශ්න ඇති කරගෙන තියෙන්නේ
1: නේද? කැටයන් ටික තියෙන්නේ ওই 10000ක වගේ කාලෙකදී.
2: ඒක තමයි අවුරුදු මිලියන 2.5ක්. ඒ කියන්නේ 125ක් විතර අපි මිනිස්සු විදියට ඉඳලා අවුරුදු 10000ක් කියලා කියන්නේ ඒකේ මොන අභයඩයක් තමයි. ඒකේ ඇති කරගත්ත ප්‍රශ්න ටික තමයි මේ දැන් අපි විසඳගෙන යන්නේ. එතකොට එහෙම ප්‍රශ්න වලින් අලුත් අදහස් නිර්මාණය වෙනවා. දැන් ඇත්තටම අර ගඩොල් බාගේ ෆෝන් තියෙනකොට දැන් අර ගෙදර තියෙන ෆෝන් එක තියෙනකොට මේ ඇත්තටම ඉස්සර අර වෙනම ෆෝන් ස්ටෑන්ඩ් එකක් කියලා මොකද ගෘහ භාණ්ඩයක්
1: හැදුවා.
2: ගෘහ භාණ්ඩයක් හැදුනන්නේ නේද? අර කනප්පු වෙනුවට ඒක වෙන මේකක් හැදුනා.
1: ෆෝන් එකට විතරයි.
2: ඒකට වෙනම කැටයන් වැටුණා. ඊට පස්සේ ඒකට මල් මහලා පොඩි රෙදි කෑල්ලක් අම්මා රේන් දාලා ඒක ලස්සනට වැහුවා. ඊට පස්සේ අපි හොරෙන් කෝල් ගනී කියලා ඒකට පොඩි ඉබ්බෙකුත් හොමෝම ඇවිල්ලා ඊට පස්සේ දැන් ඕක එක තැනක ඉඳන් කතා කරන්න බෑනේ. මිනිස්සු කතා කරනකොට ඇවිදින්න ඕනේ. දැකලා තියෙනවද මිනිස්සු ඇවිදින්න ඕනේ? එතකොට උනේ අර ලොකු වයර් එකක් එක්ක තමයි ටෙලිෆෝන් එක ආවේ. ඊට පස්සේ මිනිස්සු වල ඔහොම ඕනේ නෑනේ වයර් රහිතව අපිට දුරකථන පාවිච්චි කරන්න බැරිද කියලා. අර ස්ටෑන්ඩඩ් එකටම ආවා මේ මොනවද වයර්ලස් රිසීවර් එක. ඊට පස්සේ ඔහොම කොහොම කාර ගිහිල්ල වල මොබයිල් ෆෝන් එක ආවා. මොබයිල් ෆෝන් එකත් අර ගඩොල් බාගේ වගේ ගල් කැටයක් වගේ උනහින්දා ඒක බර වැඩි වෙනකොට අන්තිමට අල්ලට සිංහාවත් ගන්න පුළුවන් මට්ටමේ කුඩා ෆෝන් ආවා. අන්තිමට මේ කියන්නේ අර මොනවාද මේ ඔරලෝසුවටම ගැලපෙන මේ ෆෝන් ආවා. දැන් නිකන් කනේ පුඩි ඇබයක් ගහලා කතා කරන්න පුළුවන් මට්ටමට ෆෝන් එක දිනු වුණා. ඕකත් දැන් කරච්චලයක් කියලා අඳ තියෙන්නේ නේද? ඕක දිහා බලන්න ඕනේ වෙන වෙන වැඩ කරන්න බෑ. ෆෝන් එක දිහා බලන් ගියාම කාගේරි යගේ හැප්පෙනවා.
1: තමාර
2: ලාවට බලෙන් තමන් කැමති ලෙක්චරර්ස් ලගේ යගේ හැප්පෙන්න පුළුවන්. විශ්වවිද්‍යාල ශිෂ්‍යාවල
1: එහෙම වෙනවා.
2: එහෙම වෙන්න පුළුවන්.
1: ඒ වගේ දේවල්
2: සෑහෙනවා. ඔව් එහෙම දේවල් සෑහෙන වෙලා තියෙනවා. ඒක සාමාන්‍යයි.
1: ආ එහෙමද?
2: ඔව් ඒක ඉතින් ඔක රජ කාලේ ඉඳන්ම එන සාමාන්‍ය සිරිතක් එක.
1: ගුරුගෝල
0: සම්බදතානේ.
2: ඔව්. තව කැම්පස් වල ඒ වගේ වෙන වෙන තියරිසුත්
1: තියෙනවා.
2: වර්ණපාල තියරිය වගේ නේද?
1: ඒක තියෙනවා.
2: ඒ වගේ තියෙනවා. ඉතින් කොහොම හරි අවසානයේදී මේ ලෝකේ කල්පනා කරා මේ ඇත්තටම ওই ෆෝන් එක ගන්න බැරිද කන්නඩි දෙකට කියලා.
1: ආහා.
2: අන්තිමට බ්ලූටූත් මේ මොනවද කන්නඩි ආවනේ නේද? මේ බ්ලූටූත් රිසීවර් සමග ඒකෙත් බැටරි බහිනවනේ. ඉතින් අවසානයේදී චීනය මේ වෙන විට වෙළඳ පොළට නිකුත් කරලා තියෙනවා AI කන්නඩි.
1: ආහා. AI powered කන්නඩි.
2: කන්නඩි කියන්නේ කන් දෙක ඇතුළට හයි කරන අඩි නෙමෙයි. සපත්තු අඩි වගේ
1: කන්නඩි.
2: කන්නඩි මේ වෙළඳ පොළ නිකුත් කරලා තියෙනවා. මම මේ කියන්න හැදුවේ චීනයේ විසින් නිපදවලා මේ වෙන විට ලෝකයේ වේගයෙන්ම අලවිවන දෙවන භාණ්ඩයේ බවට පත් වෙලා තියෙන්නේ මේ AI
1: කන්නාඩිය.
2: ඔව් AI කන්නාඩිය. ඉතින් ලෝකේ වෙන Google Meta වගේ සමාගමුත් දැන් මේගොල්ලොත් එක්ක කලිබ්‍රේට් වෙලා මේක අරගෙන යන්න යනවා. පහුගිය මාසෙ විතරක් මිලියන 2.5ක් චීනෙන් පිට වෙළඳ පොළට මේ කන්නඩිය නිකුත් කරලා තියෙනවා. ඊළඟට දැන් ලංකා ලෝකේ මං හිතන්නේ දුර ජංගම දුරකතන අපිට බල බල යන්න දෙන්න. ඇහි වැටෙන ඔක්කොම යන්න ඕනේ
1: කන්නඩිය දාගත්තම.
2: ඒවා මේවා කතා කරන්න සාර කෝලින් කියලා වැටෙනවා නේද? කන්නඩිය අර පැත්තේ තියෙන කෑල්ල අතගාලි වල කෝල් එක කට් කරන්න රිසීව් කරන්න පුළුවන්. ඉතින් මේ තව අවුරුදු දෙකක් විතර යනකොට මිනිස්සු කන්නඩි හැම කෙනාම කන්නඩි දාගෙන යන්න
1: පටන්
2: ගනී. මේ දැන් ෆාස්ට් මූවිං ලිස්ට් එකේ දෙවනියට තියෙන ප්‍රොඩක්ට් එක චීනේ බවට පත් වෙලා තින්නේ ඔය AI කන්නඩිය. පළවෙනි එක බවට පත් වෙලා තින්නේ
1: කවුද?
2: අපි හැමදාම උදේට මතක් කරලා දෙන BYD කියන සුපිරි වාහනය.
1: BYD EV car එක, EV vehicle එක තමයි. ඉතින් දැන් සමහරවිට ඉස්සරහට BYD වාහනයි ඔය කන්නඩියයි දෙක එකතු වෙලා
2: මොකක්ද දැනටත් ඔය ක්‍රූස් කන්ට්‍රෝල් සිස්ටම් එකට ඒවට මේවට ඔක්කොම දැන් BYD වාහනේ අපි දෙන්න තුනටම එක්ස්පීරියන්ස් තියෙන හින්දා දන්නවා BYD වාහනේ රියදුරාගේ ඉදිරියෙන් ඇත්තටම කැමරා එකක් හයි කරලා තිනවා ඒක සමහරවිට පේන්නෙත් නැහැ කැමරාවක් තියනවාද කියලා පේන්නෙත් නැහැ හැබැයි වාහනේට නැග්ග වෙලාවෙ ඉඳලා රියදුරාගේ ඇහැ විතරක් නෙමෙයි කළු ඉංගිරියාව පවා විශේෂ නිරීක්ෂණයකට ලක් කරමින් තමයි ඒ කියන්නේ 3:30 අවදිව අපේ ආරක්ෂාව වෙනුවෙන් මේ උපාංගය කටයුතු කරනවා හදිස්සියවත් ඇහැ පියවෙන්ඩාව ටක් ගාලා කාර්ක තීරණය කරන්න කරනවා මාව පදවගෙන රියදුරා දැන් හොඳ තත්ත්වක නෙමෙයි ඉන්නේ කියලා එයාම්බා වගේ වාහනේ ආරක්ෂිත තත්ත්වයකට ගේනවා
1: ඒ කියන්නේ මේ
0: අපිට කියනවා මේ ටයර්ඩ්නස් ඩිටෙක්ටඩ්
2: කියලා ඔව් ඒවත් එහෙමත් කියනවා
1: ඒ කියන්නේ මේ
2: කියලා කියලා බැරිම තැන ඔව්
1: බැරිම නะ එයා ඇහුවෙම නැත්තම්
2: බබා වගේ ගානට
1: නවත්තනනේ ඉතින් ඇව් ඒ කියන්නේ මේ නුවා කිව්වා වගේ මේ බොහොම දියුණු සංවේදක සෙන්සර්ස් පාවිච්චි කරලා තමයි BYD වාහන හදලා තියෙන්නේ ඒ වගේම තමයි අපි කිව්වා මේ වාහනේ සම්පූර්ණයෙන්ම පාලනය වෙන්නේ දියුණු පරිගණක පද්ධතියකින් CPU එකකින් ඉතින් ඔන්නවටත් දැන් පුළුවන් මේ වගේ දියුණු වාහනයක් මේ වගේ මොඩර්න් ඒ වගේම තමයි හයි ටෙක් වාහනයක් වාය කරගන්න BYD කියන්නේ ඒ වගේ හයි ටෙක් වාහනයක් ලෝකේ EV වෙළඳපොලේ අංක 1 නම තමයි BYD කියලා කියන්නේ Build Your Dreams ඉතින් BYD මේ වෙනකොට තියෙනවා මාදිලි කිහිපයක්ම හරිද ඒ කියන්නේ BYD Atto 1 එක තියෙනවා Atto 2 එක තියෙනවා ඩොල්ෆින් එක තියෙනවා ඒ වගේම තමයි Shark 6 තියෙනවා මේ වගේ ගණනාවක් තියෙනවාට කැමති විදියට BYD මාදිලින් මිලදී

0: කරන්ට් එකෙන් අර තියෙනවානේ මේ බැටරි එක චාර්ජ් කරන එක. ඊට පස්සේ DC කරන්ට් එකෙන් තමයි ඩිරෙක්ට් කරන්ට් කියලා අපි කියන්නේ. ඕකෙන් තමයි වාහනේ
1: දුවන්නේ.
0: ඉතින් ඒක නිසා සම්පූර්ණයෙන්ම විදුලි බලයෙන් තමයි මේ වාහන ධාවනය වෙන්නේ. හයිබ්‍රිඩ් කියලා තිබ්බත් ඒවත් විදුලි බලයෙන් තමයි ධාවනය වෙන්නේ. ඉන්ධන යොදා ගන්නට බැටරිය චාර්ජ් කරගන්න අවශ්‍ය මේ බලශක්තිය නිෂ්පාදනය කරගන්න විතරයි. ඉතින් මේ විදිහට ඕන මාදලියකින් BYD වාහන ප්ලග්ඉන් හයිබ්‍රිඩ් මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් කතා කරන්න මෙන්න මේ නම්බරයකට, මේ නම්බරය මතක් කරන්නම්, මේ නම්බරයට කෝල් එකක් දීලා ඔයාලට පුළුවන් යන්න කලින් අපොයින්ට්මන්ට් එකක් එහෙම දාගෙන, දැන් BYD ප්‍රදර්ශනාගාර ගණනාවක් තියෙනවා ලංකාව පුරාම, ඕනනම් යාපනෙත් තියෙනවා, ඊට පස්සේ අපි දන්නවා කොළඹත් තියෙනවා, රත්නපුරෙත් තියෙනවා, නුවරත් තියෙනවා, අම්පාරෙත් තියෙනවා, මේ ඕන තැනක ගිහිල්ලා ඔයාලට BYD වාහන ගන්න පුළුවන් හැකියාව තියෙනවා. හැබැයි යන්න කලින් මෙන්න මේ නම්බරයකට කෝල් එකක් දෙන්න 0112 125 125 0112 125 125 කෝල් එකක් දීලා ඔයාලට පුළුවන් හිමින්සරේ ගිහිල්ලා ටෙස්ට් ඩ්‍රයිව් එකක් එහෙම කරලා, අර අපි ගියා වගේ මායි සාරයි නුවයි අපි තුන්දෙනා
1: ගියා වගේ
0: ටෙස්ට් ඩ්‍රයිව් ගානක් ගියා. අන්තිමට වාහනේ බස්ස ගන්න බැරුව ඊට පස්සේ අමාරුවෙන් තමයි කට්ටිය එළියට ගත්තේ.
1: දැන් යන්න කියලා
0: කිව්වා. ඔව් දැන් ඇති ටෙස්ට් ඩ්‍රයිව්ස් ඇති කියලා අපි යව්වා. මේ ඉතින් ඔයාටත් ගිහිල්ලා ටෙස්ට් ඩ්‍රයිව් එකක් කරලා ඔයාගේ වාහනේ BYD එක දැන් ගෙදර අරගෙන යන්න පුළුවන් හැකියාව තියෙනවා.
1: හැකියාව තියෙනවා. රයිට්. ඒක නිසා දැන් අද තාම සතිය මුල, තාම ටියුස්ඩේ. වාට මේ ඔවර ටූ ඩූ ලිස්ට් එකේ ඒක දාගන්න පුළුවන්.
0: දාගන්න පුළුවන්.
1: මන්නේ මතක් කරානේ එහෙම ලිස්ට් එකක් හදාගන්න කියලා.
0: ඒ කියන්නේ මෙහෙම දැන් ඔය කොල්ලන්ට තියෙනනේ වාහන ගැන පොඩි තියෙනනේ වාහන හීනයක්, රෝද හතර හීනයක්. මං කියන්නේ වාට මේ වෙලාවේ BYD එකක් ගන්න කිසිම අදහසක් නැති වෙන්න පුළුවන්. මං කියනවාට ගිහිල්ලා ඔය ෂෝරූම් එකකට ගිහිල්ලා අපි අර ගියපු නම්බර් එකට කෝල් එකක් දීලා
1: ටෙස්ට්
0: ඩ්‍රයිව් එකක් දාලා බලන්න. ඕන කෙනෙක්ට වැද්දේ ගේම ප්‍රශ්නයක් නැහැ. වාට ගිහිල්ලා ඒවා ගන්නවා වගේ ගිහිල්ලා
1: බදලෙන්න
0: ප්‍රශ්නයක් නැහැ. එහෙම කරන්නත් පුළුවන්. හරිද? එහෙම try කරලා එන්න. මේ අපි කියනවාට ගිහිල්ලා මේ try එකක් දාලා බලන්න. ඊට පස්සේ ඔයා තීරණය කරන්න BYD එකක් ගන්නවද නැද්ද, මේ අපි කියපු options, features, ඒ දේවල් මේ විදිහටම තියනවද, camera, sensors, බොරුද මේ කියන්නේ.
1: ඔයා අපි කියනවාට ඈනුවකේම ඇරලා බලන්න.
0: බලන්න.
1: ඔව්
0: බලන්නකො. ඊට පස්සේ ඔයාට තේරුම් ගන්න පුළුවන් අපි බොරු නෙමෙයි කියන්නේ ඇත්ත කියලා. අපි කියනවාට ගිහිල්ලා try කරලා බලන්න.
1: try කරලා බලන්න. right. ඊට පස්සේ ඔයා යන්න ඕන තව තැනක් තියෙනවා. ඒ තමයි the palace ගම්පහ prime lab ගේ අලුත්ම apartment complex එක. දැන් අජි ඔයාට නුවර පාරට මීටර් 100ක් දුරින්.
0: දුරින්.
1: ඔක්කොම ඉස්කෝල, රෝහල්, ඒ වගේම ඔය කොළඹ තියෙන හොට්ස්පොට් වලට ලේසියෙන් යන්න පුළුවන් තැනක.
0: තදාසන්නව.
1: හැබැයි නිස්කලංක වටපිටාවක ජීවත් වෙන්න ඔයාට ඔපොචුනිටි එකක් දුන්නොත් ඔයා එපා කියනවද මං?
0: එපා කියන්නේ නැහැ. ඒ කියන්නේ මේ වගේ චාන්ස් එකක් ලේසියෙන් හම්බෙන්නේ නැහැ.
1: ඔව්.
0: නුවර පාරට අර සාරගිය වගේ මීටර් 100යි. පයින් ඇවිදගෙන යන
1: දුර.
0: නුවර පාරට ගියාට පස්සේ ඕනතරම් බස් තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලට කොළඹ යන්නද කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාගේ පුද්ගලික වාහනයක් තියෙනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. නුවර පාරට දාලා හයිවේ එකට දාලා ඔයාට යන්න පුළුවන් ලංකාවේ ඕනම තැනකට. දකුණට යනවා නම් එහෙට යන්නත් පුළුවන්. නැත්තම් කොළඹට යනවා නම් එහෙම යන්නත් පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේක හබ්
1: එකක්.
0: ඒ කියන්නේ ට්‍රාන්ස්පෝර්ට් හබ් එකක්. ඒ වගේම තමයි අපි දන්නවා කමර්ෂල් හබ් එකක් වාණිජ වශයෙන් ගත්තට පස්සේ ලංකාවේ තියෙන වාණිජ නගරයට බොහොම තදාසන්නව අරවා කිව්වා වගේ මේ ලොකු කලබලයක් නැති හරිම නියුණු වටපිටාවක නිස්කලංකව ජීවත් වෙනවා බලාපොරොත්තු වෙනවා නම් ඔයා ද පැලස් ගම්පහ ප්‍රයිම් ලගේ අලුත්ම අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එකෙන් අපාර්ට්මන්ට් එකක් ගන්න කියලා අපි මතක් කරනවා. අපාර්ට්මන්ට් බොහොම සුළු ප්‍රමාණයක් තමයි දැන් ඉතුරු වෙලා තියෙන්නේ. රුපියල් මිලියන 25ක් වෙද්දී ෆුලි ෆර්නිචර් අපාර්ට්මන්ට් එකක් දැන් ඔයාට ගන්න පුළුවන්. ආයෙ ඔයාට මුකුත් ඒ හදන්න කරන්න, කෑලි යමුනන්න, පේන්ට් කරන්න ඉතුරු වෙන්නේ නැහැ. මේ වෙනකොටත් සම්පූර්ණයෙන්ම නිමා කරපු ෆුලි ෆර්නිචර් අපාර්ට්මන්ට් එකක් ඔයාට ගන්න පුළුවන් හැකියාව තියෙනවා රුපියල් මිලියන 25ක් වෙද්දී. ඉතින් ඒ වැඩි ඔයාට කරගන්න පුළුවන් තැන තමයි ප්‍රයිම් ලෑන්ඩ්ස් කියලා කියන්නේ. ඒකෙන්ද කෝල් එකක් දෙන්න මෙන්න මේ නම්බර් එකට කෝල් එකක් දීලා ඔයාට පුළුවන් ප්‍රශ්න තියෙනවා නම් ප්‍රශ්න
1: විසඳ ගන්න.
0: ඒ කියන්නේ අපි කියපු දේවල් වලට අමතරව ද පැලස් ගැන අලුත් දේවල් දැනගන්න ඕන නම් ඔයාට කරන්න තියෙන මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න. 0810 6 3 2 3 0810 6 3 2 3.
1: රයිට්. අද
0: අඟහරුවාද?
1: ටියුස්ඩේ. අද පපඩම් කන්න කියලා මතක් කරන දවස.
0: හැබැයි නිකම් පපඩම් නෙමෙයි.
1: මේ නිකන් පපඩම් නෙමෙයි ඇත්තටම ආජි, මේ විජය පපඩම්. නියම උදෝපිටි වලින් 100% ස්වභාවික අමුද්‍රව්‍ය වලින් හදපු පපඩමක් තමයි හරියට පිපෙන්නේ හරියට කරස් ගාලා හැපෙන්නේ හැබැයි එහෙම පපඩම් දැන් අපි දන්නේ නැහැ
0: ටෙක්නිකලි පපඩම් කියන්න බලන්න එතකොට
1: එතකොට අපි හැබැයි පැකට් එකේ තියෙදි දන්නේ නැහැ නේ මේක පිපෙනවද කරස් ගන්නවද කියලා ඉතින් ඔක රොකට් සයන්ස් නෙමෙයි විජේ පපඩම් එකක් ගන්න එතකොට පිපෙනවා කරස් ගාලා හැපෙනවා
0: ආයේ සැක තියාගන්න ඕනේ නැහැ
1: සැක තියාගන්න ඕනේ
0: මේක පපඩමක්ද කියලා ඔව් ඒ කියන්නේ පපඩම් කියලා ගහලා තිබ්බට මේක පපඩම් වෙයිද කියලා මේ හදලා කරලා ගත්තට පස්සේ කියලා එහෙම සැක තියාගන්න

0: නැහැ.
1: Yes.
0: ඔයාට මේ විජේ පපඩම් ගත්තොත් ඉතින් ස්වාභාවික ඒ අමුද්‍රව්‍ය යොදාගෙන නියම උඩු පිටි වලින් තමයි විජේ පපඩම් හදලා තියෙන්නේ.
1: ඔව්.
0: ඉතින් අපි ඔයාලට කියනවා කරස් ගාලා.
1: අර හැපෙන්නේ.
0: ක්‍රිස්පි ගතියට පපඩම් කියන වයිබ්යෙන් පපඩම් ගන්න ඕන නම් අනිවාර්යෙන්ම වා විජේ පපඩම් ගන්න කියලා.
1: WP
0: ලාංඡනේ බලන්න.
1: අමතක කරන්න
0: එපා. එපා. ඉතින් හරි ඔය ටික ඔක්කොම බලාගෙන හිමින්සලා යන්න අපේ මේ net fm facebook page එක පැත්තේ. අර මේ ඉන්දියාව අපි කිව්වනේ තෙල් කනින්න පටන් ගත්තා කියලා. මේ ඉන්දියාව සාගරේ රුපියල් බිලියන අටයි ගණක් වේදන් කළා රුපියල් නෙමෙයි ඩොලර් බිලියන මේ අපිත් ගියා ওই වැඩේට මායි සාරයි නුවයි පොඩ්ඩක් ඔලුව දාලා ආවා
1: එහා පැත්තේ වැටෙන්නේ පොඩ්ඩක් ඉතින් බලලා ඕගොල්ලන්ට සින්දුවක් දීලා
0: පොඩි රිසර්ච් එකක් දාන්න එපා මේ අසල් ලෙසේ මොනා කරනවද කියලා කල්පනාවෙන් ඉන්න ඕනේ
1: අනිවාර්යයෙන්
0: ඒකෙන්ද අපි ඔලුව දාලා ආවා ඒ වෙලේ ගත්ත ෆොටෝ එකක් මේ Facebook දාලා ඇති ගිහි ලොගලුත් තින් රියැක්ට් එකක් දාලා
1: කමෙන්ට්
0: එකක් දාන්න ඉතින් ආ ෆොටෝ දැම්මම අපි බලන් ඉන්නේ
1: ඒකයි
0: ඔබ ලයික් කරනවා

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: Velava oba weta gena enne
2: ape gedara finishing weda walata valley cement tile adhesive skim coat paint badu serama gannon
3: sistek authorized dealer kenek gawata yanne
4: dan sistek kawoy serama thiyenawada
3: na na e gollo onoma deyak harimilata bikunana genuine aya
5: sistek gannone hondama thirnaya
4: udaya 8 minari 41 danne
6: gyanu lamainte yalawa miss wena dawas thiyenawa
7: ehai
6: godak gyanu lamainte period kale kiyanne apahasu kalayak eyala aasawen karapu weda pawa period kale di karanne na
7: කියන්නේ එයාලට යාලුව මගහැරෙනවා
6: අන්න හරි හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැ අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුවා ඔයාලටත් පත් වෙන්නේ සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැ රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා
8: ඉතින් ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ
9: නුවර පාරට මීටර් 100ක් දුරින් ඉස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 Prime Residences
10: වෙනස්ම රසයක් වෙනස්ම විදියට Vijay Instant Noodles රස හතරකින්
11: Meltdol හිස රතය උණ සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltdol පැරසිටමෝල් විශේෂයකි
12: සුඛෝපභෝගීත්වයට නව අර්ථයක් ඩෙන්සා නවීන තාක්ෂණයේ කළ ඩෙන්සා B5 සහ ඩෙන්සා B8 ප්‍රීමියම් SUV රට අත්විඳීමට අල්ටය ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න නැතිනම් 0.112.125.125 අමතන්න
13: ඔබ කළ සේවය අගයමින් ඔබේ අනාගතය සවිමත් කරමින් ඔබේ විශ්‍රාම වැටපර ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC කල්සරු වෙතින් රුපියල් ලක්ෂ 120ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සානදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න වැඩි විස්තර 0.112.35.2 අමතා හෝ ළඟම පිහිටි DFCC බැංකු ශාඛාවෙන් කොන්දේසි අදාළ වේ DFCC බැංකුව ඔබේ වර්ධනයට
14: Rhino roofing within Hadunwadin. Rhino Premier Jala Pradirodi Matupita Arakshane Saitha Roofing Sheet. Vetivistra Sandha. Dhatunai Anuhaya Amatana.
15: Damro Vassara Metha Sale. Karyalaya Gruhabhanda Sandha Vishesha Vattam. Sieluma Damro Pradarshana Garavalin.
9: නුවර පාරට මීටර් 100ක් දුරින් ඉස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 Prime Residences
14: BYD C-Lion 5 plug-in hybrid SUV වැඩි ඉඩ ආකර්ෂණය පෙනුම් සහ DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න C-Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න නැත්නම් අමතන්න 0.112.125.125
16: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117.388.388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී සමාගමකි
15: ඩම්රෝ ඉන්වර්ටර් ශීතකරණ 120ක වට්ටම් 90000 සිට කුඩා පවුලකට මාසික විදුලි පරිභෝජනය ඒකක 15ක් පමණ සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
4: වව් ලක්ෂ ගණක් වටින ලස්සන බයික් එක සල්ලි දීලාමද ගත්තේ
17: ඇයි දන්නේ නැද්ද අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන් දැන්ම කතා කරන්න 0773523535

0: උදේ 8යි විනාඩි 48යි අල්ගටෝමි වෙලාව.
1: අද මේ අද සරසවි අර්බුද වැඩි දවස.
0: වැඩි දවසක් නේද?
1: මේ අපේ මේ කවුද සාරට විවිධ සරසවි අර්බුද කිහිපයක් පැන නැගිලා ඒවට මේ විද්‍යාත්මක විසඳුම් ලබා දෙන ගමන් තමයි මායි නොයි ඉන්නේ.
0: ඉතියේ.
1: ඔව්. අපි දෙන්නටම තියෙනවා මේ හැකියාව. මේ තාක්ෂණික වශයෙන් මේ වගේ තාර්කික විසඳුම් ලබා දෙන්න පුළුවන් හසල හැකියාවක් දැනුමක් තියෙනවා.
0: මට පේනවා. මට දීපු උත්තර ටිකෙන් තේරෙනවා.
1: අපි විෂය ප්‍රාමාණිකයි.
0: ඔව්. ඔලා තේරෙන්න කියන්නකො.
1: විෂය ප්‍රාමාණික බොහොම විදග්ධ දැනුම් සම්භාරයක් අපි සතුව තියෙනවා මේ සම්බන්ධයෙන්. ඉතින් හරි ඔය විදිහට කරන්න.
0: කරන්න.
1: මේ විදිහට කරන්න මේ.
0: කරලා හරි. ඊටර ටික මම පස්සේ
1: කියන්න. ඔව්. ඒ කියන්නේ මොනවාද රිසල්ට් මොනවාද කියලා කියන්න.
0: ඔව්. එහෙමත් එහෙම. මම කියන්නේ මාව අපේට තියලා මම මගේ ප්‍රොජෙක්ට් එක දෙනවා. ආ. හරි ගියොත් මම මේගොල්ලන්ට කියනවා ඔය දෙන්නවා මේ හය කරන්න කියලා.
1: ඔව්. ඒ කියන්නේ දිගටම ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන්න පුළුවන් විදිහට නේ.
0: හරි. නියමයි. ඕන જાතිය ප්‍රශ්නයකට උත්තර තියනවලු ආ මම.
1: තියනවා. ඕන જાතියක. දැන් හිතන්න මේ වෙලාවේ ඔයාට තියනවා කියලා ප්‍රශ්නයක් ඔය ගෙදර වහලාගෙන. ඔව්. වහලා ගහගන්නේ කොහොමද? වහලා තෙමෙනවා. නේද? තියෙන ගයක් නම් හදපු ගයක් නම් වහලා තෙමෙනවා. ලොකු ප්‍රශ්නයක් නේ.
0: මේ ඔව් මේ පාට වෙනස් වෙලා. හරිම කැත වෙලා.
1: දුර්වර්ණ වෙලා. අවර්ණ වෙලා. නිල ප්‍රශ්න ගොඩයි. ඒ වගේම තමයි අලුතෙන් ගයක් හදන්න යනවා නම් ඔය ගෙදර වහලාගෙන ඔයාට ප්‍රශ්න තියෙන්න පුළුවන්. මේ මොකද්ද වහලා විදියට මම තෝරගන්නේ? වහලා ගහන්නේ කොහොමද? සාමාන්‍යයෙන් ගෙදරක මේ බිත්ති ටික නග්ගනවට වඩා ලොකු ගානක් යනවා පිරිවැයක් දරන්න සිද්ධ වෙනවා සාර වහලා ගහන්න ගියාට පස්සේ. ඒකත් හරියට වැඩේ කරගත්තේ නැත්නම් ඊට පස්සේ අර ගහපු වහලවල් ගලවලා පරාල ටික ලී ටික එහෙමෙහෙ කරලා වැඩ ගොඩයි. ඉතින් ඒක නිසා තමයි අපි වාට කියන්නේ අනිවාර්යයෙන්ම ගෙදරකට වහලක් දානවා නම් රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් ම දාන්න කියලා. රයිනෝ කියන්නේ අදයක නෙමෙයි අවුරුදු 60ක් අපිත් එක්ක හිටපු බ්‍රෑන්ඩ් එකක්. අවුරුදු 60ක් හිටන්නකො ලංකාවේ මේ වහලවල් ගහලා තියෙනවා කියන්නේ කොච්චර කාලයක්ද? දශක 6ක් නේ. නිකමට අපි හිතලා නැහැ නේද මේ අපේ ඔය වහල වහලට දාලා තියෙන අපේ ඔලෝඩින් තියෙන රයිනෝ ෂීට් එකට අවුරුදු 60ක් වෙන්නේ නැති කියලා. අවුරුදු 60ක් කාලයක් පුරාවට තිබ්බ බ්‍රෑන්ඩ් එකක් කියලා අපි හිතලා නැහැ නේද කවදාවත්. ඉතින් අවුරුදු 60ක් රයිනෝ අපිත් එක්ක හිටලා තියෙනවා. මේ ගත වෙන්නේ ඒ අවුරුදු 60 නැත්නම් දශක 6. අර 6 වෙනි දශකයේ තමයි මේ ගත වෙමින් යන්නේ. ඉතින් එහෙම යද්දී අපි අර හැමදාම කියනවා වගේ ඒගොල්ලෝ රිසර්ච් කරනවා. මොනවාද තමන්ගේ පාරිභෝගිකයන්ට තියෙන ප්‍රශ්න? මොනවාද අනාගතයේදී ලංකාවේ ගෙවල් වල වහලවල් ගහද්දි එන්න පුළුවන් ප්‍රශ්න සහ ඒවට දෙන්න පුළුවන් විසඳුම් මොනවාද කියලා ඒගොල්ලෝ චෙක් කරලා බලනවා, රිසර්ච් කරලා බලනවා. ඉතින් ඒ අනුව තමයි රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් දැන් ඔන්න අලුත්ම ෆීචර්ස් දෙකක් එක්ක ඇවිල්ලා තියෙන්නේ.
0: හරි.
1: පළවෙනි එක තමයි මේ මැටි ලේයර් එකක්. ෂීට් එකේ යටපැත්තේ මැටි ලේයර් එකක් තියෙනවා. මේ මැටි ලේයර් එක හින්දා සාරා සාමාන්‍යයෙන් ගේ ඇතුලේ සිසිලස කූල් එක කාලයක් ඔයාට රදව ගන්න පුළුවන් හැකියාව තියෙනවා. හිතන්නකො නිකන් රස්නේ කාලයක් කියලා. ඉස්සර අපිට තිබ්බ ෂීට් වහලක් නම් තියෙන්නේ පොඩ්ඩක් ඇතුලේ තැම්බෙනවා වගේ කියලා. දැන් මේ ප්‍රශ්න මුගුත් නැහැ. මේක ක්ලේ ලේයර් එකක්. ක්ලේ ලේයර් එකක්. ක්ලේ කියලා කියන්නේ අර නැචරල් ක්ලේ එක. ස්වාභාවික මැටි. ආයේ මේක රසායනික ද්‍රව්‍යයක්වත්, පේන්ට් එකක්වත්, කිමිකල් එකක්වත් එහෙම මුකුත් නෙමෙයි. ඇත්තම මැටි.
0: ඔව්. මොකද ආචි මේ ඇත්ත මැටි වල විතරයි ඒ සිසිලස ගේන්න පුළුවන් ක්වොලිටි එක තියෙන්නේ.
1: ඒ හැකියාව තියෙන්නේ මේ ඇත්ත මැටි වලට විතරයි, ස්වාභාවික මැටි වලට විතරයි. ඉතින් ඒ වගේම තමයි දැන් මේ මැටි ලේයර් එක තියෙන්නේ ෂීට් එක යටපැත්තේනේ. ඒකෙන් ඉඳ කූල් එක රදව ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ෂීට් එකට උඩින් තියෙනවා මේ හයිඩ්‍රොෆෝබික් කෝටින් එකක්. හයිඩ්‍රොෆෝබික් ෆෝබියාස් තියෙනවා අපේ ජීවිතේ එක එක දේවල් වලට බය අය. එහෙම ඉන්නවනේ එක එක ෆෝබියාස් වර්ග තියෙනවා. දැන් හයිඩ්‍රොෆෝබික් කියලා කියන්නේ වතුරට බයයි. පොඩක් ජලභීතික තත්ත්වයක් තියෙනවා මේ ෂීට් එකට. රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් එකට. ඒ කියන්නේ වතුර පොදක් රදව ගන්නේ නැහැ. සාමාන්‍යයෙන් වහින දවසක් කියලා හිතන්නකො. ඒ කියන්නේ වතුර වැටෙනවා වහලට. නැත්තම් බලයි වතුර කොහෙද යන්නේ කියලා.
0: අර ෆිල්ම් වල වගේ විතර
1: එමු වස් උඩට යන්නේ. උඩින් නිකන් අර මායා ගෝලයක් වගේ මොකක්රයක් කියලා වතුර වැටෙන. එහෙම යන්නේ නෙමෙයි. වතුර වැටෙනවා ෂීට් එකට. හැබැයි වතුර රදව ගන්නේ නැහැ. එහෙම මේක ගලාගෙන යනවා. නැනෝ තාක්ෂණයෙන් තමයි මේක හදලා තියෙන්නේ මේ හයිඩ්‍රොෆෝබික් කෝටින් එක. ඒකින්ද වතුර උරා ගන්න නැහැ. උරා ගන්නේ නැති නිසා ෂීට් එකේ තෙතමනේ රැදෙන්නේ නැහැ. තෙතමනේ නැති වුණාට පස්සේ ඔය අපි කියන්නේ ඇල්ගී වර්ග වෙන්න පුළුවන්, බැක්ටීරියා වෙන්න පුළුවන්, ඊට පස්සේ ඔය පාසි වෙන්න පුළුවන්, දියසෙවල වෙන්න පුළුවන්. මේ වගේ දේවල් වර්ධනය වෙන්නේ නැහැ වහල මත. වගේ ෂීට් එක මත. එතකොට වගේ ෂීට් එක අලුත් පිට අර දැම්ම වගේම අලුත් පෙනුමෙන් සෑහෙන කාලයක් ඔයාට පාවිච්චි කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. වතුර උරා ගන්නේ නැති නිසා මේකේ ශක්තියත් බොහෝ කාලයක් තියෙනවා. ඔය අතු වැටුණා කියලා හරි පොඩි පොඩි කම්පන වලින් ඕක ආයේ ක්‍රැක් වෙලා තැලිලා කැඩිලා සිදුරු හැදිලා ඒ වගේ ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා තමයි රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් ඔයා ගෙදරට දාන්න කියලා කියන්නේ. ගෙදරට නෙමෙයි, ඉතින් ඕනම ගොඩනැගිල්ලට ඔයාට දාන්න පුළුවන් හැකියාව තියෙනවා. කෝල් එකක් ගන්න වැඩි විස්තර දැනගන්න 1396 1396 කියන හොට්ලයින් එකට ප්‍රශ්න තියෙනවා නම් ඔකට කතා කරලා විසඳගන්න.
0: ප්‍රශ්න තියෙනවා නම්
1: ප්‍රශ්න තියෙනවා ඔන්න නම්බරේ.
0: ඔව්.
1: ඒක කතා කරලා විසඳගන්න.
0: විසඳගන්න. රයිට් ඒත් එක මතක් කරන්න ඕනේ අපි යන්න ඕන අපේ ඊළඟ පැයට. හැබැයි ඊට කලින් මතක් කරනවා යන්න දම්රෝ එකට. මුද දම්රෝ එකේ මේ දවස්වල මිඩ් ඉයර් සේල් එකක් තියෙනවා.
1: මිඩ් ඉයර් සේල්.
0: මිඩ් ඉයර් සේල්. අපි කිව්වේ අවුරුද්ද මැද කියලා.
1: වසර මැද සේල්.
0: ඔව්.
1: ආරම්භ වෙලා තියෙනවා.
0: ගෙදර අර අනිත් පැත්ත ගහන්න අප්ග්‍රේඩ් කරන්න හොඳම කාලේ.
1: අන්න හරි.
0: වාඩි පුළුවන් ඉන්වර්ටර් ශීතකරණයක් 120ක වට්ටමක් එක්ක ගන්න. ඒ වගේම ෆෝම් මැට්‍රස් ගන්න පුළුවන් 115ක වට්ටමකට. ඒ වගේම තමයි දම්රෝ වොෂින් මැෂින් උත් 115ක ඩිස්කවුන්ට් එකක ගන්න පුළුවන්.
1: ගන්න පුළුවන්. ඉතින් ලංකා පුරාම තියෙන ප්‍රදර්ශනාගාර 160ක්. ඒ වගේම තමයි වර්ගාඩි 50,000 මෙගා ප්‍රදර්ශනාගාර තියෙනවා. ඔයාලා ගිහිල්ලා හිතේ හැටියට සැරිසරන්න පුළුවන්. සැරිසරලා ඔය ගියපු දේවල් ඩිස්කවුන්ට් පිට මිලදී ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් යන්න ළඟම තියෙන දම්රෝ එකට. එහෙම දම්රෝ එකට ගිහිල්ලා එන ගමන් අනිත් පැත්තෙන් ගොඩ වෙන්න ඕන තැනක් තමයි මොකද්ද?
0: කසාගල ග්‍රීන් සුපර් මාකට් එක.
1: කසාගල ග්‍රීන් සුපර් මාකට් එක කියලා කියන්නේ දම්රෝගෙන් ගන්න ගෘහ භාණ්ඩනේ. කනවන දේවල් දම්රෝගෙන් ගන්න බෑ. ඒකින්ද ඒ දේවල් ගන්නවා යන්න ඕන තැන තමයි කසාගල ග්‍රීන් සුපර් මාකට් කියලා කියන්නේ. වෙළඳ පොලේ මිලට වඩා සෑහෙන අඩුවෙන් ඔයාලට ඕන කරන දේවල් ගන්න පුළුවන් කසාගල ග්‍රීන් සුපර් මාකට් එකට ගියොත්. කුරුණෑගල තියෙනවා නාරම්මල, ඒ වගේම තමයි ගම්පහ ගණේ මුල්ලේ තියෙනවා, නුවරට ගියොත් ගම්පල තියෙනවා. රට මැදට යද්දි මාතලෙත් ඔයාලට හම්බ වෙනවා කසාගල ග්‍රීන් සුපර් මාකට් ශාඛාව. කොළඹ ගට්ටියන ඔන්න තැන් දෙකකම තියෙනවා. අතුරුගිරියයි මුල්ලේ එරියාවේ. ඔය ඕන තැනකට යන්න මාළබෙත් ඔන්න එකක් එනවා. ඒක ආවට පස්සේ අපි කියන්නම් ඕපනින් එකවද්ද කොහොමද වැඩ ටික සිද්ධ වෙන්නේ කියලා.
0: ඕකේ.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න. The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට. ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න. දැන්ම කතා කරන්න. 01.1.662 Prime Residences.
2: ඔබේ විශ්‍රාම වැටපිට ලැබෙන ඉහළම ණය මුදල දැන් DCC කල් සරුව වෙත. රුපියල් ලක්ෂ 120ක් දක්වා උපරිම ණය මුදලක් සමග අසර 15ක් දක්වා ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න.
3: විශේෂ වට්ටම් කල් පවතින සුව පහසුවෙන් යුත් සෝෆා 69,000 සිට සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
4: Diva Fresh Daily Alert. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුමල කොළයකේ සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනෙදා පැල්ලම් ඔබට ප්‍රශ්නයක්ද? එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම Strain Fighter තාක්ෂණය සමග එන නව Diva Fresh. වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව Diva Fresh ගැන දැනුවත් කරන්න අපි එනවා ඔබේ නගරයට.
5: අගෝස්තු 11 ගලිගමුව පොලාසල
4: නව වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්නම් වලට හොඳම විසඳුම.
6: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න පැකේජ් රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
7: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0.1176388 අමතන්න.
8: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
3: දම්රෝ වසර මැද සේල් කෑම මේස කට්ටල සඳහා විශේෂ වට්ටම් දැවමය කෑම මේස කට්ටල 87,000 සිට දම්රෝ වගකීමක්ද සහිතව.
9: ඇයි ශුග කියල මූනෙල්ල කළ සෙවන කළ මතුමේ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 0.47 31 33 540.
10: දඹදිව වන්දනාවේදී ජේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුට වන්නට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙත. පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0.1 1 2 8 3 0 3 0.76 7 16 32 72.
11: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
12: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සම පොලියක් LP ස්ථාවර තැන්පතු. Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
13: වේලාව 9:00 විනාඩියේ කයිද

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි දිවස්ම ඇත්නියස්
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නිත්‍යෝ සමග මම කේසර. කොලොම්බියාවේ චොකෝ ප්‍රදේශය මූලික කරගනිමින් සිදු වූ රික්ට මාපාංක 7.4ක ප්‍රබල භූකම්පණයකින් මියගිය පුද්ගලින් සංඛ්‍යාව 132ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එරට බලධාරීන් ටිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ මේ වන විට තුවාල ලැබූ සංඛ්‍යාවද 480ක් දක්වා ඉක්මවා ඇති බවයි. කඩාවැටුණු ගොඩනැගිලිවල සුන්බුන්නතර තවත් පිරිසක් සිරවි සිටින බැවින් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවටයි බලධාරීන් අනතුරු අඟවන්නේ. සුන්බුන්නතර සිරවුවන් මුදා ගැනීමේ විශේෂ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි. පවතින දැඩි හානිය හමුවේ කොලොම්බියානු රජය විසින් සමස්ත රට පුරා හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම භූකම්පණයේ වැඩිම බලපෑම කොලොම්බියාවේ කෝපි වගා කරන කලාපයේ පිහිටි පෙරේරා නගරයට සහ වැලේ ඩෙල් කෞකා ප්‍රදේශයට එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. පෙරේරා නගරයේ ප්‍රධාන චතුරස්‍රයේ පිහිටි බහුතල ගොඩනැගිල්ලක් ජනතාව බලා සිටියදීම සම්පූර්ණයෙන්ම කඩාවැටී තිබෙනවා. මොහොතින් මොහොත වෙනස්වන අලුත්ම තොරතුරු සඳහා නෙත්‍යන්ස් YouTube නාලිකාවට සහ නෙත්‍යන්ස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නෙත්‍යන්ස්.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95, FM 94.8, Net FM.

0: ဒေ9:00 විනාඩි 7යි අලුත අවම වෙලාව පියාවයා පෙන්තිම පැයට
1: අන්තිම පැයට ඇවිල්ලා තියෙන්නේ නේ ඒ කියන්නේ දැන් අද කවද්ද අගහරු වාද කියලා
0: අද අගහරු වාද
2: 1-1
0: ඈ
2: 1-1 නද
1: 1-1
0: ආ 1-1 yes it's 1-1
2: ඔව් new one
1: හරි මේ දැන් මේ මේ මම දැක්ක අර අපි දැන් උදේම කතා කරානේ මේ ඉන්දියාව අර තෙල් කනින්න යනවා කියලා.
0: ඔව්.
1: සමහර අය දාලා තියෙනවා මේ ඉන්දියාව මන්නාරම් ද්‍රෝණියේ ඔන්න තෙල් කනින්න යනවා කියලා. එහෙම එකක් නෑ.
0: ඒක අපි බලාපොරොත්තු විය යුතු දෙයක්.
2: නෑ හැබැයි මෙහෙමයි අර ඒකේ පොලිසිය එකේ තියෙනවා මේ ඒ අවට සාගර කලාපේ රටවල් වලටත් මේකෙන් ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන් කියලා. ඉතින් ඒගොල්ලෝ කයින් අතරේ අපිටත් ඕනනම් කියන්න පුළුවන් මේ පැත්තෙත් ඇවිල්ලා තෙල් තියනවාද කියලා බලන්න
1: කියලා නේ. නෑ ඉතින් කවුරු හරි ඔක බලන එක හොඳයි.
0: ඇග්‍රීමන්ට් එකකට එන්න පුළුවන් ඉතින් නේද? මොකද ටෙරිටෝරියල් සී ඒරියා එකේ වෙන කෙනෙක්ට ඇවිල්ලා බලෙන් කරන්න බෑ.
2: නෑ නේ.
0: කතා කරලා
1: කතා බහ කරලා
0: දැන් කරන්න.
2: අපේ ලංකාව වගේ මං හිතන්නේ 250 ගුණයක්. අපේ මුහුදු කලාපේ
1: විශාලයි.
0: ලොකු
1: රටක් අහු. ගුවන් කලාපයත් ඒ වගේම තියෙනවා.
2: ඔව් ගුවන් කලාපයත් ඒ වගේම තියෙනවා.
1: ඔව්. ඉතින් අවු අර මේ සාරා කිව්වා වගේ ඉතින් කතා බහ කරලා නේ. ඒව කරගන්න පුළුවන් සායිද ඒව කරන්නේ කොහොද දැන් ඔය අපි දන්නවනේ මේ වෙනිසියුලාව ලෝකේ වැටිම තෙල් සංචිත පොළවයට තියෙන්නේ වෙනිසියුලාවේ. හැබැයි වෙනිසියුලාව දුප්පත්නේ. ඒකට හේතුව ඉතින් උඩට ගත්තේ නැති එක. සහ උඩට ගන්න ගියාට පස්සේ වෙච්ච දේවල්
0: දන්නවනේ. ඒකම
2: නයිජීරියාව. ලෝකේ වැඩිම දියමන්ති තියෙන රට. ඒ වුණාට එහෙ මං හිතන්නේ අපේ තේ වගේ තමයි. ඉතින් අපිට හොඳම තේ බොන්න හම්බෙන්නේ නැහැ නේ. ඒ වගේ තමයි.
0: ඔව්. ඔව් ඉතින් රටට ඒ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක නැත්තම් ඒ දේ කරන්න හොඳම දේ අර අපි අපේ මේ සන්සෙට් එපිසෝඩ් එකකත් කතා කරා ඉන්ටර්ඩිපෙන්ඩෙන්සි කියන එක නේ. කියන්නේ උදව් අරගෙන දෙගොල්ලම බෙනිෆිට් වෙන එක.
1: ඔව් ඒ කියන්නේ අන්තර් සම්බන්ධයන් තියාගෙන තමයි ඉස්සරහට යන්නේ. සහ අපි අර ඉදත් කතා කරා මේ ජපානය ගැන කතා කරද්දි හිරෝෂිමා නාගසායි ගැන කතා කරද්දි ගිහිල්ලා නැස්ටික බෝම්බ අතෑරියට
2: දැන් ඇමරිකාවයි මොනවද ජපානයයි හොඳ වෙළඳ පොලක් හදාගෙන තියෙනවා.
1: හදාගෙන තියෙන්නේ. සා නිකමට Google කරලා බලන්න වැඩිම ඇමරිකානු කඳවුරු සංඛ්‍යාවක් තියෙන මොන රටේද කියලා.
2: ඒ දෙන්නේ ජපානේ.
1: ඒ දෙන්නේ ජපානේ. අපි හිතන්නේ
2: අපිට මතකත් නැන්නේ තියෙනවා කියලා.
1: අපි හිතන්නේ මිඩ්ල් ඊස්ට් කියලා නේ. කියන්නේ මැද පෙරදිග වෙන්නේ නැති කියලා නේ ඇත්තේ. මේ මැද පෙරදිග නෙමෙයි වැඩිම තියෙන්නේ ජපානේ.
0: ඊළඟට
1: කොරියාවෙත් තියෙනවා. දකුණු කොරියාවෙත්. ඒ විදිහටම මේ ඇමරිකානු කඳවුරු සංඛ්‍යාවක් ඉතින් ලෝකෙ හැම තමා ඉස්සරහට යනවා.
2: අපි ජපානේ ගැන හිතන්නේ මේ අර ඉස්කෝලේ ගෙනියන සීතියම් පොතෙන්නේ.
1: ආ.
2: හැබැයි ඇමරිකාව අනිත් පැත්තේ තමයි ජපානේ තියෙන්නේ.
1: ඔව්. ආවනේ අර මේ ලෝක ගෝලයක් නේ
2: අපි ගෝලයක් විදියට හිතන්නේ නැහැ නේ. ඇත්තටම ඇමරිකාවට අල්ලපු රට ජපානේ.
1: ජපානේ. අපි හිතන්නේ මේක ෆ්ලැට් විදියන්නේ තියෙනවා. එතකොට කොන් දෙකක ඒක
2: කොන් දෙකක ඉන්නේ.
1: අර මේ ෆ්ලැට් කියලා මේ සංකල්පයක්
0: තියෙනවා.
2: අපි ඉගෙන කතා කරා ඒක ටවුන් එකේ. එහෙම අදාන ලෝකේ පිරිසක් ඉන්නවා.
1: එහෙම පිරිසක් ඉන්නවා.
0: තාම ඉන්නවා.
1: හරි ඉතින් ඒකින්ද ඒක.
2: මම හිතන්නේ ඒකේ වැඩිම පිරිසක් කිව්වේ නැතුවට මෙහෙද කොහෙද ඉන්නේ?
0: ලංකාවේ.
1: එහෙම අදාන. ෆ්ලැට් ඇතර්ස්ලා. ඒ වෙන්න පුළුවන්. හරි ඉතින් එහෙම තමයි මේ බොහොම සමීපයෙන් තියෙන රටවල් දෙකක් පැසිෆික් සාගරේ. ඒකින්ද ඒගොල්ලෝ හරි සමීපයෙන් කටයුතු කරනවා සහ කඳවුරු සංඛ්‍යාවක් තියෙනවා. ඉතින් ඒ වගේම කාරණාවක් තමයි මේ තෙල් කැනීම් කරන එකත්. ඉතින් ඒ දේවල් හරියට සිද්ධ කරොත් ඒ දේවල් වලදී අපේ ස්වාධීනත්වයේ ස්වයරීත්වය අපි රැකගත්තොත් අපිටත් ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. කවුරුට ගමක් නැහැ. ඉතින් ඔය කැනීම් කරන එක හොඳයි. අපිට ඒ තාක්ෂණය ඇත්තටම නැහැනේ. සාර ඒ වගේ දැවැන්ත ප්‍රාග්ධනයක් තාක්ෂණයක් අපිට තනියම හොයාගෙන ඉන්න විදිහක් නැහැ. අපිට ඊට ප්‍රශ්න ගොඩක් තියෙනවානේ විසඳගන්න. ඉතින් කවුරුද කරන වෙලාවේ මේ දේවල් වලින් උපාය මාර්ගිකව අන්න ඒක මොලේ කල්පනා කරලා වැඩ කරන්න ඕනේ.
0: ස්ට්‍රැටජික් වෙන්න
2: ඕනේ. ස්ට්‍රැටජි. එහෙම හිතන වෙලාවල් තියෙනවා. දැන් අපිටම බැරිද ඔය තෙල් කනින්න?
1: ඔව්.
2: ඒ තෙල්
1: නිකන් ඉන්නවා.
2: ඔයාට තියෙන තෙල් ගේනවා කියන එක ලේසි පාසු කටයුත්තක්ද? මේ ලිඳක් නල් ලිඳක් ගහනවා වගේද? ඈ එහෙම නෑනේ. එහෙම කරන්න තිබ්බ අර මේ සමුද්‍රීය නැතුව අරාබි අර තෙල් නිඳවල් වලින් අර අහම්බෙන් තෙල් මතුවලා එහෙම දැන් ඉරානෙත් මං හිතන්නේ ඉක්මනවා ගත්තේ. බොර තෙල් උඩට ඇවිල්ලා
1: එක වාර උඩට ප්‍රෙෂර් එක
2: විදලා ඇවිල්ලා එහෙම අවස්ථා. ඒත් ඉතින් ඒක පිරිපාදු කරන්න
1: ඒකට
2: කරන්න තාක්ෂණයක් ඕනේ. ඉතින් ඔය වගේ අපි හිතනවා මේ අපිට බැරිද අපේ තාක්ෂණය යොදලා අපේ ඉංජිනේරු සංස්ථාවට බැරිද මොකක් හරි හදලා
1: නේද
2: බටයක් දාලා තෙල් ගන්න වගේ මේ එහෙම හිතෙනවා. තව තව එකක් තමයි අර මේ දැන් පුරාවිද්‍යා දේවල් ගත්තම කාබන් 14 මේ කාබන් 14 නිර්ණය මත කාලය තීරණය කරනවානේ. දැන් එතකොට ලොකු වියදමක් යනවා මේ බොහොම අඟුරු වලින් එක කරන්නේ. කාබන් තියෙන්න පෑනේ. ඒකේ අඟුරු තමයි යවන්නේ. අඟුරු මිලිග්‍රෑම් ප්‍රමාණයක් සාම්පල් අඩුම ගන්න තුනක් යවන්න ඕනේ. ඒ කියන්නේ ලෝකේ පිළිගන්න නම් තුනක් ගියාම එවන කාලය තමයි පිළිගන්නේ. එකක් යවලා හරියන්නේ නැහැ. ඒක ඉතින් කවුරු හරි දත් මැද ඇඳ ඉන්නකොට වටන වෙන්න පුළුවන්. තුනක් යවන්න ඕනේ. ඉතින් සාමාන්‍යයෙන් ඩොලර් 500 ගානක් යනවා එක සාම්පලයකට. ඒක ඩොලර් 1500ක් විතර යනවා. ඉතින් අපේ රටේ තියෙන ප්‍රමුඛතාවයන් එක්ක සමහරලාට ඔය පුරාවිද්‍යා කැණීම් කරාට කාල නිර්ණයන් කරගන්න විදිහක් නැහැ. ඉතින් සමහර අය අහනවා, ඉතින් ඔය ඇමරිකාවට මේ මන් දන්න විදිහට බයෝටෙක් කියලා තියෙනවා ඇමරිකාවේ මේ ආයතනයක්. කොහමද ලෝකෙම එහෙම තීරණය කරන ලැබ්ස් තියෙන්නේ තුනයි. ඉන්දියාවේ එකක් දැම්ම ඉන්දියාවේ එක හරි කියන්නේ නැහැ. කවුරුත් පිළිගත්තේ නැහැ ඒක. පිළිගන්නත් බැහැ නේ.
1: ඔව්නේ. ඒගොල්ලෝ දෙන රිපෝට් එක පිළිගන්න ඕනේ කට්ටි.
2: ලෝකෙ පිළිගන්න ඕනේ. ඉතින් ඒගොල්ලන්ගේ එරර්ස් තිබ්ලා පිළිගත්තේ නැහැ. මම දන්න විදිහට ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලේ තියෙනවා බයෝටෙක් ආයතනයේ තමයි ලෝකෙ වැඩියෙන්ම පාවිච්චි කරන එක මේ ඇමරිකාවේ තියෙන එක. ඊළඟට තව කොයි හරි ඕස්ට්‍රේලියාවේ හරි කොයි හරි රටක තියෙනවා. ඉතින් අපේ අය අහනවා බැරිද ලංකාවේ දාන්න කියලා. ලංකාවේ දාලා මොනවා කරන්නද? ලංකාවේ අවුරුදු දෙක පුරා විද්‍යා ගැනීම කීයද කෙරෙන්නේ?
1: කෙරෙන්නේ.
2: අනිත් එක ඒක කාල නිර්ණය කරන් පස්සේ ලෝකෙ පිළිගන්නත්
1: බැහැ. ඒ වගේ මේ තර්ක නිකන් ඉදදි දේවල් හිතෙනවා. අර මේ අපි මේ මායි සාරයි ඔය සන්සෙට් කරද්දිත් අපි ඔය ප්‍රහාරක යානාගෙන පල්ලෙන් ගල සමහර වෙලාවට කමෙන්ට් කරනවා. ඉතින් අපිටම පුළුවන් ප්‍රහාරක යාන හදාගන්න. ඒ වගේ තියෙනවා. ඉතින් ඒ ආර්ථික කාරණාවන් අපි හිතන තරම් මේ ලේසි නෑ, සරල නෑ, ඒවා හරි සංකීර්ණ දේවල්.
2: ඉතින් අපිට පුළුවන් හොඳ කැටපෝල් ටිකක්
0: හදන්න.
1: අල්ලපු ගෙදර ඩාරි අර මේ රටවල් විදිහට අපි අපේ මේ ශක්්‍යතාවන් අඳුන ගන්න ඕනේ. මොනවාද කරන්න පුළුවන් බැරි
2: දේවල් සහ බැරි දේවල් අපි තේරුම් ගන්න.
1: ඉතින් අර උපාය මාර්ගිකෝ අපි අර උදේ කියපු කතාව තමයි ඉරානය මේ යුද්ධේ දිනන්න භාවිතා කරේ හරි පොඩි සංකල්ප ටිකක් නේ. එකක් තමයි අර තමන්ගේ ආසන්නයෙන් යන සමුද්‍රීය මාවත කිලෝමීටර් 35ක පටු තීරයක්. අනිත් පැත්තෙන් ඒගොල්ලන්ගේ අර ඩොලර් 26 2 ස්ට්‍රෝක් එන්ජින් තියෙන ඩ්‍රෝන් ටික සහ මිසයිල් වැඩසටහන, බැලිස්ටික් මිසයිල් වැඩසටහන අදයික නෙමෙයි අවුරුදු 20ක් පුරාවට ඒගොල්ලෝ සූදානම් වෙච්ච දෙයක්. පොඩි සංකල්ප ටිකක් අර මේ පීට් හෙක්සෙත් කවුද ආරක්ෂක ලේකම් තෝමා එහෙ ඉන්න ආරක්ෂක ලේකම් මේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් මේ
0: ආරක්ෂක ලේකම්
1: කියලා කෙනෙක් ඉන්න ඇමරිකාවේ. එයා කියනවා මේ අපි ඒගොල්ලන්ගේ නාවික හමුදාව, ඉරාන නාවික හමුදාව විනාශ කර අපි දැක්කන අයිරිස් දේනායකට මෙහෙටත් ඇවිල්ලා ගැහුවා. ඊට පස්සේ ගුවන් හමුදාව සම්පූර්ණයෙන්ම විනාශ කරා. හැබැයි මේ යුද්ධය ඒ කියන්නේ පරාද වෙන්න හරි නැත්නම් යුද්ධය හමුවේ අසරණ වෙන්න හරි ඒ කිසිම දෙයක් ඉරානයට හේතුවක් වුණේ නැහැ. උපාය මාර්ගිකව තමන් කොතන ඉන්න ඕනේ, ඒ කියන්නේ තමන් ගාව තියෙන රිසෝර්සස් ටික කොහොමද, සම්පත් ටික කොහොමද හරියට මේ ප්‍රයෝජනයට ගන්න, වැඩක් ගන්න, ඒකෙන් උපරිමය ගන්න කියන එක ගැන ඉරානයට තිබ්බ අදහසක්. ඉතින් ඒ වගේ තමයි අපි ගාව තියෙන සම්පත් වලින් උපරිම ප්‍රයෝජනය අරගෙන අපි කියන්නේ ස්ට්‍රැටජිකලි උපාය මාර්ගිකව තීන්දුව తీරන ගන්න ඕනේ. මම හිතන්නේ ලංකාවට කාලයක් පුරාට කරන්න බැරි වෙච්ච දෙයක් ඒක. උපාය මාර්ගිකව තීන්දුව తీරන ගන්න එක සහ පොලිසීස් ප්‍රතිපත්ති හදන එක කියලා. ඒක නිසා එහෙම කරාට පස්සේ බය වෙන්න ඕනේ නැහැ. එහෙම නැතුව අර හැමෝම කරන දේවල් අපි කරන්න යන්න ඕනේ
0: නැහැ. යන්න ඕනේ නැහැ.
1: එහෙම කරන්න බෑ. ආර්ථික විද්‍යාත්මක නියමයක් තියෙන එහෙම බෑ. අපි ගාව තියෙන සම්පත් අනව තමයි අපිට දේවල් කරන්න පුළුවන්. ඒවා ඉක්මවල අපිට වැඩ කරන්න බෑ.
0: එහෙම
1: හිතේ ගැම්මට හැම එකම කරන්න යන්නේ.
0: ඔක්කොම බදා ගන්න බෑනේ.
1: ඔව්. ඒකින්ද මේ දැන් මන්නාරම් ද්‍රෝණියේ වෙන්න පුළුවන්. තෙල් ගැනීම කරන්න ඉන්දියාව බලාපොරොත්තු වෙනවා නම් ඒක නිශ්චිත විදියට ගිවිසුම් ගත වෙලා ඒ ගිවිසුම් මොනවද කියලා අපි කියන්නේ විනිවිද භාවයේ රටට පේන්නේ හෙලි කරලා ඒ දේවල් කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔව්
0: මේ ස්ට්‍රැටජික් වෙනවා කියන්නේ විකුණන එකක් නෙමෙයි යන්නේ.
1: නෙමෙයි. ඔව්. උපාය මාර්ගිකව
0: දේවල් ගන්න අපිට මෙච්චරක් දෙන්න කියන එක නෙමෙයි.
1: නැහැ. ඉතින් මොලේ කල්පනා කරලා කරන්න ඕන වැඩ මේවා. මොලේ කල්පනා කරන්න ඕනේ අපි විතරක්
0: නෙමෙයි. ඒ කට්ටිය
1: හත්යක්
0: ඉන්නවා. හරි තැන් වලට හරි කට්ටිය හැබැයි දාන්නත් ඕනේ.

0: FM Anu Paha, FM Anu Hatarai Tashuma Ata, Net FM.
1: දැන් අමයි විනාඩි 20යි දැන්.
2: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
3: ස්විස් ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය. ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
5: The Palace ගම්පහ අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0.71662. Prime Residences.
6: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
7: මගේ දරුවගේ නම සජිත නිමිනේ. එයාට වයස අවුරුදු 9යි. මේ ආයතනයට ඇවිල්ලා දැනට මාසයක් පමණ තමයි වෙන්නේ. එන විට ළමගේ ධන ඉස්ක ටික දිගට ගන්න බැරුවයි සිටියේ. නමුත් දැන් ඒ ධන ඉස්ක ටික සාමාන්‍ය දුරට දිගෑරලා මාසයක් ඇතුළත දැන් කකුලක් පොටට වගේ තිබ්බේ. දැන් එයාගේ කකුල හොඳට කෙලින් තියෙනවා. ඉතින් මේ ආයතනයට ඇවිල්ලා උඹලාට මේ වගේ දරුවෝ සිටිනම් මේ ස්ථානයෙන් ප්‍රතිකාර ලබා ගන්න හොඳම තැන කියලා මම උඹලාට ඉල්ලා සිටිනවා.
8: ඔබට මෙවැනි රෝග අවස්ථා තිබේ නම් අමතන්න. Active Plus භෞතික චිකිත්සක මධ්‍යස්ථානය 0.85
9: ලංකාවේ හදන යුරෝපයේ පදින KD Rice Leader 125 අපේම බයික් එක. දැන් රුපියල් 599,000යි. මේක නම් සුපිරිම ඩිස්කවුන්ට් එකක්. බස් වල හිරවිලා මිරිකිලා යන්න ඕනේ නැහැ. දැන්ම කතා කරන්න KD Rice Motor Company Private Limited එකට. 0773523535.
10: Down Row Wasara Meda Sale Nithana Kamara Kattala Sadaha Vishesha Vattam Devani Mavin Yut Almari 30,000 Sita Sieluma Down Row Pradarshana Garavalin
11: Diva Fresh Daily Alert එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම් වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
12: ඒ න්ියුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
13: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
14: මෙල්වා එක ලංකාවේ එක.
15: BYD C-Lion 5 Plug-in Hybrid SUV. වැඩි ඉඩ ආකර්ෂණීය පෙනුමසා DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. C-Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න. 0112125125.
16: මම කේජයි සූරිය ලුණම අම්බලන්තොට මම බයිපාස් කරලා අවුරුදු 4යි වෙන්නේ දැනට. ඉතින් ආපහු බ්ලොක් වෙලා කිව්වා. ඉතින් සෙවනගල කමල්බන්දු වේද මහත්තයා ගාවට ඒ ගමන ගියා. ඒ වේද මහත්තයාගේ බෙහෙත් වලින් තමයි දැන් ආපහු දිය වෙලා තියෙන්නේ. දැන් ඔය කමල්බන්දු වේද මහත්තයාගේ බෙහෙත් වලින් හොඳටම හොඳයි. අනිත් කට්ටියටත් මම කියන්නේ ඔය සිංහල බෙහෙත් කමල්බන්දු මහත්තයාගෙන් ගන්න කියලා.
17: සූනවන රෝගයක් නිසා වද විඳිනවා නම් සෙවනගල ආයුමා ආයුර්වේද රෝහලේ කමල්බන්දුල වීරප්පෙරුම වෛද්‍යතුමාට කතා කරන්න. 0773 5 40.

0: දෙන මේ විනාඩි 26යි අල්කටාම වෙලාව. හරි අපි කොහෙටද දන්නවද යන්නේ?
1: අපි ඕන තැනකට යන් ඉතින්. දැන් මේ අන්තිම පැයනේ.
0: අන්තිම පැය. අන්තිම පැය යන්න කලින්
1: ශනික එහෙම එහෙ යන්න වෙනවා.
0: ඔව්.
1: එක තැනකට කියලා නැහැ.
0: ඔව්.
1: හරිද? ඒකින්ද අපි ඉස්සෙල්ලාම යනවා.
0: ඔව
1: වරගෙන CDB එකට.
0: ඕකේ.
1: මොනටවත් නෙමෙයි CDB ෆික්ස් ඩිපොසිට් එකක් දාන්න.
0: රයිට්.
1: FD එකක් දාන්න තමයි අපි දැන් යන්නේ. ස්ථාවර තැන්පතුවක් දාන්න තමයි යන්නේ.
0: හරි.
1: ඇයි අපි මේ ස්ථාවර තැන්පතුවක් නැත්නම් FD එකක් දාන්න CDB එකටම යන්න කියලා කියන්නේ?
0: හේතු කිහිපයක්
1: තියෙනවා. හේතු කිහිපයක් තියෙනවා. පළවෙනි හේතුව තමයි ඉහළ පොලී අනුපාතය.
0: හරි.
1: 15% පොලියක් ඔයාට හම්බෙන වාගේ FD එකට. 15% කියලා කියන්නේ මේ වෙනකොට ඔයාට හම්බෙන ඉහළම පොලී අනුපාතය ලංකාවේ FD එකක් වෙනුවේ.
0: ඔව්.
1: ඒ වගේම තමයි දැන් ওই විදිහට ලොකු පොලී අනුපාත ලොකු දේවල් ප්‍රතිලාභ දෙනවා කිව්වට පස්සේ අපි පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ මේ ආයතන වලට මේ කියන දේවල් කරන්න පුළුවන් හැකියාව තියෙනවද? පසුබිම තියෙනවද? කොච්චර කාලයක් අපිත් එක්ක ගනුදෙනු කරලා තියෙනවද? මූල්‍ය ශාස්ත්‍රය ඉඳලා තියෙනවද? ඒව හොයන්න ඕනේ. එහෙම තමයි. කියන්නේ ඒ කියන්නේ ලොජිකල් වෙන්න බෑ පොඩ්ඩක්. මම හරි වැඩක් කරන්න ගියාට පස්සේ එහෙම මේක අපි කිව්වට සල්ලි දාන්න නැහැ නේ ගිහිල්ලා හැමතැනම. හරි. මෙන්න මේ කාරණා ටික ඔයා මතක තියාගන්න ඕන. CDB කියලා කියන්නේ ලංකාවේ බැංකු නොවන non banking කියලා කියන්නේ. Financial sector එකේ සිවවන විශාලතම ආයතනය.
0: Right.
1: හරිද? Fourth largest කියලා අපිට කියන්න පුළුවන්.
0: හරි.
1: ඒ වගේම තමයි අවුරුදු 30ක් පුරාවට ලංකාවේ මූල්‍ය ශාස්ත්‍රයේ කටයුතු
0: කරනවා.
1: අවුරුදු 30ක් කියන්නේ දශක 3ක්.
0: දශක 3ක්.
1: හරිද? ඒ කියන්නේ 1996ට 96ට වගේ වාට යන්න පුළුවන්.
0: දශක
1: 3ක් කියලානේ ආපස්සට යන්න දෙන්නේ. හරිද? ඒ වගේම තමයි තව දෙයක් අපි මතක් කරන්න ඕන. ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි මූල්‍ය සමාගමක් තමයි CDB කියලා කියන්නේ.
0: ඕකේ.
1: හරිද? එතකොට ආයේ ඔයාලට හිතන්න කිසිම කාරණාවක් නැහැ. ඒ වගේම තමයි තව ගොඩාක් දේවල් තියෙනවා. ඒ අතරින් පළවෙනි දේ තමයි මේ ඔයාට ඔයාගේ මේ දැන් දාන අපි කියනවනේ ගිල තැම්පත් කරන මුදලක් තියෙනවානේ. ඒ මුදල වෙනුවෙන් ඔයාට අන්මැච් රිටර්න් එකක් හම්බ වෙනවා. අන්මැච් කියලා කියන්නේ මේ වෙනකොට ඔයාට මේ ශේස්ත්‍රී FD එකක් වෙනුවෙන් හම්බෙන වෙන කිසිම පොලි අනුපාතයක් එක්ක මේක සසඳන්න බෑ.
0: ඕකේ.
1: සසඳන්න බැරි තරම්. ඔයාට පැහැදිලි නේද එතකොට කතාව? ඒ වගේම තමයි එතනින් ඉවර වෙන්නෙත් නැහැ. තව විශේෂත්වයක් තියෙනවා. ඔයාගේ ගේ ගාවටම ඇවිල්ලා දොරකඩටම ඇවිල්ලා ඔයාගේ මූල්‍ය කටයුතු ටික කරලා දෙනවා. මෙන්න මේ නම්බර් එකට කෝල් එකක් ගන්න CDB එකට 01178388 කෝල් එකක් ගන්න. ඔයාට ඕන නම් ළඟම තියෙන CDB ශාඛාවට යන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ඒගොල්ලෝ ආව හොයාගෙන ගේ ගාවටම එනවා. එහෙම ආවට පස්සෙ ඔයාට පුළුවන්කම දෙනවා FD එක දාන්න. අපි අර කිව්වනේ මේ දේවල් ඔයාට හම්බෙනවා කියලා. 15% පොලි අනුපාතයක් තියෙනවා. ඒ වගේම තමයි ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර සිව්වෙනි විශාලතම සමාගම තමයි CDB කියලා කියන්නේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී මූල්‍ය ආයතනයක්. හරි. ඔය ටික කිව්වට පස්සේ විශ්වාසය ගැන ඔයාට මුකුත් සැක සංකා ඉතුරු වෙන්න විදිහක් නැහැ. ඉතින් ඒකින්ද අපි කියනවා යන්න CDB එකට ගිහිල්ලා ඔයාගේ FD එක දැම්ම දාන්න කියලා.
0: ඕකේ. ඒ විදිහට CDB එකට ගිහිල්ලා FD එක දාන්න අපි ඇල්ගොරිතමිතාට ආයෝජන අවස්ථා කියනවනේ.
1: කියනවනේ. ඒ කියන්නේ ආයෝජනය තමයි සාරා හැමදේම. ඉන්වෙස්ට්මන්ට් කියන එක නැත්නම් ඉන්වෙස්ටින් කියන එක සෑහෙන වටිනවා ඉස්සරහට. ඒ කියන්නේ මේ මොහොත ඔයා ඉතුරු කරන් තියෙන දේවල් ඔයා හරි තැන් වල ආයෝජනය කරොත් ඒවයි ප්‍රතිලාභ ලැබෙන්න පටන් ගන්න තව ටිකක් ඉස්සරහට කියලා නේ අවුරුදු 10ක් 15ක් එහෙම ඉස්සරහට ගිහිල්ලානේ. අන්න එතකොට ඒ කියන්නේ ඔයාට අතේ සල්ලි තියෙන්න ඕනෙමයි කියලා හිතන වෙලාවේ ඔයාගේ අතට සල්ලි එනවා. මොකද ඔයා කල් තියා ඒව ආයෝජනය කරලා තිබ්බ නිසා.
0: ඒක තියෙන නිසා එතකොට ස්ට්‍රෙස් නැතුව කයා ෆ්‍රී ඉන්න පුළුවන්.
1: අන්න ඒකයි. ලෝකේ රටවලුත් එහෙම තමයි. අපි ඔය කිව්වේ ඒකනේ ලොකු මහා රටවල් දැවැන්ත විශාල රටවල් බිලියන ගණන් වලින් ගිහිල්ලා ආයෝජනය කරන්නේ අන්න ඒකයි. ඉතින් ඒ වගේ තමයි ඔයාගාව තියෙන දේත් ඔයාගාව තියෙන ලක්ෂ ගානද මිලියන ගානද වෙන්න පුළුවන්. හරි තැන් වල හරියට ඔයා ආයෝජනය කරොත් ඔයාට ඒකෙන් ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්.
0: රයිට්. දැන් ඔයාට ප්‍රතිලාභ ලැබෙන්න තැන් වලටනේ අපි යන්න ඕනේ නේද? දමරොයකට ගියොත් ඔයාට ඔන්න ඩිස්කවුන්ට් එක, ඔයාගේ ඉදරට ඕන කාමරේට ඕන කුස්සියට ඕන ඔෆිස් ස්පේස් එකක් තියෙනවා නම් එතනට ඕනේ
1: ඕන ගන්න
0: ඕනම දෙයක් ගන්න පුළුවන් ඩිස්කවුන්ට් එක. එතකොට ඒකත් ඉන්වෙස්ට්මන්ට් එකක් වගේ දෙයක් තමයි පොඩ්ඩක්.
1: මේ ඇත්තටම ඒ කියන්නේ අපි හරි විදිහට තෝරලා හරි තැන් වලට දේවල් වියදම් කරනවා කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් හරි දෙයට වියදම් කරොත් අපිට ආයේ ළඟ ළඟ ඒ දේ එකම දෙයට වියදම් කරන්න ඕනේ වෙන්නේ නැහැ
0: නේ.
1: හිතන්න අපි ෆ්‍රිජ් එකක් ගන්නවා. ඉන්වර්ටර් ශීතකරණයක් තමයි ගන්න. ඒක ගන්න පුළුවන් හරිම තැනින්. ඒ කියන්නේ දම්රෝයෙන් තමයි ගන්න 120ක වට්ටමක් එක්ක.
0: රයිට්.
1: ඉන්වර්ටර් ශීතකරණයක් ගත්තට පස්සේ ඒකෙන් අපිට සෑහෙන්න ආයෝජන අවස්ථා එනවා. මොකද දන්නවද, අපිට ඉතුරු කරගන්න පුළුවන් හැකියාව වැඩි. ඉන්වර්ටර් ශීතකරණයක් නිසා විදුලි බිල සෑහෙන්න ඉතුරු වෙනවා. එතකොට ඉතුරු කරගන්න ප්‍රමාණය අපිට පුළුවන් ගිහිල්ලා ආයෝජනය කරන්න. ඉතින් ඉතුරුම් වැඩි වෙනවා කියලා කියන්නේ ආයෝජනය කරන්න පුළුවන් හැකියාව වැඩි වෙනවා, පුළුල් වෙනවා කියන එක. ඉතින් යන්න දම්රෝ එකට ගිහිල්ලා වඩ පුළුවන්. දම්රෝ ඉන්වර්ටර් ශීතකරණයක් දැන් 120ක වට්ටමක් එක්ක මිලදී ගන්න. ඒ වගේම තමයි දම්රෝ වොෂින් මැෂින් 115ක වට්ටමක් එක්ක මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි දම්රෝ ෆෝම් මැට්‍රස් තියෙනවා. වාට ඒකත් 115ක වට්ටමක් එක්ක ගන්න පුළුවන්. ඉතින් දම්රෝ ප්‍රදර්ශනාගාර සෑහෙන ප්‍රමාණයක් ලංකාව පුරාම තියෙනවා. හරියටම කියනවනේ 160ක් විතර තියෙනවා. ඒ වගේම තමයි දම්රෝ මෙගා ප්‍රදර්ශනාගාරත් තියෙනවා. මේ ඕන තැනකින් ඔයාට ගිහිල්ලා දම්රෝ නිෂ්පාදන මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: රයිට්. අපි කියපු ටික විතරක් නෙමෙයි, තව ගොඩාක් ඔප්ෂන්ස් වාට තියෙනවා. ඔයාට
1: කෑම් මේස ඕන නම් එහෙම තියෙනවා. සෝෆා කට්ටල ඕන නම් එහෙම තියෙනවා. ස්ප්‍රින් මැට්‍රස් ඕන නම් එහෙම තියෙනවා.
0: හැම එකටම ඩිස්කවුන්ට් උත් තියෙනවා.

0: එහෙම බබාලා කිව්වට පස්සේ අපි අර හැම වෙලෙම කියන්නේ. ඒ කියන්නේ පොඩි බබාලා විතරක් නෙමෙයි ලොකු බබාලා
1: ඉන්නවා. ලොකු බබාලා ඉන්නවා.
0: ඒ බබාලාව වැඩට යවන්න ඉතින් උදේට නැගිටලා උයන් වෙනවා.
1: ඔව් මේ දසල එළවල් කරන නංගිල මලිලත් බබාලා.
0: බබාලා.
1: ඒගොල්ල බබාලා ගන්න තමයි වැටෙන්නේ.
0: ඔව්.
1: හරි කොහොම හරි උදේට එළිවරයි දවල්ට උයන්නේ මොනවද කියකෙන හිත හිත ඉන්නේ. මොනවා ඉව්වත් මන්නම් කියන්නේ පපඩමක් වැද ගන්න.
0: ඔව්.
1: ඒතර ආඩ තව මොන හරි එකක් එක්ක පපඩම කරස් ගාලා හපාගෙන
0: එතකොට තමයි අර දවල්ට කෑවා කියන හැඟීම එන්නේ.
1: අනිවාර්ය අපිට අර අචි මේ හොඳ බත් එකක් කියලා හිතෙන්නේ අර පපඩමක් තියෙද්දී නේ.
0: අනිවාර්ය. එතකොට තමයි මේ දවල්ට කෑව බඩ විරුණා. මොන හරි කෑවා කියලා බෑ. දවල්ට කන්න ඕනේ
1: හොඳට. හොඳට කන්න ඕනේ.
0: එහෙම ගන්න නම් ඔයාලට අනිවාර්යයෙන්ම විජේ පපඩම් තියෙන්න ඕනේ. ඉතින් නියම ස්වාභාවික උදු පිටි වලින් තමයි විජේ පපඩම් හදන්නේ. WP ලාංඡනයේ බල්ලම විජේ පපඩම් ගන්න කියලා මතක් කරනවා. වෙලාව දැන් 9:33. මේ වෙලාව තමයි හොඳම වෙලාව ගිහිල්ලා ළඟම සුපර් මාකට් එක නැත්තම් කඩෙන් ඔයාට පුළුවන් ගන්න විජය පපඩම් අරගෙන ඇවිල්ලා හිමිසරි හදලා බලන්න
1: කොට ට්‍රයි කරන්න. මම අපිටත් කියන්න.
0: ඔව් කරස් කියන හඩ අපිට ඕනම් වොයිස් නෝට් එකක්. අපි කැමති කරස් ගහන්න.
1: අපි කැමති හරස් එක අහන්න. නැත්නම් අද කවුරු හරි පපඩම් ගෙනල් නැති විජය පපඩම්.
0: මට පොඩි එහෙම දැනෙනවා.
1: ඔව්.
0: තෙලිපති.
1: ඔව්. ගල්ලවත්තේ පැත්තේ කවුරු
0: හරි නේද?
1: බලමු.

0: FM 94.8 Net FM Divaina Pura.
1: වේලාව ඔබ වෙත ගෙන

0: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කිම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕනේ.
1: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
2: දැන් සිස්ටෙක් ගාවෝ සේරම තියෙනවද?
1: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
3: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: උදේනාමයයි විනාඩි 37යි දැන්.
5: අලුතෙන් කාටුඹ මිල කසාගල ග්‍රීන් සුපර්. ශාකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ. කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි. ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න. කසාගල ප්ලාන්ටේෂන් බිඳුව 1120777 87. කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
6: රසට ගුණට උයන්න. පිටේ තුන පහ.
7: කඩේත් ලොකු කරලා නේද?
8: නැතුවස LB රන්නයි තියනකම් අපිට දියුණුවම තමයි.
7: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන්න අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
9: BYD Seelion 5 plug-in hybrid SUV වැඩි ඉට ආකර්ෂණීය පෙනුමසා DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. Seelion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න 0112125125.
10: Damro වසර මැද සේල්. කාර්යාලීය ගෘහ භාණ්ඩ සඳහා විශේෂ වට්ටම් කාර්යාල මේස 15,000 සිට සියලුම දම්රෝ ප්‍රදර්ශනාකාරවලින්.
11: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
12: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක, ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
13: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර්ට්. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුමල කොළයකේ සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක්ද? එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම ස්ට්‍රෙන් ෆයිටර් තාක්ෂණය සමග එන නව දීවා ෆ්‍රෙෂ්. වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ් ගැන දැනුවත් කරන්න අපි එනවා ඔබේ නගරයට.
14: අගෝස්තු 11 ගලිගමුව පොලාසල.
13: නව වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම.
15: පාට හතේ තෑගි පිරුණු ෆන් ඉදිරෙන පැයට.

අකුරු එක වචන ගලපල මුදලින් තෑගි දිනන්න සතිය දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන් චනි එක දේදුණු මාවත.

0: උදේ 9 විනාඩි 43යි ඇල්ගොටාම වෙලාව.
1: හරි. එහෙනම් ඉතින් අපිට යන්න වෙලාව ලඟ වුණා. අපි කැමැත්තෙන් නෙමෙයි යන්නේ. ඒ වුණාට යන්න වෙනවා. මොකද ඊළඟට ජනිය එනවා. ජනිය ඇවිල්ලා දැන් බලාගෙන ඉන්නේ. ඔව්. ඒකින්ද අපිට අකමැත්තෙන් වුණත් වහව දාලා යන්න වෙනවා. හැබැයි අපි ආයේ හෙට උදේ 7 වෙද්දී එනවා. එහෙම යනවා කියුවට එකපාර යන්නත් බෑ. කියන්න දේවල් ටිකක් තියෙනවා. ඒ ටික කියලා තමයි යන්නේ. මොකද කියන්න තියෙන ටික කියලා යන්න කියලා තමයි අපිට කියලා දෙන්නේ.
2: ජනියාවා කියන්නේ නැහනේ.
1: ඔව් ජනියාවා කියන්නේ නැහැ. අපි තමයි ඕවා කියන්නේ. ජනියා වෙන වෙන ඒවා කියයි අපි කියන්නේ. අපි කියන ටික අහගන්න ඉස්සෙල්ලා. හරිද? දැන් ද පැලස් ගම්පහ ගැන තමයි අපි වාට ඉස්සෙල්ලා මතක් කරන්නේ.
0: රයිට්.
1: ඔයා කැමැත්තෙන් ඉන්නව නම් ඔයාට බොහොම නිස්කලංක සුවපහසු සුඛෝභෝගී වටපිටාවක හැබැයි නගරයට තදාසන්නව කොළඹට බොහොම තදාසන්නව ඉක්මනින් වැඩට යන්න කරන්න පුළුවන් පසුබිමක වා ජීවත් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාට ගැළපෙන තැන තමයි ද පැලස් කියලා කියන්නේ.
0: හරි.
1: ඉතින් ද පැලස් එකට ඔයාට දැන් කතා කරන්න පුළුවන්. පැලස් එක අයිති ප්‍රයිම්ලට. ප්‍රයිම්ලට තමයි ඔයා කෝල් එක ගන්න ඕන. මෙන්න මේක තමයි නම්බර් එක. කෝ නම්බර් එක කෝ මේ සාර නම්බර් එක
0: පේන්න මම දාගෙන හිටියා. ඩිස්ට්‍රැක්ට් වුණා වඩක් ඉන්න ලාල්ද නේ.
1: ඩිස්ට්‍රැක්ට් නේ නෑ සීන් එකේ ඉන්න ඕනේ. සීන් එකේ ඉන්න
2: ඕනේ.
1: හරිද නම්බර් එක තමයි 0710යි 6 3 2 3 0710යි 6 3 2 3 ඔයාට පුළුවන් කෝල් එක දෙන්න. ඉතින් බොහොම සුවපහසු ආරක්ෂාව සහිත නවීන වටපිටාවක ඔයාට ජීවත් වෙන්න පුළුවන් හැකියාව තියෙනවා ද පැලස් ගම්පහ එක. ඉතින් රුපියල් මිලියන 25ක් විතරයි වෙන්නේ එක අපාර්ට්මන්ට් එකක්. මේක ෆුලි ෆර්නිචර් ඩිපාර්ට්මන්ට් එකක්. يعني මේ වෙනකොට සියල්ල අංග සම්පූර්ණව නිම කරලා තියෙන්නේ. ඔයාට තියෙන අපාර්ට්මන්ට් එක සල්ලි ගෙවලා ගන්න විතරයි. ඊට පස්සේ ඔයාට හෙට ඉඳන් උනත් ජීවත් වෙන්න පුළුවන් හැකියාව තියෙනවා කට්ටියක. මොකද මේ ජීවත් වෙන්න පුළුවන් සහ ඊට ගැළපෙන හරි සුපුරුදු මේ ලෙන්ගතු වටපිටාවක් තියෙනවා. අපි කියන කමියුනිටි එකක් කියලා. ලස්සන වචනයක්නේ. කමියුනිටි කියලා කියන්නේ ප්‍රජාවක් කියලා කියන්නේ හරි ලස්සන වචනයක්. එහෙම ප්‍රජාවක් එක්ක ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ හැමතැනකම. ඒ කියන්නේ වටපිටේ කට්ටිය හිටියා කියලා ඒක ප්‍රජාවක් වෙන්නේ නැහැ සාර. හරිද? මේ ප්‍රජාව කියන ටෙක්නිකල් ටර්ම් එක ඇතුළේ මේ තාක්ෂණික වචන ඇතුළේම තියෙනවා. හැමෝම අපි ගැන හොයලා බලන මේ හැමෝම කට්ටියට එකිනෙකාට උදව් කරගන්න බොහොම සතුටින් සහයෝගයෙන් සමාදානයෙන් ජීවත් වෙන්න පුළුවන් අපි කියන රෙම්පති එකක් තියෙන වටපිටාවක් තමයි මේ කමියුනිටි එකක් කියලා කියන්නේ. ඉතින් එහෙම වටපිටාවක ඔයාලා ජීවත් වෙන්න පුළුවන්. ඉතින් අපි අර කියපු නම්බර් එකෙන් කෝල් එකක් ගන්න. ආයි අපි නම්බර් එක මතක් කරනම් 0710යි 6 3 2 3
0: ඕකේ 6 3 2 3 ලේසි නම්බර් එකක්.
1: ලේසි නම්බර් එකක් මේ ඊට කලින් වාට ඕන නම් ඒ කියන්නේ දැන් මේක කොහොමද මොන වගේ ඇද්ද කියලා හැමෝටම දැන් ගම්පහට දුවල යන්න බෑනේ මේ වෙලාවේ. ඔයා ගෙහලින්ම යන්න මේ www.primelands.lk වෙබ්සයිට් එකට. එහෙමත් නැත්නම් Google වගේ සර්ච් එන්ජින් එකකට ගිහිල්ලා කෙලින්ම මේ ද පැලස් කියලා ටයිප් කරන්න.
0: ද පැලස් ගම්පහ කියපු ගමන් උඩින්ම එන ඔප්ෂන් එක තමයි
1: මේක. අන්න කෙලින් මේක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාට ගිහිල්ලා මේ මොඩල්ස් බලා ගන්න පුළුවන්. animated models තියෙනවා. මෙන්න මේ වගේ තමයි ඔයාගේ apartment එකේ interior එක සහ exterior එක තියෙන්නේ කියලා ඔයාට බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් එහෙම ඕනනම් ඉස්සෙල්ලා වෙබ්සයිට් එකට ගිහිල්ලා බලලා ඊට පස්සේ ඔයාට පුළුවන් 0710යි 6 3 2 3 නම්බර් එකට කෝල් එකක් දීලා apartment එක වෙන් කරගන්න.
0: රයිට්. දැන් අටි සාමාන්‍ය මිනිස්සෙක්ගේ වැඩ කරන කාලය කොච්චරද?
1: වැඩ කරන කාලය කියන්නේ කොහොමද
2: වයි කියන්නේ?
1: කොහොමද මයින්?
2: අපේ නම් ජීවිත කාලේ. අපි ඉපදිච්ච වෙලාව ඉඳන් මාර මාර වැඩ අපකොළම
1: වැඩ
2: කරන්නේ. අම්මලා
1: යන්නේ.
2: අම්මලාගේ මේ මාල බලන්නකො.
0: පේනවා දැන්
2: මට. මේක කරපු වැඩ
1: කියලා. කන්දරාව.
2: අම්මෝ.
0: මට අර දීපු උපදේශයත් එක පේනවා. වැඩ කරලා තියෙන
1: කියලා. අදගීමෙන් කියන්නේ.
2: වැඩමයි කරලා
0: තියෙන්නේ. නෑ අට පහනේ අපි සාමාන්‍යයෙන් වැඩ
1: කරන්නේ
0: ඔෆිස් අවර්ස් කියන්නේ.
2: ඔයගොල්ලෝ අපි ජාති වෙනුවෙන් කැප වෙච්ච
1: ඒව නෑනේ.
2: අපි 8:05 අපි දන්නෙත් නෑ.
0: ඒක තමයි දැන් මම කියන්නේ කී දැන් මමත් ඊයේ ගෙදර යද්දි කීයද උදේ ආවේ කීයටද එහෙම බිසි ලයිෆ් ස්ටයිල් එකක් තියෙන කට්ටියට ඔළුවේ කැක්කුම් එනවනේ නේ.
1: එන්න පුළුවන්.
0: ඇඟේ පතේ අමාරු වෙනවා. ඔය පොඩ්ඩක් කොන්ද රිදෙන්න හැම ගන්නවා. මේ මගේ රෝග ලක්ෂණ ටික කියන්නේ.
1: ඔය වයසට නෑ
0: ඒවා. කොහොම හරි ඔය වගේ පොඩි පොඩි අමාරුකම් ආවට ඔයාගේ වැඩ ටික නවත්තන්න බෑනේ. ඔෆිස් එකේ නම් ඩෙඩ්ලයින්ස් ඇති. ඒ ටික ඉවර කරන්න ඕනේ. වැඩ ටික ඉවර කරන්න ඕනේ. ඒක නිසා තමයි කියන්නේ මෙල්ඩෝල් කාඩ් එකක් ළඟ තියාගන්න කියලා. මෙල්ඩෝල් එකක් මොන්නේ. එතකොට ඔයාගේ වැඩ ටික ඔයාට ප්‍රශ්නයක් නැතුව කරගෙන යන්න පුළුවන්. හැබැයි උණ වගේ දේවල් ගොඩක් කල් තිබ්බොත් දාස් කීපයක් තියෙනවා නම් අනිවාර්යෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න.
2: විශේෂයෙන් මේ දවස්වල.
1: ඔව් මේ දවස්වල දැන් අපි නිතරම මතක් කරනවා ඩෙන්ගු ගැන. එහෙම ඩෙන්ගු කේසස් ගැන අපි වාර සෑහෙන්න මතක් කරා. ඉතින් කල්පනාවෙන් ඉන්නේ ඒකින්ද උණ ගතියක් ආවොත් ඇගේ අමාරුවක් ආවොත් වැඩ ටික කරගෙන යන්න අමාරුයි කියලා හිතනොත් මෙල්ඩෝල් කාඩ් එකක් ඔයාට අත පොවන්න පුළුවන් දුරින් තියාගන්න. ඔක්කේ වෙන්න පුළුවන් බෑග් එකේ වෙන්න පුළුවන් ලාච්චේ වෙන්න පුළුවන් මේසුඩේ වෙන්න පුළුවන් ඕන තැනක තියාගන්න
0: හෑන්ඩ් බෑග් එක හැමදාම හෑන්ඩ් බෑග් එක අමතක වෙනවා මොකද්ද මේකේ
1: තියෙන්නේ ඉතින් අපි හෑන්ඩ් බෑග් ගේන්නේ නැහනේ ඒක අමතක වෙනවා ඉතින් ඔයා කියන්න ඕන ආයේ කාන්තාවන නෙමෙයි මැදිහත් වෙන්න
0: ඕන ඒක තමයි
1: හෑන්ඩ් බෑග් එකේ ඒක නැති දෙයක් නැහනේ ඒකේ මෙල්ඩෝල් කාඩ් එකකුත් තියාගන්න
0: තියාගන්න
1: ඊට පස්සේ වාරි ඉතින් ඔළුවේ ගැක්කුමක් ඇගේ අමාරුවක් එහෙම ආවොත් බොන්න පුළුවන්
2: හැබැයි අර දැන් යාළු ළමෙන්ගේ මේ හෑන්ඩ් බෑග් වල තියෙනවා මේ යුද්ධ පටන් ගත්ත
1: ඕනේ ඕනේ බැලිස්ටික් මිසයිල් තියෙනවා
2: බැලිස්ටික්
1: මිසයිල් ලොන්චර්ස් තියෙනවා
2: ඩ්‍රෝන්
0: නුවා මගේ බෑග් එකේ දැකලා තමයි කියන්නේ
1: ලොකු බෑග් එකක් අරන් ඉන්නේ ඒක ඇතුළේ නැද්ද දැන් නැහැ වොෂින් මැෂින් ෆ්‍රිජ් ඔක්කොම තියෙනවා ඒ අතරින් පතර
2: වාතිය බාත්รูම් එකක් ඉතින් තාම එකේ නැත්තේ
1: ඒ අතරින් පතර වාතිය ගන්න මේ මේල් ඩෝල් කාඩ් එකක් ඉතින් තියාගෙන අවශ්‍යතාවයක් වුණොත් බොන්න ඒ වගේම තමයි අර සාර කියපු විදියට දිගටම ආගුණ රෝග ලක්ෂණ තියෙනවා නම් අනිවාර්යයෙන්ම ගිහලා වෛද්‍යවරයෙක් හම්බෙන්නත් අමතක කරන්න එපා මොකද මේ ටිකේ පරිස්සමෙන් කල්පනාවෙන් ඉන්න ඕන නිසා
0: yes
1: හරි එහෙනම් ඉතින් අපිට යන්න පුළුවන් නේ
0: මොකද
1: අවසර දෙනවද
0: ඔයාලට තව කතා කරන්න දවල් තියෙනවා නම් අද මම අවසර දෙනවා
1: නෑ ඕනේ නෑ
0: වෙනදට දෙන්නේ නෑනේ අද ඔයාලට මට වෙලාව දෙන්න බුලා
1: ඔයා තමයි වාරණය කරන්නේ අපි කතා කරන දේ හරි ගමන් නෑ අපි යමු මොකද අපේ ජනි ඇවිල්ලා ඉන්නේ දේදුණු මාවතත් අරගෙන එහෙනම් අපි යනවා
0: හෙට එන්නත් ඕනේ
1: හෙට උදේ 7 වෙද්දී වෙනවා අපි බලමු ලෝකෙ මොනවාද වෙලා තියෙන්නේ ඊට වගේම තමයි රටේ මොනවාද වෙලා තියෙන්නේ තෙල් කණින් යනවා ඉන්දියාව ඊට පස්සේ මේ තව වැඩක් මේ දැන් ටිකට කලින් තිබ්බා ට්‍රම්ප් කියලා තිබ්බා අර ඉරානයට මම සමාව දෙන්න සූදානම් න්‍යෂ්ටික ගිවිසුම් සම්බන්ධයෙන් තිබ්බනේ පොඩි කතාවක් ඒක ඕනෙත් නෑ
0: කියලා ඒක ඕනෙත් නෑ
1: ඒක මොකුත් ඕනේ නෑ
2: මේ අපි මේ ඇල්ගෝ ටවුන් එකේ ඔය කිසිම මේ ප්‍රතිපත්තියක් නැති මනුස්සයා ගැන කතා කරන
1: නවත්තමු මොකද අපි ඕන
2: මොකද දැන් ට්‍රම්ප්ට මතකද නැහැ ට්‍රම්ප් කියපේවා අපිට මතකද නැහැ ට්‍රම්ප් කිව්වා කියලා කියපේවා
1: දැන් ඇත්තටම යුද්ධයක් කරන්න හේතුවක් නැහැ
0: ඒක තමයි
2: මේ වන්ද අපි යන් අනේ
1: අපි යන් ඔන්න ඔය මේ
2: බලවිල්ලත් ඉන්න අපේ ගායකෙක් උත්තරවිල්ල ඉන්නවා
1: හරි එහෙනම් අපි හෙට උදේට හම්බවෙමු හෙට උදේ 7 වෙද්දී අපි එනවා ඇල්ගටවුන් අරගෙන කටිය පරිස්සමෙන් ඉන්න ගිහින් එන්න මම ආචි
0: මම සාරා
2: මම නුවා

0: දෙකම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
2: මෙල්වා එක ලංකාවේ එක.
3: The Palace ගම්පහ අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 01.61.666.222 Prime Residences.
4: වෙනස්ම රසයක්. වෙනස්ම විදියට. Vijay Instant Noodles. රස හතරකින්.
5: Rhino Roofing වෙතින් හඳුන්වා දෙන Rhino Premier ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත roofing sheet. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
6: දම්රෝ වසර මැද සේල්. සෝෆා සඳහා විශේෂ වට්ටම්. සියලුම දම්රෝ ප්‍රදර්ශනාකාරවලින්.
7: BYD C-Lion 5 plug-in hybrid SUV වැඩි ඉඩ ආකර්ෂණීය පෙනුම සහ DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. අමතන්න 0112125125.
8: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0117 388 388. අමතන්න
9: පාට 7 තෑගි පිරුණු ෆන් ඉදිරෙන පැය.

බොරු එක වචන කලපලා මුදලින් තෑගි දිනන්න. සතියේ දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන්. චනි එක දේ දුනු මාවත.

0: ශ්‍රී ලාංකේය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
1: ඩාම්රෝ වසර මැද සේල් ඉහළ ප්‍රමිතියෙන් යුත් කාර්යාලයේ පුටු සඳහා විශේෂ වට්ටම් 9900 සිට ඩාම්රෝ වගකීමක්ද සහිතව.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න. BYD C-Lion 5 Plug-in Hybrid SUV වැඩි ඉඩ ආකර්ෂණීය පෙනුම සහ DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. අමතන්න 0112125125.
3: අක්මා වෙතෙල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0447 31 33 540.
4: අභිධර්මය සිහිය භාවනාව ජීවිතාවබෝධය පිණිස
5: කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති කම්මට්ටානාචාර්ය පූජනීය උඩදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ පවත්වන අනන්තනය සමන්නාගත පဋාණ ධර්මානුශාසනාව
4: අතික්‍රමණ
5: අගෝස්තු 25 වනදා උදෑසන 8:30 සිට
4: බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී
5: ඔබේ අසනත් වෙන් කරගන්න අතික්‍රමණ හිස්තනක් ඔබේ නම සඳහන් කර 0770668617 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
4: විමසීම් 0760 980 980.
5: අතික්‍රමණ
4: සංසාරික සීමා ඉක්මවා යාමට.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12 අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch rating A-LKA Outlook stable. ලියාපදිංචි මුල් සමාගමකි.
3: Good morning. වේලාව උදේ 10:00.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසවා ඇත්නියෝ.
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍යනෙත් නිවුස් සමග මම කේසර. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය ඇති වූ හදිසි බිඳ වැටීම මෙවන විට යථා තත්ත්වයට පත් කර තිබෙනවා. එම දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය ඇති වූ දෝෂය හේතුවෙන් අද පෙරවරුවේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට බාධා එල්ල වී තිබුණා. කොළඹ දෙස සිට කළුතර දෙසට ගමන් කළ සුඛෝපභෝගී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා. වස්කඩුව ගාලුපාරේදී මෝටර් රථය ප්‍රතිවිරුද්ධ මන්තීරුවට ඇදී ගොස් පදිකෙන් තිදෙනෙකුගේ ගැටි මයිම් කණු දෙකක් කඩාගෙන මාර්ගයෙන් ඉවතට පැන ඇති බවයි නෙත් නිවුස් නියෝජිතවරයා පැවසුවේ. රියදුරට නින්දයාම හේතුවෙන් අනතුරු සිදුවන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ. අත්තඩොංගරට ගත් රියදුරු කළුතර මහේෂ් රත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මීළඟ නිවුස් පෙරවරු 11ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook twitterට පිවිසෙන්න නැතහොත් net news twitter එකේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95 FM 94.8 net FM
4: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
5: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මම තන්න 0111 437 1250.
6: ඇඟපත ඔක්කොම රිදෙනවා අම්මේ.
7: උදා ලින්ක් පස් බංගුවක් බොන්න. හෙට උදේ නැගිටින්න පුළුවන් රාජෙක් වගේ.
8: නැගිට ගන්න නම් ලින්ක් පස් බංගුව විතරමයි.

0: කිව්වොත් අපි කිව්වා දැන් 10යි බන් කරක වෙපන් ලා ලා ලා ලා
1: දෑගි පිරුණු ෆන් නිතිරුණු පැය තුන ජනි එක දේ තුනු මාවත
2: මේ සද්ද බොහොම කරකයි.

වෙලාව 10:14 කට්ටිය එකතු කරගන්න යන්න හදන්නේ WhatsApp එකේ messages හොගාව ඇවිල්ලා තියෙනවා. කොහෙටද යන්නේ මුලින්ම? ගුඩ් මෝර්නින් ජනි අයියේ, ඔයාලට අපිව එකතු කරගන්න නැද්ද කියලා අහලා තියෙනවා. එහෙම අහලා තියෙන්නේ අපේ කිරිබත් ගොඩ ඉන්න සඳුරිනංගි. හස්බන්ඩ් නිරංජන්වයි, අම්මා ඉන්ද්‍රාණිවයි, යාළුවා හංසිකාවයි එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් මම එකතු කරගන්නම්. ඊට පස්සේ ගම්පොළේ ඉඳන් ඉරු ප්‍රනාන්දු අපිට මෙසේජ් එකක් දාලා තිනවා, ගේම් එකටත් එකතු කරගන්න චාන්ස් එකක් දෙන්න කියලා. එකතු කරගත්තාන්. ඊට පස්සේ වරකාපොල අනුර ගාමන්ට් එකට යන්න හදන්නේ අපේ සම්පත්, රුමේෂ්, නදී, සඳුනි, ශාමා, සමන්මලි, දේවි, කුමුදි, පූජා, විනෝජනි. ඊට පස්සේ අශානි අලුත්ම සින්දුවකට එකතු කරගන්න කියනවා. මේක ඇවිල්ලා 2002-2010 වගේ ආපු සින්දුවක්. මේ සින්දුව අලුත් වැඩිද දන්නේ නේද? ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ හම්බන්තොට කළුද දොල් කඩේ අපේ ශානක බෝයි අදත් මෙසේජ් එක දාලා තිනවා, ආනන්ද, නිලන්ත, මහීමා, සසීමා, රන්දිමා එකතු කරගන්න කියලා කියනවා. නැගල යන සින්දුවක් දෙන්න කියනවා. ඒ කියන්නේ බස් එකක් හරි නැවක් හරි ගනම් තමයි සින්දුවක් ඉල්ලන්නේ. ගොඩකවල ඉඳන් ශෂිකා, මම ඔයාව එකතු කරගන්නම් ශෂිකා මේ සින්දුවට. ඊළඟට තංගල්ල ඉඳන් අප්සරා අපිට මෙසේජ් එකක් දාලා තිනවා, එයා සින්දුවකුත් ඉල්ලලා තිනවා. අද ඉතින් දෙන්න බැරි වෙයි, හෙට අනිවාර්යෙන් සින්දුව අරගෙන ඉන්න. ඊළඟට යන්න හදන්නේ බෝකුන්දර 10:90 පාරේ මංගලී ෆැෂන් ගාමන්ට් එකට ගිහිල්ලෙන්න. එතන ඉඳන් සාලිය, මංගලී, ශිරන්ති, සංජීව, මහේෂ්, ලක්මුතු, මදුවන්ත, නිවන්තිදී දේවින්‍යා ෆැෂන් එකේ සෙට් එකත් එකතු කරගන්න කියලා මැසේජ් එකේ දාලෙවලා තියෙනවා. මං කට්ටියම එකතු කරගන්නම්. ඊට පස්සේ පානදුරේ ධනුෂ්ක මල්ලි සුපුරුදු විදිහට මැසේජ් එක දාලා තිනවා. දැන් අපේ ධනුෂ්ක මල්ලි තමයි මේ වෙනකොට ගේම් එකේ ලීඩර් බෝඩ් එකේ ඉස්සරහින් ඉන්නේ. බලමු අද දවසේදීවත් ධනුෂ්ක මල්ලිට ගේම් එක දෙන්න පොඩ්ඩක්, ධනුෂ්ක මල්ලිට අභියෝගයක් වෙන්න කාට හරි පුළුවන් වෙයිද. ඒ අතරේ මතක් කරන්න ඕනි හොඳ කෝපි එකක රස බලන්න කියන පණිවිඩය. මොකද හොඳ කෝපි එකක් බොනවා කියලා කියන්නේ ඔය දවස පටන් ගන්නකොට ඔයාට දෙන පොඩි නිදිමත ගතිය. ඊට පස්සේ වැඩ ටික කරගෙන එනකොට යන කම්මැලි ගතිය. ඒ හැම දෙයක්ම ඔයාට නැති කරන්න පුළුවන් හොඳ කෝපි එකක රස බැලුවොත්. හැබැයි ඉතින් හොඳ කෝපි එකක් හොයා ගන්නවා කියන එකත් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා නේ. ගොඩාක් වෙලාවට ඔය කෝපි කුඩුත් එක්ක කළු පාට ඩයි එකක් මික්ස් කරපු පවුඩර් එකක් තමයි අපිට කෝපි කුඩු කියලා හොයාගන්න හම්බෙන්නේ. හැබැයි ඔයා අරගන්නේ ෆ්‍රීලන් කෝපි පැකට් එකක් නම් 100%ක්ම ලංකාවේ අපේම ස්වභාවික කෝපි අටවලින් විතරක්ම නිෂ්පාදනය වුණු කෝපි එකක රස ඔයාට බලන්න පුළුවන්. කෝපි එකක් බොනකොට අපිට අර දැනෙන රස, ඒ සුවඳ, ඒ හැමදේමත් එක්ක තමයි අපේ මුළු දවසම ප්‍රබෝධමත් වෙන්නේ. නිකමට කල්පනා කරලා බලන්න, ඔයා දවසේ වැඩ ටිකත් එක මහන්සි වෙලා ඉන්නකොට ඔයාට ආයතරියෙන් හරි, එහෙම නැත්නම් ඔයා වැඩ කරන තැනින් හරි රසම රස කෝපි එකක රස බලන්න හම්බ වෙනවා කියලා මුළු දවසම ලස්සන වෙනවා ඔයාට දැනේ. ඒ වගේම මතක් කරන්න ඕනි සෙවණගල කිරිබ්බන් ආරභෝග හාන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැඳුර ගැන. කමල් බන්දුල වීරප්පිරම වෙද මහතය දැන් අපේ පවුලේ කෙනෙක් වගේ අපිට සමීප කෙනෙක්. ගෑස්ට්‍රයිටිස් වෙන්න පුළුවන්, ස්නායු රෝග වෙන්න පුළුවන්, කැන්සර්ස් වෙන්න පුළුවන්, ඩයබටික්, මේ වගේ ඕනිම ලෙඩකට නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර තියෙනවා කමල් බන්දුල වීරප්පිරම වෙද මහතයග. කමල් බන්දුල වීරප්පිරම වෙද මහතය කියලා කියන්නේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පරතරට හදාරනපු කෙනෙක්. ඒ නිසාම තමයි රජයේ ඒ ශ්‍රේණියේ සහතිකයක් එදුමට හම්බ වෙලා තියෙන ආයුර්වේද වෛද්‍යවරයෙක් විදිහට, සර්වාංග රෝග වෛද්‍යවරයෙක් විදිහට. සඳුදා අඟහරුවාද පෝය දවස් හැරුණම ඉතිරි හැම දවසක්ම ඔයාව වෙනුවෙන් විවෘතයි. 0777 300 740 හරි 0773 273 540 හරි කතා කරලා වැඩි විස්තර දැනගන්න වෙලාවක් වින් කරගන්න ඔයාට පුළුවන්.

0: FM Anupaha, FM Anuhatarai Dashma Ata, Net FM.
1: Vela vadan dahayai vinadi visi dekhai.
2: ඔකතරංගාමේ අතපය වකුට කරගෙන කෝර සිංහ සෙයියාව බෝඩිමේ අංකල් සල්ලි ඉල්ලගෙන වත්තාවත්
3: නෑ ජයා මගේ මේ ඇඟපත හොඳටම රිදෙනවා
2: ගන්න ලින්ක් පස්පංගුව හෙට උදේ නැගිටින්න පුළුවන් සිංහෙක් වගේ
4: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි
5: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි
6: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයමීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර
7: ලක්ෂ ගානක් වටින ලස්සන බයික් එක සල්ලි දීලාමද ගත්තේ?
8: ඇයි දන්නේ නැද්ද? අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න 0773523535.
7: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
9: සරත් නන්දු සිරි වලංගොඩ මට සුග ආවා. අපි බේත් පාවිච්චි කරා. ඒකගේ යාළුවෙක් වුණා මෙහෙම ඉන්නවා කියලා සෙවණ කළ වීරප්පෙරම කියලා. සුග චෙක් කළා. රිපෝට් එකේ මට ඒ අවස්ථාවේ තිබ්බා 408ට. රිපෝට් එක අරගෙන එතුමා ගාවට ගියා. ඒ දින 20කට බෙහෙත් දුන්නා. දෙපාරක් බෙහෙත් බිව්වා. ඉදිරියට බැලුවා බලනකොට මට සුග කොලෙස්ටරෝල් දෙකම නෝමල්.
7: කතා කරන්න 0777 300 940. මේ හැන්දෑවනන් ටිකාක් වෙනස්. මෝටෝස්ද වැඩ වැඩිද? ට්‍රැෆික් එක හිර වෙලාද? එහෙනම් ඔයා ඉන්න ඕනි එකම තැන.
10: හැම හැන්දෑවක්ම එක වගේ වෙන්නේ නැති. සින්දු අස්සේ උම්ම පිරුණු ගින්දර හැන්දෑව. සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් හවස 4 වෙනකල් ගින්දර හැන්දෑව විජානු.
11: මේ හස්බ
12: මොකද වයිෆ්?
11: දැන් ඔය යාළුවොත් එක්ක රෑ වෙනකම් පාටි දාලා ගෙදරවම ගේ ඇතුළට එන්නේ ඉස්සරහ දොරෙන්ද පිටිපස්සේ දොරෙන්?
12: පිටිපස්සේ දොරෙන්.
11: අදත් වැරද්දුවනි. දැන් තමුන් හිතන් ඉන්නේ යාළුවොත් එක්ක රෑ වෙලා පාටි දාලා ගෙදරවම මං ගේ ඇතුළට ගනී කියලාද? පාටි දාපු තැනකම ඉන්නේ.

0: நெத்துவாகன் ஜனி எக்க தேதுனு மாவத
1: HR ජෝතිපාල මහත්මයාගේ සින්දුවක් අහන්න යන්න හදන්නේ අතරේ මට මතක් වුණේ මම Facebook fan page එකේ දාලා තියෙන post එකේ මං අද ඔයාලට අවස්ථාව ලබා දීලා තියෙනවා මිල්ටන් මල්ලවාරච්චි මහත්මයාගේ ඔයගොල්ලෝ කැමැතිම සින්දු තුනක් comment කරන්න කියලා සමහර විට ඊළඟ දවස්වලට අනිද්දා දවස් ටිකේ ඔයගොල්ලන්ට අහන්න හම්බ වෙන සින්දු මං එතනින් තෝරගනී කියලා මට නිකන් හිතෙනවා හරිද ඒ වගේම තමයි මතක තියාගන්න ඕනි මං අද Facebook fan page එක පැත්තෙන් අනිවාර්යයෙන්ම තරඟකරු එකෝ තරඟකාරියක් ඊළඟ පැයේදී තෝරගන්න ඊළඟ පැයේ තරඟ කරන්න දැන් මේ සින්දුවෙන් පස්සේ මම ලෑස්ති අකුරු එක වචන ගලපලා සතිය ගානේ වාට මුදලින් තෑගි ලබා දෙන අකුරෙන් අකුර තරඟ වටයක් ක්‍රියාත්මක කරන්න බොහොම ඉක්මනට ඔයාට අවස්ථාව තියෙනවා මේ පැත්තට කෝල් කරන්න WhatsApp message එකක් දාන්න මම දැන් මේ අවස්ථාව ලබා දෙන්නේ මට කෝල් කරන කට්ටිය සහ WhatsApp message එවන කට්ටිය අතරින් කෙනෙකුට එක හන්ද මේ සින්දුව යන අතරේ ඔයාට පුළුවන් ඔයාගේ අවස්ථාව ඔයාගෙම කරගන්න මේ පැත්තට කතා කරන්න සින්දුවට යන්න කලින් ඔයාලට මතක් කරන්න අවශ්‍ය දේවල් ටිකක් තියෙනවා මුලින්ම මතක් කරන්න ඕනි දේ තමයි අපි හැමෝම මේ දවස්වල ලොකු ප්‍රශ්නයක් විදිහට දකින දෙයක් ඒ තමයි මේ මත්ද්‍රව්‍ය උවදුර කියන එක ඒක ලංකාවෙන් මේ මුළු ලෝකෙම තුරන් කරන්න අත්‍යවශ්‍ය ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ඒකට හේතුව වෙලා තියෙන්නේ සමහර විට ඔයා දකින්නේ ඇති රටේ ලෝකේ විවිධාකාරයේ ප්‍රශ්න සිද්ධ වෙනවා. දැන් ඊයේ දවසෙත් මහපාරේ වෙඩි තියලා යනවා මේ හැම දෙයකටම ප්‍රශ්නවලටම විසඳුම හොයන්න ගියාට පස්සේ මේ ප්‍රශ්නෙට මුල හොයාගෙන ගියාට පස්සේ අපිට හම්බ වෙන්නේ කොහේ හරි කොනක මත්ද්‍රව්‍යවලට පැටලිච්ච තැනක් තියෙනවා. අන්න ඒකත් එක්ක තමයි ඔයාලට මතක් කරන්නේ හානිකර මත්ද්‍රව්‍ය වලින් වැළකෙන්න කියලා. මේ රටම එකට ජාතික මෙහෙයුම් පිළිබඳව ඔයාලට මතක් කරන්න හදන්නේ විෂ මත්ද්‍රව්‍ය වලින් වැළැක්වීමේ ජාතික වැඩසටහන පිළිබඳව. නිකන් කල්පනා කරලා බලන්න දැන් ඔයාට තෝණි තරම් මේ විදිහට මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණු අය දකින්න හම්බ වෙනවා ඇතිනේ පාරේ යනකොට වෙන්න පුළුවන්. ගමේ දන්න කියන කෙනෙකුට එහෙම ඇබ්බැහි වෙලා තියෙනවා වෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ අනාගතය ඕගොල්ලන්ට නිකන් පේනවනේ මැවිලා පේනවනේ මේගොල්ලෝ මෙන්න මේ විදිහේ දුක්ඛිත ජීවිතයකට තමයි මේ යොමු වෙලා ඉන්නේ කියලා අවස්ථාව තියෙන ඔයාට ඕනනම් ඒගොල්ලන්ව උපදේශන සේවාවන් වලට යොමු කරන්න ප්‍රතිකාර වලට යොමු කරන්න ඒකින් ඒගොල්ලන්ගේ අනාගතේ පොඩ්ඩක් හරි දීප්තිමත් අනාගතයක් බවට පත් වෙයි. ඒ අතරේ මතක් කරන්න ඕනි දැන් මේ කාලේ ඉස්කෝල නිවාඩු කාලේ අපේ පුංචි නංගිලා මල්ලිලා තාමත් ඒගොල්ලෝ සමහර දේවල් පිළිබඳව කැමති උත්සාහ කරලා බලන්න ට්‍රයි කරලා බලන්න අලුත් දේවල් අත්හදා බලන්න. ඒ අත්හදා බලන්න තියෙන උනන්දුව මේ හානිකර මත්ද්‍රව්‍ය වලට තියෙන උනන්දුව බවට පත් වුණොතින් ඒක රටට සෑහෙන විදිහේ විනාශකාරී බලපෑමක් ඇති කරන දෙයක් බවට පත් වෙනවා. ඒ හින්දා තමයි කියන්නේ හොඳ යාළුවා ආශ්‍රය කරන්න නිරන්තරයෙන් ඕගොල්ලෝ විනෝද වෙන්න තියෙන අවස්ථාවවලදී ওই මත්ද්‍රව්‍ය වගේ දේවල් විනෝද වෙන්න පාවිච්චි කරන්න අවශ්‍ය දේවල් නෙවෙයි. විනෝද වෙන්න පුංචි ළමයින්ට කොච්චර දේවල් තියෙනවද? ඉස්කෝලේ යනවා දැන් නිවාඩු හම්බ වෙලා තියෙන ඉතින් නිවාඩු කාලේ සරුංගල් අරින්න පුළුවන්, බයිසිකල් පදින්න පුළුවන්. කොච්චර දේවල් තියෙනවද කරන්න? ඒ වගේ දේවල් වලට යොමු වෙන නිකම් බොරුවට නිකම් මේ මත්ද්‍රව්‍ය වලට එකතු වෙලා ඇබ්බැහි වෙලා ඇඟට රෝග හදාගන්න, මනසට සෞඛ්‍ය ගැටලු ඇති කරගන්න, නිවැරදි තීරණ ගන්න වාට තියෙන හැකියාව නැති කරගන්න ප්‍රචණ්ඩකාරී වෙන්න නිකන් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකටත් මතක් කරන අතරේ වාට අනිවාර්යයෙන්ම තවත් දෙයක් මතක් කරන්න තියෙනවා. ඒ තමයි සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් පිළිබඳව. සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් කියලා කියන්නේ අපි හැමෝටම මේ කාලේ මුදල් අවශ්‍ය කාලයක් නේ. හැබැයි ඒකට අපි කරන මේ රැකියාවෙන් ලැබෙන මුදල් විතරක් ගොඩාක් වෙලාවට මදි. එක එක කාලට විවිධාකාරයේ වියදම් අපිට එනවනේ. දැන් ඉස්කෝලේ නිවාඩු කාලේ කියලා කියන්නේ අනිවාර්යෙන් ගෙදර ඉන්න පුංචි ළමයි අනිවාර්යෙන් අම්මලව එහෙම කට්ටියත් එක්ක කතා කරගෙන දැන් ගෙදර ඉන්න තාත්තට එහෙම නැත්නම් හස්බන්ඩ්ට පණිවිඩේ ඇවිල්ලා ඇති පොඩි ට්‍රිප් එකක්වත් යන්න ඕනේ මේ මාසේ කියලා. එතකොට අතේ තියෙන සල්ලි ප්‍රමාණය ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඒ හින්දා තමයි ඔයාලට මතක් කරන්නේ අතට අමතර මුදලක් එන සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට සම්බන්ධ වෙන්න කියලා. වගාව හරහා සල්ලි හොයාගන්නේ කොහොමද කියලා දෙන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් සූදානම් ඉන්නවා. දැන් ඔයාට ඉඩමක් තියෙනවා නම් ඒ ඉඩමේ වගා කරන්නේ කොහොමද, ඒ වයින් සල්ලි හම්බ කරන්නේ කොහොමද කියලා උපදෙස් දෙනවා විතරක් නෙවෙයි, ඔයාට අවශ්‍ය කරන කෘෂි උපකරණ, පොහොර වර්ග මේ හැමදේමත් ලබා දෙන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් සූදානම්. ඉඩමක් නැහැ කියලා ඔයා දුක් වෙන්න එපා. ඔයාට ඉඩමක් නැති වුණත් ඔයා වෙනුවෙනුත් සුවිශේෂී වගා සැලසුම් සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් කණ්ඩායම ගාව තියෙනවා. 011 437 1250 011 437 1250 මේක තමයි වාගේ ප්‍රශ්න වලට තිත තියෙන දුරකතනං. සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට කතා කරලා වැඩි විස්තර දැනගන්න ඔයාට පුළුවන්. දැන් කෝල් කරන්න, WhatsApp message එවන්න. මේ සින්දුවෙන් පස්සේ මම ලෑස්ති. වචන එක අකුරු ගලපන්න, අකුරු එක වචන ගලපන්න. අකුරුෙන් අකුර, අකුරෙන් අකුර තරංග වටයක් ක්‍රියාත්මක කරන්න. ලෑස්ති වෙලා ඉන්න.

0: වෙලාව 10යි විනාඩි 33යි මං ඔයාට පොරොන්දුන වගේම අකුර එන්න අකුර තවත් තරඟ වටයක් අද දවසේ ආරම්භ කරන්න තමයි හදන්නේ. දැන් මේ වෙනකොට අකුරෙන් අකුර තරඟ වටේ දැන් අපි ඊයේ දවසේ ක්‍රියාත්මක කරා මේ සතියට අදාළව. මේ වෙනකොට අපේ ලීඩර් බෝඩ් එකේ ඉස්සරහින් ඉන්නේ පානදුරේ ඉඳන් කතා කරපු අපේ දනුෂ්ක මල්ලි. ආ වචන 28ක් තප්පර 30 ඇතුලේ කියනවා. අපි බලමු අද දවසේදී හැකියාව ලැබෙයිද කියලා මේ අපේ දනුෂ්ක මල්ලිව පහු කරගෙන යන්න කාට හරි. මේ වෙනුවෙන් මේ වෙලාවේ දනුෂ්ක මල්ලිට අභියෝගයක් වෙන්න අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ දකුණු ලකේ ඉඳන් කෙනෙක්. ඔයාගේ නම මොකද්ද? නුවනි කාංචනා. කොහේද කතා කරන්නේ? ගාල්ල පැලවත්තේ. හරි, දැන් කීපාරක් විතර කෝල් කරාද? ඒක තමයි මෙහුමාරි එකපාරටම ආන්ස කරනකොට ඔයාගේ කෝල් එක තමයි හම්බුනේ. හරි, ඉතින් මොකද කරන්නේ කාංචනා? අමාව අහගෙන ඉන්නවා කියලා කියන්නේ ඉතින් ආයි වෙන වැඩ කරන්න ඕනි නැහැ. හරි, ගේම් එක ගැන දන්නවද නුවනි? හරි, මම ඔයාට ආයි පාර පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. මං ඔයාට අකුරක් කියනවා. ඒ අකුරෙන් ඔයාලට ගේම් එක පටන් ගන්න තියෙනවා කැමති වචනයක් කියලා. අකුරේ අකුරෙන් පටන් ගන්න වචනයක් කියලා. ඊට පස්සේ ඔයාලට ලැබෙන තප්පර 30ක කාලය ඇතුලේ ඔයා කලින් කියන වචනේ අවසාන අකුරෙන් ඊළඟ වචනේ පටන් ගන්න විදිහට තමයි කියාගෙන යන්න තියෙන්නේ. පැහැදිලිද? රයිට්. එහෙනම් දැන් ඔයාට හම්බ වෙලා තියෙන ටාගට් එක තමයි වචන 28ක් මේ වෙනකොට අපේ දනුෂ්ක මල්ලි පානදුරින් ඉඳන් කතා කරලා කියලා තියෙනවා. මම බලාපොරොත්තු වෙනවා ඔයා 28ට වඩා කියයි කියලා. හරි, මේ ගාල පළවත්තේ නේද ඉන්නවා කියලා කිව්වේ?
1: ඔව්.
0: පළවත්ත කියන වචනේ පළවෙනි අකුර මොකද්ද?
1: පයන්න.
0: ආ රයිට්. ඒක තමයි ඔයාට හම්බ වෙන අකුර. අපි යමුද ගේම් එකට?
1: හරි, යමු.
2: Your time starts now.
1: පමිත තරණේ යහන තලාව මංගඩි අටදලවත්ත සම්මැට්ටම් මාලිගාව වහලේ යමුනා නාවලකන්ද දිනියා යටලීය යකඩේ යතුර සමුටන් නාදේ යකදුරා රත්මල් ලනු වාසනාව වාහනේ යක්ෂණී නාසය යදුන නිකවැරටියේ යමලව වඳුරා රංගන නිවස සල්ලි ලියතමරා රසගින දහනේ යොනාල් ලංකාව වැරැද්ද දලබුවා වටය යුවතිය යශෝදරා රාත්‍රිය යත්ත තරුව වලහා හදවත තහනම මල්ලී ලස්සන නළුවා වාද්දුව වාසල ලෝකය යහපත් තොරතුරු රංගදර රත්නපුර හනිල ලීලාවතී තත්පර රංකුඹලා ලියනවා වාපි සවලක
0: මඩතිය. මට බෑ මේක කරන්න. ඒ මොකද්ද ඒ කරේ කිලියාගෙන හිටියේ?
1: ලියාගෙන හිටියා චුට්ට.
0: හරි චුට්ට. හරි, අපි හෙට තමයි බලන්නේ ඔයා වචන කීයක් කිව්වද කියලා. මේ පළවෙනි වචනේ මොකද්ද ඔයා කියපු? මතක නැහැ. පළවෙනිම වචනේ මොකද්ද ඔයා කියපු?
1: පමිත.
0: ආ බලමු මං ගිහිල්ලා. මං දැන් මේ රෙකෝඩ් වෙලා තියෙන ඒවා අහලා හෙට වෙනම ගණන් කරනවා. මං දැන් මේ ටික වෙනම ගණන් කරන්න ඕනේ. මේ ටික ගණන් කරගෙන ඉඳන් හෙට ඔයා වචන කීයක් කියලා තියෙනවද කියලා බලාගෙන. බොහොම ස්තුතියි කතා කරාට. සින්දුවට යන කලින් කාවද එකතු කරගන්න සින්දුවට?
1: දැන් මේ වෙලාවේ නම් ගෙදර ඉන්නේ මමයි අම්මයි විතරයි අයියේ.
0: අහා, අම්මවත් එකතු කරගමු.
1: අම්මවත් එකතු කරගමු. නැත්නම් හැමෝම එකතු කරගමු.
0: මාව බොහොම ස්තුතියි. දිගටම නෙත් අහගෙන ඉන්න.

0: FM Anupaha, FM Anuhatarai Dashumata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි සිමෙන්ති ටයිල් ඇඩිසිව් ස්කීම් කෝට් පේන් බඩු සේරම ගන්න ඕන
3: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න
4: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද
3: නෑ නෑ ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය
5: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය
6: වේලාව 10යි විනාඩි 43යි
7: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
8: මෙල්වා එක ලංකාවේ

0: ස්ටික
1: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
2: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා
3: ඉතින් ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ
4: වසට පිට රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රස ගන්වන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස් කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
1: යහතුන වඩන අපේ රස විජේ.
4: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
1: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0247 31 33 540.
5: දම්රෝ වසර මැද සේල් ග්‍රහ භාණ්ඩ සහ විදුලි උපකරණ සඳහා විශේෂ වට්ටම් විවිධ මාදිලි සහ වර්ණ රැසකින් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
6: මේ හස්බ
7: මොකද වයිෆ්
6: ඔයාට අතීතයේදෙන චාන්ස් එකක් හම්බුනදින් ඔයා මාව මැරි කරනවා දාපෝ
7: නැතුව
6: අනේ හිතේ ඇති තමුන් හිතන් ඉන්නේ එකපාරක් කරපු මෝඩ වැඩේ මං ආපහු සරයක් කරයි කියලාද
8: පාවල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත
9: වෙලාව 10:46. පොඩ්ඩක් ඒ කාලේ මතක් වෙන කතාවක් කියන්න හදන්නේ. අපි පුංචි කාලේ අහපු දැකපු දේවල් අපිට අහන්න ලැබුණු සින්දු ඒ වගේ දේවල් වගේම තමයි අපිට අහන්න දකින්න හම්බ වුණු අර ඇඩ්වර්ටයිස්මන්ට් බ්‍රෑන්ඩ්ස් වලින් කරපු ඇඩ්වර්ටයිස්මන්ට් පවා ඒ කාලේ අපිට සෑහෙන්න මතක තියෙන විදිහේ වැඩසටහන් වැඩ ගොඩක් බවට පත් වෙලා තිබුණානේ. ඉතින් ඒ කාලේ අපිට හැම මතක තිබුණු දෙයක් තමයි අර අපි සින්දුවක් කිව්වේ ඒ කාලේ හෙට දවසේ වීරයෝ පුංචි අපි තමයි හෙට බිහිවන නායකයෝ පුංචි අපි තමයි අපේ රටේ අනාගතේ පුංචි අපි තමයි අපි හැදෙනවා රට හදනවා ඒක ඇත්තමයි කියලා. එහෙම කිව්වගම් අපිට මතක් වෙන්නේ ලංකා බැංකුව. ලංකා බැංකුව 2026 අවුරුද්දේදීත් ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාමය බවට පත් වෙලා තියෙනවා. දැන් ඉතින් ඕගොල්ලන්ට මතකයි නම් මේ අවුරුද්දේදී රුපියල් බිලියන 65.5ක් විදිහට තමයි ලංකා බැංකුව සන්නාමයේ වටිනාකම විදිහට නම් කරලා තියෙන්නේ. ඒ ගාන කියලා තියෙන්නේ සාමාන්‍යයෙන් ගිය අවුරුද්දත් එක්ක බලනකොට ඒක 114.1ක වර්ධනයක්. අපි ඒ කාලේ ඉඳන්ම දන්න හඳුනන තැනකුණු ලංකා බැංකුව මේ විදිහ තත්වයකට පත් වෙනකොට ඒක අපිටත් සෑහෙන ආඩම්බරයක් විදිහට දැනෙනවා. ලංකා බැංකුවේ සන්නාම ශ්‍රේණිගත කිරීමත් AAA විදිහට සනිටුහන් වෙලා තියෙනවා මේ අවුරුද්දේ මේ ලැබෙන සන්නාම වටිනාකමත් එක්ක. ඒ වගේම තමයි දැන් සමහර විට අපි කල්පනා කරනවානේ මෙහෙම මේ මොකක් හරි ආයතනයකට ලංකාවේ ප්‍රමුඛ පෙළේ සන්නාමයක් බවට පත් වෙන අවස්ථාව හම්බ වෙන්නේ මේ ගොල්ලෝ උපයන ආදායමත් එක්ක වෙන්නේ නැති වගේ දේවල්නේ අපි කල්පනා කරන්නේ. හැබැයි ඒක එහෙම නෙවෙයි. මේක ලැබෙන ලාභය මත විතරක් පදනම් වුණු මේ ලබා ගැනීමක් ජයග්‍රහණයක් නෙවෙයි. ඒගොල්ලෝ කරපු ප්‍රවර්ධන වැඩසටහන්, සමාජ සත්කාරක වැඩසටහන් මේ වගේ සෑහෙන ගොඩක් දේවල් ගැන හිතලා තමයි බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් ලංකා වාර්ෂික ශ්‍රේණිගත කිරීම් වලට අනුව 2026 අවුරුද්දේදී ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාමය විදිහට ලංකා බැංකුව ශ්‍රේණිගත වෙලා තියෙන්නේ. ඉතින් අපි හැමෝම ලංකා බැංකුවේ ගනුදෙනු කරුවන්, ඒ වගේම තමයි අපේ ලංකා බැංකුවේ කණ්ඩායම මේ හැමෝටම සුබ පැතුම් එක් කරන්න ඕනි. මේ අවුරුද්දේදී ලංකාවේ ප්‍රමුඛතම වටිනාම සන්නාමය බවට පත්වීම සම්බන්ධයෙන් සිංදුවට යන්න කලින් මං ටග් ගාලා කට්ටිය එකතු කරගන්න තමයි හදන්නේ. WhatsApp එක පැත්ත බලනවා. මොකද මේ පැත්තේ සෑහෙන දිනක එකතු වෙලා ඉන්නවා නම් කියනකම් බලාගෙන. Hi Jani, good morning. අපිවත් සිංදුවකට එකතු කරගන්න. එහෙම කියලා මට මැසේජ් එකක් දාලා ඉවලා තියෙන්නේ අපේ කඩවත ඉන්න ලක්මාලි. එයා කියනවා එකතු කරගන්න කියලා කුමාරි මිස් දුල්මි, ගයාන් දිනිදු, හර්ෂණ දුව තිනුලි කට්ටියම එකතු කරගන්නම් මේ අපි අහන්න යන සින්දුවට. ඒ වගේම තමයි හයි ජනී මල්ලේ මටත් දෙනවද ජෝතිපාල මහත්තයාගේ සින්දුවක් කියලා කෑගල්ල ඉඳන් අපේ ශිරෝමි අක්කා මැසේජ් එකක් දාලා කියන්නේ. වැඩේදී අපි කලින් ජෝතිබාල මහත්තයාගේ සින්දුවක් ඇහුවානේ. දැනට මේ සින්දුව අහමු හරිද? ඊළඟට මහරගම ඉඳන් අපේ දුලානියක්ක සුපුරුදු විදිහට මදත් මෙසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ අපේ බරුදැල්පොළ ඉන්න SL ප්‍රනාන්දු අයියා, ඒ වගේම තමයි දුම්බර ඉඳන් අපි වහගෙන ඉන්න ලලිත් ප්‍රියංකර අයියත් සුපුරුදු විදිහට මෙසේජ් එකක් දාලා තියෙනවා. ගුඩ් මෝර්නින් ජනි අයියේ, මම දුම්බර ඉඳන් අයේෂා, තැන්ක් යූ ටැග් හම්බුණා කියලා අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. කලවාණ ඉඳන් පුෂ්පක්කත් මෙසේජ් එකක් දාලා තියෙනවා. එයාගේ හස්බන්ඩ් ප්‍රියන්තවයි දුවලා දෙන්නවයි මාවත් එකතු කරගන්න ඕන සින්දුවට ගොඩක් ආදරෙන් මම ඕගොල්ලන්ව හැමෝමත් එකතු කරගන්නවා. හයි ජනි, මම කෑගල් ඉඳන් ශාමලි, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා තමයි මෙසේජ් එකේ දාලෙවලා තියෙන්නේ. ශාමලි මම ඔයාවත් එකතු කරගන්නම්. දේ දුන්නෙන් වැඩිය ජනි සමනලයෝ මොනාද බොලේ මේ මට කියන්නේ. ගුඩ් මෝර්නින්, ඔයා එනකම් බලාගෙන හිටියේ අපිත් සද්දෙටම අහගෙන ඉන්නේ බෝකොන්දර නිවන්තිරිය දේවින්‍යා ෆැෂන් එකේ ඉඳන් දීප්තියක්ක තමයි මේ මැසේජ් එක දාලා තියෙන්නේ. ඉනෝෂ් සර් ඉන්නවා, අනුෂා, ලලිත අක්කා, නදීෂා මිස්, චන්ද්‍රිකා අක්කා, ක්‍රිෂාන්ත අයියා, දහයකනුව මංගලි ෆැෂන් ගාමන්ට් එකේ සෙට් එක මේ හැමෝම එකතු කරගන්න කියනවා. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නම් අපි මේ අහන්න යන සින්දුවට.

0: ගලොතරයි මණ්ඩලය.
1: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න, ඉවත් වෙනු.
2: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
3: ඩම්රෝ ඉන්වර්ටර් ශීතකරණ 20% වට්ටම් 90,000 සිට. කුඩා පවුලකට මාසික විදුලි පරිභෝජනය ඒකක 15ක් පමණ. සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්.
4: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කර්ණිය. මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0770313036.
5: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
6: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවනගල මතුමේහ හරිනේ කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
7: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
8: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5% අසම සමපොලියක්. LB ස්ථාවර තැන්පතු. Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
9: දේදුණු මාවතේ අලුත් පැයක් පටන් ගන්න හදන්නේ වේලාව උදේ 11:00.

0: සුභ අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුමා ඇත්නියෝ.
2: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නිත්‍යු සමග මම කේසර. කුරුවිට පැරඩයිස් ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී දැඩි ආරක්ෂිත සත්ව කොටස් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ ගුවන් හමුදා උද්‍යංශයේ ලබා දුන් තොරතුරක් මත වනජීවි නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් එක්ව සිදු කළ මෙහෙයුමකදී එහිදී කෝණ අං මුවන් සහ ඇද්දලවලින් නිර්මාණය කළ ආභරණ, අලියකුගේ දත් කොටසක්, නරියකුගේ හම් කොටසක් සහ කස්තුරි කැවල්ලක් ඇතුළු සත්ව කොටස් රැසක් සොයාගෙන තිබෙනවා. අත්අඩංගුවට සැකකරුවන් කුරුවිට ප්‍රදේශයේම පදිංචිකරුවන් වනවා. වනසත්ව හා වෘක්ෂලතා ආඥාපනතින් දැඩි ලෙස ආරක්ෂිත මෙවැනි සතුන්ගේ කොටස් සන්තකේ තබා ගැනීම, ප්‍රවාහණය හා වෙළඳාම තහනම් වන අතර මෙවැනි ජාවාරම් පිළිබඳ තොරතුරු වේ නම් 19.92 හදිසි අංකයට දැනුම් දෙන ලෙසයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. net news ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12 බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95 FM 94.8 net FM
4: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
5: සිලෝම් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මමතන්න 0111 437 1250.
6: ඇඟපත ඔක්කොම රිදෙනවා අම්මේ.
7: උදා ලින්ක් පස් බංගුවක් බොන්න. හෙට උදේ නැගිටින්න පුළුවන් රාජෙක් වගේ.
8: නැගිට ගන්න නම් ලින්ක් පස් බංගුව විතරමයි.
9: ජනි එක දේ දුනු මාවත.

0: අපි කිව්වා ගැන්ද හයයි බන්කරකවපන් ලා ලා ලා ලා
1: දෑගි පිරුණු ෆන් නිතිරුණු පැයතුන ජනි එක දේතුුණු මාවත
2: සත්‍ය බම කරුකයි

வெலாவை கொலஹாய் வினாடி அட்டாய் அப்படியாவில்லை இன்னே தேகி பிறுனு பண்ணி தீருனு தேதுனு மாவதி அது தவசே தெவனி பையே வெட்ட கட்டை தூட்டிக பட்டங்கன்னு මේ පැයේ වැඩ පටන් ගන්න කොටම ඔයාට මතක් කරන්න අත්‍යවශ්‍ය දෙයක් තියෙනවා. ඒ තමයි මේ පැයේ වචන එක අකුරු ගලපලා අකුරෙන් අකුර තරඟවට යත් එක්ක එකතු වෙන්න අවස්ථාව අපි ලබා දෙන්නේ FM Facebook fan page එකේ මම ඇවිල්ලා තියෙන Facebook live එකට වැඩිපුරම comment කරන කට්ටියට. ඒ කියන්නේ මේ වෙනකොට net FM Facebook fan page එකේ දේදුණු මාවතෙන් ජනී කොල්ලා Facebook live එකක් ඇවිල්ලා තියෙන්නේ. යන්න අපි net FM Facebook fan page එකට ගිහිල්ලා පුළුවන් තරම් කමෙන්ට් කරන්න ඔයාගේ විස්තර කමෙන්ට් කරලා මගේ අවධානය දිනා ගන්න. මේ පැයේදී වැඩිපුරම මගේ අවධානය දිනා ගන්න කෙනාට තමයි මම අකුරෙන් අකුර තරඟවට යත් එකතු වෙන අවස්ථාව ලබා දෙන්නේ. ඔන්න ඒක නත් මතක් කරන ගමන් තමයි මම මේ පැයේ වැඩ කටයුතු ටික ආරම්භ කරන්නේ. මේ වෙයි ඉතින් පටන් ගන්නකොට කට්ටිය එකතු කරගන්න ඕනේ සින්දු වලට WhatsApp එකේ කට්ටිය කෝල් කරපු කට්ටිය බලාගෙන ඉන්නවා කො මේ කෝල් කරපු කට්ටියගේ නම් ලියපු කොලේ හම්බුණා හම්බුණා අපිට කතා කරා රමුක්කන කොටගම ඉඳන් අපේ ධම්මිකා අක්කා මම ධම්මිකා අක්කව එකතු කරගන්නවා මේ සින්දුවට ඒ වගේම තමයි අපේ රාජාංගනේ අනුරුද්ධ අයියා එලාම් එක තියාගෙන බලා ඉන්නවද මන්ද 10 වෙනකොට කෝල් එක ගන්න රාජාංගනේ අනුරුද්ධ අයියා එකතු කරගන්න ඕනි වයිෆ් ගීතාංජලි එතකොට සතීෂ් තාරුකා තරුක්ෂි කට්ටිය එකතු කරගන්නවා බර්ත්ඩේ එකක් තියෙනවා මොකද කියන්නේ කේක් කෑල්ලක් කාලෙන්න යන්ද කිතුල් කොටේ පැත්තට කිතුල් කොටේ ප්‍රේමසිරි අයියා මේ වෙලාවේ වැඩ කරන ගමන් ෆෝන් එකෙන් තමයි දේදුණු මාව තහගෙන ඉන්නේ ඒ අහගෙන ඉන්න ගමන් ටග් ගාලා මට කෝල් එකක් දීලා කිව්වා ජනී අද තියෙනවා හැපි බර්ත්ඩේ එකක් අනිවාර්යෙන් එකට විෂ් කරන්න ඕනිමයි කියලා දිනින්දු ඕවාස පුංචි පුතාගේ 10 උපන්දිනය අද දවසේ තියෙනවා කියලා මට අපේ කිතුල් කොටේ ප්‍රේමසිරි අයියා කතා කරලා කිව්වා දිනින්දු සුබ උපන්දිනයක් වෙන්න කියලා net fm ටීම් එකේ අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා ඔයාට ඒ කැල්ලක් එහෙම හම්බෙයි නේද ඒ වගේම තමයි අපේ ප්‍රේමසිරි අයියාගේ අම්මා ගුණවති එතකොට අසංක මල්ලි දිනුෂා ගණේෂා චමිලානි කිරණිඳු බිම්සර මේ කට්ටියම අපේ දිනිඳුට සුබපතන්න එකතු වෙනවා කියලා අනිවාර්යෙන් මතක් කරන්න ඕනි ඒ වගේම තමයි පොළොන්නරුවේ ඉන්න රමණී අපි වහගෙන ඉන්නවා රමණී හොයවත් මම එකතු කරගන්නවා මේ අහන්න යන සින්දුවට වෙලාව 11:11 එන්ජල් නම්බර් එකක් කට්ටිය Facebook live එකේ ඉන්න අය කමෙන්ට් කරගෙන යනවා ඒගොල්ලෝ ඒක දැක්කා කියලා ජනේ අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා මේ මැසේජ් එක දාලා තියෙන්නේ හැලේගොඩ චමින්ද මෝටර්ස් එකෙන් විශේෂත්වය වෙන්නේ මේගොල්ලන්ගෙත් උපන්දිනයක් තියෙනවා අද රශ්මි අංජලි හරිශ්චන්ද්‍ර දුවගේ දුව නෙවෙයි මට නම් නංගි කෙනෙක් 21 වෙනි උපන්දිනේ සුබ උපන්දිනයක් වෙන්න කියලා net fm ටීම් එකේ අපි හැමෝම අපේ රශ්මි නංගිට ප්‍රාර්ථනා කරනවා හැලේගොඩ චමින්ද මෝටර්ස් එකේ සෙට් එක තාත්තා තමයි චමින්ද එතකොට සනත් බාප්පා කුට්ටි පිටියේ ඉන්න ලොකු පොන්චි නිලු සමන්ත බාප්පා මන්දාරා දුව කඹුරාවේ ඉන්න බින්ති පුංචි මාලින්ද බාප්පා තනූෂ ශාක්‍ය විහාර අල්ලපු ගෙදර ඉන්න ප්‍රියංගිකා නැන්ද අල්ලපු ඇතුළු හැමෝම ඔයාට සුබෝතන් එකතු වෙනවා කියලා තමයි අංජලි මට මැසේජ් එකේ දාලා ඉවර තියන්නේ සුබ පැතුම් එකතු කරනවා කේක් කැල්ලක් ඉතින් එවන්නත් පුළුවන් ඔයාට හොඳේ නාවල පිටින් ඉඳන් රුවන්තිකා අපිට මැසේජ් එකක් දාලා තිනවා මම එකතු කරගන්න අද අපේ ඔෆිස් එකේ ටීම් එකේ කෙනෙක්ගේත් බර්ත්ඩේ එකක් තියෙනවා මට ආරංචියක් ආවා කේක් ඇවිල්ලා තියෙනවා කියලා දැන් අද ප්‍රෝග්‍රෑම් එකේ උරගමන් දුවගෙන යන්න ඕනේ කේක් කන්න හයි ජනී අපිවත් සින්දුවකට එකතු කරගන්න එහෙම කියලා මැසේජ් එකක් දාලා තියෙන්නේ හොරණ සත්හෙල ගාමන්ට් එකේ ඉඳන් අපි වහගෙන ඉන්න සෙට් එක ඉන්නව එතන අශෝකමිස් රමණී දේවි නදීකා නිලු යසන්ති මැනිකේ හර්ෂා මුදිතා ඉනෝකය අනුරාධ ක්‍රිෂාන්ති සුජීවා නිරෝෂා සුරංගි පොඩියක්කා නන්දක්කා රේනු ශ්‍රියානි චමිලා කාංචනා ඩයනා ඉන්දිකා මං හිතන්නේ ස්ටාෆ් එකේ ඉන්න හැමෝගෙම නම් ටික ටයිප් කරලා ඉවලාද කොහෙද මට කියලා කියව ගන්න. ගොඩක් ආදරෙන් ඔයගොල්ලෝ හැමෝම එකතු කරගන්නවා. මේ අපි අහන්න යන සින්දුවට ගංගේ පණිනව අහන්න යන්න හදන. දැන් මේ දවස්වල A-level exams එහෙම තියෙනවනේ. A-level exams තියෙනකොට නිකන් කල්පනා කරලා බලන්න මේ දවස්වල හැමෝම පොඩ්ඩක් exam එකට කලින් දවස් ඉරෑ ටිකක් රෑ වෙනකන් එහෙම පාඩම් කරනවනේ. එතකොට උදේ පාන්දර ඔළුව ගැකුම ගතියක් එහෙම ආවොත් එහෙම වැඩේ ටිකක් අවුල් වෙනවා එක්සෑම් එකට යන්න කලින්. ඒ හින්දා තමයි මතක් කරන්න හදන්නේ ලින්ක් නැචරල් පස්පංගුව ගැන. විනාඩි 5කින් 10කින් ඔයාලට හදාගන්න පුළුවන්. මොකද මේක කුඩු එකක් විදිහට එන හන්ද. ඒ වගේම තමයි අර ප්‍රමිතිය ගැනත් අනිවාර්යෙන් මතක් කරන්න ඕනි. දැන් සාමාන්‍යයෙන් ලින්ක් නැචරල් පස්පංගුව පැකට් එකේ ඉන්නේ හොඳ ප්‍රමිතියට නිර්මාණය කරපු පැකින් එකක. හැබැයි ඔයා පස්පංගුව එකක් නිකන් අරගත්තොත් එහෙම මේ කඩෙන් ඒ කඩේ තියෙන අර විනිවිද පේන නිකන් ඉටි කොළ වලින් හදපු අර ඉටි පන්දම් වලින් පුච්චලා පැක් කරපු පැකට් එකක් නේ.
ඕක හිල් වෙලා ඊට පස්සේ වතුර ගිහිල්ලා කූඹි ගිහිල්ලා වෙන්න තියෙන දේවල් ඔක්කොම වෙලා ඔයාගේ අතට එන්නේ. හැබැයි ලින්ක් නැචරල් පස්පංගුව එන්නේ හොඳම පැකින් එකක. ඒක හන්ද ඔයාගේ සෞඛ්‍ය ආරක්ෂාවට වගේම තමයි ඉක්මනට සුව වීමටත් මේ දේවල් බලපානවා. දැන් හිතන්නකෝ මං අර කලින් කිව්ව වගේ උදාහරණයක් අරගන්න. ඔයාට මේ වගේ තත්වයකට මුහුණ දෙන්න සිද්ධ වුණොත් නිකන් එක්සෑම් එකට යන්න හදනකොට එකපාරට නිකන් උණ ගතියක් එනවා, එම්බිරිස්සා ගතියක් එනවා, ලුහුක එක්කමක් එනවා. එනවා ඉතින් ඒ වගේ දේවල් සාමාන්‍යයෙන් අපිත් දැකලා තියෙනවා, අත් දැකලා තියෙනවා ඒ වගේ දේවල් වෙනවා කියලා. ඉතින් එතකොට කරන්න තියෙන ටග් ගාලා උදේ පාන්දරම ලින්ක් නැචරල් පස්පංගුව තඹ ගත්තා, බිව්ව ගියා වෙඩි වගේ. එතකොට එක්සෑම් එක ලියන්න පුළුවන්. ඒකයි අපි කියන්නේ නැගිට ගන්නව නම් ලින්ක් නැචරල් පස්පංගුවම තමයි කියලා. එන්න Facebook live එකට

ගොඩක් වෙලාවට දැන් ගෙදරට නෑදෑය එහෙම ආවට පස්සේ යාළුවෝ එකට හම්බ වුණාට පස්සේ එහෙම ගංගේ පනින්න හිතෙන කෝච්චියට පනින්න හිතන විදිහ ප්‍රශ්න ඇදිලා එනවා. මං කියන්නේ විසඳුම විදිහට මේ දේවල් කරන එක හරිම බොරු වැඩක්. හැබැයි නිකන් එහෙම හිතෙනවනේ නිකන් තප්පරයකට දෙකකට හරි එහෙම හිතෙනවනේ. අන්න එහෙම හිතන එක දෙයක් තමයි මේ ගෙවල් කියලා කියන්නේ. සාමාන්‍යයෙන් අපිට නිවාස සිහිනයක් තියෙනකොට ලොකුම දේ මේ දවස්වල හරහට ඉන්නේ සල්ලිනේ. හැබැයි ඉතින් මේ සල්ලි ප්‍රශ්නත් එක්ක නිකන් සිහින කල් දාන එක හරි වැඩක් නෙවෙයි. ඒ හින්දා තමයි ඔයාලට කැදල් එන්ටර්ප්‍රයිසස් ගැන මම මතක් කරන්න හදන්නේ. හැමදාම කැදල් එන්ටර්ප්‍රයිසස් ගැන දැන් ඔයාලට මම කියනවනේ. ගෙයක් හදන්න අදහසක් තියෙනවා නම් ඔයා අනිවාර්යෙන් කැදල් එන්ටර්ප්‍රයිසස් එකට කතා කරන්න ඕනි. ඒකට හේතුව වෙන්නේ ඔයාලට ගෙදර හදන්න යන වියදම තියෙනවනේ. ඒ වියදම එකපාර දරන්න අවශ්‍ය වෙන්නේ නැහැ ඔයා කැදල් එන්ටර්ප්‍රයිසස් එකත් එක්ක නම් වැඩේ මේ පටන් ගන්න. මොකද කැදල් එන්ටර්ප්‍රයිසස් සෝදානමින් ඉන්න ඔයාගේ ගෙදර හදන්න යන වියදම අවුරුදු 10ක කාලයක් ඇතුළත වාරික වශයෙන් පොලී රහිතව ගෙවන්න අවස්ථාව ඔයාට ලබා දෙන්නේ. දැන් සාමාන්‍යයෙන් කාමර දෙකක් තියෙන සාමාන්‍ය මට්ටමේ ගෙදරක් හදාගන්නව නම් වඩ 150කින් වගේ ගෙදර හදාගන්න පුළුවන්. ඒ කියන්නේ කාමර දෙක, බාත්รูම්, සාලි ඔය ඔක්කොම ටික තියෙනවා. හොඳේ. අනික අලුත්ම ඩිසයින් එකක ගෙදරක් හැදෙන්නේ. 150කින් කාමර දෙක ගෙදරක් හදනවා කියලා කියන්නේ ලේසි නෑනේ. වාහනයක්වත් අලුතෙන් ගන්න පුළුවන්ද කියලා කල්පනා කරන්නකෝ 150ට මේ කාලේ. ඒක හන්ද ඔයාගේ නිවාස සිහිනය සැබෑ කරගන්න හම්බ වෙලා තියෙන හොඳම අවස්ථාවක් තමයි ඔයාට කැදල් එන්ටර්ප්‍රයිසස් එකත් එක්ක හම්බ වෙලා තියෙන්නේ. කාමර දෙකකින් සීමා වෙන්න කියලා නෙවෙයි මේ ඔයාට කියන්නේ. හොඳේ. කාමර දෙකකට යන්නේ මේ ගාන කියලා කියන්නේ. ඔයාට ඕනි නම් කාමර 5ක 6ක ගයක් හදාගන්න. ඒකට උනත් කැදල් එන්ටර්ප්‍රයිසස් ඔට්ටුයි. ඔය අන්න ඕනි මේ මහරගම ඇල්හේන පාරේ තියෙන ඒගොල්ලන්ගේ ඔෆිස් එකට ඒගොල්ලන්ව හම්බ වෙනවනේ. හැබැයි ඊට කලින් කෝල් එකක් දීලා වෙලාව වෙන් කරගන්න. මොකද ඒ තරමටම ඒගොල්ලෝ ගාවට කට්ටි එනවා. නැත්තම් ඔයා රස්තියාදු වෙනවනේ පොලිමේ ඉඳලා. එහෙම වෙන්න ඕනි වෙන්නේ නැහැනේ. 0744390352 හරි 0744390352 හරි කතා කරන්න. දැන් ඔය ගෙදර හදන කෑම වේල රස කෑම වේලක් වෙන්න ඕනේ නේ. ගියක් අමාරුවෙන් හදාගත්තා වගේ නෙවෙයි. ඒ ගෙදර සතුට රඳාපවතින නම් ඒ ගෙදර හදන කෑම වේල රසවත් වෙන්න ඕනේ. ඒ හින්දා තමයි ෆ්‍රීලන් නිෂ්පාදන ගැන අපි ඔයාලට නිරන්තරයෙන් මතක් කරන්නේ. දැන් ෆ්‍රීලන් නිෂ්පාදන අතරේ තියෙනවා 3-5 කොඩු අමුෙන් වගේම අමු 3-5 කොඩු වගේම බැදපු 3-5 කොඩු. එහෙම දෙකක් විදිහට එන්නේ ඒක ඔයාගේ පහසුව වෙනුවෙන් හන්ද. දැන් නිකන් කල්පනා කරලා බලන්නකෝ ගෙදර නිකන් හදනවා මොකක් හරි එක ව්‍යංජනයක් හදනවා අමු 3-5 කොඩු දාලා. තව එකක් හදන්න ප්ලෑන් කරනවා ඒකට දාන්න ඕනි බැදපු 3-5 කොඩු. මොකද්ද කරන්නේ ලේසි වලට කියලා ටග් ගාලා අමු 3-5 කොඩු ටිකක් අරගන්න ඕකම බදිනවා. ඊට පස්සේ අර බැදපු 3-5 කොඩු වෙනුවට ඒ අර බැදපු ටික පාවිච්චි කරනවා. ඕක හරියන්නේ නැහැ. අනික හචින් යන්න පටන් ගත්තට පස්සේ ඒක සෑහෙන ප්‍රශ්නයක් වෙනවා. ඒ හින්දා තමයි ඔයාලට කියන්නේ 3-5 කොඩු අරගන්නකොට 3-5 කොඩු වෙනම ගන්න. බැදපු 3-5 කොඩු වෙනම අරගන්න. ෆ්‍රීලන් නිවසින් එන රෝස්ටඩ් කරි පවුඩර් එක කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම අපේම රටේ ස්වභාවික අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කරන නිෂ්පාදනය. ඒක හන්ද කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාලට බයක් සැකක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. අනික අවුරුදු 40 ගණක් තිස්සේ අපි දන්න කියන තැනක් ෆ්‍රීලන් කියලා කියන්නේ. ෆ්‍රීලන් සන්නාමයේ යට තියෙන කොළු බඩු අතරින් බඩු තෝරගන්නකොට මතක ඇතුව අර ෆ්‍රීලන් රෝස්ටඩ් කරි පවුඩර් පැකට් එකත් ඔයාගේ බඩු මල්ලට එකතු කරගන්න. මේ සින්දුවට යන්න කලින් මම ටග් ගාලා එකතු කරගන්න හදන්නේ Facebook live එකේ මාව බලාගෙන ඉන්න මගේ ආදරණීය මිතුරු කැල අනුෂා දමයන්ති ඉන්නවා. අපි හැමදාමත් net එකමයි වැඩ පටන් ගන්න ජනි. අපිත් එකතු කරගන්න. ඊට පස්සේ සෙව්වන්දි කෞශල්‍යා ඉන්නවා. ඊට පස්සේ සුභාෂිනී බස්නායක ඉන්නවා. තිවෙන් වෙනුජය ඉන්නවා. අපේ ලක්මාලි ඉන්නවා. ඊට පස්සේ මාදම්පි ඉඳන් NNS නානායකාර අපි බලාගෙන ඉන්නවා. කමෙන්ට් එකක් දාලා තියෙනවා. බදුල්ල ඉෂාරා කරුණාරත්න ඉන්නවා. ඊට පස්සේ ජනි මගේ මැනික මටත් සින්දුවක් දෙන්න. එහෙම කියන්නේ අනුෂා දමයන්ති. ඊට පස්සේ කෞෂානි ශාලිකා මේ අපේ අර Facebook live එකෙන් අපේ ගේම් එකට join වුණු කෞෂාලි. එයා අහලා තිනවා කවුද ගිය සතියේ දින්නේ කියලා. ගිය සතියේ ජයග්‍රහණය කරේ අපේ දුම්බර ඉඳන් කතා කරපු අයේෂ. හරිද? ඊට පස්සේ දුම්බර ලලිත් ඉන්නවා. ඊට පස්සේ ධම්මික විජේසේකර දෙනියා ඉඳන් අමල්. දෙනියා ඉඳන් අමල් අහගෙන ඉන්නේ අපේ කුරුඳු තලන ගමන්. ගොඩක් ආදරෙන් මම එකතු කරගන්න ඕගොල්ලෝ හැමෝම. එන්න net FM Facebook fan page එකේ මම ඇවිල්ලා තියෙන Facebook live එකට.

0: FM Anupaha, FM Anuhatarai Dashmata, Net FM.
1: Velave kola hai vinade visi pahai.
2: Meldol, hisaratiya, una sempratishyava, angapata vedanava, apahasudina sadaha, ikman sahanaya, Meldol, paracetamol visheshayaki.
3: Ceylon Green Life Plantation within anagatayata agana ayojanayak, mahansiyak nathuwa masikawa supiri aadayamak ganna denmama tanna, 0111 437 1250.
4: Diva Fresh Daily Alert. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
5: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ්. වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
6: ලංකාවේ හදන යුරෝපයේ පදින KD Rice Leader 125 අපේම බයික් එක. දැන් රුපියල් 599,000යි. මේක නම් සුපිරිම ඩිස්කවුන්ට් එකක්. බස් වල හිරවිලා මිරිකිලා යන්න ඕනේ නැහැ. දැන්ම කතා කරන්න KD Rice Motor Company Private Limited එකට. 0773523535.
7: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට්. වර්ණකාරක, රසකාරක කිසිවක් අඩංගු නැත.
8: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
9: කොළොන්න මංගලිකා හත්මසේදි මගේ මහත්තයා පපුවේ සැක්කුම ආවා. එහෙම ECG ගත්තා. ඔක්කොම පරීක්ෂණ දෙක කරා. කිව්වා හાર્ට් ඇටැක් එකක් කියලා. ඊට පස්සේ තමයි මේ හෙඩ් ඇටැක් කමල බන් ડોක්ටර් ගිහින් අත්සරයක් ගත්තා. ඊට පස්සේ ඩයබටිස්ණි කරා. හොඳටම හොඳයි කියලා කිව්වා. ඒ ડોක්ටර්ද දී ගාසු වේවා ඉන්නේනවා.
8: කතා කරන්න 0777 300 940.
10: දෙවන්ද රසක් වතාවට අවසන් යමුදපි කොකුසයි රංගශාලාවේ ග්‍රීෂ්ම ඍතු රැඟුම් බලන්න. එදාට ඔන්න තනියමයි නොරික සංයෙන්නේ
11: මන්තරම් රැ හතට නොස්ටැල්ජියානෝ රෝමාන්තික මතක ස්මරණය.
12: මේ හස්බන්ඩ්
13: මොකද වයිෆ්?
12: මගේ යාළුව කතා කරනවා මට ට්‍රිප් එකක් යන්න. එතකොට ඔයාගේ යාළුව කතා කරනවා ඔයාට ට්‍රිප් එකක් යන්න.
13: අහහ
12: මොකද කරන්නේ ඔයා?
13: ආව් ඉතින් හොඳයිනේ අපි දෙන්නම ට්‍රිප් එකේ.
12: අපි දෙන්නම ට්‍රිප් එකක් ගියොත් ගෙදර ළමයි බලාගන්නේ කවුද? මම යන්නම් මගේ යාළුවත් එක්ක. ඔයා ගෙදර ඉඳලා ළමයි බලාගන්න. කාඩ් එකක් දෙන්න. මට ෂොපින් කරන්න තියෙනවා.
14: කිලියේ කිලියේ මනි මනි මේ ගත්තෝ ඔරු මලකුල්ලා පොගුම්.
15: පාවුල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
13: අපි යන්න හදන්නේ ආයෙත් චිත්‍රපට ගීතයක් අහන්න. දැන් මේකේ තියෙත් අපි අහුවනේ ද නිල්ල සොයා ෆිල්ම් එකේ සින්දුවක්. මේකත් නිල්ල සොයා චිත්‍රපටිය වෙනුවෙන් නිර්මාණය වුණු සින්දුවක්. මේ සින්දුවට මේ රනිල් මල්ලවාරච්චිත් එක්ක ඇන්ජලීන් ගුණතිලක මහත්මිය තමයි ගායනා කරන්නේ. හැබැයි මේකේ මුල් ගීතේ මිල්ටන් මල්ලවාරච්චි මහත්තයත් එක්ක ඇන්ජලීන් ගුණතිලක මහත්මිය තමයි ගායනා කරන්නේ නිල්ල සොයා චිත්‍රපටිය වෙනුවෙන්. ඔන්න ඒ සින්දුව ගැන ඉතිහාස කතාවක් කියලා තමයි අපි යන්නේ වැඩේට. මේ සින්දුවෙන් පස්සේ මම සූදානම් අපේ Net FM Facebook fan page එකේ මම ඇවිල්ලා තියෙන Facebook live එකේ මාව බලාගෙන ඉන්න කට්ටිය අතරින් කෙනෙකුට ඊළඟට අකුරෙන් අකුර තරග වටේ වෙනුවෙන් අවස්ථාව ලබා දෙන්න. තාමත් ඔයා live එකට join උනේ නැත්නම් ඉක්මන් කරලා යන්න Net FM Facebook fan page එකට. මම ඇවිල්ලා තියෙන Facebook live එකක් පුළුවන් තරම් post එක share කරලා අපේ live එකට comment දාන්න. ඔයාගේ විස්තර ටික අනිවාර්යෙන් comment කරන්න. මොකද මට contact numbers එහෙම හොයාගන්න ඕනේ ඕගොල්ලන්ට call කරන්න. මේ සින්දුව ඉවර වෙනකොට ඔයගොල්ලෝ වැඩිපුරම කමෙන්ට් කරලා තිබුණොත් ඔන්න ඔයාට අවස්ථාව හම්බ වෙනවා මේ සින්දුවෙන් පස්සේ අකුරෙන් අකුර තරඟ කරලා මේ සතියේ රුපියල් 5000 ඔයාගේ කරගන්න. රයිට්. අපි සින්දුවට යන්න කලින් මතක් කරන්න ඕනි ඔයාට සෙවණගල කිරි ඉබ්බන්නාර බෝගහහන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙද මෙදුර ගැන. කමල් බන්දුල වීරපෙරම වෙද මහත්තයාගේ හාස්කම් වගේ ප්‍රතිකාර පිළිබඳව දැන් රටම දන්නෝ. ඒ හින්දා තමයි සෙවණගල කිරි ඉබ්බන්නාර බෝගහහන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙද මැදුරට මේ තරමට සෙනග ඉන්නේ. සඳුදා අඟහරුවාද සහ පෝය දවස් හැරුණම ඉතිරි හැම දවසකම සෙවණගල කිරි ඉබ්බන්නාර බෝගහහන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙද මැදුර ඔබ වෙනුවෙන් විවෘතයි. කිරිබන්නාර බෝගහකන්දියේ ආයුම ආයුර්වේද වෙදමැදුරින් කමල් බන්දුල වීරප්පෙරුම් වෙද මහත්තයා ගාවට ගියෝතින් ඔය බටහිර වෛද්‍ය විද්‍යාවෙන් සුව කරන්න බෑ කියලා කියන ඕනි රෝගයක් නිට්ටාවටම සුව කරගන්න ඔයාට අවස්ථාව තියෙනවා. ඒක හන්ද තමයි කියන්නේ. යන්න කලින් කෝල් එකක් දීලා වෙලාවක් වෙන් කරගන්න කියලා 0777 300 940ට හරි 0773 273 540ට හරි. ඒ වගේම මතක් කරන්න ඕනි සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ගැනත්. සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් කියලා කියන්නේ මේ දවස්වල ඔයාට වටිනා කියන තැනක් බවට පත් වෙලා තියෙන තැනක්. මොකද සාමාන්‍යයෙන් අපි හැමෝම කැමති අපි උපයන ආදායම ටිකක් වැඩි කරගන්න, මාසෙට හම්බ වෙන සල්ලි ටිකක් වැඩි කරගන්න. ඒ හින්දා තමයි ඔයාට සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ගැන මතක් කරන්නේ. ඔයාට අමතර ආදායමක් එකතු කරගන්න අවශ්‍යතාවයක් ඕමනාවක් තියෙනවා නම් සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට කතා කරන්න. ඒගොල්ලෝ සූදානම් ඔයා වෙනුවෙන්ම නිර්මාණය කරපු වගා සැලසුම් හරහා ඔයාට අවස්ථාව ලබා දෙන්න අමතර ආදායමක් හොයාගන්න. දැන් ඔයාට ඉඩමක් තිබුණා හෝ ඉඩමක් නැතා ඔයාට අවස්ථාව තියෙනවා ඔයා වෙනුවෙන්ම සුවිශේෂී වගා සැලසුම් සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එක හරහා ලබා ගන්න. දැන් ඔයා මේ පේරවගා කරන කෙනෙක් නම් ඔයාගේ පේරවගාවේ ඵලදාව හොඳ මිලකට මිලදී ගන්නත් සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් සූදානමින් ඉන්නවා. ඒකට හේතුව ඒගොල්ලෝ ගාව තියෙනවා ඩිලෙක්ට කියලා ප්‍රොඩක්ට් එකක්. මේ ප්‍රොඩක්ට් එකට අවශ්‍ය අමුද්‍රව්‍ය විදිහට පේර ටික ගන්න අපේම රටේ පේර ගොවියන්ගේ. එතකොට ඒ ඩිලෙක්ට නිෂ්පාදනත් ඔයාගේ කඩේ තාම විකුණන්න නැහැ කියලා කියන්නේ සෑහෙන ප්‍රශ්නයක්. ලංකාවම හොයන ප්‍රොඩක්ට් එකක් කඩේ තියෙනවා කියලා කියන්නේ බිස්නස් දියුණු වෙනවා ඔයා බලා ඉන්නකොට. එහිඳ තමයි ඩිලෙක්ට නිෂ්පාදන වෙනුවෙනුත් ඔයාගේ කඩේදී අලෙවි හිමිකාරීත්වය ලබා ගන්න කියලා අපි ඔයාට මතක් කරන්නේ. දැන්ම කතා කරන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට 0111 437 1250. සින්දුවට යන්න කලින් ආයෙත් පාරක් මතක් කරනවා එන්න net fm facebook fan page එකේ මම ඇවිල්ලා තියෙන facebook live එකට. මම දැන් සූදානම් වෙනවා මේ සින්දුවෙන් පස්සේ තරඟ කරන්නේ කවුද කියලා තෝරලා බලලා ගන්න. තාම කමෙන්ට් කරේ නැත්නම් ඔයාගේ විස්තර වැඩි වැඩියෙන් කමෙන්ට් කරලා මගේ අවධානය ඔයාගේ පැත්තට යොමු කරගන්න. සින්දුවෙන් පස්සේ තරඟෙත් එක්ක හම්බ වෙමු.

අකුරු එක්ක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනන්න. මේ පටන් ගන්නේ අකුරෙන් අකුර.

0: වෙලාව දැන් 11යි විනාඩි 35යි. මං ඔයාලට මතක් කරා වගේම අපි ඇවිල්ලා ඉන්නේ අකුරෙන් අකුර තවත් තරඟ වටයක් එකතු වෙන්න. දැන් මේ තරඟ වටයට යනකොටම මං ඔයගොල්ලන්ට මතක් කරා කලින් ඉඳන්ම මේ තරඟ වටය වෙනුවෙන් අපි කෙනෙක්ව සම්බන්ධ කරගන්නේ Facebook Live එකේ. මේ වෙලාවේ අපිව බලාගෙන ඉඳලා වැඩිපුරම කමෙන්ට් කරන අය අතරින් කෙනෙක්ව කියලා. ඉතින් එහෙම කෙනෙක්ව මං සම්බන්ධ කරගත්තා. වැඩි අමාරුවක් වුණේ නැහැ. මේ බලනකොට ටිකක් වැඩිපුර කමෙන්ට් කරලා තිබුණේ. ඇත්තටම මෙයා තමයි ඉතින්. ඒ තමයි අපිව මාතලේ හන්දියේ ඉඳන් අහගෙන ඉන්න තරින්දිනේ. තරින්දි,
1: අයිබෝවන්
0: තරින්දි. මං හිතන්නේ දවස් ගාන ට්‍රයි කරා කියලා මම දැක්කා ඔයා මේ වෙලාවේ මේ තරඟ කරන්න. අද තමයි අවස්ථාව හම්බුනේ. මං හිතා කමෙන්ට් කීයක් විතර දැම්මද? හරි, මේ දැන් මෙහෙම එකක් තියෙනවා. මං දැන් මේ වෙලාවේ Facebook ලයිව් එක බලාගෙන ඉන්න කට්ටියට කියලා තියෙන්නේ ඔයාට දෙන්න ඕනි අකුර මොකක්ද කියලා ඒගොල්ලන්ට කමෙන්ට් කරන්න කියලා. ඊයෙත් මම මේ අමාරුවේ දැම්මා අපිව කතා කරපු කට්ටියව. අද මං ඔයාවේ අමාරුවේ දානවා. හරිද? දැන් ඒ විදිහට ඔයාට කියන්න වචන අකුරු සෑහෙන තොගයක් මේ වෙනකොට අපිට කමෙන්ට් වෙලා තියෙනවා. කමෙන්ට් වලින් ඇවිල්ලා තියෙනවා. එහෙම අකුරු ටිකක් තමයි මම ගන්න හදන්නේ. මේ ඉතින් මුලින්ම කියන්නකෝ තරින්දි, මොකද කරන්නේ? සාමාන්‍යයෙන් මේ ලාජ් සයිස් එකේ ෂර්ට් එහෙම මහනවද? හරි හරි. මේ තරින්දි අපි එහෙනම් ගේම් එකට යමු. ගේම් එක වෙන හැටි දන්නවද? රයිට්. ගේම් එකේ කරන්න තියෙන්නේ මම දැන් ඔයාට අකුරක් දෙනවා. ඒ අකුරෙන් ඔයාගේ වචනේ පටන් ගන්නවා. ඊට පස්සේ අර අවසාන අකුරෙන් ඊළඟ වචනේ පටන් ගන්න විදිහට කියාගෙන කියාගෙන යන්න තමයි තියෙන තප්පර 30 ඇතුළේ. මේ වෙනකොට ඊයේ දවසේ තරඟ ප්‍රතිපලත් එක්ක ඉස්සරහින් ඉන්නේ ධනුෂ්ක මල්ලි පානතුරු ඉඳන් කතා කරලා එයා වචන 28ක් තප්පර 30 ඇතුලේ කියලා තියෙනවා. අපි බලමු තරින්දිට ඒ අභියෝගයට තව අභියෝගයක් එකතු කරගන්න පුළුවන් වෙයිද කියලා. රයිට්. හරි, අපි ඔයාලට දෙන අකුර මොකද්ද කියලා මම යනවා Facebook fan page එකේ තියෙන live එකේ තියෙන අකුරු අතරින් හොයාගන්න. රයිට්. හරි, මම ඔයාලට දෙන්නම්. බල්ලා කියලා වචනයක් අහලා තියෙනවා නේද?
1: ඔව්.
0: ඒ වචනේ පළවෙනි අකුර මොකද්ද? හරි, අන්න ඒක තමයි ඔයාලට හම්බ වෙන අකුර. ලෑස්ති නේද?
1: ලෑස්ති.
2: Your time starts now.
1: බල්ලා ලංකාව අපිට ටයිටැනික් කරේ යතුර රමුටන් නංගි දසව වස්සා සමන්ත තරහා හොන්දා ඩේලියා යාපහුව වරද දැල්ල ළඹේ යනවා වරම

0: ඉතුරි ඇති යොදයා යෝගත් අයිල් අනුව වර්කා කකුල ලෝෂිත තත්ත්වය යසි තනිකම වන්නවා වලඳ දබාන නරියා යාරේ යස්පති තාලේ යන්තේ යොදය යහට යදාය සබන් නඟුල ලාවලු ලෙංගතු තාරාව වාහන නුවන් නලාව වස්වා සතිය යහන නගරේ යහළුවා වලහා කකුරු රක්ෂවා සියමලා ලපති තකේ අකල්ල කපුතා තයරේ යවනවා වත්ත තිය
1: ඇති මේ කට්ටිය මාර විදියට දැන් වචන කියන්න පුරුදු වෙලානේ. රැප් කරන්න එහෙම පුළුවන් මේ කවටික කාලෙකින් මේ දේදුණු මාවතේ ගේම් එකත් එක්ක එකතු වෙන කට්ටියට. තරින්දි බොහොම ස්තුතියි මේ පැත්තට කතා කරන්න. මං හිතව බලාගෙන ඉන්නම් ඉතින් ඔය දැන් ඕගොල්ලෝ ඔය කියාගෙන ගිය වචන ටික මං හිමීට ගණන් කරගන්නත් එපා දැන් අද දවසම අරගෙන. බොහොම ස්තුතියි කතා කරාට. කවුද ඉන්නේ සින්දුවට එකතු කරගන්න?
0: සම්බන්ධ කරගත්තට මේ වෙලාවේ නම් සොෆ්ට් එකේ මං ඉතරයි ඉන්නේ. මගේ තනියෙන් ඉතින් ඔයාවයි මේ වෙලාවේ ඉච්චි මහන් ඉන්නේ හැමෝමයි.
1: ඒගොල්ලෝ

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura Velava Oba Veta Gena Enne
1: Ape Gedara Finishing Weda Walata Valley Cement Tile Adhesive Skim Coat Paint Badu Serama Gannon
2: Sistek Authorized Dealer Kenek Gawata Yanne
3: Then Sistek Kawoy Serama Thiyenawada
2: Na na Egollo Onama Deyak Harimilata Vikunana Genuine Aya
4: Sistek Gannone Hondama Thiranaya
5: වෙලාව 11:43 විනාඩි 43යි.
6: අලුතෙන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල්ලේරියව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා තිහල ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න. කසාගල ප්ලාන්ටේෂන් බිඳුව 1120 777 87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
7: තම්රෝ වසර මැද සේල් සෝෆා සඳහා විශේෂ වට්ටම් කල්පවතින සුවපහසුයෙන් යුත් සෝෆා 69,000 සිට සියලුම තම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
8: ඔයාලා ගිහින් එන්න මම මෙතන ඉන්නවා
9: කාලයත් එක ඇඟට ඇහුම් කන් නොදුන්නොත් ඔබේ ඇඟ ඔබව සීමා කරනවා යුතුයකම් ඔබට මග හැරෙනවා නව ඇන්ලීන් කැල්සියම් විටමින් C D සින්ක් මැග්නීසියම් ඇතුළු පෝෂක පදාර්ථ 11කින් අස්ථි සන්ධි මාංශ පේශි සහ ප්‍රතිශක්තිය මනාව පවත්වා ගන්න උදව් වේ ඇන්ලීන් සීමා බිඳලන්න
10: ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්
11: සිහින් හැදති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී
10: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී
11: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්
10: නොවිනස්වන රසවත්ම රසය
11: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී
10: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
12: මගේ නම අනුෂා ලක්මාලි මම ඇක්ටිව් ප්ලස් එකට ආවේ පඩි පෙළවත් නැග ගන්න බැරුව මට ලොකු ධන හිස් අමාරුවක් තිබුණා අවුරුදු දෙකක් තිස්සේ මං ගොඩාක් දුක් විඳා ඇත්තටම කියන්න සතුටුයි මගේ තිබුණු සියලුම වේදනාවල් දැන් අඩු වෙලා මම හොඳින් මගේ සියලුම වැඩ කටයුතු කරගන්නවා ඇත්තටම කියන්න තියෙන්නේ ඔයාලටත් ඇවිල්ලා බලන්න ගොඩාක් පින් ඇක්ටිව් ප්ලස් එකට මගේ මේ ධන හිස් අමාරුව සුවපත් කරලා දුන්නට
13: ඔබටත් මෙවැනි රෝග අවස්ථා තිබේ නම් අමතන්න ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක මධ්‍යස්ථානය 0.71856.956
14: දැන් එතකොට ඔයා කියන්නේ එයා තින්නවා විතරයි කියලාද
15: අනේ මන්ද
14: මේ ඔයා නොදන්නව උනට රටම දන්නවා එයා එනකන් හතර වතේම කට්ටිය බලන් ඉන්නවා කියලා
15: හතර වතේම මොනා කිව්වත් මං බලාගෙන ඉන්නේ එයාන විතරයි
16: සතිය දවස්වල හවස 4 ඉඳලා 6 වෙනකන් මේක ඔයාගේ මගේ බොරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක
0: net fm 4 වටේ
14: මේ හස්ම
17: මොකද වයි
14: දව දන්නවද මම කන්න ආසම කෑම මොකද්ද කියලා
17: දන්නව
14: මොකද්ද
17: මගේ ඔළුව
14: තමුන් හිතාගෙන ඉන්න එතකොට තමුන්ට ඔළුවක් තියෙනවා කියලාද මට කන්න
18: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත
17: වෙලාව 11:46 අපි දේදුනු මාවතේ දෙවැනි පැය අවසාන භාගයට ඇවිල්ලා ඉන්නේ මේ වෙලාවේ අපි මතක් කරන්න ඕනි දෙයක් තියෙනවා දැන් නිකන් කල්පනා කරලා බලන්න අපේ පවුලේ කෙනෙක් මොකක් හරි දෙයකින් ජයග්‍රහණයක් ලැබුවාට පස්සේ මොකක් හරි එක්සෑම් එකක් පාස් වෙනවා එහෙම නැත්නම් රැකියාවේ ප්‍රොමෝෂන් එකක් හම්බ වෙනවා මේ වගේ දෙයක් ඒගොල්ලන්ට ඇචීව් කරන්න හම්බ වුණාට පස්සේ අපි සෑහෙන්න සන්තෝෂ වෙනවා මේක අපේම කෙනෙක් කරපු දෙයක් විදිහට අන්න ඒ හින්දා අපි සන්තෝෂ වෙන තවත් ඒ වගේම දෙයක් පිළිබඳව තමයි මේ මතක් කරන්න හදන්නේ දැන් ලංකා බැංකුව කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ සෑහෙන අතීතයක් එක්ක අපිත් එක්කම හිටපු ආයතනය. ඉතින් ලංකා බැංකුව 2026 අවුරුද්දේ ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාමය බවට පත් වෙලා තියෙනවා. ඉතින් ලංකා බැංකුවත් එක්ක ඉන්න පාරිභෝගික ජනතාව විදිහට ලංකා බැංකුවට ආදරය කරන අපේම රටේ සන්නාමයක් විදිහට අපි ලංකා බැංකුවට ආදරය කරනවත් එකත් එක්ක ලංකා බැංකුව එහෙම පත්වීම පිළිබඳව අපි සෑහෙන සන්තෝෂ වෙනවා. බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් ලංකා වාර්ෂික ශ්‍රේණිගත කිරීමට අනුව තමයි 2026 අවුරුද්දේදී ලංකාවේ වටිනාම සන්නාමය විදිහට ලංකා බැංකුව නම් වෙලා තියෙන්නේ. ඒකත් එක්ක මේ අවුරුද්දේ ලංකා බැංකුවේ සන්නාම වටිනාකම විදිහට රුපියල් බිලියන 65.5ක් තමයි ලබා දීලා තියෙන්නේ. සාමාන්‍යයෙන් පහුගිය අවුරුද්දේ ලංකා බැංකුව ලබාගත් වටිනාකමත් එක්ක බැලුවම ඒක 14.1ක වර්ධනයක්. අනික අපි හැමෝම බැංකුවක් එක ගනුදෙනු කරනකොට ඒවැය තියෙන අර රේටින් එක ශ්‍රේණිගත කිරීම කියන දේ පිළිබඳව බලනවානේ. මේ ලබාගත achievement එකත් එක ලංකා බැංකුව AAA ශ්‍රේණිගත කිරීම දක්වා ඉදිරියට ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඒකත් එක්ක ලංකා බැංකුවේ පාරිභෝගික භවතුන්ට ඉතාම හොඳ සේවාවක් ලංකා බැංකුව හරහා තවදුරටත් ඉදිරියට ලබා ගන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් කල්පනා කරන වැති ලංකා බැංකුවට ලැබෙන ආදායමත් එක්ක තමයි මේ විදිහට මේ achievement එක හම්බ වෙන්නේ නැත්තේ කියලා. හැබැයි එහෙම නැහැ. බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් ලංකා ආයතනය මේ ශ්‍රේණිගත කිරීම් ලබා දෙන්න ඒගොල්ලෝ ලබාගත් achievement එක මේ ලබා දෙන්න ඒගොල්ලෝ ලබා ගන්න ආදායමන් පිළිබඳ සලකා බලනවා. ඒ වගේම තමයි ඒගොල්ලෝ කරපු ප්‍රමෝෂන්ස්, ඒ වගේම තමයි සමාජ සත්කාර ව්‍යාපෘති කීයක් නම් අපිට මතක් වෙනවද ලංකා බැංකුව කිව්ව ගමන් අපි වෙනුවෙන් කරපු. අන්න ඒ හැම දෙයක් ගැනම සලකා බලලා තමයි ලංකා බැංකුව මේ වසරේදී ලංකාවේ වටිනාම සන්නාමය බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් ලංකා බැංකුවට ආදරය කරන හැමෝම මේ වෙලාවේ සුබ පැතුම් එකතු කරනවා. ලංකා බැංකුවට මේ වාර ලංකාවේ වටිනාම සන්නාමයේ බවට පත්වීම වෙනුවෙන් සිංදුවට යන්න කලින් මතක් කරන්න ඕනි මේ වෙලාවේ ලින්ක් නැචුරල් පස්පංගෝ එකක් ඔයාගේ ළඟම තියාගන්න කියලා. මොකද කොයි වෙලාවේ උණක් හෙම්බිරිස්සාවක් හැදෙයිද කියලා අපිට කියන්න බෑ. ඒ හින්දා මේ වෙලාවේ ළඟම තියෙන්න ඕනි දෙයක් විදිහට ලින්ක් නැචුරල් පස්පංගෝ ගැන අපි ඔයාලට මතක් කරන්නේ විනාඩි 5කින් 10කින් බොහොම ඉක්මනට ලින්ක් නැචුරල් පස්පංගෝ එක ඔයාලට හදාගන්න පුළුවන් වගේම තමයි උණක් හෙම්බිරිස්සාවක් ඔළුවේ ගැක්කමක් ඇඟේ පතේ අමාරුවක් හැදුනා කියලා කියන්නේ. නැගිට ගන්නව නම් ඉතින් ලින්ක් නැචුරල් පස්පංගුවම තමයි. මේ සින්දුවත් අහලා අපි ආයෙත් හම්බ වෙන්නේ ඊළඟ පැයේදී. ඊළඟ පැයේදී කට්ටියත් එක්ක ආයෙත් පාරක් කතා කරමු. එතකම් මේ පැත්තට කෝල් කරන්න, WhatsApp කරන්න,

0: Net News. ಜನತಾವ ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ. Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: අවබෝධයෙන් සීල පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0767 716 3672.
4: අයිබෝන් අද 2026 අගෝස්තු 11 වනදා අඟහරුවාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. Net News සජීව මෙදිරිය සිට මම සචිනි සේනවර්ධන. ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා.
0: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
4: සිරස්තල මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමෙන් මත්ද්‍රව්‍ය ජාවාරම නතර වේද? Net News සුවබැලීමක්. ජනපති සහ නීතිඥ සංගමයේ අතර තීරණාත්මක සාකච්ඡාවක් හෙට. කොලොම්බියාවේ භූකම්පනින් මියගිය පිරිස තවත් වැඩි වෙයි. නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසමට පාස්පෝර්ට් කාර්යාලයේ පරිගණක අවුල අවසන්. ග්‍රාම නිලධාරීන් දෙවන දිනටත් ලෙඩ වෙයි.
0: Net News, the truth people trust.
4: මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ගැන රටම එකට ජාතික මෙහෙයුම් සභාවේදී අවධානය යොමු වීම ගැන දැන් විවිධ අය විවිධ කතා කියනවා. ඇත්තටම මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමෙන් මෙරට මග්‍රාවේ ජාවාරම නතර කළ හැකිද? Net News ඒ සම්බන්ධයෙන් කළ සුවබැලීමක් ඇතුළු දවස උණුසුම්ම කළ කතා පෙළෙහි සත්‍ය අනාවරණය මෙතැන් සිට. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමෙන් පමණක් මද්‍රව්‍ය ජාවාරම නතර කළ නොහැකි බව නීති ශාස්ත්‍රයේ ප්‍රවීණින් පවසනවා. ඒ අනුව මද්‍රව්‍ය මෙරටට රැගෙනීම වැළැක්වීම සඳහා දැනට පවතින ක්‍රමවේදවලට එහා ගොස් කටයුතු කිරීම ඉතා වැදගත් බවයි ජනාධිපති නීතිඥ යුආර් ද සිල්වා මහතා Net News කළ විමසීමකදී පැවසුවේ.
5: පළවෙනියෙන්ම රට ඇතුළට මද්‍රව්‍ය රැගෙන ඒම මේ මහා පරිමාණයෙන් කිරීම සම්බන්ධව අපි එකට පියවරක් ගන්න ඕනේ. ඉතින් ඒවා කන්ටේනර් නිදහස් කිරීම ගැන සම්බන්ධ තියෙන ගැටලු අපි දැක්කනේ. එවැනි තත්ත්වයක් ඇතිදී එවැනි කන්ටේනර් පිට වෙලා ගිහිල්ලා අවසානට එන්නේ කාගාවටද? ඒ සම්බන්ධයෙන් එන්නේ තරුණ පරපුරට තමයි මද්‍රව්‍ය යන්නේ. එතකොට මෙවැනි අවස්ථාවල් අපි වළක්වන්න නැතුව ඒකට ගුවනින් ගෙන ඒම පිළිබඳව හරියාකාරව සමහර දේවල් හොඳට කරනවා. සමහර දේවල් එතම් අරියාකාරව කෙරෙන්නේ ඒත් මද්‍රව්‍ය අරන් එනවා. එතකොට මුහුදෙන් ගේන ඒවට ඒවට නිසි උපකරණ ලබා දීලා එවැනි පුද්ගලයෝ අත්අඩංගුවට කොට ගැනීම කරන්න පුළුවන්ද කියන එකයි මෙතන තියෙන ගැටලුව. එවැනි අවස්ථාවල් කරගෙන යනවා නාවික හමුදාව. නමුත් දැනට තියෙන තාක්ෂණ උපකරණ බැලුවාම ඒ මද්‍රව්‍ය ජාවාරම් කරුවන් ගාව තියෙන තාක්ෂණ උපකරණ අපේ රජයේ නාවික හමුදාව සතුව තියෙන උපකරණ වලට වඩා සංකීර්ණ සහ අලුත්ම දේවල්. ඒවෙන් අරම මගහැරලා යන ක්‍රම වේද තිබෙනවා. ඉතින් මේවාට තමයි ප්‍රතිකාරම කරන්න ඕනේ. ඊළඟට මද්‍රව්‍ය සම්බන්ධව උත්සාහපණයට යොමු වෙනවට කටයුතු කරනවාද අපි කියන එක බලන්න ඕනේ. සාමාන්‍ය අබ්බෙහි වෙච්ච අයව දැන් බන්ධනාගාර තදබදයේ තියලා ඉවරලා ඒ තදබදයේ තුලින් මද්‍රව්‍ය ජාවාරම් කරුවන් සමග ගැවසෙන්න දුන්නට පස්සේ මරණ දඬනේ ක්‍රියාත්මක කිරීමෙන් ඒ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඒ අය එළියට එනකොට ඒවා පිළිබඳව අර ආශාව තියෙන එක ඇති කරගෙන කටයුතු කරන්න සූදානම් වෙලා ඉන්නේ. ඒක Tamanට වෙච්ච අසාධාරණයක් එක.
4: මද්‍රව්‍ය සම්බන්ධ අපරාධ සඳහා මරණ දඬුවම ලබා දීම කෙරෙහි රටම එකට ජාතික මෙහෙයුම් සභාවේදී අවධානය යොමු වී තිබෙනවා. ඒ විෂ මද්‍රව්‍ය උදුර මේ වන විට හුදු පුද්ගල සබඳතාවලින් ඔබ්බට යමින් සමස්ත ආර්ථික සහ සමාජ දේහෙම බරපතල තර්ජනයකට ලක් කර තිබීමත් ඉන් නොනැවතී එම තත්වයේ වර්ධනය වෙමින් තිබීමත් පිළිබඳව අවධානය යොමු කරමින් රටම එකට ජාතික මෙහෙයුම් සභාව ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුරකුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වී තිබෙනවා. මද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලබන්නේ ඊට අදාළම පුද්ගලයා දන්න සම්බන්ධයෙන් දෙවරක් සිතා බැලිය යුතු බවයි ජනාධිපති නීතිඥ යුආර් ද සිල්වා මහතා වැඩිදුරටත් පැවසුවේ.
5: මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාව පොළඹවන අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා කියලා පේනවා. එතුමාටත් මේ සම්බන්ධව දැන් තියෙන තත්ත්වයේ යටතේ මේ මරණයේ දඬුවම් ක්‍රියාත්මක කරනවද නැද්ද කියන ගැටලුවට මුහුණ දෙලා සිද්ධ වෙලා තියෙනවා. මේ මත්ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරේදී අපි හරියටම ඒ අදාළ පුද්ගලයෝද අත්අඩංගුවට ගන්න කියන එක. එහෙමනි තත්ත්වයක් නොමැති අවස්ථාවකදී කිලෝ ගාණක් හම්බ වෙලා අහු වෙලා තිබුණා වුණත් එවැනි තැනකට මරණයේ දඬුවම් ලබා දීලා යම් කිසි විදිහකින් ඒ අයට අභියාචනයක් කරන්න හැකියාවක් මුදලක් නැති වුණොත් එහෙම ඒ දඬුවම ක්‍රියාත්මක කරන්න යනවාද? ඒකට එවැනි අවස්ථාවකට කොහොමද ඒකේ තත්ත්වය මනිනු ලබන්නේ? ඒ නිසා අපේ රටේ එවැනි අවාසනාවන්ත තත්ත්වවලට මුහුණ දෙන පරිසරයක් තියෙනවා කියන පිළිගැනීමක් තියෙනවා. පුද්ගලයෙක්ව හරියාකාරව නිසි පුද්ගලයාට අත්අඩංගුවට අරගෙන ඉදිරිපත් කරන්නේ කියන කතාව අපි දැක්කා විවිධ නඩුවලදී ඒ තීන්දුව වලින් කටයුතු කරනවා. ඉතින් එවැනි නඩු තීන්දුව වලින් දක්වතු අපි ගලබලා තියෙන අත්දැකීම් මත එසේ කිරීමෙන් භයානක ප්‍රතිඵල තමයි ඇති වෙන්නේ. යම් කිසි අවස්ථාවක ඒ නිර්දෝෂී පුද්ගලයෙක් ඒ සම්බන්ධයෙන් මරණ දඬුවම් ලක්කරොත් මොකද්ද වෙන තත්ත්වේ? එහෙම කරලා පෙන්වයි කියලා මිනිස්සු එකෙන් මිදෙන්න කටයුතු වෙන්නේ නැහැ.
4: විනිසුරු වරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති උන්දු කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හෙට පසු එකට විශේෂ සාකච්ඡාවක් ලබා දී තිබෙනවා. අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් නීතිඥ සංගමයේ පවතින ස්ථාවරය පිළිබඳව ජනාධිපතිවරයා ලිඛිතව දැනුවත් කිරීමටද එම සංගමයේ පසුගියදා පියවරගෙන තිබුණා. අධිකරණ අමාත්‍යවරයාගේ නියමිත පරිදි මෙවන විට ගැසට් කර ඇති 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පත ශ්‍රේෂ්ඨ අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 67 දක්වාත් අභියෝජනා අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමට යෝජිතයි. කෙසේ වෙතත් නීතිඥ සංගමයේ පෙන්වා දෙන්නේ පවතින තත්වයේ හමුවී අදාළ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ සංශෝධනයේ සිදුන්නු කළ යුතු බවයි. මේ සම්බන්ධයෙන් නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා ඇතුළු නියෝජිත පිරිසක් පසුගියදා අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායකර මහතා හමුවී සාකච්ඡා කර ඇති අතර එහිදී ජනාධිපතිවරයා හමු වී කරුණු පැහැදිලි කිරීමට අවස්ථාව ලබා දෙන ලෙසයි ඔවුන් ඉල්ලා සිටියේ. මේ අතර කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීඩිස් මහතා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. එහිදී ඔහු පෙන්වා දුන්නේ අදාළ සාකච්ඡාව ලබා දෙන ලෙස මීට පෙර අවස්ථා කිහිපයකදී ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉල්ලා සිටි බවයි.
6: මේ රටේ නීතිඥයන් 26,000ක් නිල වශයෙන් නියෝජනය කරන නීතිඥ සංගමය අධිකරණ ඇමතිවරයා හරහා ඉල්ලලා තිබෙනවා අවස්ථාව ජනාධිපතිතුමා හමුවීමට. හමු වෙලා නීතිඥ සංගමයේ ස්ථාවරයේ ඉදිරිපත් කිරීමට මේ වෙනතුරු ඒකට අවස්ථාව ලැබිලා නැහැ. ඒ විතරක් නෙවෙයි, නීතිඥ සංගමයේ ඉල්ලලා තිබුණා අධිකරණ ඇමතිවරයා හර්ෂණ නානායකර මහතුමා හමුවීමට. ඒ අවස්ථාව ලැබුණේ කැබිනට් මණ්ඩලය මේ පිළිබඳ තීරණයක් ගැනීමෙන් පසුවයි. නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමා හා අනෙක් නිලධාරීන්ට අවශ්‍යලා තිබෙන්නේ අධිකරණ ඇමතිවරයා හමු වෙලා මේක කරන්න එපා, මේ කිරීම තුළින් ඇතිවන දුර්විපාක මේවයි, මේ සියල්ලක්ම සැලකීමට භාජනය කරමින් මේකෙන් වැළකී සිටින්නේ කියන ඉල්ලීම හේතු සහිත අධිකරණ ඇමතිවරයාට ඉදිරිපත් කිරීම සඳහා තමයි ඒ අවස්ථාව නීතිඥ සංගමයේ ඉල්ලා සිටියේ. ඉතින් කැබිනට් මණ්ඩලය තීරණයක් අරගත්තයින් පස්සේ නීතිඥ සංගමයේ හමුවීමේ මොකද්ද ප්‍රයෝජනය? නාම මාත්‍රෙන් හමු වුණා මිස කිසිම වැදගත්කමක් වෙන කාගේවත් මතයකට නොදෙන බව ඉතාමත් පැහැදිලි.
4: මේ සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේද පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් අදහස් දැක්වුවා. ජාතික ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූර්යාරච්චි සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක යන මහත්වරුන් ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.
7: පක්ෂ 11කට වඩා වැඩියෙන් ගොඩ ගැහිලා තියෙන මේ නඩු ටික කාර්යක්ෂමව විභාග කරලා අවසන් කළා. ඒ යුක්ති අපේක්ෂා කරන ජනතාවට කඩිනමින් මේ අපේක්ෂාව ඉටු කර දීමේ අවශ්‍යතාවයන් තියෙනවා. ඉතින් මේ සියලු අවශ්‍යතාවයන් මුල් කරගෙන අපි 22 අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ වෙනකොට ගැසට් කරලා තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා මේ සඳහා නිවැරදි නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ඇතුලේ අනුක්‍රම ව්‍යවස්ථාවට 22 සංශෝධනය එකතු කරගෙන මේ රටේ අධිකරණ පද්ධතිය වඩාත් කාර්යක්ෂම කිරීම සහ ඒ කාර්යක්ෂම ප්‍රතිඵලය ජනතාවට ලබා දීම සඳහා සමස්ත විනිසුරුවන්ගේ දුරකාලය වසර දෙකකින් දීර්ඝ කරන්න.
8: හැම ආණ්ඩුවම හිතුවක්කාර වැඩ කරලා තමයි මේ රටේ ජනතාව ප්‍රතික්ෂේප කරේ. දැන් කඩපිලේ නැත්තම් නගරේ හැමතැනම මේ ගැන කතා කරන්න පටන් ගෙන තියෙනවා. ඉතින් මේවා එච්චර හොඳ නැහැ. අධිකරණය කියන්නේ මේ රටේ උත්තරීතර තැන. අධිකරණයේ විශ්වාසය තමයි ජනතාව තුළ තියෙන්නේ. ඒගොල්ලෝ කලින් කිව්වේ එහෙමනේ. රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කරනවා, අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරනවා, ජනාධිපතිවරයා හැම වෙලාවෙම කිව්වේ රූලට යටින් නීතිය රූලට උඩට යන්න බෑ කියලා. හැබැයි දැන් තියෙන රූලට යට තමයි හැම එකක්ම වෙන්නේ.
4: ඇවන්ගාඩ් සමාගමේ සභාපති ලෙස කටයුතු කළ නිශංක සේනාධිපති මහතා අද පෙරවරුවේ අලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබෙනවා. එම කොමිසමගින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහු මෙලෙස පැමිණි බවයි වාර්තා වුණේ. කොලොම්බියාවේ චොකෝ ප්‍රදේශයේ මූලික කරගනිමින් සිද වූ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබල භූමිකම්පනයකින් මියගිය පුද්ගලින් සංඛ්‍යාව 132ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එරට බලධාරීන් නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ මෙවන විට තුවාල ලැබූ සංඛ්‍යාවද 480 ඉක්මවා ඇති බවයි. කඩාවැටුණු ගොඩනැගිලිවල සුන්බුන් අතර තවත් පිරිසක් සිර වී සිටින බැවින් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවටයි බලධාරීන් අනතුරු අඟවන්නේ. සුන්බුන් අතර සිරවුවන් මුදා ගැනීමේ විශේෂ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි. පවතින දැඩි හානිය හමුවේ කොලොම්බියානු රජය විසින් සමස්ත රටපුරා හදිසි තත්වයක්ද ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම භූමිකම්පනයේ වැඩිම බලපෑම කොලොම්බියාවේ කෝපි වගාකරන කලාපයේ පිහිටි පෙරේරා නගරයට සහ වැලිඩෙල් කවුකා ප්‍රදේශයට එල්ල වී ඇති බවයි විදුස් මාධ්‍ය වාර්තා කළේ. පෙරේරා නගරයේ ප්‍රධාන චතුරස්‍රයේ පිහිටි බහුතල ගොඩනැගිල්ලක් ජනතාව බලා සිටියේදීම සම්පූර්ණයෙන්ම කඩා වැටී තිබෙනවා. කෙසේ වෙතත් භූමිකම්පනයේ කේන්ද්‍රස්ථානය වූ සාන් හොසේ ඩෙල් පල්මාර් ගම්මානයේ මාර්ග පද්ධතියට දැඩි හානි සිදු වී තිබුණද එම ගම්මානෙන් කිසිදු මරණයක් හෝ තුවාල ලැබීමක් වාර්තා වී නොමැති බවයි එර නගරාධිපති ලියෝන් ෆෙබියෝ මරින් මොන්කාඩා පවසන්නේ. සිය වෘත්තීය ක්‍රියාමාර්ගයේ හමුවේ සේවාලාභීන්ට සිදුවන අපහසුතාවලට රජය වගකිය යුතු බව ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සංධානය පවසනවා. එහි සභාපති නන්දන රණසිංහ මහතා පැවසුවේ සේ ඉල්ලීම්වලට විසඳුම් ලබා දෙන ලෙස බලධාරීන්ට බල කරමින් ඊයේ ආරම්භ කළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද දිනේද ක්‍රියාත්මක බවයි.
9: ජනතාව සමග ගැටෙන ජනතාවත් එක්ක හිටගන්න නිලධාරියෙක් තමයි ග්‍රාම නිලධාරිවරයා කියන්නේ. ග්‍රාම නිලධාරියාගේ පැවැත්ම තියෙන්නේ ජනතාව මත. ජනතාව සමග නිලධාරියෙක් විදිහට මෙවන් වූ වෘත්තීය ක්‍රියාමාර්ගයක් අරගෙන ජනතාව අපහසුතාවයට පත් කිරීම පිළිබඳව හදවතින්ම අපි කනගාටු වෙනවා. හැබැයි අපි සේවාලාභීන්ට පැහැදිලිව කියනවා ඒ වගකීම ග්‍රාම නිලධාරිවරුන්ට මේ වෙනතුරු අවුරුදු 8ක් තිස්සේ සාධනීය ඉන්ධන දීමනාවක් ලබා නොදී එය කල්මැරීමේ ප්‍රතිඵලයක් විදිහට ගන්නා මේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ යම් වගකීමක් ආණ්ඩුවට සහ පරිපාලන ප්‍රධානීන්ට තියෙනවා. මේ ඉන්ධන දීමනාව සාධනීය විදිහට ග්‍රාම නිලධාරීන්ට ලබා දෙන්න එසේ ලබා නොදෙන රජය සහ පරිපාලන ප්‍රධානීන් අපේ සේවාලාභීන් ඊයේ සහ අද දවසේ විඳ දුක් ගැහැටවලට සහ අපහසුතාවයන්ට වග කියන්න ඕනේ කියන කාරණාව මේ මොහොතේදී පැහැදිලිව ප්‍රකාශ කරනවා.
4: ඒ අනුව අද දිනේද සීලු ග්‍රාම නිලධාරීන් රාජකාරිවලින් ඉවත්ව සිටින බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
9: ග්‍රාම නිලධාරීවරයා කියන්නේ 50 ආඥාපනත් ප්‍රඥාප්ති 236ක් ගනුදෙනු කරන ආයතන අමාත්‍යාංශ දෙපාර්තමේන්තු සංස්ථා මණ්ඩල 131ක කටයුතු කරන ග්‍රාම නිලධාරී කොට්ටාසේ ශේෂ නිලධාරීන් 50කගේ පමණ රාජකාරීට කරන මිනිසාගේ උපතට පෙරත් මරණයෙන් පසුවත් රාජකාරී විශාල ප්‍රමාණයක් කරන නිලධාරී ලංකාවේ ඉන්න එවන්ු නිලධාරී ගණයේ පැය 24ම රාජකාරී කරන ශ්‍රේෂ්ඨගත කාර්යාලගත එකම නිලධාරීවරයා ග්‍රාම නිලධාරීවරයා. ඉතින් ග්‍රාම නිලධාරීවරයාගෙන් මේ සියලුම රාජකාරී අද දවසේ ඉටු කර ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.
4: මේ අතර ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය ඇති වූ හදිස්සි බිඳවැටීම මේ වන විට යථාතත්වයට පත් කර තිබෙනවා. එම දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය ඇති වූ දෝෂයේ හේතුවෙන් අද පෙරවරුවේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතුවලට බාධා එල්ල වී තිබුණා. ඓතිහාසික සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාලයේ මෙවර ඇසල පුණ්‍යෝත්සවයේ රාත්‍රී පෙරහැර අද වීදි සංචාරය කෙරෙනවා. මේ ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ ඓතිහාසික සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාලයේ මාධ්‍යංශ ප්‍රධානී දුලිප් දිල්ෂාන් මහතා.
10: සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාලයේ 59 වන ඇසල මංගල්‍යයේ පළවෙනි දිවාමර රාත්‍රී මහා පෙරහැර ඊයේ සාර්ථක ලෙස අපි නිම කරනු ලැබුවා. අද දිනේ රාත්‍රී පෙරහැර පැවැත්වෙනවා. එම පෙරහැර සීනිගම දේවාලයේ සිට තොටගමුව මන්සන්ධිය දක්වා නැවත දේවාලයට පැමිණ පෙරහැර නිම වෙනවා. අද දවසේ විශේෂ දෙයක් සිදුවෙමන් වෙන්න තියෙනවා. නෙත්තෙප්පෙන් මගින් දෙනු ලබන තේපැන් දන්සැල අද දිනේ පැවැත්වෙනවා. ඒ සඳහා පෙරහැර නැරඹීම සඳහා ඔබ සැමට ආරාධනා කර සිටිනවා.
4: ඓතිහාසික සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාලයේ 59 වෙනි ඇසළ පුණ්‍යෝත්සවයේ නිල රේඩියෝ මාධ්‍යනුග්‍රහකත්වයේ ලබා දෙන්නේ නෙත් FM රේඩියෝ වයි.
0: නෙත් නිවුස් ජනතාව විශ්වාස කරන සත්‍ය.
4: නෙත් නිවුස් නිමව. නෙත් නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට. එතෙක් පෑන් පෑ ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නෙත් නිවුස් .lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: නෙත් නිවුස් ජනතාව විශ්වාස කරන සත්‍ය. රාග ප්‍රතිරාව.
3: ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් පිළිබඳව මෙරට නීතිශේෂ්ත්‍රයේ කීර්තිමත් චරිතයක් වන ජනාධිපති නීතිඥ යුවර්ද සිල්වා මහතාද අදහස් පළ කළා.
5: නෙත් නිවුස් කිව්වහම හුදෙක් නිවුස් ප්‍රචාරය කරන ආයතනයක් විතරක් නෙමෙයි, ඒකේ වෙන දෙයක් තියෙනවා. යම් කිසි ප්‍රවෘත්ති පණිවිඩයක් ලබා දෙනවා නම් ඒ පණිවිඩය හුදෙක් ප්‍රචාරය කරන්නේ නැතුව ඒකේ හරයට ගිහිල්ලා ඒක ඇති වුණේ කොහොමද, ඒකේ ඉතිහාසය සම්බන්ධව ඒ සම්බන්ධව නීතිමය තත්ත්වයේ සම්බන්ධව හොයලා ජනතාවට ඒක ලබා දීම සඳහා ගත්තා වූ මෙහෙස අපි එදා හිටම්ම දැක්කා. කිසි නීතිමය මාතෘකාවක් සාකච්ඡා කරන්න හොඳම දේ තමයි නෙට් නිවුස් කියන එක හොඳටම පැහැදිලි, ඉතාම කෙටියෙන් ඒ අය ඒ කාල සීමාව තුළ එසේ කිරීම ඉතාම වටිනා මෙහෙයක් වුන් කළා. අවුරුදු 21ක් තුළ ඒ කරපු සේවාව තවදුරටත් ඉදිරියට කරගෙන යන්න ක්තියේ ධෛර්යය ලැබේවා කියලා තමයි අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ. ඒ වගේ ක්‍රමවේදයක් අනුගමනය කරන තුරු සෑම විටම අපිට හිතෙන් තියෙන්නේ ඒ අහන ප්‍රේක්ෂකයාට නෙට් නිවුස් වලින් ලබාගත හැකි මෙහෙය ඉතාම වටිනවායි කියලා මම කල්පනා කරනවා.
1: ඔබ වෙත ගෙන ආවේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
0: FM 95 FM 94.8 Net FM Divine Pura Divine Pura
1: දේදුනු මාවත දේදුනු මාවත
11: brought to you by
12: අකුණු ලකේ නම හොබවන්න රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
13: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
14: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මමතන්න 0111 437 1250.
15: ඇඟපත ඔක්කොම රිදෙනවා අම්මේ.
16: උදා ලින්ක් පස් පංගුවක් බොන්න. හෙට උදේ නැගිටින්න පුළුවන් රාජෙක් වගේ.
17: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.

0: කිව්වොත් අපි කිව්වා ගැන්දහයයි බන්කරක වෙපන් ලාලාලාලා
1: දෑගි පිරුණු ෆන් නිතිරුණු පැයතුන ජනි එක දේතුුණු මාවත
2: සත්‍ය බොම කරුකයි.

කටුකයි කටුකයි සත්‍ය බොහොම කටුකයි. වෙලාව 12යි විනාඩි 23යි. අපි ඇවිල්ලා ඉන්නේ අඟහරුවාද දවසේ දේදුණු මාවතේ අවසාන පැයේ වැඩ ටික පටන් ගන්න. වෙලාව යනවා දැනෙන්නේ නෑ. ඉතින් මේ පැයේ වැඩ ටික පටන් ගන්නකොටම මට තියෙන බාර දුරම රාජකාරී අතරින් අංක එකටම තියෙන්නේ ඕගොල්ලන්ගේ නම් කියන එක. WhatsApp එකට messages දාලා තියෙන කට්ටිය ගැන අනිවාර්යයෙන් මතක් කරන්න ඕනි. Good afternoon Jani. අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මේ අලව්වේ කරුවක්ක message එක දාලා තියෙන්නේ. අදවත් game එකට chance එකක් දෙන්න කියලා තියෙනවා. අද නම් ඉතින් අවස්ථා දෙන්න ආයෙත් නෑ. හෙට වගේ බලමු නේද? ඊට පස්සේ අපේ මේනක සඳරුවන් මොනරාගල ඉඳන් message එකක් දාලා තියෙනවා. ඊට පස්සේ නිදහස් මාවතේ කෑගල්ලේ අපේ ශාන්ත ටේලර්ස් එකේ සිටින ශාන්ත අයියාව අනිවාර්යෙන් එකතු කරගන්න ඕනි. විහඟ හෝටලේ ඉන්න අපේ යාළුවෝ දෙන්න, නංගි බබාලා දෙන්න, හේ දෙන්නව එකතු කරගන්න ඕනි. ඊට පස්සේ අර හැමදාම emojis ගොඩක් දැන් අපිට අර gif ගොඩකුත් තේවනවා. අපේ සුජානි චන්දිම, සුජානි මං ඔයාවත් එකතු කරගන්නවා මේ සින්දුවට. ගිනිගතේන ඉඳන් අපේ ලීලානන්ද අයියා අපි වහගෙන ඉන්නවා. දුව රිතීෂා, ඒ වගේම තමයි කාවින්ද්‍ය, වයිෆ් අනුෂ එකතු කරගන්න කියලා කියනවා. සඳ ලංකාවේ පූර්ණිමා සෙව්වන්දි නංගි මැසේජ් එකක් දාලා තියෙනවා. ඒ වගේම තමයි පොල්ගම්පල ඉඳන් මට මැසේජ් එකක් දාලා තියෙනවා. කෙනෙක් කවුද කියලා හොයාගන්න අමාරුයි, නමක් නැහැ. ජනී පැටියෝ, අදත් සද්දෙරම දේදුරු මාවත අහගෙන ඉන්නේ, වැඩත් එක්ක ඔයාව අහගෙන ඉන්නේ. එහෙම කියලා කියන්නේ මේ අපේ වත්තේගම මඩවල ප්‍රියන්ත සැලුන් එකේ සෙට් එක. ප්‍රියන්ත අයියා, ඒ වගේම තමයි අල්කඩුවේ ඉන්නව දුව ගිම්හානි සෙව්වන්දි, වයිෆ් ඉන්නවා මල්ලිකා, ඊට පස්සේ පල්ලේපොළ මුතු සැලුන් එකේ ඉන්නවා අමිල. එයාවත් එකතු කරගන්න කියලා මැසේජ් එකේ දාලා තියෙනවා. මම ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්න. ඊළඟට ජනී අයියේ, ඊයේ ඔයාට මැසේජ් එකක් දාන්න බැරි වුණා. සීලවති අම්මවත් එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා. ඇහැලිය ගොඩ ඉඳන් අපේ සුජීවා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. මං එකතු කරගන්න. ඊට පස්සේ ලස්සන සින්දුවක් දෙන්න කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. ගලේ කඩේ රයිගම ඉඳන් අපේ සරච්චන්ද්‍ර ඩයස් අයියා. අම්මෝ, මැසේජස් ගොඩ කාගෙන්ද මේ? ආ, මේ අපේ තරින්දි මාතලේ හන්දි ඉඳන් අපිට ගේම් එකට කතා කරේ. එයාගේ තමයි WhatsApp මැසේජස් ටික දැන් කියවන්නේ. ඊට පස්සේ ජපානේ ඉඳන් අපේ ගාමිණී අයියා මැසේජ් එකක් දාලා තියෙනවා. එයාගේ වයිෆ් ඉන්නවා අරුණ සංජීවනී. ඒගොල්ලෝ ඉන්නේ ලංකාවේ ගොඩලින්ද ගමේ. පුතා ඖෂධ, දුව සේනාශ්‍රී, ඒ වගේම තමයි අම්මා. මේ හැමෝම එකතු කරගන්න කියනවා. මලින්දු මෝටර්ස් එකේ ඉන්න කුමාර අයියවත් මතක් කරන්න කියලා තියෙනවා. ඊට පස්සේ හයි ජනී අයියේ, කොහොමද අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා. වඩමුල්ල හන්දි එළවලු කඩේ ඉඳන් අපි වහගෙන ඉන්න අපේ සුදුමැණික, ඒ තමයි හංසනී කෞශල්‍යා. මම ඔයාවත් එකතු කරගන්නවා මේ සින්දුවට. ඊජි අනුරයියා පුස්සල්ලාවේ BF ජනපදයේ ඉඳන් මැසේජ් එකක් දාද්දී, කිරුලපන සෝමාදේවි ප්ලේස් එකේ ඉඳන් සුපරද විදිහටම අපේ රංගන කොළුවත් මැසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ මීගමුවේ ඔර්ලෝසු කණුව ගාව තියෙන ජයසිරි බතික් ෂොප් එකේ සෙට් එක, මහනුවර අම්පිටි ආර්ය ටේලර්ස් එකේ ඉන්න සෝමතෙලක අයියා, ආදිත්‍ය මල්ලි, ඊළඟට අපේ චන්දන සහ චාන්දනී එකතු කරගන්න ඕනි. දෙහිවල නැදිමාල ඇන්ඩර්සන් පාර තියෙන චන්දන ස්ටෝස් එකේ ඉඳන් අපි වහගෙන ඉන්නේ. ඊට පස්සේ චාමර ස්ටෝස් එකේ, කළුතර පනාපිටියේ චාමර ස්ටෝස් එකේ චාමර සහ තනෝජා දෙන්නවත් එකතු කරගන්න ඕනි. ස්වර්ණමාලි මැසේජ් එකක් දාලා තිනවා දෙමෝදර බැද්දේ වෙල ඉඳන්. එයාගේ මහත්තයා කුමාර, චූටි බබා ආයුෂි, අම්මා නන්දාවතී ඇතුළු පවුලේ ඔක්කොම එකතු කරගන්න කියනවා. ඊට පස්සේ අපේ විනීත අක්කා රත්නපුරෙත් පහු කරලා කහවත්ත පැත්තට ගියාට පස්සේ කහවත්ත ප්‍රසාද් මෝටර්ස් එකේ ඉඳන් තමයි අපි වහගෙන ඉන්නේ. ඊට පස්සේ ත්‍රිකුණාමලයේ පහේ කණු ඉඳන් අපේ පුංචි බණ්ඩායියා, ඊට පස්සේ මාකොළ ගල්පොත්ත හන්දියේ ප්‍රියන්ත සමරවීරයියා, ඊළඟට කළුතර ඉඳන් අපි වහගෙන ඉන්නවා හේමාලි. එයා මැසේජ් එක දාලා තිනවා එයාගේ මහත්තයා ජානක, පුතා චෙනිල්, දුව දනුලි, ජාලුව ටික, තමරා, කළු, මේ කට්ටියව එකතු කරගන්න කියලා ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ආ නෑ, මේ මානෙල්ලක්ක තමයි මැසේජ් එක දාන්න කියලා තියෙන්නේ. යාළුව කට්ටිය අතරේ තමයි හේමාලි ඉන්නේ. ජනී අයියේ මාවත් ගේම් එකට ගන්නකෝ. එහෙම අපිට මැසේජ් එක දාලා තියෙන්නේ කුරුණෑගල ඉඳන් අපි වහගෙන ඉන්න සුමු. කුරුණෑගල වයිල්ඩ් ෆින් ඇක්වේරියම් එකේ ඉඳන් තමයි අපි වහගෙන ඉන්නේ. ලස්සන ඇතිනේ මාළු එහෙම වටේ ඉන්නකොට යට. සුමු, අද ඉතින් ගේම් එකට chance එකක් දෙන්න අමාරුයි. හෙට අනිවාර්යෙන් ඔයාට chance එකක් දෙන්න මම උත්සාහ කරන්න. හරිද? මේ සින්දුවට යන්න කලින් ඔයාලට මතක් කරන්න ඕනි ලින්ක් නැචරල් පස් පංගුව පිළිබඳව. විනාඩි 5කින් 10කින් ඔයාලට හැදිලා තියෙන හෙම්බිරිස්සාව, ඇඟේ පතේ අමාරුව, ඔළුවේ කැක්කුම, කැස්ස වෙනුවෙන් ප්‍රත්‍යක්ෂ සහනය හොයනවා නම් ඒ වෙනුවෙන් තියෙන හොඳම ඔප්ෂන් එක තමයි ලින්ක් නැචරල් පස් පංගුව කියලා කියන්නේ. අවුරුදු 43ක වගේ කාලෙක ඉඳන් අපි දන්න ලින්ක් නැචරල් ආයතනයෙන් එන පස් පංගුව කියලා කියන්නේ අවුරුදු 20ක වගේ කාලයක් තිස්සේ අපි දන්න ප්‍රොඩක්ට් එකක්. සාමාන්‍යයෙන් අවුරුදු 20ක කාලයක් එක විදිහට ප්‍රොඩක්ට් එකක් තියෙනවා කියලා කියන්නේ ඒ ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එක කොච්චර හොඳ වෙන්න ඕනිද දන්නවනේ. ඉතින් පැකින් එක දැක්කාට පස්සේ පැකින් එක දැක්කම කියන්න පුළුවන් මේක ඇතුලේ තියෙන දේවල් නම් අනිවාර්යෙන් ක්වොලිටි එකට තියෙනවා.
කුඩු එකක් විදිහට එන්නේ මේක පොඩි පවුඩර් එකක් විදිහට වගේ තමයි එන්නේ මේක ඒ හන්දා විනාඩි 5කින් 10කින් තම්බ ගන්න ඔයාලට අවස්ථාව තියෙනවා දැන් සාමාන්‍යයෙන් ඔයා කල්පනා කරලා බලන්න කඩේ තියෙන කෑලි පස්පංගුව එකක් අරගන්න ඒක අරගෙන තම්බන්න ගියාට පස්සේ ඕකේ අර වෙනිවල් ගැට කෑලි දිනවා ඊට පස්සේ අර කොත්තමල්ලි ගෙඩි පිටින් වලු පිටින් වගේ තියෙනවා ඕගේ දේවල් ටික තම්බන්න ගියාට පස්සේ පැයක් විතර යනවා මේ තම්බ ගන්නම හැබැයි ඔයා අරගන්නේ ලින්ක් නැචරල් පස්පංගුව නම් ඔයාට විනාඩි 5කින් 10කින් ලින්ක් නැචරල් පස්පංගුව තම්බගෙන ඕක බීලා වැඩට යන්න පුළුවන් සුවිශේෂී පස්පංගුව කියලා ගහලා තියෙනවනේ පැකට් එකේ උඩම. ඒකට හේතුව වෙන්නේ බෙහෙත් ಜಾති 8ක ගුණය ඔයාලට මේකත් එක්ක හම්බ වෙනවා. කොත්තමල්ලි, පත්පාඩගම්, කටුවැල් බටු, හිඟුරු, වෙනිවැල්, ගම්මිරිස්, එලබටු, විෂ්ණුක්‍රාන්ති. මේ බෙහෙත් 8ේම ශක්තිය අරගෙන නැගිට ගන්නවා නම් උණක් හෙම්බිරිස්සාවක් හැදුනම ලින්ක් නැචරල් පස්පංගුවම තමයි කියලා මතකයේ තියාගන්න.

सेवनगल खिरी इबरनार बोगा हांदी अतियन आज उमा आयुर्वेद वेद में दुगे मैं बात करना हादर नहीं क्या ना लेडाक दुगा खेदुना टपसे दुखे भी खरासलु भी इन्हें नेतु खेलीन में यान्नो नितेन तमाई सेवनगल खिरी इबरनार बोगा हांदी अतियन आज उमा आयुर्वेद वेद में दुरा खेल गया සමහර වෙලාවට ලෙඩ දුක් හැදුනට පස්සේ අපි හොස්පිටල් එකට ගියාට පස්සේ බටහිර වෛද්‍ය විද්‍යාවෙන් ඒ රෝගවලට ප්‍රතිකාර හරියට කරගන්න බැරි වෙන්න පුළුවන්. ඉක්මනට සුව කරගන්න බැරි වෙන්න පුළුවන්. ඒ හින්දා තමයි සෙවණගල කිරි බන්නාර බෝගහහන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුරේ ඉන්න කමල් බන්දුල වීරපිරම වෙද මහත්තයා ගැන මම ඔයාට නිරන්තරයෙන් මතක් කරන්නේ. රජයේ ඒ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරයෙකුණු කමල් බන්දුල වීරපිරම වෙද මහත්තයා ගාව තියෙන ප්‍රතිකාර සමහර වෙලාවට පේන්නේ හාස්කම් වගේ. ඒකට හේතුව සමහර අම්මලා තාත්තලා එතනට යන්නේ හරියට ඇවිද ගන්නවත් බැරුව කර මතින් එහෙම නැත්නම් කොහොම හරි වාහනයක තියාගෙන බොහොම අමාරුවෙන් එක් කරගෙන යන. හැබැයි නිවැරදිව ප්‍රතිකාර ටික හරි කාලයට කළාට පස්සේ ඒ අම්මලා තාත්තලටවත් හිතා ගන්න බැරි වෙනවා මම මෙහෙම ලෙඩින් හිටියද කියලා. ඒ තරමට හාස්කම් වගේ ප්‍රතිකාර තමයි කමල් බන්දුල වීරපිරම වෙද මහත්තයා ගාව තියෙන්නේ. ඒ හින්දම තමයි අපි ඔබට මතක් කරන්නේ සඳුදා අඟහරුවාද.

තැතුනයි දෙසිය හැත්තෑතුනයි පන්සිය හතලියට. ලෙඩරෝග හැදන්න ලොකු හේතුවක් වෙලා තියෙනවා මේ දවස්වල ඔය අපි කරන අපේ ආහාර රටාව. කට හරියට බැලන්සගේ තියාගන්න බැරිකම කන්ට්‍රෝල්ලගේ තියාගන්න බැරික. අත්දැකීමෙන් කියන්න මමත්. හැබැයි ඊට වඩා ලොකු හේතුවක් තියෙනවා අපිට ඔය හැදෙන ලෙඩරෝගවලට, සාමාන්‍ය මානසික ආබාධවලට, ඊට පස්සේ ශරීර සෞඛ්‍යයේ තියෙන ලොකු පරිහානියන්ට ලොකුම හේතුවක් වෙලා තියෙන්නේ මේ දවස්වල හානිකර මත්ද්‍රව්‍ය. රටම එකට ජාතික මෙහෙයුම හානිකර මත්ද්‍රව්‍ය වැළැක්වීමේ ජාතික වැඩසටහන පිළිබඳව තමයි අපි ඔයාලට මතක් කරන්න හදන්නේ. දන්න කෙනෙක් ඉන්නවනම් මේ වගේ හානිකර මත්ද්‍රව්‍යයන් නිසා විනාශයට පත්වෙන්න සූදානමින් ඉන්න ඒගොල්ලන්ව වහාම හැකි ඉක්මනින් මේ දේවල් වලින් මුදවා ගන්න කටයුතු සිද්ධ කරන එක තමයි වටිනම දේ වෙන්නේ. උපදේශන සේවාවන් වලට, ප්‍රතිකාර වලට යොමු කරන්න පුළුවන් ඒගොල්ලන්ට දැනුවත් කරන්න. ඒගොල්ලොත් මොකද දැන් ওই දේවල් වලට බැහැ වුණාට පස්සේ ඒකෙන් ගැලවෙන්නේ කොහොමද කියලා කල්පනා කර කර ඉන්න. ඒගොල්ලන්ටත් කියන්න පුළුවන් මේවට බෙහෙත් තියෙන උපදේශන සේවාවන් හරහා මේ දේවල් නවත්ත ගන්න පුළුවන් කියලා පණිවිඩය අපි ඒගොල්ලන්ට අනිවාර්යෙන් ලබා දෙන්න පුළුවන්. ඊට පස්සේ අර ගොඩාක් වෙලාවට ඉස්කෝල ළමයි පාසල් ඉවරුණාට පස්සේ දැන් ඒ ලෙවල් එහෙම එක්සෑම් මේ දවස් වල තියෙනවනේ. එක්සෑම් ඉවරුණාට පස්සේ වගේ තමයි ඔන්න පටන් ගන්න ඒගොල්ලන් මේ දේවල් වලට බැහැ කරගන්න. ගහන්දා දැන් එක්සෑම් ඉවරුණාට පස්සේ වෙන්න පුළුවන්, නිවාඩු කාලයේ වෙන්න පුළුවන්, කවුරු හරි යාළුවෙක් ඔයාට කියනවනම් මෙන්න මේ දේ පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න කියලා. වැරදිලාවත් මේ දේවල් එක පාරකටවත් උත්සාහ කරන්න එපා කියන මතක් කිරීම අපි ඔයාට මතක් කරනවා. මොකද නිකම් බොරුවට හොඳට තියෙන ජීවිතේ නැති නාස්ති කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැනේ. අමාරුවෙන් හම්බ කරගත්ත සල්ලි ටික නැති නාස්ති කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැනේ. ඒ හින්දා තමයි අපි ඔයාට මතක් කරන්නේ හොඳ මිත්‍රයෝ හැම වෙලේම ආශ්‍රය කරන්න, විනෝද වෙන්න ක්‍රම ඕනි තරම් ඕගොල්ලන්ට තියෙනවා. ඒ ඕනි තරම් ක්‍රම තියෙනවා. ඒ අතරින් හැම එකක්ම භාවිතා කරන්න පුළුවන් ඔය හානිකර මත්ද්‍රව්‍ය කියන දේවල් හැරුණම්. ඒකනම් මතක් කරන අතරේ මේ පැත්තට WhatsApp කරලා තියෙන කට්ටිය එකතු කරගන්න හදන්නේ ටග් ගාලා. මකුලොල රංජිත් දිසානායක අයියාගේ නම මං හිතන්නේ අද මම මේ දෙවෙනි පාරට විතර කිව්වේ. රක්වාණි දන් කවිෂණංගී අපිට මෙසේජ් එකක් දාලා තිනවා. කවිෂණංගී මං එකතු කරගන්නම්. හාලියල ගලවුඩ 1290 උපුල් ඉලෙක්ට්‍රොනික්ස් එකේ ඉඳන් අපි වහගෙන ඉන්න අපේ උපුල් අයියා. නිෂාන් සැලුන් එකේ සෙට් එක, ගුඩ් මෝර්නින් ස්ටෝස් කියලා මං අර හැමදාම කියන GM ස්ටෝස් එකේ සෙට් එක, ඒ වගේම තමයි පුබුදු පෙරපාසල ඉන්න දෙවුදි බබාවත් මේ සින්දුවට මං එකතු කරගන්නවා ගොඩක් ආදරෙන්. ඊළඟට යන්න හදන්නේ අපේ දිල් රුක්ෂිව හොයාගෙන. දිල් රුක්ෂි අපි වහගෙන ඉන්නේ තුරු වියනේ තියෙන ගාමන්ට් එකේ ඉඳන්. ගොඩක් ආදරෙන් අපි ඔයාව එකතු කරගන්නවා මේ අහන්න යන සින්දුවට. ඒ වගේම තමයි මල්ලි අදත් ආවා රිකිල්ල ගස් කඩයි මයිල පිටියේ තියෙන සැලොන් දිනේෂ් ප්‍රිය එකේ අවසන්දෙටම අහගෙන ඉන්නේ. සංදීපනී නංගි, නුවන්තිකා නංගි, ශාමා විජේසිංහ අක්කා මේ කට්ටියව එකතු කරගන්න කියලා මෙසේජ් එකේ දාලෙවල තියෙනවා. ගොඩක් ආදරෙන් මම එකතු කරගන්නවා. ඉංගිරියාවත් එයි, තැලිගමයි තියෙන සංසලා ෆැෂන් එකේ සෙට් එකත් අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ. රංජිත්, නිසංසලා, රන්දි, තවින්සා, යසිස්මා සෙට් එක මේකතු කරගන්නවා. හම්බන්තොට ඉඳන් මේ වෙලාවේ අපිව සද්දෙටම අහගෙන ඉන්නවා අපේ අමරා ඇතුළු සෙට් එකක්. ගොඩක් ආදරෙන් එකතු කරගන්න මං හිතන්නේ විරාජ් තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. ජනි අපි ජපානෙන් නිශාන්ත අයියා මෙසේජ් එක දාලා තියෙන. නිශාන්ත කුමාර එයා එකතු කරගන්න කියනවා එයාගේ යාළුවෝ දෙන්න ඉෂාන් සහ ගාමිණි. මම එකතු කරගන්නම්. ඊට පස්සේ සුබ දවසක් ජනි මල්ලි, හදත් අපිව සින්දුවකට එකතු කරගන්න. එහෙම කියන්නේ ඉතාලියේ මෙසීනාවල ඉඳන් අපි වහගෙන ඉන්න අපේ අනුර ලක්ෂ්මන් අයියා, පුතා දීලක, ඒ වගේම තමයි ශාමිකා, ෆ්ලොරිඩා මේ කට්ටියම එකතු කරගන්න කියනවා. ආයි ජනි අපිත් සද්දෙටම net fm අහගෙන ඉන්නේ. මෙහෙම මෙසේජ් එක දාන්නේ සුදර්ශනි, දුවල දෙන්න සඳසි, ඒ වගේම තමයි ගිහන්ගා එකතු කරගෙන සින්දුවක් දෙන්න කියනවා. යටියන්තොට මහවිලි ඉඳන් තමයි අපි වහගෙන ඉන්නේ.

0: FM Anu Paha, FM Anu Hatarai Dashma Ata, Net FM.
1: Belawa dola hai vinadi hatalis hatarai.
2: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
3: ඉතින් ෆෙම්ස් ඇයක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සමපොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
5: Diva Fresh Daily Alert. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
6: ඒ න්ියුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව Diva Fresh වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව Diva Fresh.
7: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
8: මේ වයිෆ්
9: මොකද හස්බන්ඩ්?
8: දැන් ඔයා දන්නවද අපි දෙන්න පොලට ගියාට පස්සේ මුරුංග පතෝල වැටකොළ වගේ ඒවා මං ඔයාට ගන්න එපා කියන්නේ ඇයි කියලා?
9: අයියේ
8: රිස්ක් එක වැඩිනේ.
9: ඒ කිව්වේ?
8: ඔයා රණ්ඩු වෙන වෙලාවට ඔය ආයුධ කරගන්න ඉඩ තියෙනවනේ.
9: දැන් එතකොට ඔයා හිතන් ඉන්නේ අර ගෙදර තියෙන කොසයි ඉඳලායි තියෙන මොකට කියලාද?
10: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත.
8: දේදුනු මාවත හගෙන ඉන්න කට්ටිය ඔන්චිලි පද්දන්න හදන්නේ. ඇවිල්ලා පෙම්රන් ඔන්චිල්ලේ තමයි පද්දන්න යන්න හදන්නේ. සිංදුවට යන්න කලින් ඔයාට මතක් කරන්න ඕනේ ෆ්‍රීලන් සන්නාමය යටතේ එන ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් ගැන. ගෙදර ඉන්න කෑමට එකතුගෙන කට්ටියව සර්ප්‍රයිස් කරනවා. එහෙම නැත්තම් අලුතෙන් බැඳපු දුවව බලන්න හස්බන්ඩ්ගේ අම්මලා ගෙදර එනවනම් ඔන්න හොඳම ගැලපෙන ඔප්ෂන් එකක් මම ඔයාලට කියන්න හදන්නේ. ඒ තමයි ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර්. අපි හැමෝම කැමතිනේ අර ඉන්දියාවේ කෑමවල තියෙන මසාලා රහට. ඒ රහට ඔයාගේ ගෙදරටම කෑම ටික හදා ගන්නවා නම් ඒ ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් එක විතරයි ඒක හැකියාව තියෙන්නේ. ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් කියලා කියන්නේ ලංකාවේ අපේම ස්වභාවික අමුද්‍රව්‍ය වලින් විතරක්ම නිෂ්පාදනය වෙන නිෂ්පාදනයක්. ඒක අඳ කිසිම බයක් සැකයක් ඇති කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. පිටරට රසයක් අරගෙන ආවට බඩු ලංකාවේ. හරි, ඒ වගේම තමයි දැන් ඔයා එළවලු ජාති වලට නම් පාවිච්චි කරන්න ඕනි ග්‍රීන් කරි මසාලා පවුඩර්, මාළු ජාති වලට රෙඩ් කරි මසාලා පවුඩර්, මස් ජාති වලට බ්ලැක් කරි මසාලා පවුඩර්. පාට මාරු කරගත්තේ නැහැ කියලා කියන්නේ කෑම වලින් සර්ප්‍රයිස් වෙන එක අනිවාර්යයි. සුබදහවලක් ජනි. අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා දිනීකා. ඒ වගේම තමයි දුව, උෂානා, උපුල් මේ කට්ටිය එකතු කරගන්න කියනවා. තරගේ නියමයිලු තරගයටත් එකතු කරගන්න කියනවා. ජනි බෝයි, මිල්ටන් නවල්වාරාචි මහත්මයාගේ මාවත වීදි කොනේ මාවත අද්දර සින්දුව දෙන්න පුළුවන්ද කියලා අපින් අහලා තියෙනවා. ගම්පහ මාදෙල් ගමේ කුරුස නළු කුරුස කණුව ගාව ඉන්න සුනිල් දිසානායක අයියයි සූරි සුනීතා සිරිසේන අක්කයි ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. තරිඳ පුතාවත් එකතු කරගන්න කියනවා. ඩිලාන් නිරෝෂ් හංවැල්ල ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. එහෙම මැසේජ් එක දාලා තියෙන්නේ කවුද මෙයා? අනුරාධපුර පුල්ලයාර් හන්දියේ ඉන්න අපේ රංජිත් ප්‍රියංකර අයියා. ඔයා එකතු කරගන්න කියන හැමෝම මම එකතු කරගන්නම් මේ අහන්න යන සින්දුවට. අපිවත් සින්දුවට එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා මාපලගම පියල් ජේ අයියා. ඒ වගේම තමයි යටියන්තොට දේශානි ස්ටුඩියෝ එකේ සෙට් එක එකතු කරගන්න ඕනි. මම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඒ වගේම තමයි අනේ ජනි පුංචෝ, අපිවත් එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙන්නේ කෑගල් ඉඳන් සාවින්දයා. එයාගේ අම්මා කුමාරී, අයියා සමිත, ඒ වගේම තමයි අප්පච්චි එකතු කරගන්න කියලා කියනවා. මම ගොඩක් ආදරෙන් එකතු කරගන්න. වදු එන්ඩී අපරල් එකේ සෙට් එක එකතු කරගන්න ඕනි. ඒ වගේම තමයි හයි ජනි ගුඩ් ආෆ්ටර්නූන්, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා ලතා ලෙබනන් වල ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. ලතා මම ඔයාව එකතු කරගන්නම්. කෑගල් ඉන්න රාම්වත් එකතු කරගන්න ඕනි මේ අපි අහන්න යන සින්දුවට. ඒ අතරේ දැන් මේ ඉස්කෝලේ නිවාඩු කාලේ වුණාට ඉස්කෝලේ සමහර වෙලාවට අමතර පන්ති තියෙනවනි. ටීචර්ස්ලා හැම කැප වෙලා වැඩ කරනවනි. අන්න එහෙම කැප වෙලා වැඩ කරනවා දියතලාවේ පැත්තේ තියෙන ඉස්කෝල එකට ටීචර්ස්ලා. හැබැයි අපේ සයුරි ඒවට ගිහිල්ලා නැහැ. දැන් හරි වැඩේ කියන්නේ තව ටික වෙලාවකින් ඩීජේනවලු ගෙදර දුව ඉස්කෝලේ වන්නේ නැත්තේ ඇයි කියලා අහන්න. සයුරිම තමයි කතා කරලා කිව්වේ. ආච්චි අම්මයි මල්ලිවයි එකතු කරගන්න කියලා කිව්වා. දැන් මේ විදි සමහරවිට ටීචර් ඇවිල්ලා ඇති ටීචර්වත් එකතු කරගන්නවා මේ සින්දුවට. වල්විට මුල්ලේ ඉඳන් උපාලි අයියා කතා කරා. උපාලි අයියයි උපාලි අයියගේ පවුලේ හැමෝමයිත් මේ අපි අහන්න යන සින්දුවට ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. WhatsApp එකේ ඉන්නව තව කෙනෙක්. හරිද? මේ ඇවිල්ලා හුන්නස්ගිරිය තියෙන SMT apparel එකේ සෙට් එක මම එකතු කරගන්නවා ගොඩක් ආදරෙන් මේ අහන්න යන සින්දුවට.

ඇවිල්ලා ඇවිල්ලා. ඒකේන මම් දැන් මෙතන දෙක වෙනකන් ඉන්න කැමැත්තෙන් හිටියා තින්න හම්බ වෙන්නේ නැහැ. එලවන්න බලාගෙන ඉන්නේ ගින්දර හැන්දෑව අරගෙන ගින්දර කිල්ල ජාන්. එලදින් ජානුට මැදිරිය තියාගන්නව බාර දීලා යන්න තමයි හදන්නේ. ආයෙත් මං එන්නේ හෙට උදේ 10ට දේදුණු මාවත අරගෙන. මේ පැත්තට කෝල් කරපු WhatsApp messages එවපු හැමෝටම ස්තුතියි. ගිහින් එන්නම් පරිස්සමින් ඉන්න. මම ජනී.

0: FM Anupaha, FM Anuhatarai Dashmata, Net FM. De Dunu Mamata.
1: Brought to you by
2: Akunu Lucky Namahubavan Ratapurama Rasa Ganayana. Aulesama Rasa Karakana. Mother Freela Noodles. Taste a trustica.
3: හදරෝග ස්නායු රෝග ආතරයිටි සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහතා හමුවන්න 0773 273 540.
4: සෙලෝම් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම මතන්න 0111 437 1250.
5: ඊරෑ ඔයා උණ ගන්න වගේ කියපු නිසා මම මේ උදින්ම නැගිටලා උයන්න ට්‍රයි කළා.
6: මට ලින්ක් පස්පංගුවෙන් හරි ගියා.
5: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
7: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි.
8: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගද නැකම නොතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
9: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
10: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනියා. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.
11: යටිහිතේ භාෂාවක් තියෙනවා.
12: යටිහිතේ භාෂාව හැඟීම් සහ රූප.
11: එයා හොඳට දන්නවා අපේ හැඟීම් රූප මතක තියාගන්න.
12: ඉතින් ඔයාට ඕන දේ හොඳට හැඟීමෙන් මවන්න. දවස් 21ක් කරන්න.
11: ඉටු වෙනවාමයි.
13: Alpha Studio with Kasuni and Lehansa.
12: සතිය දවස්වල උදේ 6ට.
14: මහානුභාව සම්පන්න සීනිගම ශ්‍රී දෙවොල් මහදේවාලයේ උත්තම පෙරහර මංගල්‍යය. අගෝස්තු 8 සහ 9 දිවා මහ පෙරහර, අගෝස්තු 10 සහ 11 රාත්‍රී පෙරහර, අගෝස්තු 12 වනදා රාත්‍රී 7 සිට රටටම සෙත්පතා පවත්වන මහා දෙවොල් මඩුයාගය සහ ගිනිමැල සත තරණය උතුම් දේවාශිර්වාදය ලැබගන්න. පෙරහර සමයේ ඔබත් සීනිගම දෙවොල් මහා දේව පුදුමිට එන්න. මාධ්‍ය සවිය Net FM.
15: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
16: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12 අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
17: සුබ දහවලක් දවල් එකයි දැන්.

0: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍යය නෙත් නිවුස් සමග මම තරංක. නෝවුඩ් අයබී වතුයායේ තේදළු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එළබූ බඹර ප්‍රහාරයකින් කම්කරුවන් 12 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඔවුන් දික්කොයි මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි නෙත් නිවුස් නියෝජිතයා පැවසුවේ. තේවත්තේ ගසක් මුදුනේ බැඳ තිබූ බඹර වදයකට උකුසෙකු පහර දීම නිසා ඇවිස්සුණු බඹරුන් එම වතු කම්කරුවන්ට දෂ්ට කර තිබෙනවා. රෝහල් ගත කළ වතු කම්කරුවන් 8 දෙනෙකු බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගිය බවත් තවත් 2 දෙනෙකු තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් දික්කොයි මූලික රෝහලේ උසස් නිලධාරියෙකු පැවසුවා. මිලඟ net news පසරු දෙකට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news total k අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: FM 95 FM 94.8 net FM
2: Yeah, FM 95.

0: Kinder Handeva. Kinder Handeva.
1: කාලි හරි කියලා අමුතුවෙන් කියන දෙයක් නෑ. චුට්ටක්වත් පමා වෙන්නේ නැතුව මං ඇවිල්ලා ඉන්නේ. එහෙනම් ඉතින් හරිම ටයිම් එක තමයි මේ පටන් ගන්නෙ. ඔයාගේ මගේ ගින්දර හැන්දෑව. දවල් එකයි විනාඩි 8යි. අද තවස්ස 4 වෙනකම් මම මේ පැත්තේ ඉන්නවා. වෙනද වගේම ඉතින් ඔය ආදරේ කරන කට්ටිය හැම එකතු කරගෙන මේ පැත්තේ හිමීට අඩිය තියන්න තියන්නේ. එක පාරට වැස්සක් පටන් ගත්තානේ. ඔව් මෙහෙට වහිනවා. කොහොමද ඔයාගේ පැත්තට හිටර්ප් ගමන් වහිනවා, හිටර්ප් ගමන් අවුවක් එනවා. අපිවත් ඉතින් පොඩ්ඩක් කම්මැලි කරනවා. දවල්ට කාලය ඉවරුණාට පස්සේ වැස්සක් වහිනවා දකින්නවා කියන්නේ ඉතින් හිටගෙන වුණත් නිදා ගන්න පුළුවන් නේද? අපිට නම් ඉතින් නිදා ගන්න ඕනි කිව්වහම, නිදා ගන්න හිතනහම ආයි තැනක් නොතනක් නැහැ, හිටගෙන වුණත් නිදා ගන්න පුළුවන්. හැබැයි එහෙමයි කියලා අනිදි කිරකින ඉඳන් හරියන්නේ නැහැ. වැඩ කරන්න ඕනි. මොකද එහෙම නැති වුණොත් 4:05 වෙනකොට හරියටම ටයිම් එකට ඔෆ් වෙන්නේ නැහැ. බොස්කි කුටුකුටු අහන්නම වෙනවා. එහෙනම් ඉතින් හවස 4 වෙන්න කලින් ඔයා වැඩ ටික ඉවර කරන අතරේ එන්න මේ පැත්තට. අදත් වෙනද වගේම මම ඉන්නවා මේ පැත්තේ හවස 4 වෙනකන්. හොඳ සින්දු සෙට් එකක්ම තියෙනවා ඔයාට අරගෙන ඇවිල්ලා. මගේ හට්ලයින් නම් එක කාලෙකක් දෙන්න. වට්ස්ඇප් චැට් එකේ මම ඉන්නවා 0715 95 95 95 මගේ වට්ස්ඇප් නම් එක චැට් එක දෙන්න. හරිද? නෑනලා මස්සිනාලා බෑනලා ඔය කවුරු වුණත් එන්න මේ පැත්තට හවස 4 කලින්. මං එයාගේ ජනු.

ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන. කින්දර හැන්දෑව විජ්ජ.

0: Meldol hisaratiya una simpratishava angapata vedanava apahasudina sadaha ikman sahaneya Meldol paracetamol visheshayaki
1: hadaroga snayu roga arthritis sathulu upita tibena o nema rogayak nittamata suwa karaganna sevadagala kamal bandula veda pahata hamuwanna ayuma ayurveda vedamathura bogaha handiya kiri bannara sevanagala 0773 273 540
2: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන්ඩ් කොස්සට කළුපොල් රස සෝයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ
3: දීවා ෆ්‍රෙෂ් ඩේලිය ඇලර් එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා
4: ඒ නිවුස් දැන් පරණයි එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්
5: දැන් එතකොට ඔයා කියන්නේ එයා තින්නවා විතරයි කියලාද
4: අනේ මන්දා
5: මේ ඔයා නොදන්න ඕනට රටම දන්නවා එයා එනකන් හතර වතේම කට්ටිය බලන් ඉන්නවා කියලා
4: හතර වතේම මොනා කිව්වත් මම බලාගෙන ඉන්නේ අයනකල් විතරයි
6: සතිය දවස්වල හවස 4 ඉඳලා 6 වෙනකන් මේක ඔයාගේ මගේ බෝරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක
7: net fm 4 වටේ
8: දබලෙකේ හොඳම වයිබ් එක හිතට දැනෙන මෙලඩී සෙක අහන්න net fm ගින්දර හැන්දෑව
9: දවලකයි විනාඩි 20යි වෙලාව අපි WhatsApp messages පැතර යන්න ඕනි. හින්දු සින්දුවක් මහන්න දෙන්න ලෑස්ති කරගත්තා. අපි බලමුද කවුද මා වහගෙන ඉන්නේ කියලා. නෑ නෑ නෑ නෑ නෑ. ඊට කලින් ඔයාලට මතක් කරනවා මෙන්න මේ ගැන. සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගම ඕන කෙනෙක්ට ඖෂධය කියන ආයුර්වේද ඖෂධ කියන වචනේ මතක් වෙච්ච ගමන්ම මුලින්ම මතක් වෙන හොඳම ලංකාවේ අංක එකේ තැන තමයි සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගම කියලා කියන්නේ. ඉතින් මේ විදිහට හැමෝගෙම හදවතේ එළියවිච්ච ආයතනයක් බවට සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගම පත් වෙන්නත් විශේෂ හේතුවක් තියෙනවා. ඒකට හේතුව තමයි 100% හරිම ප්‍රතිඵල ඔයාට මේ ඖෂධ වලින් ලබා ගන්න පුළුවන්. මෙතන තියෙන කිසිම වෙලාවක තාවකාලික විසඳුම් නෙමෙයි. හරිම විසඳුම් 100% වට ඔයාගේ ලෙඩ රෝග නිට්ටාවටම සුව කරගන්න පුළුවන්කම තියෙනවා. කෙනෙක්ට දියවැඩියාව නිසා කාලයක් තිස්සේ පීඩා විඳින්න සිද්ධ වෙලා ඇති. කී තැනකට නම් ගියාද දියවැඩියාව සුව කරගන්න කියලා හිතාගෙන බෙහෙත් ගන්න කොච්චර නම් කෑම බීම වලින් වපාලනේ වෙලා හිටියත් වට හරි විසඳුමක් තාමත් නැහැ නේද? එහෙනම් ඉතින් මං ඔයාලට කියන්නම් හරියටම හරියන විසඳුමයි තමයි සෙවනගල මදුමේහ හරිනි කැප්සියුල් එක. සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන අතරේ සුගර් තියෙන ඔයාට වැදගත්ම දේ තමයි සෙවනගල මදුමේහ හරිනි කැප්සියුල් පාවිච්චි කරන්න. ඒ වගේම ප්‍රතික්ෂාව කැස්ස උන ඇඟපත වේදනාව තුරන් කරන දිව්‍යම ඖෂධය. සෙවනගල මදුකා කැස්සට පැනිය මේ දැන් හිටපු හැටි ඔය වහින්න පටන් ගන්නෝනේ දේශගුණය මෙහෙම කරද්දි වෙනස් වෙනවා. එතකොට දේශගුණයේ කාලගුණය ඔය විදිහට වෙනස් වෙනකොට ලෙඩ කියන දේවල් හිතා ගන්න බැරි විදිහට අපේ ඇඟට එන්නේ. ඉතින් හැමදාම ප්‍රතික්ෂාව කැස්ස උනාගපත වේදනාව කිය කිය ඉන්න නැතුව වටේට මොක දෙන්න නැතුව හරිම විසඳුම තෝරගන්න සෙවනගල මදුකා කැස්සට පැනිය. දිවේකේ තෙල් කියන්නේ පැටිලිව බය වෙලානේ ඉන්නේ. බය වෙච්ච කාලේවරයි මොකද සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම මේ වෙනුවෙන් සෙවනගල ලිව බූස්ටින් කැප්සියුල් එක නිෂ්පාදනය කරනවා. ඉතින් ඔයාට ඒක අරගෙන පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි කෑම අප්‍රියයි බඩ පිපෙනවා බඩ කැක්කුම් බඩ ඇචින්නේ. එහෙමනම් 100% ස්වභාවික සෙවනගල සමෝදගම් අරගෙන පාවිච්චි කරන්න. මේ විදිහට එකිනෙකින් ඔකි නිෂ්පාදක ගණනාවක් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගමේ නිෂ්පාදනය කරනවා. ඒ හැම දෙම නිෂ්පාදනය වෙන්නේ කමල් බඳුල වීරපිරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණය යටතේ. අපේ වෙදකම පෙවුරුමේ 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගම කතා කරන්න 047යි 30 37 40 ගොඩාක් ගැනු ළමයින්ට පීරියඩ්ස් කාලය කියලා කියන්නේ හරිම පහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩ පවා ගොඩාක් වෙලාවට මේ පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහනේ අතර ගන්නවා. ඒ කියන්නේ ඉතින් හොඳම දේවල් ඔයාගේ මිස් කර ගන්නවා. දන්නෙම නැතුව ඔයාට පහ වෙනකොට තේරෙයි ඔයාව මිස් කරගෙන තියෙනවා මත අරගෙන තියෙනවා කියලා. ඇයි එහෙම කරගන්නේ? හේතුව තමයි අපාවිච්චි කරන පෑඩ් එක. ඇඳගෙන ඉන්න අපහසුයි, ලීක් වෙයි කියලා බයයි. හැබැයි ගෙවන මිලට කිසිම වටිනාකමක් නැහැ. සහසෞඛ්‍ය ආරක්ෂිතත් නැහැ. ඔන්න ඔය කියන ප්‍රශ්න ටික නිසානේ පීරියඩ්ස් කාලේ ඔයා ඒ විදිහට ගෙවන්නේ නේද? මම නම් ඔයාලට කියනවා දැන් එහෙම වෙන්න ඕනේ නැහැ. මොකද SLS ISO සහතිකද සහිතව ඇඳගෙන ඉන්න පහසු ලීක් වෙන්නේ නැති ගෙවන මිලට උසස් සතේ පෑඩ් එකක් දැන් මාකට් එකේ තියෙනවා. ඒ තමයි FEMS AIR. ගැනු ළමෙක් වුණහම හැම වෙලාවකම අනිත් දේවල් තමන්ගේ ළඟ තියාගන්නවා වගේම පෑඩ් එකත් හදිස්සිම අවශ්‍යතාවයක් වෙච්ච වෙලාවකදී ඕනේ වෙනවනේ. එහෙනම් ළඟ තියාගන්න ඕනි, තියාගන්න ඕනි. හොඳම පෑඩ් එක තමයි ඇඳගෙන ඉන්න පහසු ලීක් වෙන්නේ නැති ගෙවන මිලට උසස් තත්වයේ SLS ISO සහතික සහිතව සාධාරණ මිලකට වාගේ අතරපත් වෙන FEMS AIR. ජානු කෙල්ලේ, ඔයා අවද සුදු බෝලේ ආවා. හුනස් ගෙරියා SMT අපරල් එක සේටික සදෙන් ඔය වහගෙන ඉන්නේ. අපි අදස්සට සිදුකට එකතු කරගන්න ලොකුම එකක් දීලම යන්නකෝ ආදරේ. එතනින් පස්සේ කවුද ඉන්නේ අද පළවෙනි උම්මක SMT අපරල් එකට? හොරිතල් ජානු බබා ලස්සනයි ඔයා පට්ටම සයි ඔයාට උම්මාදරේ. මම පණි පිටි අරුණ කෝල. අයුබෝන් වසනවන්ත නිරෝගිමත් සුබ දහවලා සුබ දවසක් ජානු බෝනි කියවාට. අපි තාගේ ගින්දර හැඳා වහගෙන ඉන්නේ ලස්සන සිඳක් දෙන්න අනුරාධපුර පුලියාර හදි රංජිත් ප්‍රියංකරයාස්, ඒ වගේම සලොන් මායාකේ මායා ගුණසේකර නිපුන්දි, අනුරාධපුරෙන් සේනාරත් සුපයිකේ සේනාරත්න, සඳීප ඉනෝ කදුලා, රිදිනේෂික හර්ෂික කෞෂික ඊෂා ගයත්‍රි, වැදවර්ෂය මනාරම් පාරේ මානුදී ලක්ෂික අල්ලක් මාලි කට්ටියම එකතු කරගන්නම් මේ සින්දුවටම.

0: 5
1: අලුත් තැනක් අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් භාණ්ඩ රැසක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්
2: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයමීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයමීට් ඔබත් අදම රස බලන්න
1: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවන කළ මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 0747 31 33 540
3: පාට 7 තෑගි පිරුණු ෆන් ඉදිරෙන පැයත්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කිම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕන.
2: සිස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න.
3: දැන් සිස්ටෙක් ආවොයි සේරම

0: අකුරු එක වචන කලපල මුදලින් තෑගි දිනන්න සතිය දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන් චනි එක දේ දුනු මාවත
1: දබලෙකේ හොඳම වයිබ් එක හිතට දැනෙන මෙලඩි සෙක අහන්න net fm ගින්දර හැන්දෑවා Kinder Handeva Kinder Handeva
2: දවල් එකයි විනාඩි 41යි වෙලාව මදක් කරන දේවල් නම් මේ පැති ගොඩාක් හිතර වෙලා තියෙනවා. ඉතින් කොකද පටන් ගන්න මම ඉස්සල්ලා මතට ගන්න කියලා තමයි මම බැලුවේ. ඊළඟට හන්න දෙන්න රෙඩි කරගෙන තියෙන සින්දුවට WhatsApp messages එවලා තියෙන කටියත් මම එකතු කර ගන්න ඕනි. හැබැයි ඊට කලින් ඔයාලට මෙන්න මේක මතක් කරන්න ඕනි. මොකක් ගැන දන්නවද? මෙන්න මේ විශේෂම පණිවිඩය ගැන කියලා ඉන්නම්. හරි. Brand Finance ලංකා වාර්ෂික ශ්‍රේණිගත කිරීම වලට අනුව ඔන්න 2026 වසරේ කියන්නේ මේ වසරේ ශ්‍රී ලංකාවේ වටි නාම සන්නාමය විදිහට ජාතියේ මහා පහන් තැඹ ලංකා බැංකුව කිරුළු පළඳලා තියෙනවා. ආයමත් වතාවක් ලංකා බැංකුව 2026 වසරේ ශ්‍රී ලංකාවේ වටි නාම සන්නාමය විදිහට ඔන්න මේ පාරත් කිරුළු පළඳින්න අමතක කළා නැහැ. ඉතින් ඒ 2026 වසරේ ලංකා බැංකුවේ සන්නාම වටිනාකම රුපියල් බිලියන 65.5ක් වෙන සන්නාම අගයක් නිසාවෙන් තමයි මේ විදිහට මේ වසරේදීත් ඔන්න ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාමයේ විදිහට නැවත වතාවක් කිරුළු පළඳින්න හැකියාව ලැබුණේ. විතරක් නෙමෙයි මේක කලින් අවුරුදු වලට සාපේක්ෂව ගත්තහම 14.1ක වර්ධනයක් විදිහට තමයි දැක්වෙන්නේ. ඉතින් ඒ අනුව ලංකාවේ සන්නාම ශ්‍රේණිගත කිරීම වලට අනුව ඒ කියන්නේ අර බෑන්ඩ් රේටින්ග්ස් වලට අනුව AAA විදිහට සනිටුවන් වීම සුවිශේෂී කාරණාවක් වෙනවා. ඉතින් මේ විදිහට ලංකාවේ වටිනාම සන්නාමය බවට පත්වෙන්න ලංකා බැංකුවට හැකියාව ලැබෙන්නේ ආදායම් මගින් ලාභ උත්පාදනයම විතරක් නෙමෙයි. ලංකා බැංකුව ක්‍රියාත්මක කරපු ආර්ථික අලෙවි ප්‍රවර්ධන වැඩසටහන්, ඒ වගේම ශක්තිමත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම්, සුවිශේෂී පාරිභෝගික සේවාව, වේගවත් ඩිජිටල් අනුවර්තන සහ මූල්‍ය සාක්ෂරතාවය සමාජ සත්කාරක වැඩසටහන්, ඒ වගේම තමයි තිරසාරකත්වය හා මහජන මතය ගොඩනැංවීම කෙරෙහි අවධානය යොමු කරමින් ක්‍රියාත්මක වීම කියන බොහෝම කරුණු කාරණා ගණනාවක් මේ ජයග්‍රහණයට හේතු වෙලා තියෙනවා. ඉතින් මේ ලැබිච්ච ජයග්‍රහණය ජාතියේ මහා පහන්ටම ලංකා බැංකුව මේ වෙලාවේදී තනියම මේ සතුට මේ ජයග්‍රහණය භුක්ති විඳින්නේ නැහැ. ඒ වෙනුවෙන් ආදරණීය ගනුදෙනුකාර භවතුන්ටත් ආදරෙන් ස්තුති කරන්න ජාතියේ මහා පහන්ටම ලංකා බැංකුව අමතක කරන්නේ නැහැ. විතරක් නෙමෙයි මේ ලබාගත් ජයග්‍රහණය ලබන වසරෙදිත් මේ ජයග්‍රහණය මේ විදිහටම තියාගන්න, මේ සන්නාමය මේ ආකාරයෙන්ම තියාගන්න ලංකා බැංකුවත් එක්ක එකතු වෙන්න කියලා හරිම ආදරෙන් ලංකා බැංකුව ආදරණීය ගනුදෙනුකාර භවතුන්ට ආරාධනා කරනවා. ඉතින් ඒ පණිවිඩෙත් මතක් කරගෙන ගමන් මෙන්න මේ ගැන තවරි මම මතක් කරන්නම්. බෙල්ල කඳ වේදනාව ඇතුළු මොනියම් හරි ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු සියලුම සන්ධි රෝග, මාංශ පේශි වේදනා, නහර ගැට කැසීම්, මෙන්න මේ වගේ දෙයක් ඔයාටත් තියෙනවා නම් හරිම කෙටි කාලෙකින් මේ හැම දෙම නිට්ටාවටම සුව කරගන්න පුළුවන් හරිම තැන තමයි ලංකාවේ අංක එකේ බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය ඇක්ටිව් ප්ලස්. හොරණ සහ කොට්ටාවේ තමයි ශාඛා මේ වෙනුවෙන් තියෙන්නේ. සමහර වෙලාවට ඔයාගේ දරුවා දිහා ඔයා බලාගෙන ඉන්නව ඇති, හැමදාමත් මෙයාට රෝද පුටුවක් මත ඇඳක් මත ඉන්න වෙයිද කියලා. උපතේදී දරුවන්ට විවිධ ආබාධ ඇති වෙන්න පුළුවන්, උපතින් පසුව විවිධ ආබාධ වලට ලක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසාම මම ඔයාට කියනවා, එහෙම දරුවෙක් ඉන්න අම්මෙක් තාත්තෙක් නම් පරක්කු වෙන්නේ නැතුව ඇක්ටිව් ප්ලස් ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයට අනිවාර්යයෙන්ම අරගෙන එන්න. ළමුන් සඳහා තමයි ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයක් දැන් හොරණ ආරම්භ කළා තියෙන්නේ. ඒ වගේම පැරලයිස් රෝගීන් ඉන්නවා නම් මුළු ජීවිත කාලෙම අවසන් කරන්න හදන්නේ රෝද පුටුවක් මත නම් ඇඳක් මත නම්, ඔයාලට මං කියනවා දැන් එහෙම වෙන්න ඕනේ නැහැ. විශ්වාසනීයම තැන තමයි ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ. ඉතින් ලෝකයක් පුදුමයට පත් කරමින් අවුරුදු ගණනාවක් ඇඳන් මත රෝද පුටු මත හිටපු පැරලයිස් රෝගීන් හරිම කෙටි කාලෙකින් තමන්ගේ කකුල් දෙකෙන් හිටගන්න පුළුවන් විදිහට සුව කරපු ලංකාවේ අංක එකේ විශ්වාසනීයම තැන තමයි මේ ඇක්ටිව් ප්ලස් ජාලය කියලා කියන්නේ ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය. හොරණ සහ බණ්ඩාරග මේ වෙනුවෙන් ශාඛා තියෙනවා. ඔයාට අස්ථි රෝග, සන්ධි රෝග තියෙනවා නම් ඔයාට පුළුවන් ඇක්ටිව් ප්ලස් ජාලය තුල තියෙන හොරණ සහ කොට්ටාවේ තියෙන ශාඛා වලට යන්න. ඒ වගේම ආබාධිත දරුවෙක් ඉන්නවා නම් එයා වර්ගණ යන්න පුළුවන් ළමුන් සඳහාම තියෙන ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයට. ඒක තියෙන්නේ හොරණ. ඒ වගේම තමයි පැරලයිස් රෝගීන් ඉන්නවා නම් බණ්ඩාරගම සහ හොරණ තියෙනවා. ඒ වෙනුවෙන් ශාඛා ඉදින් මේ කියන තැන් වලට ඔයාට යන්න පුළුවන්කම තියෙනවා. තවත් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මං ඉන්නේ ලොකු දුරක, මං කොහොමද එන්නේ? එක්කෝ මට නිවාසික ප්‍රතිකාර ගන්න පුළුවන් වෙන්න ඕනේ, එහෙම නැත්නම් මේ ප්‍රතිකාර සඳහා පාවිච්චි කරන තෙල් වර්ග මට ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් ඔය වැඩ දෙකම ඔයාට කරගන්න පුළුවන්කම තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ මොකද්ද? ඔයා අහනවා ඔයාට නිවාසික ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්ද කියලා. ඔව් පුළුවන්. ආයතනයේ මේ වෙනකොට නිවාසික ප්‍රතිකාර ලබා ගන්න රෝගීන් ඉන්නවා. ඉතින් රෝහලේ රෝගීන් 100කට විතර එකපාර ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්කම තියෙනවා. සහ නිවාසික ප්‍රතිකාර ලබා ගැනීමෙන් ඉතාම ඉක්මනට මේ රෝග සුව කරගන්නත් පුළුවන්කම තියෙනවා. ඒ වගේම එහෙම නතර වෙලා ඉන්න කාලය පුරාවටම නොමිලේ ආහාර පාන නවාතැන් පහසුකම් රෝගීන් සඳහා සම්පූර්ණයෙන්ම ලබා දෙන්නත් ආයතනය මගින් සියලුම කටයුතු සූදානම් කරලා තියෙන්නේ. දෙවනි ප්‍රශ්නය තමයි ඔයාට මේ තෙල් වර්ග ගෙදරට ගෙන්න ගන්න පුළුවන්ද? ප්‍රතිකාර සඳහා යොදා ගන්න පාරම්පරික තෙල්. ඔව්, ඔයාගේ නිවසටම ගෙන්න ගන්න දැන් ඔයාට අවස්ථාව තියෙනවා. විශේෂම දේ තමයි මේ තෙල් ප්‍රතිකාර හා බෞද්ධ චිකිත්සක ව්‍යායාම කරන ආකාරයත් ඔයාට වීඩියෝ පට මගින් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ වැඩ දෙකම ඔයාට එතනින් කරගන්න පුළුවන්. මම ඔයාට ෆෝන් නම්බර්ස් දෙන්නම්, මෙන්න මේ නම්බර්ස් ලියා ගන්න. ප්‍රතිකාර ලබා ගන්න දිනයක් වෙලාවක් වෙන් කරගන්න. ඒ වගේම අනිත් විස්තර හැමදේම ඔයාට දැනගන්න මෙන්න මේ නම්බර්ස් වලට කෝල් කරන්න පුළුවන්. 0134-226-7046 0134-226-7046. එහෙම නැත්නම් 0775-511-3918 0775-511-3918 0175-856-9956 මෙන්න මේකේ නම්බර්ස් වලට කෝල් කරලා ඔයාට වැඩි විස්තර දැනගන්න පුළුවන්කම තියෙනවා. මතකයිනේ, ඔයාත් මොනෑම් හරි රෝගයක් නිසා කාලයක් තිස්සේ දුක් විඳින කෙනෙක් නා. එකම එක වතාවකට හරි ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක පුනරුත්ථාපන මධ්‍යස්ථානයට අනිවාර්යයෙන්ම එන්න, ඇවිල්ලා බලන්න 100%ක් හරීම ප්‍රතිඵල ඔයාට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. අපි යමුද WhatsApp messages පැත්තට. කවුද මේ වෙලාවේ මාව අහගෙන ඉන්නේ කියලා බලන්න. හයි ගින්දරි, අපි තවම තමයි අහන්නේ ටර්කි වල ඉඳලා. අනේ මං ආසම රට මාත් එන්නද? සමන් අයියා හදරේ පරිස්සමට වැඩ කරගන්න ඕනේ හරිද? මොනරාගල ශාමට කර්ටන් වැඩ කරන සියලුම දෙනා එකතු කරගෙන ලස්සන සින්දාක් දෙන්න කියලා තියෙනවා. ඕකේ, මේ සින්දර එකතු කරගන්න උම්මා කැටි ආවද පැටියෝ? යටි අන්තර පරසල් ඇල හරපාරය අජිත් ශමිද ජවද රායා උම්මා එක ගෝණි සින්දුවකුත් එක්ක. එතනින් පස්සේ ජානු කටහඬ ඇහුණ කියන්නේ ඉතින් දවල්ට කෑම කෑවා වගේ තමයි. දේවතුරේ වෙල්කම් සලෝනිකේ බුද්ධික, අපිට නම් දැන් වහින්න හදන්නේ මේ බලන්න නමුණු කුල කන්ද පැත්ත. අනේ හරිම ලස්සනයි. ඒ සින්දු හොයලා මං ඔයාලට කියන්නම් හොඳද? එහෙනම් ඉතින් පරිස්සමට සෙට් එක වැඩ කරගන්න ඕනි. යන්න තෙමෙන්න කොල්ල හරිද?

0: Dan balik kami nak dipanas saya.
1: ගේ අම්මයි තාත්තයි වගේ.
2: කොහොමද බෙරි වෙලා?
1: බෙරි වෙලා විතර නෙවෙයි මේ ඇලිලා.
2: මොකයි මේක හදලා බලන්නකෝ. මං හදන්නා විජය කීරි මාළු කරි.
3: බෙරි වෙන්නේ ඇලෙන්නේ නැතිව හැදෙන විජය නූඩල්ස් සමගින් වර්ණ කහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරි මාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරි මාළු.
4: අත්තම් මේ දෙකනම් හොඳට සෑහෙනවනේ.
3: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට. මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0773013036.
5: Mobitel 1278 වාසි ඩබල් දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැන්ම රුපියල් 1278ක් reload කරන්න.
6: අක්මා විතෙල් fatty liver. බය වෙන්න එපා. සෙවනගල liver boosting capsule අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.
7: අයියේ මේ hotspot on කරන්නකෝ.
8: Hotspot? අයියේ.
7: Data නෑ අනේ.
8: නංගි මේ එහෙම දෙන්න ඩේට අපි ගාව නෑ. නංගි දන්නවද? මෙගාබයිට් 1024ක් ගිගාබයිට් 1යි. එතකොට නංගි ගිගාබයිට් 1024ක්.
6: ඒයි නංගි මේ ඩේට නැතුව බයිට් එන්නේ. ගල් යුගයේ ඉඳන් ඩිජිටල් යුගය වෙනකන් යොටා බයිට් වලින් ලෝකය ගැන දැනගන්න කරකවන්නකො දවසේ මෝර්නින් බයිට් එකට. සතියේ දවස් 5ෙම උදේ 7ට ඇල්ගෝ ටවුමට ටියුන් වෙන්න.
9: Gather on a day of profound joy and soaring hope.
10: The day a planet stops for a game.
11: Net FM. Algo Town.
12: Brought to you by
13: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mulakampola Kasagala Samuha Vyapare Vetin.
14: Oya try karanna ganna vijaya aapapiti.
15: The Palace Gampaha Avasana Nivasa 25 Obat adama sadambara himikaruwaku wanna Denma katha karanna 0.71.666.222 Prime Residencies
16: දම්රෝ වසර මැද සේල් නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම් සියලුම දම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
17: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0.117388 අමතන්න.
11: FM Algo Town.
18: Kinder Handava.
19: Brought to you by
1: Sumudu Matupita nisa endan innat pahasui leak wennet na.
4: Fems ayeka oyata oyawa mage arinne na.
7: Oyata sugar nam Sevanagala Madumeha Harini capsule arganna 40 wasaraka abimanaya Sevanagala Ayurveda 0.47 31 33 540.
17: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0.34 226 7046.
8: හෙලෝ.
2: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන කින්දර හැන්දෑව විජානු.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජේෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch Rating A-LKA Outlook Stable. ලියාපදිංචි මුල් සමාගමකි.
2: සුබ දහවලක් දවල් දෙකයි වෙනාඩි එකයි.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම ඇත් නියවස්.
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංක. බුත්තල මුන්රාගල ප්‍රධාන මාර්ගයේ මහගොඩයාය ප්‍රදේශයේදී ධාවනෙමින් තිබූ ලංගම් බස් රථයක් පෙරළී අනතුරට ලක්ව තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ රැඳී සිටත්තේ බස් රථ රියදුරා කොන්දොස්තර ඇතුළු පුද්ගලයන් දස දෙනෙකු පමණයි. අනතුරෙන් රියදුරා පමණක් සුළු තුවාල ලබා ඇති බවයි නෙත් නිවුස් නියෝජිතයා පැවසුවේ. මෙලෙස අනතුරට ලක්වත්තේ මුන්රාගල සිට තනමල්වෙල් දක්වා ධාවනෙමින් තිබූ ලංගම් බස් රථයක්. බස් රථයේ හටගත් කාර්මික දෝෂයක් හේතුවෙන් අනතුර සිදුවන්නදී බවටයි සැක පළ කරන්නේ. අනතුර සම්බන්ධයෙන් බුත්තල පොලිස් ස්ථානයේ මගින් වැඩිදුර විමර්ශන සිදු කරනවා. මිලඟනෙත් නිවුස් පාසල් තුනට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නෙත් නිවුස් ටෙල් කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95 FM 94.8 Net FM

0: ඉන්ද රහන්දෑව
1: brought to you by
2: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
3: ෆෙම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
4: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
5: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0734 226 7046
6: FM 95 94.8

0: Net FM Kinder Händeva Vigiano.
1: දවල් දෙකයි විනාඩි හතයි වෙලාව වගේ මගේ දෙවනි පැය මේ පටන් ගන්නේ මේ පැයදිත් ඉතින් කෝල් කරන්න මැසේජ් කරන්න සිද්ධා කියලා ගන්න මේ පැතරේ නේ වගේම අපි මේ පැයේ Facebook live එකකින් හම්බ වෙමු දැම්මනේ මේ තව චූටි වෙලාවකින් එතකොට අපේ wall post එකට comment කරේ නේද තාම හද අපේ wall post එකේ වගේ අහලා තියන්නේ අර x x boyfriend hari girlfriend hari very velawa thode nakitina kota aima watawa koya age vela thibunoth mokada hitenne mokada karanne x la godak innawa kiyala nan kiyanne pa edakada koi ekkenada kiyala hita ganna beri wenawane ekkenek api antimadama hitapu ekkena hari comment karanna balanna kattiya mokada kiyana kiyala balamu සමහර වෙලාවට යායම ඔයාගේ වෙනව නම් කැමැත්තෙන් ඉන්න කට්ටියත් ඉතින් නැතුවම නෙමෙයි. ආපෝ එපා. එහෙම කියන අයත් ඉන්නවා. අපි බලමු කට්ටිය මොකද කියන්නේ කියලා. මතක් කරන දේවල් ටිකක් තියෙනවා. ඉක්මනට මේ දේවල් ටික මතක් කරගෙන අපි අහමු මේ නාන් ස්ටොප් එක. මුලින්ම අර මම මතක් කරන්න හදන්නේ මෙන්න මේ විශේෂම පණිවිඩය ගැන. ඔයා මේ ගැන දැනගන්න ඕනේ. ඒ තමයි බ්‍රෑන්ඩ් ෆයිනන්ස් ලංකා වාර්ෂික ශ්‍රේණිගත කිරීමට අනුව 2026 වසරේ ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාමය විදිහට ජාතියේ මහා පහන්තඹ ලංකා බැංකුව ජයග්‍රහණය කරලා තියෙනවා. ඒ කිරුල නැවත වතාවක් වටිනාම සන්නාමය විදිහට ජාතියේ මහා පහන්තඹ ලංකා බැංකුව මේ වසරේ ජයග්‍රහණය කරලා තියෙනවා. ඉතින් ඒ 2026 වසරේ ලංකා බැංකුවේ සන්නාම වටිනාකම රුපියල් බිලියන 65.5ක් වන සන්නාම අගයක් නිසාවෙන් තමයි මේ විදිහට වටිනාම සන්නාමයේ විදිහට නැවත වතාවක් කිරුළු පළඳින්න හැකියාව ලැබුණේ. ඒ වගේම තමයි මේක කලින් අවුරුදු වලට වඩා කලින් අවුරුදු එක ගත්තාම කලින් අවුරුදු වලට සාපේක්ෂව 14.1ක වර්ධනයක් විදිහට තමයි දැක්වෙන්නේ. ඒ හේතුව නිසාවෙන්ම ලංකා බැංකුවේ සන්නාම ශ්‍රේණිගත කිරීම කියන්නේ බ්‍රෑන්ඩ් රේටින්ග්ස් වලට අනුව AAA කියන කැටගරි එක යටතේ ඔන්න ඒ වෙනුවෙනුත් සනිටුවන් වීම තවත් සුවිශේෂී කාරණාවක් විදිහට දක්වන්න පුළුවන්. ඉතින් මේ විදිහට ලංකාවේ වටිනාම සන්නාමය බවට ජාතියේ මහා පහන්තඹ ලංකා බැංකුවට පත්වෙන්නට හැකියාව ලැබුණේ ඔවුන්ගේ ආදායම් මගින් ලාභ උත්පාදනය විතරක්ම නෙමෙයි. ලංකා බැංකුව ක්‍රියාත්මක කරලා තියෙන ආර්ථික අලෙවි ප්‍රවර්ධන වැඩසටහන් ශක්තිමත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් ඒ වගේම සුවිශේෂී පාරිභෝගික සේවාව වේගවත් ඩිජිටල් අනුවර්තන ලෙස සහ මූල සාක්ෂරතාවය සමාජ සත්කාර වැඩසටහන් වගේම තිරසාරකත්වය හා මහජන මතය ගොඩනැගීම කෙරෙහි අවධානය යොමු කරමින් ක්‍රියාත්මක වීම ආදි වශයෙන් වෙච්ච බොහෝ කරුණු ගණනාවක් මේ ජයග්‍රහණයට හේතු වෙලා තියෙනවා. ඉතින් මේ ලැබිච්ච ජයග්‍රහණය ලංකා බැංකුව මේ වෙලාවේ ඒ සතුට සමරන්නේ තනිව නෙමෙයි. ඉතින් ඔයත් එක්ක ඒ කියන්නේ ආදරණීය ගනුදෙනුකාර භවතුන් එක්ක තමයි මේ සතුට සමරන්න සූදානම් වෙලා ඉන්නේ. ඉතින් ආදරණීය ගනුදෙනුකාර භවතුන් සියලුම දෙනාට ලංකා බැංකුව හරිම ගෞරවයෙන් යුතුව ස්තුති කරනවා. මේ ලබාගත ජයග්‍රහණය පිටුපස ඔවුන්ටත් ස්තුති කරන්න අමතක කරලා නැහැ. ඒ වගේම තමයි මේ ලබාගත ජයග්‍රහණය වෙනුවෙන් ලබන වසරෙදිත් මේ ජයග්‍රහණය මේ සන්නාමය මේ ආකාරයෙන්ම තියාගන්න ලංකා බැංකුවත් එක්ක එකතු වෙන්න කියලා හරිම ආදරයෙන් ගෞරවයෙන් ලංකා බැංකුව ආදරණීය ගනුදෙනුකාර භවතුන්ගෙන් ආරාධනා කරනවා සහ උන්ගෙන් ඉල්ලා සිටිනවා. ඉතින් ඔන්න ඒ විශේෂ පණිවිඩේ ඒ විදිහට මතක් කරගෙන පිටක් ගාලා යන්න හදන්නේ WhatsApp messages පැත්තට මේ ඇහෙන non-stop එකට කට්ටිය එකතු කරගන්න බලමුද කවුද ඉන්නේ කියලා. හයි හයි සුබ දහවලක් වේවා. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා EJ අනුර පුසලව BF ජනපදයෙන් මැසේජ් කරලා තියෙනවා. එකතු කරගන්න මේ ඇහෙන සින්දුවට සුබ දහවලක් ගින්දරි යටි අන්තර් දේශන ස්ටුඩියෝ එකේ අපි හැමෝම ඔයාව සද්දට මහගෙන ඉන්නේ. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. අපේ බුසුබුසු මල්ලිත් එකතු කරගන්න. බුසුබුසු ගොඩ කාලෙකට පස්සේ වගේ නම කට්ටිය එව්වේ. ඔර වෙනස්කම් කරනවද? එකතු කරගන්නම් මේ සින්දුවට. සුබ දවසක්. අපි අහගෙන ඉන්නේ බර්ලස්කම දින සවිමුක්ති හංශ හේමචන්ද්‍ර මල්කාන්ති කමල් සන්ධ්‍යා සරචන්ද්‍ර යාජ් ජය වේවා. එකතු කරගන්නම් මේ සින්දුවට මෙතනින් පස්සේ. ජන බෝලේ සුබ දවසක් වෙන්න ඕනි. මාතව වහගෙන ඉන්නේ හොඳ සින්දුවක් දෙන්න. ඕකේ ශෂිකාගරක වලින් මැසේජ් කළා තියෙනවා එකතු කරගන්න මම හන සින්දුවට. හයි ජානුවා කීමත් නෙත් අහගෙන ඉනවා මමත් ලස්සන සින්දුවකට එකතු කරගන්න දඹුලෙන් නෙත් මේ මැසේජ් කළා තියෙනවා. ජානු මැනික අපි හලියුගුඩි ෂමිද මෝඩස් එකේ අද අපේ දුව රශ්මි අංජලි හරිශ්චන්ද්‍රගේ එක් වැනි උපන්දිනය හැට සුබම සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරන තාත්ති චමින්ද සුදු අයියා චොරි අයියා ඊට පස්සේ බින්දි පුංචිලාගේ ගෙදර හැමෝම අනුරාධ නැන්දලගේ ගෙදර ෆැමිලි එකේ හැමෝම අල්ලපු ගෙදර චූරි මැණික නැන්දා ඊට පස්සේ සනත් බාපා රසින්දු බලංගොඩින් ඉන්ද්‍රාණි අක්කා දිස්නාකම ඔක්කොම එකතු කරගෙන ලස්සන සින්දුවකුත් දෙන්න බයික හදාගන්න ආපු කට්ටියත් ඔක්කොම එකතු කරගන්න කියලා තියෙනවා. හැපි බර්ත්ඩේ ටු යූ Happy birthday to you. Happy birthday, happy birthday, happy birthday to you. අවුරුදු 21ක් කියලා කියන්නේ 21 වෙනි බර්ත්ඩේ එකට ස්පෙෂල් නේ. කේක් එවන්න ඕන.

මට හිතන මෙසෙන්දෝ නිකන් අහන්න දෙනවට වැඩිය WhatsApp messages පැත්තට ගිහිල්ලා මේ කියන්න තියෙන දේවල් ටිකකුත් පොඩ්ඩක් මතක් කරලා හිටියා නම් හොඳයි කියලා. ගොඩාක් ගැන්ඩුල මයින්ඩ් පීරියඩ්ස් කාලය කියලා කියන්නේ තමන්ව අමතක වෙන කාලයක්, තමන්ව අතෑරෙන කාලයක්. හැබැයි මං ඔයාට කියනවා දැන් එහෙම වෙන්න ඕනේ නැහැ, එහෙම කරගන්න ඕනේ නැහැ. ඔයා අතෑර ගන්නේ නැතුව, මග අර ගන්නේ නැතුව පීරියඩ්ස් දවස් හැම විදිහකටම එක හැම දවසක්ම එකම විදිහට ගෙවන්න. ඔයා ළඟ හරිම පෑඩක තියාගන්න, ඇඳගෙන ඉන්න පහසු වෙන්න ඕනි, ලීක් වෙන්නේ නැති වෙන්න ඕනි, ගෙවන මිලට උසස් සත්වයේ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩකක් වෙන්න ඕනි, ඔයා පාවිච්චි කරන පෑඩක. එහෙනම් ඉතින් ඔයා ඒකට අරගන්න ඕනි SLS ISO සහතිකද සහිතව දැන් සාධාරණ මිලකට ඔයා ගැදරපත් වෙන FEMS AIR අරගෙන පාවිච්චි කරන්න. ඔයාට කිසිම දවසක පීරියඩ්ස් කියලා ඔයාවත් අරගන්න වෙන්නේ නැහැ. හැම දවසක්ම එක වගේ ඔයාට ගෙවන්න පුළුවන්කම තියෙනවා. මෙව්වා ඉතින් ගෑනු ළමයි දැනගන්නවා වගේම ඔයාගේ පාර්ට්නර්ස්ලත් දැනගෙන ඉන්න ඕනි. මොකද හදිස්සියවත් එයාට ඕනි කියලා කිව්වොත් ගෙනල්ලා දෙන්න හරිම දේ ඔයා දැනගෙන ඉන්න බෑ. මං කියලා තියෙනවනේ ඉතින් ඒවා. අපු මොනවද මේ, මට නම් බෑ කිව්වොත් මොකද වෙන්නේ කියලා. ඒ හින්දා ඇඳගෙන ඉන්න පහසු, ලීක් වෙන්නේ නැති, ගෙවන මිනට උසස් සතේ පැඩිකක් විදිහට මාගේ අතට පත් වෙන FEMS AIR ඔයත් ළඟින්ම තියාගන්න හරිද? ඊට පස්සේ සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ ආයුර්වේද ඖෂධ සම්බන්ධ වාර මතක් කරන්න ඕනි. මොකද හැමෝගෙම හදවතේ ලියවිච්ච ආයතනයක් බවට සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම භවත් වෙලා තියෙනම 100% හරිම ප්‍රතිඵල අරගෙන ඉන්න නිසා ඉතින් මේ ඖෂධ අතර දියවැඩියාව වගේ රෝගයක් තියෙන කෙනෙක් නම් වට හරිම ඖෂධය තියෙනවා. ඒ තමයි සෙවනගල මධුමේහහරිණි කැප්සියුල් එක අරගෙන පාවිච්චි කරන. තාමත් ගත්තේ නැත්නම් මේ ගැන දන්නේ නැති කෙනෙක් ඉන්නව නම් කියන්න මම කිව්වා කියලා. 100% හරිම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි ප්‍රතික්ෂාව කැස්ස උනාගපත වේදනාව තුරන් කරන දිව්‍යම ඖෂධය සෙවනගල මධුකා කැස්සට පැනිය. ලිවර් කෙතෙල් පැටි ලිවර් බය වෙන්න දෙයක් නැහැ. ඒකටනේ දැන් ඔයාට සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ සෙවනගල ලිව බූස්ටින් කැප්සියුල් එක තියෙන මේ විදිහට නිෂ්පාදන ගණනාවක් දැන් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ නිෂ්පාදනය වෙනවා. මේ හැමදේම කමල් බඳුල වීරපිරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණය යටතේ තමයි නිෂ්පාදනය වෙන්නේ. අපේ වෙදකම පෙවුරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම. කතා කරන්න 047 30 39 540 දිලානි රෝෂන් හංගලෙන් ජනුම දෙකක් දෙන්න. දෙක දෙන්න එකයි. මේ පිරිමි ළමයින්ට මේකක් මදි නේද මොනවත්ම? එහෙම කොහමද? ගුඩ් ආෆ්ටර්නූන් ජනු, අලව කඩුවක්කා පුලන ජෝතිවල මහත්මයාගේ සින්දුවක් දෙන්නකෝ කියලා තියෙනවා. අයිල්ලා තියෙන සින්දුව නැතත් මං වෙන සින්දුවක් හරි අනිවාර්යම දෙනවා. හරිද? පුදා රුක්මන් දුවන්නිමාලි එකතු කරගෙන සින්දක් අහමු කියලා තමයි කියන්නේ. ගින්දර හැඳෑම අපිත් අහගෙන ඉන්නේ. සින්දුවකට එකතු කරගන්න හම්බන්දර කලදදල් කරේ මම ශනක ආනන්ද නිලන්ත මහිමා ශිෂිමා රන්දිමා උම ගොඩාක් හෝනි. අපි හැමදාම නෙත් එක කියලා තියෙනවා. ගොඩ ගොඩ බල නම් දෙන්නේ නැහැ ඉතින්. එකක් දෙන්නම් ඔක්කොලටම චුට්ටි චුට්ටි බෙදා ගන්න. ඒකේ තියෙනවා ගොඩම ගොඩක් ආදරය. ආයි තින් ඕන්නෑ නේ ඊට වැඩිය නේද?

0: Meltol. Hisaratya una sempratishava. Angapata vedanava apahasudina sadaha ikman sahaneya. Meltol. Paracetamol visheshayaki.
1: Ceylon Green Life Plantation within anagathayata agana ayojanayak. Mahansiyak nathuwa masikawa superi aadayamak ganna denma matanna. 011 437 1250.
2: Black curry ekak rasa balanna den oyat kemathi athi neida? Menna Mathara Freeland Black Curry Rasa Soya Meat. Black curry rasata mas nuka mas kanna.
3: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
4: ලේකේ මූඩ් බූස්ට් එක නෙත් FM කින්දර හැන්දෑවා විචානු.

தவால் தேக்கா வினாடிதே ஹாய் என்ன ලස්සන පුංචි ගයක් දරක් හදාගන්න ඕනි කියලා ඒ හීන දකින ඕන කෙනෙක්ට හරියනම හොඳම තැනගෙන මතක් කරන්න බෑ නේද? ඒ හීන හීනයක් විතර නැති වෙලා යන්න දෙන්නේ නැතුව ඒ හීන හැබෑවක් කරගන්න නම් මහරගම තියන මහරගම ඇල් හේන පාඩි තියන කැදල් එන්ටර්ප්‍රයිසස් එකට යන්න ඕනි. ලංකාවේ කොත්තන ඔයාගේ ඒ ඉඩම තිබුණත් අන්න එතෙන්ට ඇවිල්ලා ඒගොල්ලන් ඔයාට හරිම ලස්සනට ඔයාට ඕනිම විදිහට ඔයාගේ පුංචි නිවහන හදලා දෙන්න සූදානමින් ඉන්නවා. විශේෂම දේ තමයි ඔයා විශ්වාස කරනවද? පුංචි කාමර දෙකක් එක්ක නිදන කාමර දෙකක් එක්ක ලක්ෂ 50ක වගේ මුදලකට හරි ලස්සන ගයක් ඔයාට හදාගන්න පුළුවන් කියලා මං කිව්වොත් විශ්වාස කරන්නම වෙනවා. අනිත් කාරණාව තමයි මේ මුදල එකපාර ගෙවන්න ඕනි වෙන්නේ නැත්නම් ටික ටික ඔයාට කිසිම පොලියක් නැතුව මේක ගෙවාගෙන යන්න පුළුවන්. ඉතින් එහෙනම් ඔයා යන්න ඕනි කැදල් එන්ටර්ප්‍රයිසස් එකට. මහරගම ඇල් හේන පාර තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස් එකට අනිවාර්යයෙන්ම යන්න. හැබැයි යන්න කලින් අපොයින්ට්මන්ට් එකක් දාලා කෝල් එකක් දීලා අපොයින්ට්මන්ට් එකක් අරගෙනම යන්නේ හොඳයි. මොකද මං ඔයාට එහෙම යන්න කියලා කියන්නේ ඔයාටම තේරෙයි මෙතෙන්ට ගියාට පස්සේ කොච්චර ලොකු සෙනගක් මෙතන ඉන්නවද කියලා. ඉතින් ඒ නිසා ඔයාගේ අවස්ථාව වෙන් කරගෙනම අනිවාර්යයෙන්ම යන්න. කෝල් එකක් දෙන්න අපොයින්ට්මන්ට් එකක් දාගන්න මෙන්න මේ නම්බර්ස් ලියාගන්න 0774 392 3250 0774 392 3250 0774 392 3251 0774 392 3251. ඊට පස්සේ කියන්න ඕනි ඔයාටත් මෙන්න මේ කියන ලෙඩ රෝග තියෙනවා නම් මම කියනවා ඔයාට මේ ගැන දැන් හිත හිත ඉන්න කාලේ නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. හරිම ප්‍රතිඵල ගන්න පුළුවන් කැටි කාලීන ප්‍රතිඵලවත් මේක ටික දවසකට විතරකුත් නෙමෙයි ඔයාට දීර්ඝ කාලීන නිට්ටාවටම මේ හැම දෙම සුව කරගන්න පුළුවන් හොඳම ප්‍රතිකාර ගන්න තියෙන තැන්ට යන්න ඕනි. මේ කියන්නේ බෙල්ල වේදනාව කොන්ද වේදනාව ඇතුළු මොනෑම හරි ස්නායු රෝගයක් තියෙන කෙනෙක්ද ආතරයිටිස් වෙන්න පුළුවන් මාංශපේශි වේදනා නහර ගැට ගැසීම් හරිම කැටි කාලෙක මේ හැමදේම නිට්ටාවටම සුව කරන ලංකාවේ අංක එකේ බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය ඇක්ටිව් ප්ලස් හොරණ සහ කොට්ටාවේ තමයි ශාඛා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි උපතේදී දරුවන්ට විවිධ හේතු නිසා අබාධ වලට ලක් වෙලා තියෙනවා. ඉපදිලා ටික කාලයක් ගියාට පස්සේ අබාධ වලට ලක් වෙච්ච දරුවෝ ඉන්නවා. මේ කවුරු හිටියත් ඔයාට මං කියන ඔයාට මෙහෙම දරුවෙක් ඉන්නවා නම් අරගෙන යන්න පරක්කු වෙන්න එපා. ඇක්ටිව් ප්ලස් වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය තුළ ළමුන් වෙනුවෙන් මෙන්න මෙහෙම ආරම්භ කළා තියෙනවා ඇක්ටිව් ප්ලස් ළමා භෞතික චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයක්. ඉතින් එතෙන්ට අරගෙන යන්න ඒ තැන තියෙන්නේ හොරණ. හොරණ තියෙන ශාඛාවට ඔයාට ගිහිල්ලා වගේ දරුවට හරිම ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්කම තියෙනවා. පැරලයිසලා ඉන්නේ මුළු ජීවිත කාලෙම ඔයාට ඉවර කරන්න හිතාගෙන ඉන්නේ ඇඳක් මත රෝද පුටුවක් මතද? මං ඔයාට කියනවා දැන් එහෙම වෙන්න ඕනි නැහැ. ඔයා මුළු ලෝකෙම පුදුම කරමින් ඇඳන් මත රෝදපුටු මත හිටපු පැරලයිස් රෝගින් හරිම කැටි කාලෙකින් සුව කරපු ලංකාවේ විශ්වාසනීයම අංක එකේ තැන තමයි බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ. වෙනුවෙන් හොරණ සහ බණ්ඩාරගම ශාඛා තියෙනවාට මේ කියන තැන්වලට දැන් යන්න පුළුවන්කම තියෙනවා. මං ආයෙමත් ඔයාලට ශාඛා මතක් කරන්න ඔයාට යම් කිසි අස්ථි රෝගයක් ස්නායු රෝගයක් තියෙනවා නම් ඔයාට යන්න පුළුවන්. බෙල්ලේ කොන්ද වේදනාව වගේ දෙයක් තියෙනවා නම් ආතරයිටිස් තියෙනවා නම් හොරණ සහ කොට්ටාවේ තියෙන ශාඛාවලට ඒ වගේම දරුවෝ ආබාධිත ඔයාට යාලව අරගෙන යන්න පුළුවන්කම තියෙනවා. ළමුන් සඳහා වෙන් වෙච්ච ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයේ හොරණ තියෙන පැරලයිස් රෝගීන් ඉන්නවා නම් හොරණ සහ බණ්ඩාරගම ශාඛා තියෙනවා. ඉතින් ඒ ශාඛා දෙකට ඔයාට යන්න පුළුවන්කම තියෙනවා. කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ ප්‍රතිකාරවලට යොදා ගන්න පාරම්පරික තෙල් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්ද කියලා. ඔව් පුළුවන්.

රේක ඉතාම උසස්ම ප්‍රමිතියෙන් තමයි නිෂ්පාදනය කරන්නේ. ඒ වගේම නේවාසික ප්‍රතිකාර බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නව නම් වඩ නේවාසික ප්‍රතිකාරයක් දැන් තියෙනවා මේ ආයතනය මගින් සපේනවා. නේවාසික ප්‍රතිකාර ලබා ගන්න එකෙන් ඉක්මනටම රෝග සුවපත් කරගන්න පුළුවන්කම තියෙනවා. වගේම නොමිලේ ආහාර පාන නවතන් පාසුකම් මේ හැම දෙයක්මත් ලබා දෙනවා රෝගීන් වෙනුවෙන්. ඉතින් රෝගීන් 100කට විතර එකපාර නතර වෙලා ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. ඉතින් රෝහලේ හැමදේම සූදානම් කරලා තියෙන්නේ. වඩ මේ හැම දෙයක් ගැනම වැඩි විස්තර දැනගන්න, ඒ වගේම ප්‍රතිකාර ගන්න යනවා නම් දිනය වේලාව වෙන් කරගන්න මම නම්බර් 3ක් කියනවා. මෙන්න මේ නම්බර් 3 ලියා ගන්න. 0124 226 7646 එහෙම නැත්නම් 0770 751 19 18 0770 751 19 18 0771 856 956 0771 856 956 එකමක වතාවකට හරි යන්න ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට. ඔයාට 100% නිට්ටාවට මොයි කියන සියලුම ලෙඩ රෝග සුව කරගන්න දැන් පුළුවන්කම තියෙනවා. හයි ජනවා, කේම මුදාර මට ලස්සන සින්දක් දෙන්න. පිබ්බෙලි ගස් හන්දිය සද්දටම ගින්දර හැඳව දාලා තියෙන කියලා තිනා. ජය වේවා. කටකාරයි හැඩකාරයි මගේ බතල ජානු කෙල්ල. දුක හිතනම සිත සනසන කෙල්ල. සින්දු ගොඩා ගරගෙන එන කෙල්ල. රැක දෙන්න දෙන්න සත්පත්තිනි ජානු කෙල්ල. අවුලක් නෑ බතලයි කිව්වනේ. මිලන් මාලක ඉබ්බාගමුවෙන් ආදරේ. හරිද? ඊට පස්සේ හයි හයි ලස්සන ජානු මැණිකේ කෝ අපේ උම්ම දේවි ආදරේ ගොඩම ගඩාරියක් දෙන්නකො ලස්සන සින්දාක් අපේ බොකුඳුර 10 කනුව පාරේ මංගලි ෆැෂන් ගාමන්ට් එකේ නිවන්තිරිය දෙවින්දා ෆැෂන් ගාමන්ට් එකේ ඔක්කොම එකතු කරගෙන ලස්සන සින්දාක් දෙන්න ජානු මැණිකේ උම්ම කියලා තියෙනවා. අනේ මට සිද්දවක් කියලා ලැබුව කවියක් ලියලා ලැබුවේ මිලාන් මාලක. ඔයාටත් දෙන්න ඕනේ නුම් එකක් නේද?

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කිම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕන.
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
3: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද?
2: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: හවස 2:46 ආයේ
5: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දින ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගට්ස් තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
6: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747-31-33-540.
7: මාතර ෆ්‍රීලැන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලැන්ඩ් චීස් රසති සෝයා මීට්. වර්ණකාරක, රසකාරක කිසිවක් අඩංගු නැත.
8: අයියේ මේ හොට්ස්පොට් ඔන් කරන්නකෝ.
9: හොට්ස්පොට්? ඇයියේ?
8: ඩේටා නෑ අනේ.
9: නංගි මේ එහෙම දෙන්න ඩේටා අපි ගාව නෑ. නංගි දන්නවද? මෙගාබයිට් 1024ක්, ගිගාබයිට් 1යි. එතකොට නංගි ගිගාබයිට් 1024ක්.
10: ඇයි නංගි මේ ඩේට නැතුව බයිට් එන්නේ? ගල් යුගයේ ඉඳන් ඩිජිටල් යුගය වෙනකන් යොටා බයිට් වලින් ලෝකය ගැන දැනගන්න කරකවන්නකෝ දවසේ මෝර්නින් බයිට් එකට. සතියේ දවස් 5ෙම උදේ 7ට ඇල්ගෝ ටවුමට ටියුන් වෙන්න.
11: Neither ready for this war.
12: Squash the battle Hitler's Nazi Congress comes to an end.
13: Gather on a day of profound joy, a soaring hope.
14: The day a planet stops for a game.
15: Net FM. Algo Town.
16: Brought to you by
17: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mulaka Pola Kasagala Samuha Vyapare Vetin.
18: Oya try karanna ganna vijaya aap piti.
19: The Palace Gampaha Avasana Nivasa 25 Oba tadama sadambara himikaruwaku wanna Danma katha karanna 0.71.666.222 Prime Residences
20: දම්රෝ වසර මැද සේල් නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම් සියලුම දම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
21: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0.117388 අමතන්න.
15: Net FM Algo Town.
22: දවල්ලෙකේ හොඳම වයිබ් එක හිතට දැනෙන මෙලඩීස් එක අහන්න Net FM ගින්දර හැන්දෑවා.
3: අපි ගොඩ වෙලාවකින් හින්දි සින්දුවක් ඇහුවේ නෑ නේද? 2:49 ආයි මං හින්දි සින්දුවක් ගහන්න දෙන්න ලෑස්ති කරගෙන තියන්නේ. Facebook live එක පැත්තට තාම අපු නැති කටිනා නම් ඉක්මනට එන්න බලන්න. live එකේ ඉන්න කටිම ඉක්මනට කියන්නද කවුද live එකේ ඉන්නේ කියලා? අනිදන් ශ්‍රියම්ප ගහ ගෙදර මොලයක් වගේලු. පොලිඳ ශාලුක, ඊට පස්සේ ඉෂාරා, කරුණා, රත්න තරහයි හරිද? රන්ෂා මදුෂානි, ඊට පස්සේ නිරංජය අප ගහ ගෙදර, දිල් රත්නායක, කවිදු චාමික, කේශාන්ති සිල්වා, දාමි රණවීර, නිශාන් ජීවන්ත, කට්ටියම ඉන්නවා, දිලුෂා කාර්යවසම්, තව කවුද ඉන්නේ? ලක්ෂිත හසිදු පියමාල් ඉන්නවා, ඔයාවත් එකතු කරගන්නම්. පියමාල් දිසානායක, එතනින් පස්සේ විදුර බාල සූරිය, සම්මන්නල ජයසිංහ, ඔයාවත් එකතු කරගන්න. ඇයි හෙට එන්නේ නැද? එනවනේ හෙටත් එනවා. චික පහේකනුවෙන් අධිකාරී කමෙන් කරලා තියෙනවා. සිංදුකර එකතු කරගන්නම්. වෙනක බාලසූරිය ඉන්නවා, ඔයාවත් එකතු කරගන්නම්. පියුමි දිස්සනායක ඉන්නවා, ඊට පස්සේ තව කවුද ඉන්නේ? අපි වත් එකතු කරගන්න කියලා පියුමාල් කමෙන්ට් කරලා තියෙනවා, ඔයාවත් එකතු කරගන්නම්. ඊළඟට හන්න දෙන්න ලෑස්ති කරගෙන තියෙන සාංග එකට හෂී, නෙල්කා, හයි අකී කියලා තියෙනවා. හයි, කොහොමද? ඔයාවත් එකතු කරගන්නම් මේ හෙන සිද්දුවටම. මම යනවා ටග්ගාල වට්ස්ඇප් මැසේජස් පැත්තට. ඉක්මනට වෙන මේ කටි එකතු කරගන්න ඕනි, නැත්නම් ඉතින් විපදක් තමා වෙනවා. හයි ගින්දරි, අපි ඔක්කොම ලස්සට සිද්දුවකට එකතු කරගන්න. යකල මුදනායක වෙළඳ සංකීර්ණයේ නුවර පාරේ යකල කටියම එකතු කරගන්නම් මේ හෙන සිද්දුවට. එතනින් පස්සේ ස්ටිකර්ස් ගොඩාක් කවුද මේ වල තියෙන්නේ? ජනෝ සිඳුවක් දෙන්න මොරිටියස් ජානි චන්දි මාකා පරිස්සමට ඉන්නවා නේද ඔයාව එකතු කරගන්නම් මේ හැන සිඳුවටම එතනින් පස්සේ හෙලෝ ජනෝ සුබ දහවලක් වේවා අම්පරෙන් කමලක්කා ලස්සන සිඳුවක් දෙන්න නැත්නම් හැමෝමත් එකතු කරගන්න මගේ ෆැමිලිකේ හැමෝමත් එකතු කරගෙන ඔයාවත් එකතු කරගෙන ලස්සන සිඳුවක් අහමු කියලා තිනා ජනෝ සුදමණික ඔයාවද සතරන් ආවා ඔයාගේ නූඩල්ස් කොණ්ඩේ බබෝ ඔයා ඇත්තටම මල බෝලයක් වගේලු ලස්සනයි සුදු නංගිය ආදරේ මණික ගොඩක් පේනවනේ ආදරේ නේද මේ ලයිව් එකේ කට්ටියටත් පුළුවන් මට ඔය අලියා කියන්න නැතුව එන්නේ වගේ දෙයක් කියාගෙන යන්න බෝ කොන්දර නිවතිරිය දෙවි ෆැෂන් ගාමටිකේ දීප්ති මැසේජ් කළ තිනි නෝෂ සර් ලලිතා කනුෂා මනිලක චන්ද්‍රිකා කයිඩ් බස්සේ නාදී ශමී සඳහයි කනු මංගලි ෆැෂන් ගාමටිකේ කෙල්ල කොල්ලෝ කොම ටිකත් අනේ මණික අපේ ලලිතා කා ඩිංගු හැදිලා දාවේ නෑ ඔයාගේ උම්ම එකක් ඕනිලු එයාට ලොකු උම්ම එකක් දෙන්න පැටිය ලලිතා අක්කා විතරක් නෙමෙයි මේ දවස්වල ඉතින් පොඩ්ඩක් වහිනවා හිටපු ගමන් ඒ හින්දා ඉතින් තමන්ගේ අවට පරිසරය පිරිසිදුව තියාගන්න අමතක කරන්න එපා ඉක්මනට සනීප වෙන්න කියලා ලලිතා අක්කට මං ගානේ දෙන්නම්.

0: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.වී. තනඩි තහනිය ලොතරැයිය රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තනනි තහනිය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
2: දෙවන්ද රස වතාවට අවසන් යමුදා අපි කොක්කුසයි රංගශාලාවේ ග්‍රීෂ්ම ඍතු රැඟුම් බලන්න. එදාට ඔන්න තනියමයි නොරික සංයෙන්නේ
3: මන්තාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා.
4: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
5: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
1: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
6: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0134 226 7046.
7: හෙලෝ,
8: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන කින්දර හැන්දෑව විජ්

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජේෂ්ඨ පුරවැසි සඳහා 13.5% අසම සම පොලියක් LP ස්ථාවර තැන්පතු. Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
2: සුබ සඳවක් හවස 3:00 වෙනාඩි 2යි.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විපස්සවා
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍යය නෙත් නිවස් සමග මම තරංක. නොවුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැස්සුම් ප්‍රතිලාභයෙන්ගේ රුපියල් 1,62,00,000 මුදලක් ඥාතීන්ගේ සහ හිතවතුන්ගේ ගිණුම් වලට බැර කර මුදල් වංචාවක් සිදු කළ එම කාර්යාලයේ අංශභාර නිලධාරිනියන් දෙදෙනා ලබන 25 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ සැකකාරී අධිකරණ ඉදිරිපත් කළ අවස්ථාවේ හැට් මහේස්ත්‍රාත් පීටර් පෝල් මහතා ලබා දුන් නියෝගයකට අනුවයි. අදාළ මුදල් වංචාව සම්බන්ධයෙන් නොවුඩ් ප්‍රාදේශීය ලේකම් සමීර ගම්ලත් මහතා විසින් හැටන් පොලිස් කොට්ටාෂ විශේෂ විමර්ශන ඒකකයේ වෙත කරන ලද පැමිණිල්ලක් මත පසුගිය දා සැකකාරියන් අත්අඩංගුවට ගෙන තිබුණා. මිලඟ net news පසරු 4ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news trail.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM අනුපහ FM 94.8 net FM

0: கிந்தர ஹண்டேவா
1: brought to you by
2: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
3: ෆ්‍රෙම්ස් ඇයික ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
4: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
5: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0734 226 7046
6: FM 95 94.8

0: ZFM Kinder Händeva Vichanu.
1: සැඳවාක අවසතුනායි විනාඩියටයි වෙලාව අපි දෙන්නගේ අන්තිම පැටැවිලා තියෙන්නේ මේ මල් ලයිව එකෙන් අන්තිම විනාඩි කීපයා ටක්ගල ලයිව එක පැත්තේ හින්දන්න අපි අමු ටක්ගලවත් සම්මසජස් පැත්තට කවුද මේ වෙලාවේ මාව අහගෙන ඉන්න කියලා බලන්න ජානුමණික අදරම්ම වැඩට කියන්නේ නැහැ මන්නිවාඩු මාව අමතක කරන්න එපා මැනික කියලාත් ඒවලා තියෙනවා ලක්මාල් මට ආව අමතක නැහැ මං එකතු කරගන්නම් මේ හැන සින්දුවට ඊළඟ උම්ම එක මට දෙන්න ඕන සුන්දරී මොන්රාගල චාමර ෆැෂන් එකේ සුරේෂ් මැසේජ් කළා තියෙන්නේ අපේ මැසේජ් කියන්නේ තරහයි උම්ම නෑ කියලා තියෙනවා ඉන්න ඉන්න ඉතින් දැන් දැක්කේ මොකද හදිසිය සුරේෂ් හෙට මං එනකම් පරිස්සම් කරලා තියාගන්න ඕනි. ඔය වෙන වෙන කාටවත් දෙන්න යන්නේ නැහැ. හරිද? හයි ගින්දුරි සුද බෝලේ. මාවත් ලස්සන සින්දුකට එකතු කරගන්න. ලෙන්දුර දම්මියා කමෙන්ට් සේජ් කරලා තියනවා. දම්මියා කාදරෙයි. එකතු කරගන්නම් මේ හෙන සින්දුවට. හයි හයි කියලා විතරක් මැසේජ් එකක් එවලා තියනවා. කෝ ඊතර ටික. නංගියෝ මං අම්බලන්සට බැම්මිනියන් විල දම්මිකා. අපිවත් ලස්සන සින්දුකට එකතු කරගන්න. හස්බන්ඩ් වසන්ත දරුවා. මිනිදු මෙත්සර ලස්සන නමක් යට තියෙන අම්ම තාත වගේම නැත්නම් හැමෝම විශේෂයෙන් ඔයාව ආදරෙන් එකතු කරගෙන අද හවස බැම්මිනියන් විල කන්ද මුද්දුන හන්දියට අවල් රසම රසෙදි අප පරිප්පු එක පොල් සම්බෝල තියනවා කියලා තියනවා අනේ අප්පා ඇයි අනේ බඩගින්න ඉන්න වෙලාවට හොම කරන්නේ අනේ මඩත් එක්ක කන්න යන්නේ පැත්තට කවුරු හරි හරිද හයි ජානු හොරණ ගෝනපල චන්දිමාකා දයංගනි දිලේකා ඉරේකා ඇතුළු නැත් එෆ් මහන හැමෝම එකතු කරගෙන ලස්සන සින්දක් අහමුද ආදරේ කියලා තියෙනවා මාත ආදරේ සුබ දවසක් ගින්දර මැනික අපේක ඊය කිව්වේ නෑ බොරු කියන්නේ පමන් කිව්ව ඊය මැසේජස් ඔක්කොම අපි දරහයිලු හරි හරි උම්මකක් දෙන්න හොරණ සතල ගාමන් ටිකේ අපිට සුබ්බඩි සින්දුවක් දෙන්න අශ්වකමීස් රමණී නිලෝ දේවි නාලිකා යසංගනි සේපාලිකා චමිලා හර්ෂා ඉර්වසේ මැනිකේ මුදිත අනුරාධ සරංගි සජීවා ඉනෝකා ඇතුළු අපේ කෙල්ලෝ සෙට් එකම ආම මේ කොල්ලන්ගේ නම් වගේ කියලා දෙන කෙල්ලන්ගේ මුදිතා අනුරාධ සරංගි සජීවා ඔක්කොම එකතු කරගෙන ලස්සන සින්දාවක් දෙන්න අපේ පසන්ට උම එකක් ඉල්ලනවා උම දෙකක් ඉල්ලනවා මේ කොල්ලන්ට උම දෙකක් දෙන්න කොල්ලන්ට එකක උම එකයි කෙල්ලෝ ටික දෙකයි කොල්ලෝ ටික දෙකයි ඕකේ ඒක දුන්නේ කොල්ලෝ ටිකට එතකොට මේක කෙල්ලෝ ටිකට තැඹිලි ගෙඩිය ජපන් වලින් නිශාන්ත කුමාර ලස්සන සින්දුවකට එකතු කරගන්න යාලුව දෙන්න ගාමිණී ඉෂාන් ලස්සන සින්දුවක් ගහමු කියලා තියෙනවා පරිස්සමට ඉන්න ඕනි ජය වේවා එකතු කරගන්න මෙහෙන සින්දුවට මා එතනින් පස්සේ හොම කැටේ අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා අශෝක මැසේජ් එකක් එවලා තියෙනවා එකතු කරගන්න මෙහෙන සින්දුවට එතනින් පස්සේ දෙහිවල නැදිමාල ඇන්ඩර්සන් පාරිචන්දන ස්ටෝස් එකේ චන්ද්‍රයා චන්ද්‍රියක්කා දෙන්න මාදරෙන් එකතු කරගන්නවා මේ හැන සින්දුවට

0: सुख उपभोग नवार तक डेंसा नवीन ताक्षण कल डेंसा बी फाइव सात डेंसा बी एट प्रीमियम एस यू विरात अत्विंदीम अलटया प्रदर्शन गारे पेमीन नैति नाम बिंदु आय दिखाए एक सिपाही एक सिपा अमता
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
2: ඇයි sugar කියලා මෝනෙල්ලගෙන? සෙවන කල මතුමේහ හරිනේ කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කල ආයුර්වේද. 0747 31 33 540.
3: දැන් එතකොට ඔයා කියන්නේ එයා තින්නවා විතරයි කියලාද?
4: අනේ මන්දා.
3: මේ ඔයා නොදන්න ඕනට රටම දන්නවා එයා එනකන් හතර වතේම කට්ටිය බලන් ඉන්නවා කියලා.
4: හතර වතේම මොනා කිව්වත් මම බලාගෙන ඉන්නේ අයනකල් විතරයි.
5: සතිය දවස්වල හවස 4 ඉඳලා 6 වෙනකන් මේක ඔයාගේ මගේ බෝරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක.
6: net fm 4 වතේ.
7: ලෙකේ හොඳම වයිබ් එක හිතට දැනෙන මෙලඩි සෙක අහන්න net fm ගින්දර හැන්දෑවා.

හවසතුනයි විරාඩි 26 හතරයි වෙලාව මදක්කරන දේවල් තියෙනවා එනේ ටික මදක්කරගෙන යන්නද ගොඩක් ගෑනු ළමයින්ට පීඩියඩ්ස් කාලේ කියලා කියන්නේ කොච්චර අපහසු කාලයක්ද අන්නේ හින්දානේ අසාවෙන් කරපු දේවල් පවා යාලා තැරගන්නේ මගේ අරගන්න හිතන්න ට්‍රිප් එකක් යන ප්ලෑන් කරගෙන ඉන්නවා එහෙම ප්ලෑන් කරගෙන ඉන්නකොටම පීරියඩ්ස් වුණත් මොකද වෙන්නේ අර ඔක්කොම කරපු ප්ලෑන් ටික ඉවරයිනේ නේද දැන් මේ දවස්වල එක්සෑම්ස් තියෙනවා එතකොට මේ දවස්වලදී අපේ චූටි නංගිලට පීරියඩ්ස් ඇදිලා තියෙනවා නම් පොඩ්ඩක් යාලා බයයි ගොඩක් අපහසුයි ඉන්න ඒකට හේතුව වෙලා තියෙනවා ඔයා පාවිච්චි කරේ මෙච්චර දවසක් ඇඳගෙන ඉන්න අපහසු ලීක් වෙයි කියලා හැම වෙලාවකම බයෙන් ඉන්න ඕනි පෑඩ් එක හැබැයි මං ඔයාලට කියනවා මේ දවස්වල ඔයාට එක්සෑම් එකත් කිසිම ස්ට්‍රෙස් එකක් නැතුව කරගන්න පුළුවන් පීරියඩ්ස් දවස් නම් ඔයා පාවිච්චි කරන්න ෆිම්ස් ඇය ඇඳගෙන ඉන්න පහසු ලීක් වෙන්නේ නැති ගෙවන මිලට උසස් තත්ත්වයේ පෑඩ් එකක් විදිහට ඔයාට මේක පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා SLS ISO සහිතව තමයි සාධාරණ මිලකට ඔයාගේ අතට ෆිම්ස් ඇය පත් වෙන්නේ ඉතින් ඔයාගේ හොඳම දවස් නිකන් බොරුවට පීරියඩ්ස් කියලා මග අරගන්නේ නැතුව අතහැරගන්නේ නැතුව ඔයාට ඔයාව මිස් වෙන්න නොදී ඒ දවස්වලටත් ඔයා පාවිච්චි කරන්න ෆිම්ස් ඇය මතකයිනේ ඇඳගෙන ඉන්න පහසුයි ලීක් වෙන්නේ නැහැ ගෙවන මිලට උසස් තත්ත්වයේ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එකක් විදිහට SLS ISO සහිතක සහිතව සාධාරණ මිලකට වාගේ අතට ෆිම්ස් ඇය පත් වෙනවා දැන් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගම ගැන මතක් කරන්න ඕනි. ෂුගර් තියෙන කෙනෙක් නම් මේක වාට තමයි කියන්නේ. හරිද? දැන් අරහි මෙහෙ යන්න දෙයක් නැහැ. සෙවනගල මධුමේහ හරණි කැප්සියුල් එක වාට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි 100%යි ප්‍රතිඵලය. ප්‍රතික්ෂාව කැස්ස උනාගපත වේදනාව තුරන් කරන දිව්‍යම ඖෂධය සෙවනගල මධුකා කැස්සට පැනියා. ඒකත් ඔයාලට අරගෙන පාවිච්චි කරන්න පුළුවන් මේ දවස්වල. කාලගුණේ දේශගුණේ ටක්ටක් ගාලා වෙනස් වෙන හින්දා මේකක් ඔයාලා ළඟ තියාගත්තා කියලා පාඩුවක් වෙන්නේ නැහැ. උදේට හොඳට ගෙදරින් එළියට යන හස්බන්ඩ් වෙන්න පුළුවන්, දරුවා වෙන්න පුළුවන්, වයිෆ් වෙන්න පුළුවන් කවුරු වුණත්. හොඳට යනවා ගෙදරින් එනකොට කැස්සක් හෙම්බිරිස්සාවක් උණක් හදාගෙනම තමයි එන්නේ. එහෙනම් ඉතින් ඒකට තමයි මේ දිව්‍යම ඖෂධය සෙවනගල මදුකා කැස්සට පැනියා. ලිවර් එකේ තෙල්, ඒ කියන්නේ පැටි ලිවර්, බය වෙන්න දෙයක් නැහැ. ඔයාලට පුළුවන් පාවිච්චි කරන්න දැන් සෙවනගල ලිවර් බූස්ටින් කැප්සියුල් එක. කැමෝප්‍රියායි කොච්චර රස කැම මේ ළමයින්ට හදලා ගෙනල්ලා දුන්නත් කන්නේ නැහැ කියලා හැම වෙලාවකම ගෙදර කියවන අම්මට තමයි මේ කියන්නේ. ඔයාගේ දරුවටත් දැන් ඔයාට දෙන්න පුළුවන් 100%ක් ස්වභාවික සෙවනගල අසමෝදකම්. බඩ පිපෙනවා නම්, බඩ කැක්කුම නම්, බඩ ආචීර්ණය නම් හැම වෙලාවකම 100%ක් ස්වභාවික සෙවනගල අසමෝදකම්. කොණ්ඩේ ලස්සනට තියනවට කවුරුත් කැමති. සෙවනගල ශ්‍රියාදේවි හාවයිල් එක ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම සෙවනගල ජීව ශක්ති රසායනය, සෙවනගල ජීව බලාම්ල පිත්තසෝය, සෙවනගල හන්දි රාජ්‍ය තෛලය, ඉතින් මේ කියන සියලුම නිෂ්පාදන කමල්බඳුල වීරපෙඩම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණ යටතේ නිෂ්පාදනය වෙන්නේ. අපේ වෙදකම, අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම. කතා කරන්න 047 31 33 540, 047 31 33 540. මෙන්න මේ මෙසේජස් ටික ඉක්මනට කියන්නද? අදරේනේ තදරණිය දවසක් ලස්සන සින්දුවකට එකතු කරගන්න කෑගල්ල කංකිරිය හෙටි මුලේ චන්දිමා පහන්තිර සුදු දිනු රේනු ලලනි ක්වේටලින් චන්දි අක්කා එකතු කරගන්න ලස්සන සින්දුවක් අහමු. සුදු මැණික කියලා තියෙනවා. ඕකේ, අහමු මේ හැන සින්දුවට එකතු කරගන්න. පුරිමසේ වඳිනවා සඳ ලංකාවෙන් ඔවමත් එකතු කරගන්න. ගින්දර හැන්දෑ වෙහෙරහෙන ආරියක ලක්ෂ්මන් චන්දන සින්දුවක් දෙන්න. හින්දිනම් ගොඩාක් හොඳයි. හිඳ සිඳුවක් දෙන්න දැම්ම නෙමෙයි තව ටිකකින්. ඊට පස්සේ අපි දැන් ලස්සන සිඳුවක් දෙන්න. අලව්ව ෂාගාමන්ට් එකේ, කේම් ෂාගාමන්ට් එකේ අපිවත් සිද්ධෝකට එකතු කරගන්න කියලා තියෙනවා. කට්ටියම එකතු කරගන්න. ආදරණීය චානුමැණික නෙතන හැමෝමයි, කනතර බේකරි රසිකයවයි, රාජයවයි, බේකරිය වැඩ කරන හැමෝමයි, මෝල්දිවසලින් සංගීත් මල්ලිවයි, පළඹිටි හිරාණියා කවයි එකතු කරගෙන ලස්සන සිද්ධාක් ගහමු කියලා කෙලිවැඩින් රේණුකාක මැසේජ් කළා තියෙනවා. මෙහෙණි සිද්ධර එකතු කරගන්න. හයි හයි ජනු ගින්දරියෝ, රේණු ඇතුළු සුබ සිංහ ෆැමිලි එකේ හැමෝටම ලස්සන සිද්ධාක් දෙන්න කියලා නුවන්ස මැසේජ් කළා තියෙනවා. නුවන්ස මෙහෙණි සිද්ධර එකතු කරගන්න. අර වෝල් පෝස්ට් එකට කමෙන්ට් කරලා තියෙනවා නෙක්ස්ට් කවුරු වෙයිද දන්නේ කියලා. නෙක්ස්ට් ගැන හිතන්න කලින් එක්ස් ගැන පොඩ්ඩක් කතා කරලා ඉමුකෝ. ඊට පස්සේ තව තිබ්බ කමෙන්ට් වනාද කියලා මං කියන්නම් මේ සින්දුවෙන් පස්සේ. හනිද?

ඇහොනනේ දැන් කාලෙ හරි දැම්ම හිත දුන්නොත් තමයි ඉතින්. ඒකනේ මං කියන්නේ හිතේ තියාගෙන ඉන්න එපා. කියන්න ඕනි. එහෙම නැත්තං ඉතින් ඔව්වා. අන්සතු වෙන්න පුළුවන්. මතක් කරන්න මොනවද තියෙන්නේ කියලා ටක් ගාලා බලමුද? මතක් කරන්න තියෙන්නේ ඔයාට බෙල්ල කොන්ද වේදනාව ඇතුළ මොනවා හරි ස්නායු රෝගයක් තියෙන කෙනෙක්ද? ආතරයිඩිස් වෙන පුළං සන්ධි රෝග මාෂපේශී වේදනා නහරව ගැට ගැසීම්. මේ හැම රෝගයක්ම හරිම කැටි කාලෙකින් සුවකරන ලංකාවේ අංකයකේ බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය හැක්ටිව් ප්ලස් හොරණ සහ කොට්ටාවේ වෙනුවෙන් ශාඛා තියෙනවා. උපතේදී දරුවන්ට යම් යම් ආබාධ ඇති වෙන්න පුළුවන්. ඒ ආබාධ නිසා තාමත් ඇඳක් මත රොදුපුටුවක් මත ඉන්න කෙනෙක් නම් එයාදී හොම් බලාගෙන ඉඳලා හරියන්නේ නැහැ. පරක්කු වෙන්නේ නැතුව ඔයාගේ දරුවව අරගෙන යන්න ඇක්ටිව් ප්ලස් ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයට. ළමුන් සඳහාම තමයි මේ ඇක්ටිව් ප්ලස් ජාලය තුළ මේ ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානය ආරම්භ කළා තියෙන්නේ. ඉතින් ඒ ශාඛාව තියෙනවා හොරණ. පැරලයිස් රෝගීන් වෙනුවෙන් තමයි හොරණ සහ බණ්ඩාරගම ශාඛා තියෙන්නේ. ඉතින් මුළු ජීවිත කාලයම ඇඳක් මත රෝදපුටුවක් මත ඉන්න වෙයි කියලා හිතපු පැරලයිස් රෝගීන් බොහෝ දෙනෙක් ලෝකෙම පුදුම කරමින් 100%ක් සුව කරා. හරිම කෙටි කාලෙකින් ලංකාවේ අංකකේ බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය ඇක්ටිව් ප්ලස් හරහා ඉතින් හොරණ සහ බණ්ඩාරගම තියෙන මේ ශාඛාවලට වාට යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ විදිහට ඒ ගැන මතක් කරනකොට ඔයාට හිතෙන්න පුළුවන් ඔයා ඉන්නේ ලොකු දුරක. මෙහෙට එන්න ටික වෙලාවක් යනවා. ලොකු කාලයක් වැය කරලා ඔයාට එන්න වෙනවා. එහෙම එන්නත් බැරි කට්ටිය ඉන්න පුළුවන්. ඉතින් එහෙම බැරි අයට හිතෙන්න පුළුවන් පාරම්පරික තෙල් මේ ප්‍රතිකාරවලට යොදා ගන්න පාරම්පරික තෙල් වගේ නිවසටම ගෙන්න ගන්න පුළුවන්ද කියලා. ඔව් පුළුවන්. විශේෂත්වය තමයි මේ තෙල් ප්‍රතිකාර හා බෞද්ධ චිකිත්සක ව්‍යායාම කරන විදිහත් වීඩියෝ මගින්ම ඔයාට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාට දැන් ඒ අවස්ථාවක් තියෙනවා කියන එක මතක් කරන්න ඕනේ. ඒ වගේම ඊළඟ ප්‍රශ්නේ ඔයාට නේවාසික ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්ද? කවුරු හරි කෙනෙක් මෙහෙම ඇහුවොත් මම ඔයාට කියනවා ඔයාට ඉක්මනින්ම වගේ රෝග සුව කර ගන්න පුළුවන්කම තියෙනවා නේවාසික ප්‍රතිකාර ලබා ගැනීම. දැන් මේ වෙනකොට රෝහලේ රෝගීන් 100කට පමණ එක පාර ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් ඉදිරිය හැමදේම සූදානම් කරලා තියෙන්නේ. ප්‍රතිකාර ලබා ගන්න කාලය පුරාවටම නොමිලේ ආහාර පාන නවාතැන් පහසුකම් මේ හැමදේමත් රෝගීන්ට ආයතනය මගින් සපයනවා. ඉතින් ඒ නිසා නේවාසික පහසුකම් ලබා ගන්නත් පුළුවන්කම තියෙනවා. වැඩි විස්තර දැනගන්න හාඩ දින වේලාව වෙන් කරගන්න මෙන්න මේ නම්බර්ස් වලට කෝල් එකක් දෙන්න. 02-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-
ෘතපන මධ්‍යස්ථානයට 100%ක් හරිම ප්‍රතිඵල වාට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ කටියට අග්ගල එකතු කරගන්නම්. සුබ සන්ධ්‍යාව ආදරණීය චානු අපි ගින්දර හැඳ වහන ගමන් අපස උසස් පෙළ වාරිපල සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ ඉඳන් ආව අහගෙන ඉන්නේ. මෙතන නිවාසිකව ඉන්න අපි ලබන මාසෙ පස්වෙනිදාම නම් එක දිගටම නැත්තනවා කියලා තියෙනවා. ජය වේවා කට්ටියටම. බණ්ඩාරස කොසතස ඒ වගේම නිකවරටිය එක් රැස් කිරීමේ මධ්‍යස්ථානයේ සිසිල්ස ඇතුළු විභාග කාර්ය මණ්ඩලය වෙනුවෙන් ලස්සන සිඳක් දෙන්න නිකවරටිය චම්පිකලා ලලිත් පෙරේරා නිවරින් සෙට් එකම එකතු කරගන්න. ජය වේවා. හයි ජානෝ, අපි හලියගොඩ සෙට් එක අපිටත් ලස්සන සිඳක් දෙන්න. විමල නන්දා, ලක්මාල්, රවි, දම්මිකා, අනුරාධ, අනිවාර්යෙන් අනුරාධ රූම් එකක් දෙන්න. ඇත්තද එකක්? හයි ජානෝ, අපිවත් සිඳකට එකතු කරගන අටියන්තර පීපල්ස් බැංක් ළඟ ට්‍රිවල් පාකික කොල්ල සෙට් එක නිශංක ශල්රන්, දිනේෂ්, දිනෝෂ, ලාහිරු, ලක්මාල්, ජීත්, ලසායියා, තුෂාරී, නොනේ, ද සෙපෙන්, සනීපෙන්, ටයිටැනික් සලෝනිකේ කොල්ලවත් එකතු කරගන්නම්. එතනින් පස්සේ අපිවත් ලස්සට සිද්ධකට එකතු කරගන්න පාණ්ඩුද පානදුර මොරවින්නේ සංජීවනියක් ඇතුළු ගමටික වැඩකන ඔක්කොම එකතු කරගන්න කියලා තියෙනවා. මේ හැන සිද්ධෝර එකතු කරගන්න. ජනු, අපිට ලස්සන සිින්දුවක් ඕනි. අපිත් අහගෙන ඉන්නේ මගේ අක්කගේ බර්ත්ඩේක. යට සුබ පදනවා දිල් රුක්ෂිකා, අක්ක දිල් රුක්ෂිකා. මමත් ලස්සන සිින්දුවකට එකතු කරගන්න දූලා දෙන්න. දහම්සි, විහන්සි, යාළුවෝ හැමෝම ඔයාව තාදරින් එකතු කරගන්නවා. Thank you. Hari da comment ekata aadarei. Wage akkita happy birthday to you. Happy birthday to you. Happy birthday, happy birthday. Happy birthday to you. So
सुबह 15 के वाकी

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කිම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕන.
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
3: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද?
2: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: තුනයි වරාඩි 49 ආයි.
5: අලුතෙන කාටුඹ මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2777-87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
6: හොඳම මිලට ක්වොලිටි එක 100%ක වාසියක් TikTok YouTube Facebook WhatsApp ඇතුළු ඇප් 9කට non stop data 4GB extra data unlimited calls SMS 1000ක් රුපියල් 1000 98කට මොබිටෙල් 1598
7: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
8: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
9: BYD C-Lion 5 plug-in hybrid SUV වැඩි ඉට ආකර්ෂණීය පෙනුමසා DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. C-Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න 011-2-125-125.
10: Hello.
11: ඔයාගේ call එකට ඔයාගේ request එකට set වෙන හොඳම තැන. Kinder Handava Vijaya.

හවසතුන විනාඩි පනහ යන්න වෙලා වැවිලා තියෙන යන කලින් මතක් වෙනවා සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම ගැන. ශුගර් තියෙන කෙනෙක් නම් ඒ වෙනුවෙන් තමයි සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ සෙවනගල මධුමේහාරණි කැප්සියුල් එක දැන් නිෂ්පාදනය කරන්නේ. 100% හරියම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. මේවා තාකාලික විසඳුම් නෙමෙයි. ප්‍රතික්ෂේප කස උන අඟපද වේදනාව තුරන් කරන දෙවම ඖෂධයක් නිෂ්පාදනය කරනවා සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ. ඒ තමයි සෙවනගල මදුකා කැස්සට පැනිය. මේ දවස්වල ප්‍රතික්ෂේප කස උන අඟපද වේදනාව ගොඩාක් වෙලාවට අපිට අහන්න ලැබෙනවා ළඟින්ම ඉන්න කට්ටියගෙන්. ඉතින් ඒගොල්ලන්ටත් කියන්න සෙවනගල මදුකා කැස්සට පැනි අරගෙන පාවිච්චි කරන්න කියලා. ප්‍රියයි බඩ පිපෙන ඔබට කැක්කුම බඩා ජීනේ. එහෙනම් 100% ස්වභාවික සෙවනගල අසමෝදකම් දැන් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. පැටි ලිවර් වලටනේ මෙච්චර කාලයක් බය වෙලා හිටියේ. හරියමං විදියට කෑමක් බීමක්වත් කන්න නැහැ. හැබැයි සෙවනගල ලිවර් බූස්ටින් කැප්සියුල් එක කියලා කියන්නේ පැටි ලිවර් වලට දැන් තීත තියන්න හරියටම හරියන දේ. මේ විදිහට එකීම එකී නොකී නිෂ්පාදන ගණනාවක් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ කමල්බන්දුල වීරප්පිරිම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණය යටතේ නිෂ්පාදනය වෙනවා. අපේ වැදකම අපේ උරුම එක්ක පොඩි කාලයක් නෙමේ 40 වසරක අභිමාන එක්ක තමයි සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම ගොඩනැගෙන්නේ. කතා කරන්න වෙන වෙනම බෙකලියා ගන්න 0747 3139 540 0747 3139 540. ජානුමණික ගොඩ දවසකින් අපි හට අපි අමතක වුණා නේද? නෑ අනේ මට ඔව එහෙම අමතක වෙනවද? දැන් ප්‍රශ්නයක් නෑනේ නේ, පරිස්සමට කට්ටි ඉන්නවනේ. ලස්සන සින්දුවක් දෙන්න උම එක ගොතෝනි. අපි සිරිනිමල ඉලෙක්ට්‍රොනික්ස් යටි අන්තොට ලස්සන සින්දුවක මාවත එකතු කරගන්න ඩුබයි වලින් දීපිකා අක්කා මැසේජ් කරලා තියෙනවා. අක්කා පරිස්සමට ඉන්න එකතු කරගන්න මේ සින්දුවට. මම චංචලා, මම රමණී, තාත්තා කුල රත්න, අයියා සමිත. අපි ඔපනායකින් අපි ලස්සන සින්දුවකට එකතු කරගන්න අක්කේ. එකතු කරගන්න ෆැමිලි එකම මේ ඇහෙන සින්දුවට. Hi Janu, pretty girl. කොහොමද ඔයාට ගින්දර හැන්දෑවෙ ලස්සනම ලස්සන සින්දුවකට එකතු කරගන්න. කුමාර් මිස් දුල් මිගයන් දිනිදු හර්ෂණ ස්පෙෂල් ඊ ගෙදර ඉඳන් දුවතින ලී විනෝදී. අහගෙන ඉනෝ එලට උම්ම දෙකකුත් දෙන්න කඩවතින් ලක්මාලි අක්කා. ඒ කනෙක්ටර් මේ කණි තෙක් කෙනාට මෙතෙන්ට ඇවිල්ලා හිනා වෙනවා. ඔයාට දෙයි කියලා හිතාගෙන වෙන්න ඇති. දන්නවනේ කවුද කියලා? එයාට මොන උම්මද? හයි ගිඳුර ජානු ඇන්ටි. හා අල්ල ගන්න හෙට, අද වෙලා මදි. අපි ආගේ කැන්ඩි බෝයිස් ප්‍රියන්ත, රොෂාන්ත, සෙල්වා, යුකේ කුමාර, අද වැඩට ඇවිල්ලා මොන මාලයා. හා හා කොහොමද කොවෙඩින් කේක් කට්ටියම එකතු කරගන්නම්. ජය වේවා මෙහෙන සිඳුවට. එහෙනම් කල්ලා අපි ගියා. මං ඔයාගේ ජනු.

0: කළ තරයි මණ්ඩලය.
1: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
2: අභිධර්මය සිහිය භාවනාව ජීවිතාවබෝධය පිණිස
3: කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති කම්මට්ටානාචාර්ය පූජනීය උඩදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ පවත්වන අනන්තනය සමන්නාගත පဋාණ ධර්මානුශාසනාව
2: අතික්‍රමණ
3: අගෝස්තු 25 වනදා උදෑසන 8:30 සිට
2: බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී
3: ඔබේ අසනත් වෙන් කරගන්න අතික්‍රමණ හිස්තනක් ඔබේ නම සඳහන් කර 0676 86017 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
2: විමසීම් 0760 86980
3: අතික්‍රමණ
2: සාංසාරික සීමා ඉක්මවා යාමට.
4: Brought to you by
5: Sumudu Matupita Nisa Adang Innat Pahasui Leak Vennit Na
2: Fems Ayarikka Oyaata Oyaava Magarin Na
6: Oyaata Sugar Nam Sevanagala Madumeha Harni Capsule Arganna 40 Vasaraka Abhimanaya Sevanagala Ayurveda 0747 31 33 540
7: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞත චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0734 226 7046
8: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
9: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12 අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු. Fitch rating A-LKA Outlook stable. ලියාපදිංචි මුළු සමාගමකි.
10: සුබ සන්ධ්‍යාවක්. හවස 4යි දැන්.

0: හිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි තිබස්වා ඇත්නියෝ.
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංග. ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් පුද්ගලික සමාගම් වෙත මේ වසරේදී රුපියල් මිලියන 801 සහ 2027 වසරේදී රුපියල් මිලියන 267.5ක හිමිකම් ප්‍රදානයක් ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. එම යෝජනාව අමාත්‍ය මණ්ඩලයේ වෙත ඉදිරිපත් කර ඇත්තේ ප්‍රවාහන මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින්. මෙරට පොදු ප්‍රවාහනයේ නවීකරණය කිරීමේ අරමුණින් 2007.7 දරන සමාගම් පනත යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් පරිපාලිත සමාගමක් ලෙස ශ්‍රී ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් පුද්ගලික සමාගම 2025 වසරේ ඔක්තෝබර් මාස 3 දින ස්ථාපිත කෙරුණා. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ලබා දුන් අරමුදල් මගින් මිලදීගත් පත්ල පහත් බස් රථ 10ක් යොදා ගනිමින් සමාගම කොළඹ නාගරික ප්‍රවාහන නියම මෙහෙයුම් ආරම්භ කළ අතර එම සේවාවේ වාණිජමය ශක්්‍යතාව සහ පිළිගැනීම මහජන පිළිගැනීම තහවුරු කර තිබෙනවා. ඒ අනුව ලැබෙන සැප්තැම්බර් මාසයේදී තවත් පත්ල පහත් බස් රථ 112ක් සේවයට එක්කිරීමටයි සැලසුම් කර ඇති. මෙම මෙහෙයුම් කටයුතු විධිමත්ව සහ කාර්යක්ෂමව පවත්වා ගැනීම සඳහා අංග සම්පූර්ණ මධ්‍යම වැඩපළක් ඉදිකිරීම, තලංගම, කඩවත, රත්මලන් සහ හෝමාගමන ස්ථානවල නවීන බස් දෙපෝ ඉදිකිරීම මෙන්ම අභ්‍යන්තර මාර්ග සහ බස් නැවතුම් අංගන සංවර්ධනය කිරීම ඇතුළු යටිතල පහසුකම් කඩනමින් සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවද හඳුරාගෙන තිබෙනවා. ඒ අනුව එම යටිතල පහසුකම් සංවර්ධනය සඳහා අදාළ හිමිකම් ප්‍රාග්ධනය ලබා දීමටයි අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත්තේ. අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඒ බව අනාවරණ කෙරුණා. මිලඟනෙත් නිවුස් පස්වර පහට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් නෙත් නිවුස් ටොටල් කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95 FM 94.8 Net FM
4: අඩුවියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක කේඩි රයිස්. වසර පහක වගකීමක්. කේඩි රයිස් පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397.
5: Barubang!

සුබ සන්ධ්‍යාවක්. හවස 4යි විනාඩි 8යි වෙලාව. අපි වාගේ මගේ බෝරින් නැති විනින් ඩ්‍රයිව් එක හතර වටේ අගහරුවාද දවසේ වැඩ පටන් ගන්න හදන්නේ. හවස් වරුවේ උදේ ඉඳලා මහන්සි වෙලා වැඩ කරලා ඉන්න ඔයාට හවස් වරුවේ ආසම සින්දු ආදරය කරන කට්ටියත් එක්ක අහන්න තියෙන පය දෙක තමයි මේක. උම්ම අරගෙන ඊට පස්සේ ආදරය කරලා නේද? ජානුත් එක්ක උරතල් වෙලා ඉන්න කට්ටිය හවස හතරේ ඉඳලා හය වෙනකන් ඒ කාලේ මේ කාලේ හැම කාලෙම හිට වෙලා තියෙන ලස්සනම සින්දු ටිකක් අහන්න හතර වටේ පැතරේ නමතක් කරන්න එපා. 0711 95 95 95ට ඔයාට ඇතිතරම් මැසේජ් කරන්න චාන්ස් එක තියෙනවා. WhatsApp එකේ දැන් මේ දවස්වල ඔයාට මං සෑහෙන්න කිව්වනේ WhatsApp එකේ කට්ටියට මං චාන්ස් එක දෙනවා කියලා. ඒ නිසා ඒ කියපු විදිහටම කට්ටිය සෑහෙන්න මැසේජ් කරලා තිබ්බා පහුගිය දවස් ටිකේ. ඉතින් අදත් වෙනසක් නැහැ. ඔයාට කැමති තරම් මැසේජ් කරන්න පුළුවන්. අස අපි මේ වෙලාව ආව අහගෙන ඉන්නේ මෙන්න මේ සින්දුව දෙන්න කියලා. මෙන්න මේ කට්ටියවත් එකතු කරගන්න කියලා. ඒ විතරක් නෙමෙයි Net FM official Facebook page එක පැත්තට ගියාම පෝස්ට් දෙකක් දාලා තියෙනවා. හරිද? පළවෙනි එක තමයි අපි හතර වටේ වල් පෝස්ට් එක අද දාලා තියෙනවා. වාට පොඩ්ඩක් ගිහිල්ලා ඒකට උත්තරේ දෙන්නත් පුළුවන්. ඊට පස්සේ මේ සිකුරාදාවේ Net FM DJ Night Face to Face Attack Show එක ගැන මං හිතන්නේ අපි කලින් ඉඳලම දැනුවත් කරා. බදුල්ලට සහ පුත්තලම කියන දිස්ත්‍රික්ක දෙකට තමයි අපි මේ සිකුරාදාවේ Net FM DJ Night Face to Face Attack Show එක අරගෙන එන්නේ. එතකොට අපි කවුද මේ සිකුරාද බදුල්ල සහ පුත්තලම නියෝජනය කරමින් එන්නේ කියලා ඔන්න වල් පෝස්ට් එකේ දාලා තිනවා. ඉතින් එන්සා බදුල්ලට ආදරය කරන කට්ටිය ඊට පස්සේ පුත්තලමට ආදරය කරන කට්ටිය ගිහිල්ලා වල් පෝස්ට් එකේ කමෙන්ට් එකක් දාලා ෂෙයා කරන්න chance එක තියෙනවා. ඔකේ. Facebook live එකක් එන්නත් අයිඩියා එක තියාගෙන ඉන්නවා. ඔයා හවස 4:00 මාර විතර වෙනකොට, ඒ කියන්නේ 4:00 විනාඩි 30ක් විතර වෙනකොට ඔයා පොඩ්ඩක් ලෑස්ති වෙලා ඉන්න, වැඩ ටික ඉවර කරලා ওই ෆයිල් ටිකෙන් පොඩ්ඩක් එහාට මෙහාට කරලා ෆෝන් එක පැත්තකින් තියාගෙන ඔයා ලෑස්ති වෙලා ඉන්න. අපි හවස 4:00 හරියටම Facebook live එකකින් හම්බ වෙමු. කතා කරන්න මතක් කරන්න දේවල් සෑහෙන්න තියෙනවා. හැබැයි ඊට කලින් සින්දුවක් අහලා මේ පැත්තට එමු. මේක ඔයාගේ මගේ බෝරින් නැති විනින් drive එක. හතර වටේ with DJ Asa.

Hatara Aten Sindu Ehena Net FM Hatara Wate කතා කරන්න 0112 55 33 63 WhatsApp 0711 95 95 95

0: Hatara Aten, Sindu Ähenä, Net FM, Hatara Wate.
1: හවස 4යි විනාඩි 17යි දැන්.
2: දම්රෝ වසර මැද සේල් ගෘහ භාණ්ඩ සහ විදුලි උපකරණ සඳහා විශේෂ වට්ටම් විවිධ මාදිලි සහ වර්ණ රැසකින් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
3: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම නොතරයියේ NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
4: මාත්‍යාද කේක් කන්නවත් ආවේ නෑනේ
5: මට උන වගේ සේන
4: ලින්ක් පස් පංගුව බමු
5: සෑහෙන වෙලාවක් යයිනේ
4: මොන ගත්තා තැඹුවා සුටුසු ගාලා බිව්වා මහත්යට නැගිටින්න පුළුවන් අපේ බොස් වගේ
6: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි
7: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර් එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා
8: ඒ නිවුස් දැන් පරණයි එදිනෙදා කුණු පැලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
9: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117-388-388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
10: සුඛෝපභෝගීත්වයට නවාර්ථයක් Denza. නවීන තාක්ෂණයේ කළ Denza B5 සහ Denza B8 Premium SUV රට අත්විඳීමට Altea ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න. නැතිනම් 0112-125-125 අමතන්න.
2: දම්රෝ වසර මැද සේල් කෑම මේස කට්ටල සඳහා විශේෂ වට්ටම් දැවමය කෑම මේස කට්ටල 87,000 සිට දම්රෝ වගකීමක්ද සහිතව
11: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට් වර්ණකාරකත් නෑ රසකාරකත් නෑ
12: හිතේ තියෙන ලොකුම හීනේ ලස්සන්ටම හැබෑ කරගන්න එක්ස්පර්ට් කෙනෙක් ගැන තමයි මතක් කරන්නේ. ලොකුම හීනේ මොකද්ද? ගයක් හදාගන්න එක? ඔයාගේව කියලා ගයක් හදාගන්න එක්ස්පර්ට් ලව හම්බ වෙන්න. කැදල් එන්ටර්ප්‍රයිසස් ලා ගැන තමයි මම මේ මතක් කරන්නේ. යාලේ ඉන්නේ මහරගම ඇල්හින රෝඩ් එකේ. වෙන කොහෙවත් නෑ හොඳේ ව්‍යාජ ආයතන වලට රැවටෙන්නේ නැතුව මහරගම ඇල්හින රෝඩ් එකේ තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස් ළම මුණ ගැහෙන්න. අද කාලේ වියදම් එක බලලා ඒගොල්ලෝ 150,000 වගේ ගානකට කාමර දෙකක් එක සම්පූර්ණ ගයක් හරි ලස්සන්ට දලදෙනවා 150,000කට කාමර දෙකක ගෙයක් සම්පූර්ණ වියදමම එකපාර දෙන්න ඕනි නෑ පොඩ්ඩක් ගෙවලා ගේ හදාගෙන යන්න පුළුවන් ඊට පස්සේ ඉතිරි ටික ටික ගෙවන්න ගේ හදාගන්න පුළුවන් මෙන්න නම්බර් එක 0774-390-3250 එහෙම නැත්නම් ගන්න 0774-390-3251 එකට
13: දෙවන්ද රසක් වතාවට අවසන් යමුදා අපි කොක්කුසයි රංගශාලාවේ ග්‍රීෂ්ම ඍතු රැඟුම් බලන්න. එදාට ඔන්න තනියමයි නොරික සංයන්නේ.
14: මන්තාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා.

0: Доктора Вати.
1: හවස 4:20 පහක් වෙනකොට අපි මේ වෙලාවේ WhatsApp එකේ message කරපු යාළුව set එක මතක් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. මොකද හවස වරුවේ වාස ඇහෙන්න වැඩ ඉවර කරලා නිදහසේ සින්දුවක් අහගෙන ඉන්න වෙලාවේ මට message කරලා තියෙන set එකව මම මතක් කරන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. හයි කොහොමද අසා? මම allow වෙන්න රුක්මන් ඊයේ 4:00 program එකේ දුනු සින්දු ටික නියමයි කියලා තියෙනවා. Thank you. ඊට පස්සේ අද මට ධර්මදාස වල්පොල මහත්මයාගේ ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. Okay, මම අනිවාර්යයෙන්ම try කරන්නම්. Thank you Rukman. ඒ වගේම hi කොහොමද සා? අපිත් මේ වෙලාවේ සද්දෙරම හතරවටේ අහගෙන ඉන්නවා. ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. උදේ හොට්ලයින් එකෙන් කතා කරේ ලෂිනී කොහොමද ගුරුනායකල ඉඳලානේ. ආවත් අනිවාර්යෙන්ම මම එකතු කරගන්නම් ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට. ඒ වගේම අස අපිටත් ලස්සන සින්දුවක් දෙන්නකෝ. ඉන්දිකට එලස් එකේ සෙට් එක මැසේජ් කරලා තියෙනවා ගල්වංගු ඇඹිලි පිටිය. අනිවාර්යෙන් ඔයාලා කට්ටියම එකතු කරගන්නම් මේ වෙලාවේ. රෙදි මහාන ගමන් ඉන්න ස්ටාෆ් එකේ කට්ටිය, ඊට පස්සේ මහාගත්ත රෙදි ටික අරන් යන්න ලෑස්ති වෙලා ඉන්න කට්ටිය, ඊට පස්සේ රෙදි ටික අරන් ගිහිල්ලා ඇඳගෙන ඉන්න කට්ටිය ඔක්කොම එකතු කරගන්නම් ලෑස්ති කරගෙන තියෙන සින්දුවට. ඒ වගේම පූර්ණිමා සෙව්වන්දි සඳ ලංකාවෙන් මැසේජ් එකක් දාලා තිනවා සායි අපිටත් ලස්සන සින්දුවක් ඕනේ කියලා. අනිවාර්යෙන්ම මම එකතු කරගන්නම් ඊළඟට සින්දුවක් නෙමෙයි මං වාට සරිත් සුරිත් බෑන්ඩ් එකේ අපේ න්ියුස් බෑන්ඩ් එකේ ලස්සන නාන් ස්ටොප් එකක් තමයි මං වාට අහන්න දෙන්න ලෑස්ති කරගෙන තියෙන්නේ. ඒ නිසා මේකට කට්ටියව එකතු කරගෙන නාන් ස්ටොප් එකට යන්න කලින් මම මේ මතක් කරන්න හදන්නේ වාට ජීවිතයේ සීනේට වාසනාවේ ආශිර්වාදය අරගෙන එන ජාතික ලොතරැයි මණ්ඩලය හරහා වාට අරගෙන එන වාසනාවේ ටිකට් පත් අතරින් වාට දවසේ වැඩිම ජයග්‍රාහකයෙක් වෙන්න අවස්ථාව තියෙන ලොතරැයි පත පිළිබඳව තමයි මේ මතක් කරන්න හදන්නේ. ඒ තමයි NLB ජය ලොතරැයි කියලා කියන්නේ. සාමාන්‍යයෙන් NLB ජය ලොතරැයි කියලා කිව්වහම දවසේ ඔයාට වැඩිම ජයග්‍රහී අවස්ථාවන් අරගෙන එන ලොතරැය තමයි NLB ජය ලොතරැය කියලා කියන්නේ. සරලවම කියනවා නම් ඔයාට දැන් ඔන්න NLB ජය ලොතරැයක් අරගත්තොත් ඉරිද දවස් වලට විතරයි. හරිද? සන්ඩේ බෝනස් වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙන්නත් අවස්ථාව තියෙනවා. ඒ කියන්නේ ඉරිදාට වෙනදාට හම්බ වෙන සුවිශේෂී තෑගි වලට අමතරව රුපියල් 10,000 වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙන්නත් දැන් NLB ජය ලොතරැය හරහා අවස්ථාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි. ඔයා NLB ජය ලොතරැයක් අරගෙන ඔයාගේ වාසනාවන්ත අංක ටික මුලේ ඉඳලා අගට හරියට ගැලපුණත්, අග ඉඳලා මුලට පිළිවෙලින් ගැලපුණත් ඔයාට ජයග්‍රහණයක් තියෙනවා. ඊට අමතරව රුපියල් 50,000 මුදල් තෑගි ඇතුළු තවත් තෑගි රසක් දිනා ගන්න තියෙන වාසනාවන්තම ලොතරැය තමයි NLB ජය ලොතරැය කියලා කියන්නේ. ඉතින් එන්සා ඔන්න ජීවිතයේ සිනේට වාසනාවේ ආශිර්වාදයේ ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි මේ විශේෂ මතක් කිරීම. ඒ නිසා ඔයා වැඩ ඇරිලා එන ගමන් වුණත්, වැඩට යන ගමන් වුණත්, හන්දියට ටවුන් එකට ගිය වෙලාවක වුණත් ලොතරැයි විකුණන මහත්මයෙක්ව දැක්කොත් ඔයා ගිහිල්ලා අනිවාර්යෙන් NLB ජය ලොතරැයියක් අරගන්න මතක් කරන්න එපා. හරි, ඒකනත් මතක් කරලා අපි Facebook live එකක් එන්නත් ඕන. ඔයා ටග් ගාලා NFM official Facebook page එක like කරලා තියාගන්න. අපි ලයිව් එකෙන් හම්බෙමු.

0: ඔයාලා ගිහින් එන්න. මම මෙතන ඉන්නවා.
1: කාලයත් එක ඇඟට ඇහුම් කන් නොදුන්නොත් ඔබේ ඇඟ ඔබව සීමා කරනවා. යුතුයකම් ඔබට මග හැරෙනවා. නව ඇන් ලීන් කැල්සියම් විටමින් C, D, සින්ක්, මැග්නීසියම් ඇතුළු පෝෂක පදාර්ථ 11කින් අස්ථි සන්ධි මාංශ පේශී සහ ප්‍රතිශක්තිය මනාව පවත්වා ගන්න උදව් වේ. ඇන් ලීන් සීමා බිඳලන්න.
2: BYD C-Line 8 7-seater SUV රථය දැන් මිලියන 29.9 සිට හඳුන්වා දී ඇත. වැඩි විස්තර සඳහා BYD ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න. නැතහොත් 0112125125 මතන්න.
3: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
4: එහෙයි.
3: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
4: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
3: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටත් පත් වෙන්නේ. සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
5: ඉතින් ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
6: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
7: Meltdol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. Meltdol පැරසිටමෝල් විශේෂයකි.
8: Downrow inverter ශීතකරණ 20% වට්ටම් 90,000 සිට කුඩා පවුලකට මාසික විදුලි පරිභෝජනය ඒකක 15ක් පමණ සියලුම ධම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
9: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරයේ වෙතින්
10: BYD C-Lion 5 plug-in hybrid SUV වැඩි ඉඩ ආකර්ෂණීය පෙනුමසා DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. C-Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න 0112125125.
11: අඩු වියදමකින් දිග දුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර 5ක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 0774064307.
12: අයියේ මේ හොට්ස්පොට් ඔන් කරන්නකෝ.
13: හොට්ස්පොට්? ඇයියේ?
12: ඩේටා නෑ අනේ.
13: නංගි මේ එහෙම දෙන්න ඩේටා අපි ගාව නෑ. නංගි දන්නවද? මෙගාබයිට් 1024ක් ගිගාබයිට් 1යි. එතකොට නංගි ගිගාබයිට් 1024ක්.
14: ඇයි නංගි මේ ඩේටා නැතුව බයිට් එන්නේ? ගල් යුගයේ ඉඳන් ඩිජිටල් යුගයේ වෙනකන් යොටා බයිට් වලින් ලෝකය ගැන දැනගන්න කරකවන්නකෝ දවසේ මෝර්නින් බයිට් එකට. සතියේ දවස් 5ෙම උදේ 7ට ඇල්ගෝ ටවුමට ටියුන් වෙන්න.
15: Gather on a day of profound joy and soaring hope.
16: The day a planet stops for a game.
17: Net FM Algo Town.
18: Brought to you by
9: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturugiriya Mulleriyawa Narammala Gane Mulla Gampola Kasagala Samuha Vyapare Vetin.
19: Oya try karanna ganna vijaya aapapiti.
20: The Palace Gampaha Avasana Nivasa 25. Obat adama sadambara himikaruwaku wanna. Denma katha karanna. 0712-666-222. Prime Residences.
21: ධම්රෝ වසර මැද සේල් නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම් සියලුම ධම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
6: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0117 388 388 අමතන්න.
17: FM Algo Town
1: අඩු
11: යදමකින් දිගු දුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම

හවස හතරයි විනාඩි 41යි වෙලාව. අපි හතරවට යහගෙන ඉන්න ගමන් මේ වෙලාවේ මතක් කරන්න හදන්නේ සාමාන්‍යයෙන් දැන් වැඩ කරලා ඉවර වෙලා ගෙදර එනකොට ඔයාලා තාමත් බස් එකේ දෙන්නේ. එහෙම නැත්නම් කෝච්චියක් එනකන් තාම බලාගෙන ඉන්නවද? නැත්නම් ඉතින් ටුක් එකකටත් දාලා වත්තගෙන ලොකු ගානක් දීලාද ගෙදර යන්නේ? ආ රයිට්. එහෙනම් ඉතින් මම මේ ඔයාලට මතක් කරන්න හදන දේ සෑහෙන්න වැදගත්. ඔයාගෙම කියලා වාහනයකට යන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ඔයාට දැන් හිතාගන්න බැරි තරම් වාසි ගොඩක් එක්ක තමන්ගෙම කියලා පොඩි බයික් එකක් ගන්න අයිඩියා එකක් තියාගෙන ඉන්නවාට KD Rice Motor Company Private Limited within හඳුන්වා දෙන KD Rice Leader 125 petrol bike එක ගැන තමයි මම මේ මතක් කරන්න හදන්නේ. රුපියල් 599,000කට මේ දවස්වල බයික් එකක් ගන්නවා කියන එක හිතාගන්න බෑනේ නේද? හැබැයි වුණාට ඔයා දන්නවද දැන් KD Rice Leader 125 petrol bike එක රුපියල් 599,000ක් විතරමයි වෙන්නේ. ඉතින් ඒ නිසා තමයි මම ඔයාලට කිව්වේ ලංකාවේ කොල්ලෝ කියලා මේ දවස්වල වැඩිපුරම බලාපොරොත්තු තියාගෙන ඉන්න බයික් එක, මේ දවස්වල වැඩිපුරම කතා බහ කරන බයික් එක ඔයාටත් ගන්න පුළුවන් දැන් රුපියල් 599,000කට. ඒ විතරක් නෙවෙයි, දැන් ඔයා ලීස් එකක් දාලා බයික් එක ගන්නවා නම් ඔයාට හිතා ගන්න බැරි තරම් පුඩි ගාණක්. හරිද? සමහර කට්ටිය දැන් කල්පනා කරනවා ලීස් එකක් දාලා ගන්නකොට ඩවුන් පේමන්ට් එක සෑහෙන ලොකු ගාණක් ගෙවන්න වෙයි. ඉතින් එතකොට එච්චර දෙයක් අපිට කරගන්න බෑනේ අසා. ඔය වගේ දේවල් හිතනවනේ නේද? හැබැයි වුණාට KD Rice Motor Company Private Limited වෙතින් දැන් මේ බයික් එකට හිතා ගන්නවත් බැරි තරම් අඩු මුදලක් දීලා ඩවුන් පේමන්ට් එක විදිහට, ඒ කියන්නේ මූලික ගෙවීම විදිහට බොහොම අඩු මුදලක් දීලා බයික් එක ගෙදර අරන් යන්න පුළුවන්. විශේෂයෙන්ම දැන් ලංකාවේ ගොඩක් කට්ටිය මේ බයික් එක ගැන කතා වෙන්න හේතුව තමයි මේක ඇවිල්ලා හොඳට පෙට්‍රල් කරන බයික් එකක්. ඒ කියන්නේ දැන් ගෙදරට බයික් එකක් අරන් ගියාම අපි ඊළඟට මුණ දෙන ගැටලුව තමයි පුදුම පෙට්‍රල් වියදමක් නියන්නේ, තෙල් වලට මාරු වියදමක් යන්නේ මේකට. ඔහොම කියලා කියනවනේ නේද? හැබැයි උනාට KD Rice Leader 125 පෙට්‍රල් බයික් එක අරගත්ත කෙනෙක්ගෙන් අහලා බලන්න මේකට ඇවිල්ලා තෙල් දැනින්නේවත් නැහැ. ඒ කියන්නේ කිසිම ගාණක් නැහැ. ඔයාට බය වෙන්න දෙයක් නැහැ. ගෙදර ගියාට පස්සේ මේ බයික් එකට තෙල් වලට අච්චරක් වියදම් යයි මෙච්චරක් වියදම් යයි එහෙම ප්‍රශ්න නැහැ. මේක ඇවිල්ලා ෂෙඩ් එකක් ළඟින් ගියත් නිකන් තෙල් උනනවා වගේ තමයි බයික් එකට. පෙට්‍රල් සුවඳටත් දුවනවා. ඒ නිසා මේ බයික් එක තමයි සාමාන්‍යයෙන් ඔයාට හිතා ගන්න බැරි තරම් වාසි ගොඩක් එක්ක ඔළුව නිදහසේ තියාගෙන පදින්න පුළුවන් බයික් එක. ඉතින් ඒ නිසා වැඩි විස්තර දැනගන්න 0773 523 535 කතා කරලා KD Rice Motor Company Private Limited වෙතින් වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඉතින් ඒ නිසා තවදුරටත් බස් වල හිර වෙලා තෙරපිලා යන්නේ නැතුව ඔයාගේම බයික් එකකින් දැන් ගමන බිමනක් යන්න ඕන KD Rice Leader 125 petrol bike එකම තමයි.

හවස 4යි විනාඩි 50යි වෙලාව 4 වටේ අහගෙන ඉන්න ගමන් මම මතක් කරන්න හදන්නේ ඔයාට සෑහෙන්න වැදගත් දෙයක් ගැන. හරිද? සහ සුවිශේෂී දෙයක් ගැන. ලංකා බැංකුව කියලා කිව්වහම ලංකාවේ එදා ඉඳලා මේ වෙනකම්ම පාරිභෝගික විශ්වාසය. හරිද? පාරිභෝගික ඕන එපාකම් සපුරාලමින් පාරිභෝගික විශ්වාසය ඉහළින්ම දිනාගත්ත සන්නාමයන් අතරේ ප්‍රමුඛයානේ නේද? එතකොට ලංකා බැංකුවත් එක්ක ගනුදෙනු කරන පාරිභෝගික හිතවතුන්ට සහ ලංකා බැංකුවත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්න ඔබට සෑහෙන්න වැදගත් කාරණාවක් පිළිබඳව කියන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. එතකොට මේ විශ්වාසය, පාරිභෝගික විශ්වාසය සහ හැමදාමත් අඛණ්ඩව පාරිභෝගිකයට අවශ්‍ය දේවල් හරියාකාරයෙන් අඳුනා ගනිමින් මේ අවශ්‍යතාවයන් සපුරන්න එදා ඉඳලා අද වෙනකන් කටයුතු කරපු ලංකා බැංකුව ඔන්න 2026 වසරේ ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාමයේ විදිහට යලි යලිත් කිරුළු පැලඳි වගේ. ඉතින් ඒ නිසා බ්‍රෑන්ඩ් ෆයිනන්ස් ලංකා වාර්ෂික ශ්‍රේණිගත කිරීම වලට අනුව 2026 වසරේ ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාමයේ විදිහට ශ්‍රී ලංකා බැංකුව මේ වෙද්දි නම් කරලා තියෙනවා. ඉතින් ඒ නිසාම තමයි ඔයාලට මතක් කරන්නේ 2026 වසරේ ලංකා බැංකුවේ සන්නාමයේ වටිනාකම රුපියල් බිලියන 65.5ක් විදිහට සටහන් වුණා. දැන් ඒක ගිය අවුරුද්දත් එක්ක ගත්තාම සාපේක්ෂව 114.1ක අති දැවැන්ත වර්ධනයක් වාර්තා කරලා තියෙනවා. ඉතින් ඒ නිසාම මේ වර්ධනයත් එක්ක ලංකා බැංකුවේ සන්නාම ශ්‍රේණිගත කිරීමේ කියන්නේ බ්‍රෑන්ඩ් රේටින් AAA විදිහට සනිටුහන් වීම සුවිශේෂී කාරණාවක්. ඉතින් එතකොට දැන් මේක ඇවිල්ලා එකපාරට ඔයාලට කිව්වහම පොඩ්ඩක් නිකන් හිතා ගන්න බැරුව ඇති මොකක්ද මේ වෙලා තියෙන්නේ කියලා. හරිද? බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් ලංකා කියලා කියන්නේ ලෝකයේ කීර්තිමත්ම ස්වාධීන සන්නාම තක්සේරු කරන ආයතනයක් විදිහට හඳුන්වා දෙනකොට එක්සත් රාජධානියේ බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් ආයතනයට අනුබද්ධ ආයතනයක්. ඒ වගේම මේ ආයතනයේ සන්නාම ආයෝජනය, සන්නාම ප්‍රාග්ධනය සහ සන්නාම වර්ධනය කියන කරුණු පදනම් කරගෙන තමයි මේ විදිහට වාර්ෂිකව සන්නාම ශ්‍රේණිගත කිරීම සිදු කරන්නේ. ඒ නිසා මේ සියලු කරුණු සපුරා අල්ලමින් ලංකා බැංකුව 2026 වසරේ ලංකාවේ වටිනාම සන්නාමයේ විදිහට ඔන්න නම් කරලා තියෙනවා. ඉතින් එතකොට මේක වඩාත් වැදගත් වෙන්නේ ලංකා බැංකුවත් එක්ක එදා ඉඳලා අද වෙනකන් අත්වැල් බැඳගෙන හිටපු ලංකා බැංකුව පිළිබඳව විශ්වාසය තියලා මේ සන්නාමය ඉහලින්ම රඳවා පවත්වා ගන්න කටයුතු කරපු පාරිභෝගික ඔබට. එතකොට දැන් සාමාන්‍යයෙන් මේ විදිහට ශ්‍රේණිගත කිරීම වල අංක එකට එනවා කියන එක ලේසි පහසු වැඩක් නෙමෙයි. එතකොට ලංකා බැංකුව ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාමයේ බවට පත් වෙන්නේ ආදායම් සහ ලාභ උත්පාදනයෙන් පමණක් නෙවෙයි. හරිද? ලංකා බැංකුව ක්‍රියාත්මක කරපු සාර්ථක අලෙවි ප්‍රවර්ධන වැඩසටහන, ඊට පස්සේ ශක්තිමත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම්, ඊට පස්සේ සුවිශේෂී පාරිභෝගික සේවාව, ඒ වගේම තමයි විශේෂයෙන්ම වේගවත් ඩිජිටල් අනුවර්තනය සහ මූල්‍ය සාක්ෂරතාව, ඒ වගේම සමාජ සත්කාර වැඩසටහන් වගේ තිරසාරත්වය හා මහජන මතය ගොඩනැංවීම කෙරෙහි අවධානය යොමු කරමින් ක්‍රියාත්මක කෙරෙන බොහෝමයක් කරුණු පදනම් කරගෙන තමයි මේ ජයග්‍රහණය ලබා ගත්තේ. එතකොට ඒ විතරක් නෙමෙයි, ගනුදෙනු කරුවන්ගේ දිනෙන් දින වෙනස් වන අවශ්‍යතාවයන්ට සරිලන විදිහට සේවාවන් සපයමින් ශ්‍රී ලංකාවේ ජනතාවට අඛණ්ඩ සේවය කිරීම වෙනුවෙන් වසර 87ක් පුරා කැපී පෙනෙන ලංකා බැංකුව දශක ගණනාවක් පුරාවට සියලු ජන කොටස් එක්ක ගොඩනගා ගත්ත විශ්වාසය, ඒ විතරක් නෙමෙයි ස්ථාවරත්වය සහ අඛණ්ඩ ප්‍රගතියත් එක්ක තමයි ලංකා බැංකුවේ වටිනාම සන්නාමය මේ විදිහට යලි යලිත් පිළිගැනීමට ලක් වුණේ. ඒ නිසාම තමයි අපි ඔයාලට මතක් කරන්නේ ඒ විශේෂයෙන්ම මම සඳහන් කරා වගේ දැන් එන්න එන්න සියල්ල ඩිජිටල්කරණය වෙනකොට ලංකා බැංකුව බැංකුකරණයේ ඩිජිටල් පරිවර්තනයට නායකත්වය ලබා දුන්නා. BOC Flex app එක ඊට පස්සේ රුපියල් ට්‍රිලියන 2කට අධික ගණදෙනු වටිනාකමක් සහ මිලියන 2.5කට අධික පරිශීලකයන් ප්‍රමාණයක් වාර්තා කරමින් ඩිජිටල්කරණයේ ප්‍රමුඛයා බවට පත් වුණා. ඒ වගේම තමයි නවෝත්පාදන හඳුන්වා දෙමින් වේගවත් සරල හා ආරක්ෂිත ඩිජිටල් ගෙවීමේ අත්දැකීමක් ඔයාලට ලබා දෙන්නත් මූලිකත්වයේ ගත්තේ ලංකා බැංකුව. ඉතින් ඒ නිසා මේ සියල්ලත් එක තමයි ඔන්න ලංකා බැංකුව මේ වසරේ ශ්‍රී ලාංකීය ජනතාවගේ දශක ගණනාවක විශ්වාසය එක්ක මේ දැවැන්ත ජයග්‍රහණය ලබා ගත්තා. ඉතින් ඒ නිසා මේ ජයග්‍රහණයත් එක්ක ඔබට යලි යලිත් අපි මතක් කරන්නේ මිලියන සංඛ්‍යාත ගණදෙනුකරුවන්ගේ විශ්වාසයත් එක්ක ඉදිරියට යන ලංකා බැංකුව තිරසාර සංවර්ධනයකට දායක වෙමින් සහ නවීන බැංකුකරණය හරහා විසඳුම් ශ්‍රී ලාංකීය ජනතාවගේ ජීවිත ශක්තිමත් කරන්න සහ තත්ත්වයන් උසස් කරන්න හැමදාමත් කැපවී සිටිනවා. ඉතින් එනිසා ඒගනත් මතක් කරන ගමන් අපි අලුත් පැයකට යන්න තෝනා සිංදුවක් අහලා කට්ටියවත් මතක් කරලා අපි ළඟ පැයට යමු.

0: ශ්‍රීලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය. ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණයක්.

0: මොලුනු.
1: මගේ නම කාන්ති. මම ආවේ අනුරාධපුරේ ඉඳලා. මම දැන් ඇවිල්ලා සති 4යි දැනට. එවෙදින් මම මේ අධ්‍යක්ෂින් ගොඩාක් ලැබුවා. මට හොඳටම දැන් සනීප වුණා. මේ වාගේ තැනක් හොයාගන්න මට මේ කල්ගත වීම ගැන මම දුක් වෙනවා. මාස 5ක් විතර මම දුක් විඳා ඇඳේ ඉඳගෙන. ලංකාවේ තියෙන හැම තැනක්ම හොයාගෙන ගියා මම මේ සනීප කරගන්න කියලා. ඒ කිසිම තැනකින් මට මේ වාගේ පිටක් වුණේ නැහැ. මේ ආතනට ගොඩාක්ම
2: ඔබටත් මෙවැනි රෝග අවස්ථා තිබේ නම් අමතන්න. Active Plus භෞතික චිකිත්සක මධ්‍යස්ථානය 0716 856.956.
3: ඔබ කළ සේවය අගයමින් ඔබේ අනාගතය සවිමත් කරමින් ඔබේ විශ්‍රාම වැටුපර ලැබෙන ඉහළම ණය මුදල දැන් DCC කරුසරු වෙතින් රුපියල් 120,000 දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සානදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න. දැඩි විස්තර 0112352 අමතා හෝ ළඟම පිහිටි DCC බැංකු ශාඛාවෙන් කොන්දේසි අදාළ වේ. DCC බැංකුව ඔබේ වර්ධනයට.
2: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කෙල්නිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0703013636.
4: ताम्रो वसर मेद सेल सोफा सदहा विशेष वाट्टाम कल्पवतिने सुवपहसुयेन युत सोफा 69000 सिट सियलुम ताम्रो प्रदर्शनागारवलिन
5: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල්බන්දුල වෙද පහත හමුවන්න. ආයුමා ආයුර්වේද වෙදමැදුර බෝගහහන්දිය කිරිබන්නාර සෙවනගල 0773 273 540.
6: පාට 7 තෑගි පිරුණු ෆන් ඉදිරෙන පැයතු

0: අකුරු එක වචන ගලපල මුදලින් තෑගි දිනන්න. සතියේ දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන් චනි එක දේදුණු මාවත.
1: වීතරාගී මුනි ගුණ ගයන ලෝ සත සිත් නිවාසනහන පින්සාර සත් ධර්ම සන්ධ්‍යාව
2: නෙත් FM බුදු ගුණ හැන්දෑව.

0: දෙන මහබෝවරුනේ ආශිර්වාදයෙන් ඔබට ඔබ නිවසට ව්‍යාපාරික ස්ථානයට දිව මතුරක්ව සෙතම සලසා ගන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව
0: සෑම දිනකම සවස 6ට මල් පාන් පුදා net අද්දර රැඳෙන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
3: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජේෂ්ඨ පුරවැස් සඳහා 14.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු විට්‍රේටින් A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි
4: සුබ සන්ධ්‍යාවක් හවස 5යි විනාඩි 1යි දැන් හා

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: පෑයෙන් පෑය අලුත් වන අලුත් පෑය විමසුම ඇත් නිවුස්
3: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංක බොරැල්ල මැගසින් බන්ධනාගාරය තුළට මත්ද්‍රව්‍ය තොග වශයෙන් සපයන බව කියන බන්ධනාගාර නියාමකවරයෙකු අතරංගෝඩගෙන් තිබෙනවා. ඒ ගල්කිස්ස කොට්ටාෂ අපරාධ විමර්ශන කාර්යාංශය විසින් කළ රහසිගත මෙහෙයුමකදී සැකරු අතරංගෝඩගෙන තේ රුපියල් ලක්ෂ 20කට වඩා වැටි වටිනාකම නියුත් මත්ද්‍රව්‍යද සමගයි. අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20ක් ද අතර වෙනවා. සැකර මෙම බන්ධනාගාර නියාමකවරයා 53 හැවිරි දිවියේ පසුවන්නේක්. ඔහු තංගල්ල බෙලියත් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන බවටද හඳුනාගෙන තිබෙනවා. තවද සැකකාර මෙම බන්ධනාගාර නියාමකවරයා මැගසින් බන්ධනාගාරයට අනුයුක්තව සේවය යොදවා ඇත්තේ කු ජනවාරි මාසයේ සිටයි. ඊට පෙර ඔහු වෙලිකඩ බන්ධනාගාරයේ සේවයේදී සිට තිබෙනවා. net news ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news tutorial කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: net news the truth people trust. FM 95 FM 94.8 net FM
4: Baru bang!

හවස පහයි විනාඩි 8යි වෙලාව. සුබ සන්ධ්‍යාවක් වේවා. අපි හතර වටේ අහගෙන ඉන්න දෙවනි පැය පටන් අරගෙන තියෙන්නේ. ආඩ පොඩ්ඩක් මුලින්ම සෝරි කියන්න ඕනේ. මොකද මේ මම හවස හතර අමාරට තමයි Facebook live එකෙන් නේටි. හැබැයි උනාට පොඩ්ඩක් ගන්න නැද්ද වැඩ වැඩි වෙලාවට. ඊට පස්සේ මෙන්න මේ ටයිම් එකට තමයි Facebook live එකට එන්න වෙලාවක් හම්බ වුනේ. එන්සා ඉතින් හවස පහයි විනාඩි 8ක් වෙනකොට NetFM official Facebook page එකේ මම live වෙවිලා ඉන්නේ. හරිද? නැවිත් හිටියේ නෑනේ. එන්සා හරි සමාව දෙන්න පුළුවන් නේ. Right, inside the NetFM official Facebook page එක පැත්තට දැන් ඔයාලට එන්න chance එක තියෙනවා. ඇවිල්ලා අර ඊය වගේම හිතාගන්න බැරි තරම් comments ප්‍රමාණයක් දීලා යන්න පුළුවන්. හරිද? ටිකක් වෙලා අද Facebook live එකේ මං ඉන්නත් බලාගෙන ඉන්නවා. ඉතින් ඒ නිසා ඔයාලට එන්න පුළුවන් මේ වෙලාවේ. ඔයා transport එකේ යන ගමන් නම් ඉන්නේ. අලුවටත් පොඩි තට්ටුවක් දාලා කියන්න අසා live ඇවිල්ලා ඉන්නේ. අපි දෙන්නත් එක්කම phone දෙකෙන් live එකට join වෙමු කියලා නේද? හරි. ඒ වගේම තමයි WhatsApp එකේ කට්ටියවත් මතක් කරන්න ඕන. Right. Hi කොහොමද සයි? අපිත් මේ වෙලාවේ ආව අහගෙන ඉන්නවා. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා මට දුෂාන් message කරලා තිනවා. Thank you. Last එකකින් තියෙන සින්දුව ආව ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ hi කොහොමද සා අපිත් මේ වෙලාවේ සද්දෙරම හතර වටේ තමයි අහගෙන ඉන්නේ. ඊළඟට last එකකින් තියෙන සින්දුවට මාවත් එකතු කරගන්න කියලා කඩවතින් ලක්මාලි message කරලා තිනවා. Thank you ලක්මාලි. ආවත් එකතු කරගන්නම්. Facebook live එක පැත්තට ගියාම ධනුෂි ධනු Facebook live එකට ඇවිල්ලා තිනවා. ඊට පස්සේ සමුදි ආවත් එකතු කරගන්නම්. මේ විදිහට සෑහෙන කට්ටියක් Facebook live එකට join වෙන ගමන් ඉන්නේ. තේන්සා ඒ කට්ටියවයි මේ කට්ටියවයි set එකම එකතු කරගන්නම්. අපිට තව වෙලා තියෙනවනේ නේද? හරි. ඔයාමව අහගෙන ඉන්න ගමන් මේ පැත්තට Facebook live එකෙන් ඒ වගේ 0711 95 95 95 නුත් එන්න ඕන. ඒ විතරක් නෙමෙයි දැන් මතක් කරන්න ඕන මේ සිකුරාදාව ගැන Facebook live එකේ ඉන්න කට්ටියටයි මාව අහගෙන ඉන්න කට්ටියටයි දෙගොල්ලොන්ට මතක් කරන්නේ ඔන්න බදුල්ල සහ පුත්තලම දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් තමයි NetFM DJ Night face to face attack show එක මේ සිකුරාදාවේ දියත් වෙන්නේ. තේන්සා වෝල් පෝස්ට් එක දැක්ක කට්ටිය නම් දන්නව කවුද ඉන්නේ කියලා. අපි වැඩි විස්තර ඉස්සරහට කියන්නම්. වොට් කරලා ඔයා කැමතිම දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කරවන්න ඔයාලා ඇස්සි වෙලා ඉන්න ඕනේ. හරිද? හරි. එහෙනම් ඉතින් නටන්න පුළුවන් සින්දු ටිකක් එක්ක අපි හවස 5 ඉඳලා 6 වෙනකම් වැඩ පටන් ගන්න හදන්නේ. Facebook live එකට එන්න.

0: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: ඇඟපත ඔක්කොම රිදෙනවා අම්මේ. හෙට ගෙදර නවතින්න වෙයි වගේ.
3: එතකොට අර දුවට පොරොන්දුනේ උදේම එනවා කියලා?
2: අම්මට ඒකත් ඇහුණා.
3: පුතා ලින්ක් පස් බංගුවක් බොන්න. හෙට උදේ නැගිටින්න පුළුවන් රාජෙක් වගේ.
4: නැගිට ගන්න නම් ලින්ක් පස් බංගුව විතරමයි.
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
6: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
7: BYD C-Lion 5 Plug-in Hybrid SUV වැඩි ඉට ආකර්ෂණීය පෙනුම සහ DMI තාක්ෂණය සමඟ ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. C-Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න 0112-125-125.
8: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න. සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 0777-7300-940.
9: අඩු වියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර පහක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 0777-406-4397.
10: මේ හැන්දෑවනම් ටිකක් වෙනස්. මෝටෝස්ට වැඩ වැඩිද? ට්‍රැෆික් එක හිර වෙලාද? එහෙනම් ඔයා ඉන්න ඕනි එකම තැන. එකම තැන.
11: හැම හැන්දෑවක්ම එක වගේ වෙන්නේ නැති. සින්දු අස්සේ උම්ම පිරුණු ගින්දර හැන්දෑව. සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් හවස 4 වෙනකල්.
12: ගින්දර හැන්දෑව විජානු.

හතරවටේ හගිනින් වෙලාව හවස 4 විනාඩි 24යි. සුබ සන්ධ්‍යාවක් වේවා සාපි මේ වෙලාවේ ආව හගිනින්නවා කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. කවුද මේ කුරුණෑගල ඉඳුල්ගොඩින් තරංගා දිසානායක? ආව ගොඩක් ආදරේ මම ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්නම්. ඊට පස්සේ බඩල් කුඹුර පැත්තට ගියාම සේනායි මාව හගින ඉන්නවා. ලෑස්ති කරගෙන තියෙන සින්දුවට ආවත් එකතු කරගන්නම්. Thank you. ජය වේවා. ඒ වගේම සුබ සන්ධ්‍යාවක් වේවා. අපිත් මේ වෙලාවේ රංජීව මෝටර්ස් එකේ සෙට් එක අහගෙන ඉන්නවා කියලා තියෙනවා. නියමයි. ජය වේවා. සෙට් එකම අනිවාර්යෙන් එකතු කරගන්නක්. පොඩ්ඩක් නම් ටික පැහැදිලි වුණා නම් මට ওই කට්ටියව මතක් කරන්න තිබ්බා. හරිද? හයි, කොහොමද සායියේ? සුබ සන්ධ්‍යාවක් වේවා. අපිත් මේ වෙලාවේ ආව අහගෙන ඉන්නේ මම අම්පාරේ ගල්කන්ද මාවතේ මානවඩු වයිෆ් වයි, ඊට පස්සේ දුවවයි, ඊට පස්සේ සුජීවවයි ඔක්කොම එකතු කරගන්න කියලා තියෙනවා. අනිවාර්යෙන් මම එකතු කරගන්නම්. ඊට පස්සේ කලවණින් පුෂ්පා, thank you. අපිට ලස්සන නන් ස්ටොප් එකක් දෙන්නකෝ සායියේ. මම රක්වාණින් කවීෂා මාවත් එකතු කරගන්න කියලා තියෙනවා. අනිවාර්යෙන් කවීෂා මම ආවත් ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්න ගමම්ම. මම මේවට මතක් කරන්න හදන්නේ ජීවිතේ සීනේට වාසනාවේ ආශිර්වාදය අරගෙන එන ජාතික ලොතරැයි මණ්ඩලය හරහා වාට දවසේ වැඩිම ජයග්‍රහණ ප්‍රමාණයක් හිමිකර දෙන ලොතරැයිය තමයි NLB ජය ලොතරැයිය කියලා කියන්නේ. තේන්සා වාර්දෙන් NLB ජය ලොතරැයිය අරගත්තට පස්සේ හැම ඉරිදා දවසකම සුපුරුදු තෑගිවලට අමතර රුපියල් 10,000 වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙන්නත් අවස්ථාව තියෙනවා. ඉතින් එන්සම තමයි වාට මම කියන්නේ. වාගේ බියදමට අතට සල්ලි වගේම ඉබෙනුන වා ගන්න ඕන ලොතරැයිය තමයි NLB ජය ලොතරැයිය කියන්නේ කියලා. හරිද? ඊට පස්සේ දැන් NLB ජයලොතරැයි අරගත්තට පස්සේ මේකේ ජයග්‍රාහී අංක ටික ඔයා මුල ඉඳලා අගට හරියට ගලප ගත්තත්, හරිද, ඊට පස්සේ අග ඉඳලා මුලට ගලප ගත්තත් ඔයාට වාසනාවන්ත ජයග්‍රාහකෙක් වෙන්න අවස්ථාව තියෙනවා. ඊට අමතරව රුපියල් 50,000 මුදල් තියාගත් බැඩි බැඩියෙන් ජයග්‍රහණය කරන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා ජීවිතයේ සිනේට වාසනාවේ ආශිර්වාදය අරගෙන එන ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි ඔයාට NLB ජය ලොතරැයි අරගෙන එන්නේ. ඉතින් ඒ නිසා ඔයා දකින්න පළවෙනි තප්පරේම NLB ජය ලොතරැයි අරගත්තොත් ඔයාට ජය නියතයි. හරි, ඒකනම් මතක් කරලා අපි සිඳුවක් අහන්න හදන්නේ. හවස 5 විනාඩි 26යි. හවස 6ට කලින් ඔයා මේ පැත්තට ආවොත් ඔයාට සිඳුවක් ඉල්ලගෙන කට්ටිය එකතු කරගෙන චිල්ලකේ හවස 6 වෙනකන් ඉන්න පුළුවන්.

සමූහ ව්‍යාපාරය වෙතින්.

0: SCDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117-388-388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
1: මාරාන්තික ඩෙංගු මතුරුවන්ගෙන් ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි, සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවාහරණ විශේෂඥයා.
2: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
3: මෙල්ඩෝල් හිස රතය, උණ, සෙම් ප්‍රතිශ්‍යාව, ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
4: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න ද පැලස් ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවකු වන්න. දැන්ම කතා කරන්න 0712-666-222 රයිම් රෙසිඩන්සිස්
5: දම්රෝ වසර මැද සේල් කාර්යාලීය ගෘහ භාණ්ඩ සඳහා විශේෂ වට්ටම් කාර්යාල මේස 15,000 සිට සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
6: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
7: මේ අහන්නකො, අහන් ඉන්නේ, කියන්නකො, වෙන මොකක් තෝරන්නේ? සතිය තවස්සල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ අහන්නකො. ඒ වයිබ් එක නම් වෙන කොහෙවත් ගන්න බෑ.
8: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ විත් කසරි ඇන් ලෙහන්සා. WhatsApp 0711-95-95-95. Net FM Facebook Live.
9: වීතරාගී මුනිගුණ ගයන ලෝසත සිත් නිවාසනහන පින්සාර සද්ධර්ම සන්ධ්‍යාව
10: නෙත්තෙෆෙම් බුදුගුණ හැන්දෑව

0: මහබෝවරුනේ ආශිර්වාදයෙන් ඔබට ඔබ නිවසට ව්‍යාපාරික ස්ථානයට දිව මතුරක්ව සෙතම සලසා ගන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව
0: සෑම දිනකම සවස 6ට මල් පාන් පුදා net අද්දර රැඳෙන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව
2: Hadaravate. Brought to you by Nova Enlin Calcium Vitamin C D.

0: Hatarabati. Hatarabati. හවස පහයි විනාඩි 42යි වෙලාව මේ පෙරහැර කාල සීමාව නේද? එතකොට අපි සූදානම් වෙන්නේ සීනිගම දේවල් මහා පෙරහැර මංගල්‍යය පිළිබඳව සජීවීව තොරතුරු ඔබට සමීප කරන්න. ඉතින් ඒ නිසා වෙන අපිට එකතු වෙනවා ඉෂාන් අයිබෝන්.
1: අයිබෝන් අසංක මතක් කළා වගේම ඓතිහාසික සීනිගම ශ්‍රී මහා දේවල් දේවාලයේ 59 වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය තමයි මේ මාස 6 වන දින උදා සමුලෙන් පසු ආරම්භ වුණේ. ඉනතුරු 8 වන දින පළමු දිවා පෙරහැරද 9 වන දින දෙවෙනි දිවා පෙරහැරද විතරක් මේ 10 වන දින පළමු රාත්‍රී පෙරහැර අද දින නම් 11 වන දින අවසන් රාත්‍රී පෙරහැර වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. විශේෂව මතක් කරන්න ඕනේ අසංක නර්තනාංග ගණනාවක් හා කෝට්ටේ රාජා පතරගම වාසනා ප්‍රමුඛ අලි ඇතුන් 30කට අධික ප්‍රමාණයකින් අවසන් රාත්‍රී පෙරහැර වර්ණවත් වීමට නියමිතව තිබෙන ඉතින් මේ වෙන විටත් ඓතිහාසික ශ්‍රී මහා දේවාලය වැඳපුවා ගැනීමට විතරක් නෙවෙයි අවසන් රාත්‍රී පෙරහැර නැරඹීමට මේ පිටපිටත් විශාල බැතුමුතුන් පිරිසක් අපිට පෙනෙනවා. මේ දේවාල භූමියට පැමිණි මේ සිටුම මේ සීලු දෙනා වෙනුවෙන්ම මේ සීනිගම දේවාලයේ වාර්ෂික ඇතර පෙරහැර මංගල වෙනුවෙන් මාධ්‍ය ශක්තිය එකතු කරන කවදත් අලුත් කාගෙත් විශේෂ වැඩසටහනක් විශේෂ දන්සලක් සංවිධානය කරලා තියෙනවා. ඉතින් මේ සීලු දෙනා වෙන අද උදෑසන සිට රාත්‍රී කාලය දක්වාම විශේෂ තේපැන් දන්සලක් ඔන්න අපි සංවිධානය කරලා තියෙනවා. මේ පැමිණෙන බැතුමිතන්ගේ විදාව නිමයිව වෙනුවෙන් ඉතින් 12 වෙනි දින නම් හෙට දින මඩු ශාන්ති කර්මයේ දේවල් මඩු ශාන්ති කර්මයේ වගේම 13 වෙනි දින ගිනිමෙල හත තරණය හා මහා දේව දානය ලබා දීමෙන් අනුතුරුව 59 වෙනි ඇසළ පෙරහැර මංගල්‍යය නිමාවට පත් කිරීමට නිමිතිවතව තිබෙනවා. ඉතින් ඓතිහාසික ශ්‍රීනිගම ශ්‍රී මහා දේවල් දේවාල මංගල්‍යයේ මාධ්‍ය සත්කාරය එසේ 95.94 කවදත් අලුත් කාගෙත් මේ එකතු කරනකොට මේ දින කීපය පුරාවටම මාධ්‍ය ශක්තිය හය වෙනුවෙන් අපිත් එක්ක සිටිව සීනිගම දේවල් දේවාලයේ භාරකාරතුමා කේ දිනක විජේරත්න මහතා විතරක් මේ මාධ්‍යංශ ප්‍රධානී දුබිත් දිල්ශාන් මහතාවත් බොහොම ආදරෙන් සිහිපත් කරනවා. ඒ ලබා දුන්නු දායකත්වයට ශක්තිය ඉතින් අපි හැමෝටම මතක් කරන ඓතිහාසික සීනිගම ශ්‍රී මහා දේවල් දේවාලයේ 59 වෙනි ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රාත්‍රී පෙරහැර තමයි අද රාත්‍රියේදී වීදි සංචාරයේ කිරීමට නියමිතම තිබෙන
0: බොහොම ස්තුතියි ඉෂාන්. අපි වැඩි විස්තර දැනගන්න ඔබ ඉදිරියටත් සම්බන්ධ කරගන්න. සාමාන්‍යයෙන් ජපානයට ටොයෝටා, ඊට පස්සේ ඉන්දියාවට ටාටා, ඊට පස්සේ ජර්මනියට බෙන්ස් වගේ ලෝකේ හැම රටකටම ආඩම්බර වෙන්න පුළුවන් බ්‍රෑන්ඩ් එකක් තියෙනවනේ නේද? එතකොට අපි මෙච්චර දවසක් කතා කරේ අපේ රටේ එහෙම බ්‍රෑන්ඩ් එකක් නැහැනේ. අපිට ඉතින් හැමදාමත් වෙන රටවල බ්‍රෑන්ඩ් ගැන තමයි කතා කරන්න වෙන්නේ කියලා. හැබැයි වුණාට KD Rice දැන් ඔන්න අපේම බ්‍රෑන්ඩ් එකක් විදියට අපිට තියෙනවා. ඉතින් එතකොට ඔයා ඉලෙක්ට්‍රික් වාහනයකට යන්න හිටියත්, ඊට පස්සේ ඔයා සාමාන්‍ය බයික් එකක් ගන්න අයිඩියා එකක් තියාගෙන හිටියත්, මේ දවස්වල හැමෝම කතා වෙන සන්නාමය තමයි KD Rice කියලා කියන්නේ. හරිද? මොකද මේ දැන් සාමාන්‍ය බයික් එකක් ගන්නකොට හිතන්නකෝ මෙන්න මෙහෙම දෙයක්. ඔයාගේ ගෙදර හරිද එක වාහනයයි තියෙන්නේ. උදේට හස්බන්ඩ් ඇන් වයිෆ් වැඩට යනකොට හස්බන්ඩ් වයිෆ්වත් දාගෙන යනවා. හැබැයි හවසට දෙන්න ඕෆ් වෙලා ඉන්නේ වෙලාවල් දෙකකට. එතකොට හස්බන්ඩ් වාහනේ එනවා. හැබැයි උනාට වයිෆ් වෙන්නේ බස් එකේ. එහෙම නැත්නම් ට්‍රේන් එකේ. නැත්නම් ත්‍රිවිල් එකකට සල්ලි ගෙවලා ත්‍රිවිල් එකේ. එතකොට ඔයා හිතන්නකෝ බස් වල කෝච්චි වල එහෙම හවසට ඔෆිස් ටයිම් එකට වැඩ ඇරලා එනකොට කොච්චර මහන්සිද කියලා. සෙනග, ඊට පස්සේ සෙනගත් එක තෙරපිලා මේ සියල්ලත් එක්ක ඔට්ටු වෙලා ගෙදර ඇවිල්ලා සාමාන්‍යයෙන් පැයෙන් එන්න තියෙන ගමනට පැය දෙකක් විතර යනවා වැඩ ඇරලා ගෙදර එන්න. ඊට පස්සේ ගෙදර වැඩ ටිකක් අනම්මනම් කරලා රෑ 11-12 විතර වෙනවා ආයි නිදාගන්න. ඊට පස්සේ ආයි උදේම පොඩි අයගේ වැඩයි, ඊට පස්සේ උයන පිහින වැඩයි අනම්මනම් මේ ඔක්කොම කරන්න ඕන. එතකොට වයිෆ් ගැන අනුකම්පා හිතන සමහර හස්බන්ඩ්ලා, හරිද, වයිෆ්ට ආදරේ සමහර හස්බන්ඩ්ලා දැන් එතකොට කල්පනා කරනවා මෙයාටත් පොඩි බයික් එකක් හරි අරන් දුන්නා නම් හරි. එතකොට මෙච්චර වෙලා යන්නේ නැහැ ගෙදර එන්න, නිදහසේ ගෙදර එන්න පුළුවන්, ටිකක් වැඩිපුර වෙලා නිදා ගන්න පුළුවන්. දැන් ජොබ් එකක් කරන්න නැති වුණත් බබාලගේ වැඩවලට ඉස්කෝලේට යන්න, ඊට පස්සේ ටවුන් එකට යන්න, හදිසියට ගෑස් එකේ මියුරනොත් එහෙම ගෑස් එක ගේන්න යන්න, වයිෆ්ට පොඩි බයික් එකක් එහෙම ගෙදරට තිබ්බා කියලා පාඩුවක් වෙන්නේ නැහැ. හැබැයි උනාට මේ දවස්වල බයික් මාර ගණන්නේ කොහොමද? මං කොච්චර ආදරේ වුණත් වයිෆ්ට බයික් එකක් අරන් දෙන්න කියලා කල්පනා කර කර ඉන්නවා නම් දැන් අපේ බ්‍රෑන්ඩ් එකක් විදිහට ඉන්න KD Rice එක, KD Rice Leader 125 petrol bike එක තියෙනවා ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ. මේ දවස්වල වැඩිපුරම වැඩියෙන් මිල්ලන බයික් එක තමයි KD Rice Leader 125 petrol bike එක කියලා කියන්නේ. ඒකට හේතුව තමයි මේ බයික් එකට ඇවිල්ලා පෙට්‍රල් සුවඳටත් දුවනවා. ඒ කියන්නේ වාහනේ හොඳට තෙල් කරනවා. අනිත් කාරණාව තමයි රුපියල් 599,000 මේ දවස්වල බයිකයක් ගන්න ඔය කියන එක හීනයක් නේ. හැබැයි උනාට KD Rice Leader 125 petrol bike එක වට හම්බ වෙන්නේ රුපියල් 599,000කට. දැන් තවත් ගාණ අඩු වෙලා නේද? ඉතින් එතකොට ඔයා සාමාන්‍ය ලීස් එකක් එහෙම දාලා ගන්නවා නම් බය වෙන්න කිසිමම දෙයක් නැහැ. ඔයාට ඩවුන් පේමන්ට් එකත් සෑහෙන්න අඩු මුදලක් දීලා බයික් එක ගෙදරට යන්න පුළුවන්, කිසි ප්‍රශ්නයක් නැතුව. ඉතින් ඒ නිසාම තමයි මම ඔයාට කියන්නේ සාමාන්‍ය වයිෆ්ට ඊට පස්සේ ගෙදරට එහෙම තව බයික් එකක් එහෙම ගන්න අයිඩියා එකක් තියෙනවා නම්, හරි ඊට පස්සේ ජොබ් එකක් කරන කොල්ලෙක් කෙල්ලෙක් නම් Tamanට කියලා පොඩි ස්කූටර් එකක් එහෙම ගන්න අයිඩියා එකක් තියෙනවා නම් ඔයා කතා කරන්නේ KD Rice Motor Company Private Limited එකට. වැඩි විස්තර දැනගන්න පුළුවන් 0773 523 535ට කතා කරාම 0773 523 535. ඊට පස්සේ මම මේ මතක් කරන්න හදන්නේ අතට සල්ලි ටිකක් තියෙනවා කියලා කියන එක වෙලාවක් අදාළ නැහැ, ඕන වෙලාවක මාර වටිනවානේ නේද? අන්න ඒ නිසා තමයි ඔයාගේ අතට සල්ලි ටිකක් වෙනුවෙන් NLB ජයලොතරය වැඩි වැඩියෙන් අරගන්න කියලා මම ඔයාට මතක් කරන්නේ. හරිද? දවසේ වැඩිම ජයග්‍රාහකයෙකුගෙන් අවස්ථාව අරගෙන ඉන්නේ NLB ජයලොතරයියනේ. ඉතින් එතකොට ඔයාලට වෙනදාට හම්බ වෙන තෑගි වලට අමතරව දැන් ඔන්න ඉරිදා දවස් වලට Sunday bonus වාසනාවන්ත ජයග්‍රහණය හරහා රුපියල් 10,000 ජයග්‍රාහකෙක් වෙන්නත් NLB ජයලොතරයිය මිලදී ගත්තාම ඔයාට හැකියාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි, මුලින්දලා අගට අංක ටික ගැලපුණත්, අගින්දලා මුලට අංක ටික ගැලපුණත් ඔයාට දිනුමක් හිමි කරගන්න පුළුවන් එකම ලොතරයිය තමයි NLB ජය කියලා කියන්නේ. ඊට අමතරව රුපියල් 50,000 මුදල් තෑගි ඇතුළු තවත් තෑගි රසක් දිනා ගන්න නම් ඔයා අනිවාර්යෙන් අරගන්න ඕන ලොතරැය තමයි NLB ජය ලොතරැය කියලා කියන්නේ. ඒ ගැනත් මතක් කරලා සින්දුවකට යන්න හදන්නේ. හවස 5:48 දැන්.

රයිට හැබැයි ඊට කලින් දැන් ගුඩ වෙලාවක ඉඳලා මට මැසේජ් කරා රිකිල් ලගස්කර සැලොන් දිනශ්‍රී එකේ කට්ටිය සංදීපනීවයි නුවන්තිකාවයි ශාමවයි ලාස්ටිකරකින් තියෙන සින්දුවර ගොඩක් ආදරෙන් එකතු කරගන්නම් thank you ජය වේවා

වෙලාව හවස පහයි විනාඩි පනස් දෙකයි අපිට අදට යන්න වෙලාව තමයි ඇවිල්ලා තියෙන්නේ. හැබැයි අන්න කලින් මතක් කරන්න ඕනේ කෝල් කරපු මැසේජ් කරපු හැමෝටම thank you. අපි මේ සිකුරාදාවේ net fm region night face to face attack show එකත් එක්ක එන්නේ සුන්දර බදුල්ල දිස්ත්‍රික්කයේත් එක්ක කරටකර තරංග වදින්න පුත්තලම දිස්ත්‍රික්කයේ තමයි ඔන්න මේ සිකුරාදාව වෙන්නේ. එතකොට ලබන සිකුරාදාව ඔයාලට අවස්ථාව දෙනවා පොළොන්නරුව සහ මාතර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් තරඟ කරන්න. ඉතින් ඒ නිසා මේ වෙද්දී අපිට සෑහෙන ප්‍රමාණයක් කට්ටිය අයදුම් කරලා තියෙනවා. තාම ඔයාලට අයදුම් කරන්න බැරි වුණා නම් ඔය පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන තරඟකරුවෙක් නම් ඔයාලට හැකියාව තියෙනවා අපිට ටග්ගාල වාගේ පැහැදිලි වීඩියෝ එකක්, ඒ කියන්නේ අප්ලයි කරන පැහැදිලි වීඩියෝ එකක් අපිට WhatsApp කරන්න, එහෙමත් නැත්නම් අපිට මැසෙන්ජර් හරහා ඉන්බොක්ස් කරන්නත් අවස්ථාව තියෙනවා. ඒක ගැන මතක් කරලා අදට මම යන්නම්. අපි හම්බ වෙමු බද අද දවසේ, ඒ කියන්නේ හෙට හවස 4ට. ඔයාගේ මගේ බෝරින් නැති ඉවිනින් ඩ්‍රයිව් එක 4 වටෙන්. එතකම් පරිස්සමින් ඉන්න, ගිහිල්ලා නම් ජය වේවා. මම DJ Asa. Good night.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: BYD C-Lion 5 plug-in hybrid SUV වැඩි ඉඩ ආකර්ෂණීය පෙනුම සහ DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. C-Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න 0112125125.
2: ලංකාවේ හදන යුරෝපයේ පදින KD Rice Leader 125 අපේම බයික් එක. දැන් රුපියල් 599,000යි. මේක නම් සුපිරිම ඩිස්කවුන්ට් එකක්. බස්වල හිර වෙලා මිරිකලා යන්න ඕනේ නැහැ. දැන්ම කතා කරන්න KD Rice Motor Company Private Limited එකට. 773-523-535.
3: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න. The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවකු වන්න. දැන්ම කතා කරන්න 0712-666-222 Rhyme Residences.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
4: පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසී වුණාම එන කොන්දේ කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
5: ඩාම්රෝ වසර මැද සේල් ඉහළ ප්‍රමිතියෙන් යුත් කාර්යාලයේ පුටු සඳහා විශේෂ වට්ටම් 9900 සිට ඩාම්රෝ වගකීමක්ද සහිතව.
6: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
7: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
6: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363-076-716-3672.
7: දෙවන්ද රසන් වතාවට අවසන් යමුද අපි කොක්කුසයි රංගශාලාවේ ග්‍රීෂ්ම ඍතු රැඟුම් බලන්න? එදාට ඔන්න තනියමයි නොරික සංයන්නේ.
8: මන්තාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
9: අපේ
2: රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර පහක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 0772-406-4397.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු. Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
1: කවදත් අලුත් කාගෙත් නෙත්.

දුක්ඛනාත වූ අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාව හා ඒකාත්මික වෙමු.

ඔබේ ජීවිතයට ග්‍රහණක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරු උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සෙත් කවි වන්දනාවේ පිහිට සලසාගමු.

0: පැවැත්වූ උතුම් ආශිරුවාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිරුවාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: නෙත් FM බුදුගුණ හැන්දෑව. බුදුගුණ හැන්දෑව.
2: කවදත් අලුත් කාගෙත් නෙත් කාගෙත් නෙත්.
3: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. දැන් මාම තන්න 0112200.
4: අද කතා නැත්තේ මොකද වගේලාද? ඔයා එපා හඳන්නට මගේ සුදා. ඕම් බ්ලාස්ටර් දැම්මම කතා නවතින්නේ නැහැ දැන්. ලාතර් ඉතින් කතා

0: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර්ට්. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වනවා.
1: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
2: මුදලාලි
3: අලෝනා
2: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි අපේ ඉස්කුරු ග්‍රෑම් 200ක් දානවද මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න මුදලාලි
4: ඔයා කාටද මේ බොරු කරන්නේ අයි නෙවත ඔතවා මට මෙහෙම කරයි කියලා ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ
3: විජය දාන්න ඔක්කොටම
4: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදලා විජය තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ
2: හොඳ වෙලාවට ඔයා ආවේ නැත්තම් අපිත් අහු වෙනවා
5: මිරිස් නම් මිරිස් විජය මිරිස්
6: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings ලංකා ලිමිටඩ් ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසර ලක් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
1: අභිධර්මය සිහිය භාවනාව ජීවිතාවබෝධය පිණිස
7: කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති කම්මට්ටානාචාර්ය පූජනීය උඩදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ පවත්වන අනන්තනය සමන්නාගත පဋාණ ධර්මානුශාසනාව
1: අතික්‍රමණ
7: අගෝස්තු 25 වනදා උදෑසන 8:30 සිට
1: බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී
7: ඔබේ අසනත් වෙන් කරගන්න අතික්‍රමණ හිස්තනක් ඔබේ නම සඳහන් කර 0.77 666 8017 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
1: විමසීම් 0.76 660 980
7: අතික්‍රමණ
1: සාංසාරික සීමා ඉක්මවා යාමට
8: FM 95.8 Net FM Divaina Pura

0: FM Anupaha. FM Anu Hataraita Samata. Ne FM. Divina Pura. Divina
1: Pura. Velava Savasa 6 Vinadi 30.
2: ඔබ වෙත ගෙන එන්නේ
3: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
4: ඕම් ප්ලාස්ටර්

අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල් නෙට් තමතන්න 0112 863 363 0776 7016

0: ನೆಟ್ ನ್ಯೂಸ್ ಜನತಾವ ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ ನೆಟ್ ನ್ಯೂಸ್ ಜನತಾವ ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ
1: ಆಯುಬೋವನ್ ಅದ 2026 ಆಗಸ್ಟ್ 11 ಬದಾದ ದವಸ ಉನುಸುಂ ಕರ್ಣ ವಡಾತ್ಮ ಬಲಪ್ಯಾಂಕಾರಿ ಪ್ರವೃತ್ತಿ ಪೆಲಹಿ ಸತ್ಯ ಅನಾವರಣಯ ನೆಟ್ ನ್ಯೂಸ್ ಸವಸ ಹಯೈತಿಹ ಪ್ರಧಾನ ಪ್ರವೃತ್ತಿ ಪ್ರಕಾಶ್ಯೈ ಮೇ ಸಮೀಕ್ಷಣ ವಾರ್ತಾ ನವತ ನವತ ತಹಬುರು ಕರ್ಣ ಅಂಕ ಎಕೆ ಪ್ರವೃತ್ತಿ ಸನ್ನಾಮಯ ನೆಟ್ ನ್ಯೂಸ್ ಸಚಿವ ಮೆದರಿಯ ಸಿಟ ಮಮ ತರಂಗ ರುಕ್ಷಾನ್ ಜಯಶೇಖರ ಪ್ರವೃತ್ತಿ ಸಂಸ್ಕರಣೆಯ ಸಮಂತ ಕುಮಾರ ಸಿರಸ್ಥಳ ಮರಣ ದಂಡುವಮ ಗೇನವಾದ ಆಂಡುವೆನ್ ಉತ್ತರಯಾಕ್ ಮೆಗಸಿನ್ ಬಂಧನಾಗಾರೇಟ ತೊಗ ವಶೇನ್ ಮತ್ಕುಡು ಸೆಪೆಯು ನಿಯಾಮಕ ವರೇಕ್ ಅತಡಂಗುವಟ ರಟಯನವ ವಗೆ ಬಂಧನಾಗಾರೇಟ ಗಿಯೆ ಕುಹಮದ ಇಶಾರಾ ಸಿವ್ವಂದಿಟ ನೀತಿಯ ವಿನಸ್ತ ಪ್ರಶ್ನೆಯ ಕ್ಯಾಬಿನೆಟ್ ಮಾಧ್ಯ ಹಮುವಟಾತ್ ರತ್ಮಲಾನೆ ಸೈಮಾ ಪಯ 48 ರಂದವಾಗನ ಪ್ರಶ್ನ ಕಿರೀಮಟ ಅಧಿಕರಣೆಯ ಅವಸರ ದೇ ಮಹಾನಾ ಹಿಮಿವರುಂಗೇ ಲಿಪಿಯ ಲಬುನು ಬವ ಆಂಡುವ ಪಿಲಿಕಾನೆ
0: Net News, the truth people trust.
1: ಮದ್ರವ್ಯ ಅಪರಾಧ ಸದಹಾ ಮರಣ ದಂಡುವಮ ಕ್ರಿಯಾತ್ಮಕ ಕಿರೀಮ್ ಸಂಬಂಧೇನ್ ಮಾತು ಎತಿ ಸಂವಾದೇ ಪಿಲಿವಾಂದ ಆಂಡುವೆ ಸ್ಥಾವರೇ ಕುಮಾಕ್ತೆ ಅದ ಕ್ಯಾಬಿನೆಟ್ ತೀರನ್ ದನುಮ್ ದಿ ಮೇ ಮಾಧ್ಯ ಹಮುವೇದಿಯೇ ಪ್ರಶ್ನೆ ಕೆರುಣಾ ಯಾತ್ರ ಮೆಗಸಿನ್ ಬಂಧನಾಗಾರಡ ಮದ್ರವ್ಯ ಸೆಪುಯು ಬವ ಕಿಯನ ನಿಯಾಮಕವರೇಕ್ದ ಅತ್ತಡಂಗೂಟಾರಾನ್ ಎಮ ತೊರತುರು ಎತುಲು ದವಸೇ ಉಣುಸುಂ ಪುವತ್ ಪೆಲೆಹಿ ಸತ್ಯನಾವರಣೆಯ ಮಿತೆನ್ ಸಿಟ ಮದ್ರವ್ಯ ಸಂಬಂಧ ಅಪರಾಧ ಸದಹಾ ವರದಕರು ಅನ್ವನ ಪುದ್ಗಲಿಂಟ ಮರಣ ದಂಡುಮ ಕ್ರಿಯಾತ್ಮಕ ಕಿರೇಂ ಪಿಲಿಬಂದ ಯೋಚನಾವಕ್ ಪಮಣಕ್ ಇದಿರಿಪಾತ್ ವ್ಯಾತಿ ಬವ ಕ್ಯಾಬಿನೆಟ್ ಪ್ರಕಾಶಕ ಅಮಾತ್ಯ ವೈದ್ಯ ನನಿದ ಜಯತಿಸ ಮಹತಾ ಪವಸನಫಾ ಕೆಸೇ ವಿತತ್ ಈ ಸಂಬಂಧೇನ್ ಅವಸಾನ್ ನಿಗಮನೆಗಟ ಎಲಂಬಣ್ಣು ಮೆತಿ ಬವಾಯಿ ರಾಜ್ಯ ಪ್ರವೃತ್ತಿ ದಿಪಾರ್ಥಮೇಂತುವೆ ಅದು ಪವತಿ ಕ್ಯಾಬಿನೆಟ್ ತೀರನ್ ತನುಮ್ ದಿಮ್ಮೆ ಮಾಧ್ಯ ಹಮುವೇದಿ ಅಮಾತ್ಯಪರೆಯ ಕಿಯಾಸಿರಿ
2: රට මේකට මෙවමා සම්බන්ධ වෙලා මේ මත්ද්‍රව්‍ය වැරදිකරුවන්ට මරණ දඬුවම ගෙනීමේ යෝජනාවක් සාකච්ඡා වෙමින් පවතිනවාද රජතුමා එතුමා
3: ඒ යෝජනාව සාකච්ඡා වෙනකොටත් මේ කාඩිනල් හිමියන් උන්වහන්සේගේ ස්ථාවරේ ප්‍රකාශ කරලා තිබුණා මේ උන්වහන්සේ නම යෝජනාවට එකඟ නැහැ කියලා එතකොට රජයේ සාකච්ඡාවක් විතරද නැත්නම් මේ මරණ දඬුවම ක්‍රියාත්මක කරනවද
4: නැ මේ ප්‍රශ්නේ බරපතලකම පිළිබඳව සාකච්ඡා කිරීමේදී සමහර පාර්ශ්වයන්ගෙන් ආපු යෝජනාවක් අදහසක් එය කෙසේද කරන්නේ කොහොමද කරන්නේ කියන එක සම්බන්ධයෙන් අවසාන නිගමනයක් ඔය ගණතාවයක් නැහැ. අපිට පේනවා මේ පාතාලය මද්රව්‍ය ජාවාරම ඇතුළු මේවත් එක්ක සිදුවන ක්‍රියාවලිය පිළිබඳව කතා බහ කිරීමේදී එක එක පාර්ශ්වයන් කරන යෝජනාවක් පමණයි.
1: ප්‍රජාපාදක විශෝධන පනත යටතේ සුළු වැරදිකරුවන් වඩ පුද්ගලයන් සඳහා කැකිරා ප්‍රදේශයේ විශෝධන මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා ඉදිරිපත් වූ යෝජනාවට ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිව තිබෙනවා. ඒ සම්බන්ධයෙන්ද අමාත්‍ය වෛද්‍ය නනිද ජයතිස්ස මහතා මෙම මාධ්‍ය හමුවේදී කරුණු දැක්වුවා.
5: 1949 අංක 46 දරන ප්‍රජාපාදක විශෝධන පනත යටතේ සංචාරක අධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණ විසින් සුළු වරදකරුවන් වෙත ප්‍රජාපාදක විශෝධන ආඥා නියෝග ලබා දෙන ලබනවා. යතරින් බහුතරයක් මද්‍රව්‍ය හෝ මද්‍යසාර සම්බන්ධයෙන් වරදකරුවන් අතර ඔවුන්ින් මුදවා යහපත් පුරවැසියන් ලෙස සමාජගත කිරීම සඳහා විශේෂ අවධානය යොමු කර සමාජීය හා ආර්ථික වශයෙන් නගා සිටුවීම පිණිස ප්‍රජාපාදක විශෝධන ක්‍රියාවලියට යොමු කර ලබනවා. කෙසේ වුවත් ප්‍රජාපාදක විශෝධන දෙපාර්තමේන්තුව සතුව අධික ලෙස ැබැහිවි වරදකරවන පුද්ගලින් සඳහා නේවාසික ප්‍රතිකාර ලබාදීමට සුදුසු නේවාසික මධ්‍යස්ථාන ප්‍රමාණ සංඛ්‍යාවක් නැහැ. එමෙන්ම එම දෙපාර්තමේන්තුව සතුව කිසිදු නේවාසික අනේවාසික විශෝධන මධ්‍යස්ථානයකුත් නැහැ. එබැවින් එම තත්ත්වය සැලකිල්ලට ගෙන කැකිරා ප්‍රදේශයේ හඳුනා ගන්න ලැබ ඇති හෙක්ටයාර 1.33 භූමියක අධිකරණ මගින් යොමු කරන මද්‍රව්‍ය සඳහා යොමු නියෝගලාභීන් වෙනුවෙන් විශෝධන මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 635ක ඇස්තමේන්තුගත පිරිවයක් යටතේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස අධිකරණ සහ ජාතික ඒකාබද්ධ අමාත්‍යාංශය ඉදිරිපත් කළ යෝජනාව මන්ත්‍රමණ්ඩලය අනුමත කළා.
1: මෑතර ගණේමුල්ල සංචිව ඝාතන නඩුවේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්ති ඊයේ දිනේ අධිකරණ ඉදිරිපත් කර නැවත බන්ධනාගාර රැගෙන යන අවස්ථාව සම්බන්ධයෙන්ද මෙම මාධ්‍ය හමුවේදී ප්‍රශ්න කෙරුණා.
6: ඒදිනේදයමතුම ගනේමුල්ල සංජීව ඝාතන නරුවේ ප්‍රධාන සැකකාරී ඉෂාරා සෙව්වන්දීව රැඳවුම් භාරයේ සිට බන්ධනාගාරයට ගෙනියපුවර දර්ශන පෙළ තමයි සමාජ මාධ්‍ය වෛරල් වුණේ. මොකද අපි දැකලා තියෙනවා ප්‍රබල දේශපාලඥයන් පවා බන්ධනාගාරයට රැගෙන යනකොට අත්වල මාංචු දාලා ෂොපින් බෑග් හරි නැත්නම් වෙළඳසැල්වල සුපිරි වෙළඳසැල්වල බෑග් එකක් අරගෙන තමයි බන්ධනාගාරයට ගෙනියන්නේ. නමුත් මේ ඉෂාරා සෙව්වන්දීනම් ගියේ මාංචුත් නැ ලොකු ෆොරින් ට්‍රොලියක් කරන් මේ බැංකොක් ට්‍රිප් එකක් යනවා වගේ තමයි ගියේ. මොකද්ද මේ නීතිය එක එක්කෙනාට එක එක වගේ
7: නීතිය කිසිවෙක් ඉස්සරහ එහෙම වෙන විදියක් නැහැ නේද?

0: 120,000 වැඩි වටිනාකමක් සහිත මත්ද්‍රව්‍යද සමගයි. අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20ක් ඒ අතර වෙනවා. සැකර මෙම බන්ධනාගාර නියාමකවරයා 53 හැවිරි දිවියේ පසු වන්නේක්. ඔහු තංගල්ල බෙලියත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවටද හඳුනාගෙන තිබෙනවා. තවද සැකර මෙම බන්ධනාගාර නියාමකවරයා මැගසින් බන්ධනාගාරයට අනුයුක්තව සේවය යොදවා ඇතේ 1 ජනවාරි මාසයේ සිටයි. ඊට පෙර ඔහු වැලිකඩ බන්ධනාගාරයේ සේවයේදී සිට තිබෙනවා. මේ අතර මැගසින් බන්ධනාගාරය තුළට මත්ද්‍රව්‍ය තොග වශයෙන් සපයන ලද බව කියන මෙම බන්ධනාගාර නියාමකවරයා අතරංගුවට ගෙනුනේ ගල්කිස්ස කොට්ටාෂ අපරාධ විමර්ශන කාර්යාංශය විසින් කළ රහසිගත මෙහෙයුමකදී. මත්ද්‍රව්‍යද සමග මීට පෙර අතරංගුවට ගනුණු පුද්ගලයාගෙන් ලැබුණු තොරතුරකට අනුව මෙහෙයුම් සැලසුම් කර තිබුණා. මුලින්ම අතරංගුවටගත් පුද්ගලයා 32 වියේ පසුවන දෙහිවල වෛද්‍යපාරේ පදිංචිකරුවෙක්. ප්‍රශ්න කිරීමවලදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ ඔහු සන්තකයේ තිබූ මත්ද්‍රව්‍ය පාර්සලයේ මැගසින් බන්ධනාගාරයේ රඳවුණු ලැබ සිටින සිරඳනවම් විදින්නෙකු WhatsApp ඇමතුමක් කරහා ලබා දුන් තොරතුරකට අනුව ලබාගත් බවයි. එලෙස ලබාගත් මත්ද්‍රව්‍ය පාර්සලයේ බොරැල්ල වනාත පාරේදී තවත් අයකුට ලබා දීමට නියමිත බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව කෙරෙනු රහසිගත මෙහෙයුමකදී සැකර් බන්ධනාගාර නියාමකවරයා අතරංගුවට ගැනුණේ. එලෙස අතරංගුවට පත්වන අවස්ථාවේ ඔහු බන්ධනාගාර ක්‍රීඩා ඇඳුමින් සැරසී සිට තිබෙනවා. මැලේසියාවේදී අතරංගුවටගෙන මෙරටට රැගෙන සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන රත්මලානේ සයිමාන මෙත්තා පැය 48 කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර හිමිව තිබෙනවා. පොලිස් මාධ්‍ය කොට්ටාෂය සඳහන් කළේ සැකරු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දුන් බවයි. වැඩිදුර විමර්ශන සඳහා ඊයේ රාත්‍රියේ පේරාදෙණිය පොලිස් ස්ථානයේ වෙත බාර දුන් 41 හැවිරිදි රත්මලානේ සයිමාන ඇමති මෙම සැකරු 2014 වසරේ පුද්ගලිකව පැහැර යාම සහ 2016 වසරේ සිදු කළ වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවර නඩු දෙකක චූදයකු දෙවනවා. ජාත්‍යන්තර පොලිසිය සහ මැලේසියානු පොලිසිය සහයතිව වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරකයකගේ මගීන අතරංගුවටගත් මෙම සැකරු සමග තවත් සැකරු අන් දෙදෙනෙකු ඊයේ පස්වරුවේ මෙරටට රැගෙනෙනු ලැබුවා. අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහානායක ස්වාමින් වහන්සේලා යොමු කළ ලිපිය ජනාධිපතිවරයා වෙත ලැබී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පිළිගත්තා. ඒ කැබිනට් තිරෙන් දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වෙදින් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා තිබෙන
1: මහානායක ස්වාමින් වහන්සේලා ජනාධිපතිවරයාට උන්වහන්සේලාගේ ස්ථාවරය සම්බන්ධයෙන් ලිපියක් යොමු කළා තිබුණා දැනුම් දීලා තිබුණා කියලා උන්වහන්සේලා පසුගිය දවස්වල සඳහන් කළා. හැබැයි අද වෙනකොට මේ ලිපියට වෙච්ච දෙයක් නැහැ. ඒ ලිපිය සඳහන් කළා තිබෙනවද උන්වහන්සේලා මේක ප්‍රසිද්ධ කරන්න එපා කියලා? එහෙම නැත්නම් රජයේ පාර්ශවයෙන් මේ සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් නැද්ද? ඒ ලිපිය ලැබුණාද? ඒ ලිපිය අඩංගු කරුණු මොනවද එමෙතුමා?
2: මහානායක ස්වාමින් වහන්සේලා විසින් මේ සම්බන්ධයෙන් ලිපියක් ජනාධිපතිතුමා ඉදිරිපත් කළා තියෙනවා. ඒ තිබෙන කරුණු සැලකිලට අරගෙන 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සේවා පනත සංශෝධන කැබිනට් ඉදිරිපත් කරන කලින් අපි උන්වහන්සේලා හමු වෙලා විශේෂයෙන් මමත් හර්ෂ නානකාර අධිකරණ ඇමතුමත් කරුණු පැහැදිලි කිරීමක් කරා. අපේ පැත්තෙන් අපි අදහස් දැක්වුවා. ඒතර අපි බලාපොරොත්තු වුණේ කැබිනට් මණ්ඩලයේ මේ ව්‍යවස්ථා සංශෝධනය සහ පනස් සංශෝධනය ගෙනෙන කලින් උන්වහන්සේලා මේ කරුණු ඉදිරිපත් කරන අපි යනුව අස්කිරි මල්ලතු සහ රාමාඤ්ඤ මහානිකායන්වල අතිගෞරවනීය මහානායක ස්වාමීන් වහන්සේට කරුණු ඉදිරිපත් කරලා අපිට අමරපුර මහානායක හඳුරු මුණ ගැහෙන පුලංකම ලැබුණේ ඊට පස්සේ. ඉතින් උන්වහන්සේලා කරුණු පැහැදිලි කරාට පස්සේදී විශේෂයෙන් අපි ඒ කරුණු පැහැදිලි කිරීම සිදු කරේ මේ විශ්‍රාමන වයසගෙන පමණක් නොවේ. අපි මේ සමස්ත යුක්තිය පසිලීමේ ක්‍රියාවලිය. ඒ අනුව අපි ඒ සියලු දේවල් සම්බන්ධයෙන් අපි අනුගමනය කරමින් ඉන්න ක්‍රියාමාර්ග පිළිබඳව අතිගෞරවනීය මහානායක ස්වාමීන් වහන්සේට අපි කරුණු ඉදිරිපත් කරා. ඉතින් උන්වහන්සේලාට කවුරු හරි කණ්ඩායමක් කියලා තිබුණා මේ එක් පුද්ගලෙක් කියලා කරගෙන තමයි මේ විශ්‍රාම යන වයස සංශෝධන කරන්න යන්නේ කියලා. අපි කොහොමද මේ සමස්ත ක්‍රියාවලියක් ඇතුලේ මහේස්ත්‍රාත් වරුන්ගේ සිට ශ්‍රේෂ්ඨාධිකාරී විනිශ්චයකරුන් දක්වා 400ක් පමණ වන සමස්ත විනිශ්චයකරුන්ගේ විශ්‍රාම යන වයස තමයි අවුරුදු දෙකකින් දීර්ඝ වෙන්නේ කියන එක උන්වහන්සේලා ප්‍රසාවදාන වහන් කන් දීලා ඒ අනුව ජනතාවගේ නඩු කටයුතු ඉක්මන් යනවා නම් ඒක ආරක්ෂ වෙනවා නම් ඒ සහ ජනතාවට තිබෙන පීඩනය අඩු වෙනවා නම් සහ යුක්තිය පිළිබඳ ජනතාවගේ විශ්වාසය වැඩි වෙනවා නම් ඒ සියලු කටයුතු පිළිබඳව කැමැත්ත පළ කරලා ආශිර්වාද කළා.
0: ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා
3: සාමාන්‍යයෙන් ඔයගේ ලිපියක් නිකුත් කරාම ත්‍රෛනිකායක මහානායක හිමිපාණන් වහන්සේලා එක මාධ්‍යයට නිකුත් වෙනවා. ඒ ලිපියේ දැන් ඔබතුමා කියනවනේ ඊට පස්සේ අපි ගිහිල්ලා මහානායක හිමිතුරුන් මුණ ගැහුණා කියලා. උන්වහන්සේලාට වැරදි අවබෝධයක් කවුරු හරි ලබා දීලා ඒ ලියුමේ උන්වහන්සේලා තියන සඳහන් කරලා තියනවාද මේක ක්‍රියාත්මක කරන්න එපා කියලා? හරි. ඔබතුමාලා ගියාට පස්සේ නේද ඒ ලිපිය නිකුත් කරේ?
4: ඔබතුමා ගියාට පස්සේ ලිපිය ඒවල ලැබුවා කියලා කිව්වේ.
2: ලිපිය ඔබතුමා කිව්වා දැන් ලිපිය සඳහන් කරුණු
4: පස්සේ. දැන් ඔබතුමා කිව්වේ ලිපිය ලැබුණා කියලා. ඒ ලිපිය අඩංගු කරුණු මොනවද එමෙතුමා?
2: ලිපිය නිකුත් කරා කියලා කිව්වට ලිපිය නිකුත් කරලා ඔබ දැක්කේ නැහනේ. ඒ ලිපියෙත් අඩංගු කරුණු සමහර තවත් පාෂා දීපත් කර කරුණු සියල්ල සැලකිලිමත් වෙලා තමයි රජයක් හැට අපි තීන්දුව කරා. ජනපතිතුමා උපදෙස් පරිදි ගිහිළු

0: සත්‍යක සාකච්ඡා කරනවා. මේ සාකච්ඡා කරා. සාකච්ඡා කරාට පස්සේ උන්වහන්සේලා මොකද කිව්වේ කියන එක ගැන ඔබ මාධ්‍ය හරහා දැක්කා. ඒ අනුව තමයි කටයුතු සිදු වෙමින් පවතින්නේ.
1: විපක්ෂයේ කණ්ඩායම උන්වහන්සේලා මුණ ගැහෙන්න ගියාම උන්වහන්සේලා ඒ දක්වන අදහස් බැලුවාම උන්වහන්සේලා මේක ඒ විනි පැහැදිලි කිරීමක් කරන්න අපේ ලිපියක් ගැන කියලා උන්වහන්සේලා කියනවා. එතකොට දැන් ඔබතුමා මේ ලිපිය දැක්කද? දැන් හර්ෂණ නානක්කාර එමතුමා පාර්ලිමේන්තුවේදී කියනවනේ. ඒ මේකක් මම දන්නෙත් නෑ ජනාධිපතිතුමා ඉදිරිපත් කළාද කියලා දන්නෙත් නෑ කියලා කියනවා. දැන් ඇත්ත තත්ත්වය පැහැදිලි කරන්න හොඳ නැද්ද මීට වඩා රජයට?
0: නෑ ඒක මට නෙමෙයි ජනාධිපතිතුමාට යෙව්වේ හර්ෂණ නානක්කාර එමතුමාටත් නෙමෙයි. ජනාධිපතිතුමා එහි අදහස් සැලකිලිට අරගෙන තමයි අපිට ඒ අනුව උපදෙස් ලබා දුන්නේ. ගිහිල්ලා උන්වහන්සේලා හමු වෙලා මේ සියලු කරුණු පිළිබඳව සාකච්ඡා කරන්න කියලා අපි යන කටයුතු කළා.
2: හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම් විසින් කොළඹ මහාධිකරණයේ හමුවේ අධිචෝදනා ගොනු කර තිබෙනවා. 2012 වසරේ ජූනි මාස 12 වෙනිදා සහ අගෝස්තු මාස 6 වෙනිදා අතර කාල සීමාව තුළ ධීවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියේදී කිරින්ද ධීවර වරායේ වැලි ඉවත් කර වෙළඳපොළට විකිණීමේ කාර්ය සඳහා C2 Company Limited නැමැති කොරියානු සමාගමක් තෝරාගෙන එම කටයුතු සඳහා ධීවර වරාය සංස්ථාවට අයත් වැලිකොව්වා නැමැති නෞකාව බදු පදනම යටතේ පවරා දීම සඳහා එම සංස්ථාවේ සභාපතිවරයාට බලපෑම් කිරීම තුළින් දූෂණය නැමැති වරද සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම් විසින් මෙම අධිචෝදනා පත්‍රය ගොනු කර තිබෙනවා. මේ තුළින් විත්තිකරුට එල්ල කර තිබෙන චෝදනා සංඛ්‍යාව 5ක්. අල්ලස් 570 වන වගන්ති යටතේ දූෂණ නැමැති පුද්ගලයා යටතේ විත්තිකරුට එරෙහිව මෙම අධිචෝදනා ගොනු කර තිබෙනවා. එහි සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයන් 13 දෙනෙකු නම් කර ඇති අතර නඩු භාණ්ඩ ලෙස නම් කර ඇති ලේඛන ගණන 25ක්. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් සංවිධාන කරනු ලබන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් පැවැත්වීමට කටයුතු දා තිබෙනවා. ඒ සැප්තැම්බර් මාස 25 වනදා සිට ඔක්තෝබර් මාස 4 වනදා දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පැවැත්වෙන්නේ 27 වන වරටයි. ප්‍රදර්ශනයේ නිල අනුග්‍රහක බවතුන් සමග ගිවිසුම් අත්සන් කිරීම සහ ප්‍රදර්ශන කුටි බෙදා දීමේ උත්සවය අද පැවැත්වුණා. ඒ අනුව මෙවරත් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ නිල රේඩියෝ මාධ්‍ය අනුග්‍රහක ලෙස නෙත් FM රේඩියෝව ගිවිසුම් ගත වුණා. නෙත් FM රේඩියෝ වෙනුවෙන් එම ගිවිසුමට අත්සන් තබනු ලැබුවේ නියෝජ්‍ය සමන අධිකාරී සුනිල් ශාන්තද සිල්වා මහතායි. ඒ 2012 ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති අතුල ජයකොඩි මහතා කියා සිටියේ මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැවුම් වෙනස්කම් රැසක් සමගින් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි.
3: 27 වෙනි වරට පවත්වනු ලබන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවර පැරණි, ඒ කියන්නේ සංකටන මණ්ඩප වැනි සාහිත්‍ය කතිකාවත් නැවත කරලියට ගෙනමින් නව අංග රාශියක් එකතු කරමින් ඉතාමත්ම දැවැන්ත ලෙස කරන්න තමයි අපේ බලාපොරොත්තුව තියෙන්නේ. මේ ප්‍රදර්ශනය සඳහා දකුණු ආසියා රටවල ප්‍රකාශකයින් සහභාගි වෙන අවස්ථාවකුත් මේ අතර තියෙනවා. එනිසා පෙර නොවු ආකාරයට සැප්තැම්බර් මාස 25 වෙනිදා සිට ඔක්තෝබර් 4 වෙනිදා දක්වා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ සිරිමාවු බණ්ඩාරනායක සම්බන්ධ ශාලාවේදී පැවැත්වෙනවා.
2: කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ ඇතුළත් වීමේ ටිකට්පත් ආදායම් මගින් ක්‍රියාත්මක දරුදිරිය ශිෂ්‍යත්ව වැඩසටහන පුළුල් කර ඇතැයිද අතුල ජයකොඩි මහතා මෙහිදී කියා සිටියා.
3: මෙවර ටිකට් පත රුපියල් 50ක් කෙරුවේ අපි ඒ මුදල අරගෙන කරන්නේ ශිෂ්‍යත්ව ලබා දීම. දරුදිරිය ශිෂ්‍යත්ව කියලා අපේ ශිෂ්‍යත්ව වැඩපිළිවෙළක් තියෙනවා. අපි ශිෂ්‍යත්ව විශ්වවිද්‍යාල ප්‍රවේශයට ඇතුළු වෙන ළමයෙක්ට රුපියල් 5000 දීච්ච මුදල රුපියල් 10000ක් වෙනකම් වැඩි කෙරුවා. සාමාන්‍ය පාසල් අධ්‍යාපනය කරන ළමයෙක්ට 2500 සිට 3500 දක්වා වැඩි කෙරුවා. ඒ නිසා තමයි අපි තීරණය කෙරුවේ මෙවර මිල රුපියල් 50ක් දක්වා වැඩි කළා. තවත් ශිෂ්‍ය සංඛ්‍යාවකට මේක දෙන්න ඕන කියන එක මාර්තෙන් තමයි අපි මේ මිල වැඩි කිරීම කරුවේ. ඒ සියලුම මුදල් ශිෂ්‍යත් අරමුදල සඳහා බැර වෙනවා කියන එකයි මට කියන්න තියෙන්නේ.
2: 2026 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ ප්‍රධාන අනුග්‍රාහකත්වය දක්වන්නේ සුසර ප්‍රකාශන විසින්.
4: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
2: Net News නිමාව. Net News මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6:45ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා Net News YouTube නාලිකාවට සහ Net News Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් Net News Total කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
5: ඔබ වෙත ගෙන ආවේ
6: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
4: Net News ජනතාව සත්‍ය
7: රාග ප්‍රතිරාග රාව
8: ජනතාව විශ්වාස කරන සත්‍ය නෙට් නිවුස් පිළිබඳව මෙරට නීති ශිෂ්ටයේ කීර්තිමත් චරිතයක් වන ජනාධිපති නීතිඥ යුවර්ද සිල්වා මහතාද අදහස් පළ කළා.
9: නෙට් නිවුස් කිව්වහම හුදෙක් නිවුස් ප්‍රචාරය කරන ආයතනයක් විතරක් නෙමෙයි, ඒකේ වෙන දෙයක් තියෙනවා. යම් කිසි ප්‍රවෘත්ති පණිවිඩයක් ලබා දෙනවා නම් ඒ පණිවිඩය හුදෙක් ප්‍රචාරය කරන්නේ නැතුව ඒකේ හරයට ගිහිල්ලා ඒක ඇති වුණේ කොහොමද, ඒකේ ඉතිහාසය සම්බන්ධව ඒ සම්බන්ධව නීතිමය තත්ත්වයේ සම්බන්ධව හොයලා ජනතාවට ඒක ලබා දීම සඳහා ගත්තා වූ මෙහෙස අපි එදා හිටම්ම දැක්කා. කිසි නීතිමය මාතෘකාවක් සාකච්ඡා කරන්න හොඳම දේ තමයි නෙට් නිවුස් කියන එක. හොඳටම පැහැදිලි, ඉතාම කෙටියෙන් ඒ අය ඒ කාල සීමාව තුළ එසේ කිරීම ඉතාම වටිනා මෙහෙයක් වුන් කළා. අවුරුදු 21ක් තුළ ඒ කරපු සේවාව තවදුරටත් ඉදිරියට කරගෙන යන්න ක්තිය ධෛර්යය ලැබේවා කියලා තමයි අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ. ඒ වගේ ක්‍රමවේදයක් අනුගමනය කරන තුරු සෑම විටම අපිට හිතෙන් තියෙන්නේ ඒ අහන ප්‍රේක්ෂකයාට නෙට් නිවුස් වලින් ලබාගත හැකි මෙහෙය ඉතාම වටිනවායි කියලා මම කල්පනා කරනවා.
4: FM 95 FM 94.8 Net FM Divine Pura Divine Pura
10: Complacer them, man. Got down now, what do you

0: ඩුවට් කරගන්න.
1: කැස්සය අදරේ හඟන්න බෑ කියල තියෙනවනේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වාම හංගන්න නෙමේ නැති කල්ලම දාන්න පුළුවන්.
2: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
1: මාරයිනි.
3: BYD C-Lion 5 Plug-in Hybrid SUV වැඩි ඉට ආකර්ෂණය පෙනුම්සා DMI තාක්ෂණය සමඟ ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. C-Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න 0112-125-125.
4: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency. Fast and stable. Unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
5: උත්තම දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර, නවාතැන්, බස් රථය, පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ හින්දා සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙතට. අමතන්න 0112-862-863 අංකයට. ට්‍රැවල්නෙත්. ට්‍රැවල්නෙත්. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.
6: මහානුභාව සම්පන්න සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාලයේ උත්තම පෙරහර මංගල්‍යය. අගෝස්තු 8 සහ 9 දිවා මහා පෙරහර, අගෝස්තු 10 සහ 11 රාත්‍රී පෙරහර, අගෝස්තු 12 වනදා රාත්‍රී 7 සිට රටිටම සෙත්පතා පවත්වන මහා දෙවොල් මඩියාගේ සහ ගිනිමෙල සත තරණය උතුම් දේවාශිර්වාදය ලැබගන්න. පෙරහර සමයේ ඔබත් සීනිගම දෙවොල් මහා දේව පුදුමීමට එන්න. මාධ්‍ය සවිය, Net FM. Net FM.

ප්‍රේමේ හමුවීමට වාරයක් අවාරයක් තියෙනවාද? නැත්නම් ඒක මහා අහම්බකාරක සිද්ධියක්ද? ඒ හමුවීමට පස්සේ අවාරේ හමුවීම පිළිබඳව හිතගත්තු කියනවාද? ඒ අපසරහරෙන්න ලෝබයිද? නවතින්න මන්දාරම්.

නුඹලඟ තරම් නෑ මාව දැනෙන්නේ. එහෙම දැනෙන නිසා ඔබ කෙනෙක්ගේ මතකයක් හරි මාදරෙන් පරිස්සම් කරනවා ඇති. අදටත් ඉඳ හිට අල්මාරියේ රහසේ පුවකින් ඇතුළට අරගෙන, එහෙම නැත්නම් පරණ දින පොතක දූවිලි පිහිදාලා අතරමැදින් හොයාගන්න පුංචි කොළ කැබැල්ලක් ඉඳ හිට අරගෙන බලනවත් ඇති. ඔව් මං අද ඔබෙන් අහන්නේ ඔබ එයාගේ පරිස්සම් වැඩියෙන්ම පරිස්සම් කරන මතකය මොකක්ද කියලා. ඔයා වැඩියෙන්ම පරිස්සම් කරන එයාගේ මතකය ගැන කියන්න. 0711 95 95 95 95

අදටත් ඔයා එයාගේ පරිස්සම මතක් කරනවාද? අදටත් ඔයා එයාගේ පරිස්සම මතකයිද? කවුරු හරි මගෙන් ඇහුවොත් මම කියන්නේ නැහැ. ඔව් කියලා කියන්නේ නැහැ කියලායි කියන්නේ. නැහැත් නැහැ මන් නිහඬ වෙනවා. මොකද සමහර මතක අපිට අමතක කරන්න බැරි නිසා නෙවෙයි, අපිට ඒව අමතක කරන්න ඕනේ නැති නිසා. සමහර විට මගේ නමත් ඔයාගේ දවසේ කිසිම තැනක නැතුව ඇති. ඒත් මම තවමත් ඔයාගෙන් ඉගෙන ගත්ත එක දෙයක් කරනවා. මම මාවම පරිස්සම් කරගන්නවා. මොකද කවදා හරි ඔයා ආයෙත් හමු වුණත් ඔයා මාව නැති කරගෙන ඔයාටම දුක් දුන්නා නේද කියලා ඔයාට හිතෙනවට මම කැමති නැහැ. ඒ නිසා ඒ ආදරණීය හඬාදටත් මගේ හිතට වැස්සක් වගේ වැටෙනවා. ඔයා නැති ලෝකයක මම තනිව ඇවිදින හැම මොහොතකම කවුරුත් නොදන්න එක පුංචි රහසක් තියෙනවා. මම තවමත් ඔයා මාව පරිස්සම් කළ විදියටම ඔයාගේ මතකය මගේ හිතේ නිහඬව පරිස්සම් කරනවා. නිහඬ කවිකාරයා මිලාන් මාලකා.

0: Mandaram Rare with Taranga. Mandaram Rare, Mandaram Rare.
1: Sri Lankawe prathama wadawata Rhino roofing within handunwa dena. Rhino Premier Jala Pratirodhi Matupita Arakshane Sahita roofing sheet. Rhino roofing within handunwa dena. Rhino Premier roofing sheet. Wedi vistara sandaha 13.96 amathanna.
2: ඔබ කළ සේවය අගයමින් ඔබේ අනාගතය සවිමත් කරමින් ඔබේ විශ්‍රාම වැටුපර ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC කල්සරු වෙතින් රුපියල් ලක්ෂ 120ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න. වැඩි විස්තර 011-2-35-2-2 අමතා හෝ ළඟම පිහිටි DFCC බැංකු ශාඛාවෙන් කොන්දේසි අදාළ වේ. DFCC බැංකුව ඔබේ වර්ධනයට.
3: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 Prime Residences
4: අයියේ මේ හොට්ස්පොට් ඔන් කරන්නකෝ
5: හොට්ස්පොට් ඇයි
4: data නෑනේ
5: නංගි මේ එහෙම දෙන්න ඩේට අපි ගාව නෑ නංගි දන්නවද මෙගාබයිට් 1024ක් ගිගාබයිට් 1යි එතකොට නංගි ගිගාබයිට් 1024ක්
6: ඒයි නංගි මේ ඩේට නැතුව බයිට් වෙන්නේ ගල් යුගයේ ඉඳන් ඩිජිටල් යුගය වෙනකන් යොටා බයිට් වලින් ලෝකය ගැන දැනගන්න කරකවන්නකෝ දවසේ මෝර්නින් බයිට් එකට සතියේ දවස් පහේම උදේ 7ට ඇල්ගෝ ටවුමට ටියුන් වෙන්න
7: Neither ready for this war
8: squash the battle Hitler's Nazi Congress comes to an end
9: Together on a day of profound joy and soaring hope
10: The day a planet stops for a game
11: Net FM Algo Town.
12: Brought to you by
13: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiri Mulleria Vanarammala Gane Mulakampola Kasagala Samuha Vyapare Vetin.
14: Oyat try karanna ganna vijaya aapapiti.
3: The Palace Gampaha Avasana Nivasa 25 Oba Tadama Sadambara Himikaruwaku Wanna Denma Katha Karanna 0.71.666.222 Prime Residences
15: දම්රෝ වසර මැද සේල් නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
16: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0.117388 388 අමතන්න
11: FM

ආදරණීය තරංගයක්. නිහඬ රැටතරු ගොඩක් තිබුණත් හඳ නැත්තම් මහා තනිකමක්. උපමා මොකට තවත් නොම නැතිනම් මගේ හද මඩලත් නොසන්සුන්. වෙන්න නම් බැරි වේ යශෝදරාවක් ආත්ම ගානක් පෙරම් පුරන අඬ අඬ රණ්ඩු කර කර ආදරෙන් ආයමත් ඔයතුරුල්ල සැනහෙන්න මේ ආත්මේ විතරක් වෙන්න ඇති. අපි තිබුණ තියලි භවයක් කාටත් කලින් යන්න මං හොයාගෙන මේ ආත්මේ පරක්කුයි. කැන්ඩි වලින් අංජ තමයි එහෙම කියලා තියන්නේ. ආදරය මියන්නේ නැත, ඒ සිහි මෝර්ෂ්‍යවනවා පමණය. මතකයන් නැවිත් හදවත කුණහන තැන ආදර නිරන්තරෙන් හුස්ම ගන්නවා ඇත. මේ සක්වලේ කොහේ හෝ තැනක දවසක අප ආයෙමත් මුණ ගැහෙනවා ඇත. ඔහු සහ මාය දිනට රූපෙන් කෙතරම් මෝරා වෙනස් වී තිබුණද සත්තකින්ම අපි වහඳුනා ගන්නවා ඇත. මන්දසින හවක් මෝ අග ඉතිරිකොට අපි එදාටත් ආදරය සඟවා දෙපසට වීණෙක් මේ යනු ඇත. එහෙත් ආදරය සදාකාලිකවම හදවත් ස්පර්ශ කරමින් මතකයන් සමගින් හදවතේ හුස්ම ගන්නවා ඇත. හෙතෙන් දවසක හමු වේවායි පතමු. මන්ද සිනහවකින් හෝ අපි හඳුනාගත් වග කියා අතේ දුරින් නික්ම යන්නට කුමාරි පෙරේරා.

තමයි යාමට දීපු සුන්දරම ආදරණීය මතකය. මගේ දූල දෙන්න. ගෙදරක දූල දෙන්නෙක් ඉන්නවා කියන්නේ එකම හසිපායන තරු දෙකක් වගේ. මට යාට වඩා ගොඩාක් කුඩින් මින්න අම්මගේ ඇස් දෙකක් තියෙනවා. මේ තමයි මගේ ආදරේ. එයාට නැති මට තියෙන ආදරණීයම වටිනාම මං පරිස්සම් කරන මගේ පැටව දෙන්න. ඔහු යන්න ගියායින් පස්සෙත් ඇය ආදරෙන් දරවනුස් මහත් කරපු රත්තරන් අම්ම කෙනෙක්. ඉතින් මං හැමදාම කියනා වගේ එහෙම අයට වඳින්නේ මේ සොබාදහම, මේ අනන්ත විශ්වය. දැන් අපි අවුරුදු 22ක් අදටත් දීපු තෑගි හරි පරිස්සමෙන් මල් ළඟ. ඒ වුණාට ආයෙත් මට එහෙම කෙනෙක් එපා. නිර්නාමිකයි.

Vampire sangrane magie adre. Hasun. Et magie na magie annipa. Ehe magie na. Mandaram sonduriye. Etukota eya magie anshe engineer varaya. Man kandayam nayikawak. Eya mata alan kiy ekak dunna. Yantra sekasum sandaha. Man adirat purse ekak dala tiyana. Eyage mattakaya. එයාගේ මාදරෙන් සුරකිව පරිස්සම් කරනවා ළඟ නැති වුණාට හිරේකා සුපෙම්වත් හද පුරුදු විලසම අමාවක කළුවර ඉරා පාය පන්රය පහන් වෙනතුරු එක්ක ලෙසම එළි විහිදුවා දෙනෙත් අභියස මැවූ මතකය කඳුලකින් වියකී ගියා නුඹේ සුවඳම රැගෙන මඳනල මාළඟින් හැමීට ගියා දැත් පටලා ආව ගිය තැන් අදත් ඒ වාගේම ඇති මතක අහුලා හැමි හැමින් මා නොයන ඔබටම පෙම්මැදී මවක් සේමා පිදු සෙනෙහස නොවටිනා බව නොම සිතා නිමක් නොවනා සෙනෙහසින් මා සිටි අයුරු මතකයි එදා පොදින් පොදමුත් වහින වැස්සට සුමුදු මල්පති ඉරිතැලි හදින් නවතිමි පෙමින් බැඳි මට ඔබත් අහිමිව ගිය හැටි නිරන්තර මතකෙට නැගෙයි ඔබ අදත් හරදා ගිය හැටි කියන් සඳකිම හැර නොයන බව දියුරුවේ ඇයිතුරුළු වී අකීකරු කවහිත අලව් වෙනදී

0: rẻ,
1: quán ta rắm rẻ.
2: මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
3: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
4: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අද මෑවිත් වෙනස වටහාගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
5: මුහුතෙන්ම ගුවනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්වුන් සැමට දැනුම් දීමයි ඉවත් වෙන්න.
6: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
7: රටකට බන අහන්න කියා දුන් දවස අවසන ඇසෙන සදහම් සුරය
8: නෙත්තෙෆෙම් ධර්ම දක්ෂිනා.
9: මතක හිටිනම පින්කමක් ජීවිතය කරගන්නට පින්වත්. ඒ පින්කම ඔබේ චිත්ත ශක්තිය ගොඩාක් වැඩි කරන කාරණාව.
10: මාරය පරදවන්න පුළුවන් බලවත්ම තැන තමයි වජිරාසන.
11: අම්මා රැක්ක වගේ කවුද රකින්නේ? තාත්තා රැක්ක වගේ කවුද රකින්නේ පුතා?
12: තමන් තමන්ගේ සසර ගැන හිතලා කරන පින්කම් පින්ඔතුනි කරන්න උනන්දු වෙන්න.
7: දිවයිනේ චිර ප්‍රකටම යතිවර සරින් බුදු බණ අහන හෝරාව
8: නෙත්තෙෆෙම් ධර්ම දක්ෂිනා
7: හැමදාම රෑ 9ට රේඩියෝව ළඟ රටම බණ අහන වෙලාව.

ආදරණීය තරංග අද ඔය අහන්නේ පරිසංකරණයාගේ වටිනම මතකය ගැන. තරංග විවාහය කියන්නේ සහතිකයක්ලු. හැබැයි ආදරේ සදාකාලික සත්‍යයක්ලු. අතීතයට ගිහින් අපේ ආච්චිලා සීයලා ළඟ නැවතුනාම ඒක ඇත්තක් කියලා හිතුණා. සමහර වෙලාවට සමහර දේවල් අපිට අහිමි වෙන්නේ අපේ වාසනාවට. තනිකම දැනෙන තනියම ඉන්නකොට නෙවෙයි, දහහක් දෙනා ඉන්න තැන මගේම කියලා කියන කෙනෙක් නැති වුණාම. මම ඔය දේවල් බරපතල විදිහට වින්දා තරංග. නොගැලපෙන අය එක්ක ගනුදෙනු කරන්න ගිහින් මානසිකවත් විඳෙව්වා. වැරදුණු තැන අමතක කරන්න. හැබැයි වැරදුණු හේතුව මතක තියාගන්න හැමදාම. ඔහු කිව්වා මම ආදරණීය ඔහුගේ ආදරය පිරුණු හදවත හැමදාම මතක තියාගත්ත. අතීතය මතක් කරමින් දස් නොකියන ආදරණීය ඔහුගේ සෙනෙහස අදත් මම පරිස්සම් කරනවා මටත් වඩා. ඒ ආදරය පිරුණු ඇස් දෙක අදත් එදා වගේමයි තරංග. රමණි සුමේදා, වාසනාවන්.

ඔයාගේ ආදරේ පයන්ගෙන් මම සැරසෙන්න ඕනේ. පිනි බින්දු වේලිලා යන්න කලින් මල් පෙති හැරෙන්න ඕනේ. ගින්දර නිවෙන්න කලින් උණව මර ගන්න ඕනේ. ඔයාගේ ආදරෙන් මට සැරසෙන්න.

මතක තියාගෙන ඉන්න නැහැ. මොකද ඔයා ගැන මට අමතක කරන්න පුළුවන් කිසිම දෙයක් නැහැ. ඒ නිසා මං ඔයාව මතක තියාගෙන හැමදාම විඳිනවා. මගේ ආදර දොඩම් ගෙඩියා. අතීතේ මතක රස ගුලාවක අගලුලෑ සිහිනයක ඔබේ හීනි ඇස් දිගිටි ඇඟිලි උණුහුම මතක ස්මරණ ආදවත නැවතී නැත් පියනතුරු මතකයි. මොකද අද මා කොහොම හිටියත් ඔබත් මා හදේ මා සමග සැඟවි හුස්ම ගන්නා බැවින්. එහෙම කිව්වේ ජීවා. 0711 95 95 95 මම ඔබෙන් අහන්නේ. මං ඔබෙන් අහන්නේ ඔයාගේ ළඟ තියෙන එයාගේ වටිනම මතකය මොකක්ද කියලයි.

සුබමන් දරම් රැක්වේවා තරංගා. මමයාගේ ආදරේ පරිසං කරන වටිනම දෙයාගේ ඇස් දෙක. එයා මුලින්ම මාව මුණ ගැහෙන්නාපු දවසේ මං දිහා බලපු ඒ බැල්ම, ඒ දිලිසෙන ඇස් දෙක මම තාමත් මගේ මන්තක ඇතුලේ පරිසං කරනවා. එයා මල් ළඟ නැතත් දරණිය ගලින් චමරිය හැම කියනවා. මතක සේරම විසිකලා මං එදා නුඹ හැර ගියපු දාමා. ඒත් එක්කම එක දෙයක් තියෙනවා තවම මල් ළඟ පරිසම් කර. ආවතින් තව එක්වරක් හරි හොයාගෙනම කෙදිනක හෝ ඉන්නවා මට. උඹට දාවුණු උඹේ රූපෙම තියෙන පැටියෙක්. දබරැල්ලෙන් චතුරිකා.

හීගඩු පිපෙන සීතල උණුසුම් ඇඳුම් ඇඳත් ඉවසාගත නොහැකියා. මීට අවුරුදු ගානකට කලින් නැත ගැටුණු මොනිසිරිපා වඳින්න කරුණා කළ ඒ දවස මතකද? ආඩියන්ගල තැන්න අම්බලම ළඟ ගිමන් හැරිය නඩේ කට්ටිය නැතින් දැක්ක එදාමයි හදවතේ මොකක්දෝ අඳනන බවක් ටික ටික දැනෙන්න ගත්තා. ඒ වෙලාවෙම දොඩ මළු වී හැඳින ගත්තා. වික්ස් ටොෆියක් ඔබ දුන්න මතකද? අදටත් ඒ ඔබ දුන් ටොපි කොලේ ආදරෙන් පරිසං කරනවා. කියාගන්න පවසන්න කවදාවත් හමුවෙන්න බැරි නිසා අපි මතක දිගේ සැරිසරනවා. මගේ මතක ඔක්කොම ඒ වික්ස් ටොපි කොලේ යොදාගෙන. ප්‍රියාවියේ කේ සුනිල් ප්‍රේමතිලක කහවත්.

අකුරු එක වචන ගලපලා මුදලින් තෑගි දිනන්න. සතියේ දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන්. චනි එක දේදුණු මාවත.

ඔයා වැඩියෙන්ම පරිස්සම් කරන එයාගේ ආදර මතකය මොකද්ද? මන්දරම් රහතයි විනාඩි 51යි තත්පර 9යි. සුබ මන්දරම් රැක්. තරංගකා. මතක මතක මතක. අසුන්දර මතක. සුන්දර මතක. ගොඩයි. මතක් වෙනවනේ එයා මෙහෙමත් මට කිව්ව නේද? එතකොට නම් පිච්චිලා යනවා. දැන් මං මාව විශ්වාස කරනවා. එයා කිව්වා වගේ මම මට කියා ගන්නවා. පබෝ ඒකත් නරක නෑ, ඒක හොඳ ක්‍රමයක්. තමන්ට ආදරේ කරන්න පටන් ගන්න එක තමයි ලෝකේ තියෙන ලස්සනම දේ. සමහර දේවල් අහිමි වෙන්නේ අපිට අපිව මතක් කරලා දෙන්න. අපිට ආදරය කරන්න මතක් කරන්න. දන්නාද, උඹ හිටපු පැත්තමයි අදටත් මගේ පපුවේ ගිනි දළු පැන හලුවල නිකොටින් දුම් රොඩු. හැම තත්පරේම හිතෙන්නේ අනේ උඹව මටම ලැබියන්. නහරවැල් දිගේ හරි උඹ කරපු ප්‍රේමයම තිබියන්. අතීතයකි බිඳෙනකොට අනේ උඹ කඳුලක් වෙලා පිපියන්. දන්නාද, මතකයකට පුළුමා මිනි මැරුමකට වඩා දඩුවමක් දෙන්න. මතකයකට පුළුවන් මිනි මරුවෙකුට වඩා දරුණුවටම වේදනාකාරීව හිත මරන්න. මහ රෑට වැටෙන කඳුළු වලට පුළුවන් පපුව හත් කඩකට බලන්න. ජනනී භවන්තිකා.

රෑත් දෙකට ඇලාම් එක තියලා නින්දත් එක සටන් කරපු ඒ හිත මං කොහොමද කියලා බලන්න ෆෝන් එක අන්ලොක් කරපු ඒ මොහොත වෝල්පේපර්ගේ මාව තියාගෙන පින් එකක් වගේ හිත රහසක් කරගෙන ගැලරි එක පුරා විසිරුණු මගේ රූප අතරින් ආය ආයෙත් මාව හොයපු හැටි ඒක ආදරේද කියලා එදා මට හිතන්නවත් බැරි වුණා ඒත් අද මතකයක් විතරක් ඉතිරි වෙලා ඒ හැම පුංචි දෙයක්ම මගේ හිතට මහමෙරක් වෙලා උදේ සැරපු ගමන් ගුඩ් මෝර්නින් කියලා පුංචි හාට් එකක් එක්ක ඔව් මට එවපු මැසේජ් එක මට දවසක් පටන් ගන්න වචන දෙකක් විතරක් නෙවෙයි මං කෙනෙක්ට ඇත්තටම වැදගත් කියලා දැනුණු මොහොතක් ඔයා මාව ලෝකෙන් පරිස්සම් කළාද නැත්නම් ඔයාගේ හිතෙන් මාව පරිස්සම් කළාද කියලා මට තාමත් හිතා ගන්න බෑ ඒත් අදටත් රෑනි හඬ වෙද්දි ෆෝන් එකේ ස්ක්‍රීන් එක දිහා බලාගෙන ඒ ගුඩ් මෝර්නින් එක මතක් කරද්දි මට දැනෙන එකම දෙයයි කෙනෙක් මාව ඒ තරම් ආදරෙන් මතක් කරගත්ත මතකයක් අතාරින්න තරම් මගේ හිත හයිය මදි කෙනෙක් ඒ තරම් ආදරෙන් මතක් කරගත්ත මතකයක් අතාරින්න තරම් මගේ හිත තාමත් හයිය මදි ප්‍රාර්ථනා දෙවමිනි එහෙම කියන්නේ

ඉතින් කතා කරමුද? ඔය ආදරෙන් පරිස්සම් කරන එයාගේ සුන්දරම මතකය මොකක්ද කියලා. 1795 95 95 95 සචිනාවලින් නැවිත් දඩු මොනර නුඹ නැගලා හැන දාක පෙර මගට මං ආස නුඹ කළුපාට ඇස් දෙකට මිරිංගුවක් නන්න වෙයි නුඹේ ඔය ආදරය මට බයයි නැති වෙයිද කවදාහරි මට මාව මට මතක හැමදාම නුඹේ පෙර ආදරය හැමදේම මුලින් තිබු දේ තරම් සුන්දරද ආදරේ මැනගේ මං හිස සිඹින හැමදාම එදා වාගේ මාදත් ඉම්බිනවද නුඹ මා

ජීවිත හමු වූ දහසක් මිනිසුන් අතුරින් මගේ හදවත මේ තරම් සමීප වූ සුන්දරම හමුවීම ඔබයි. ඒ නිසා නුඹේ මතකයන් පනසේ රකිමි. පස්සරින් නදී එහෙම කියන්නේ ආදරණීය තරංගා. පෙන්වුනත් ළඟින් වුණත් ආදරේ මිහිරි අමිහිරි මතක සදාකාලිකයි. ඒ රිදුම් දෙන අමිහිරි මතක තුළින් මිහිරි සුවදායක වර්තමානයක් අනාගතයක් හදාගන්න තරම් අපි දක්ෂ වෙන්න ඕනි. අද සමාජයේ මිනිසුන්ගේ හිතවලේ දරා ගැනීම නැති නිසා තමයි ගොඩාක් කඩා වැටෙන දුක්බර කතා නිර්මාණය වෙන්නේ. අපි ඇයි ගිනිගත් ඉරණමෙන් සිසිලස හොයන්නේ යස්ස අපූර්වට මේ පුරහඳ පාලා තියෙනකොට? නිවෙමු. මැලේසියාවෙන් නදී හැම කියනවා. ඔව්, එහෙම නිවෙන්න. හිතේ උත්සාහය හදාගන්න එක හොඳයි. හැබැයි ඉතින් එකවර එහෙම කරන්න අමාරු වේවි. ඒත් කාලය බොහෝ දේවල් වලට උදව් කරාවේ.

2019 අවුරුද්දට සුබ පැතුවා. ඊට පස්සේ කවදාවත් ඒ සුබ පැතුම ආවෙ නැහැ. ඉන්න තැනක හොඳින් ඉන්න. මාතලේ නිශාන්තී.

බැඳිය සුබමන් ධරම් රැයක් වේවා. අදත් ඔය පරිස්සම් කරන ඒ මනුස්සයාගේ වටිනාකම එයාටත් වඩා ඔයා දන්නවද? සමහර අපේ ජීවිතයට එන්නේ අපිට ආදරය කියලා දෙන්න නෙවෙයි, අපි ආදරයෙන් රැකගන්න. අපි කෝපෙන් වචන විසිකරද්දිත් ඕන් නිහඬව ඉවසනවා. අපි දුරස් වෙද්දිත් ඕනි තනේ අපි ළඟම ඉන්නවා. අපි අතහරින්න හදිද්දිත් ඕන් අපිව අතහරින්නේ නැහැ. ඒත් මිනිසුන්ගේ ලොකුම අවාසනාව තමන් ළඟ ඉන්න කෙනාගේ වටිනාකම ඒ කෙනා නැති වූ පසු තේරුම් ගැනීම. මතක තියාගන්න, ආදරය කියන්නේ මට ඔයාව ඕනේ කියන එක විතරක් නෙවෙයි, ඔයා මගේ ජීවිතේ ඉන්න එක මට වටින දෙයක්. ඒ නිසා මම ඔයාව රැක ගන්නවා කියන එකයි. ඒ නිසා අද රෑ ඔයාගේ හිතෙන් මහන්න මට වටිනාම කෙනා මගේ ළඟ ඉතුරු. ඔව්, මගේ ළඟ ඉන්නතුරු මම එයාගේ වටිනාකම දැනගෙන ජීවත් වෙනවද? නැත්තං එයා නැති වූ දවසක මට එයා කොච්චර වටිනවද කියලා ලෝකයට කියමින් පසුතැවෙනවද කියලා. බදුල්ලෙන් ලෙරංගනා.

0: Rare with Taranga. Mandaram Rare, Mandaram Rare.
1: Then a cartamilla, Kasaka the Green Super, Shaka, Magali Aturkiria Mulleria, Banaram Mulagani Mulakampula, Kasaka the Green Super, Evitra Miri, Obiati Mutal Surakshita, Ujanakramiako, Seomukara, Vata, the Hill of Pritila, Lapagan, then Makatakarana, Kasaka the Plantation, Bindua, Ekaika, Visa, Hatsi, Hatta, Asuhata, Kasaka the Samukavia Parevitin, Oyata the Inisani Pavinimanatirokiat, Mikatawahanako.
2: Kurunangala, Naramala, Yelaplu, Nandana, Meter Sigia, Glacia Pying, Avitinagota, Lukumahansia, Tarin Patanga, Vaidivere Kambona, Piva, Piayama, Isijika Kanagira, Evaidivere Kuva, Tent, and Venava, Keneki Panudia Mata, May Sevenagala, with a Matmela Artigia, Hatarapara, Mambekate, Ebekian Note, Matasampo, Nemo, then Suai
1: Katakarana, Bindo Hatsi Hatta, Tusia, and Avasia Hataliha.
3: මහානුභාව සම්පන්න සීනිගම ශ්‍රී දෙවොල් මහදේවාලයේ උත්තම පෙරහර මංගල්‍ය අගෝස්තු 8 සහ 9 දිවා මහ පෙරහර අගෝස්තු 10 සහ 11 රාත්‍රී පෙරහර අගෝස්තු 12 වනදා රාත්‍රී 7 සිට රටිටම සෙත්පතා පවත්වන මහා දෙවොල් මඩු යාගය සහ ගිනිමැල සත තරණය උතුම් දේව ආශිර්වාදය ලැබ ගන්න පෙරහර සමයේ ඔබත් සීනිගම දෙවොල් මහා දේව පුදබිමට එන්න මාධ්‍ය සවිය net fm
1: යටිහිතට භාෂාවක් තියෙනවා. යටිහිතේ භාෂාව හැඟීම් සහ රූප. එයා හොඳට දන්නවා අපේ හැඟීම් රූප මතක තියාගන්න. ඉතින් ඔයාට ඕන දේ හොඳට හැඟීමෙන් මවන්න. දවස් 21ක් කරන්න. ඉතු වෙනවාමයි. ඉතු වෙනවාමයි.
4: Alpha Studio with Kasuni and Lehansa.
1: සතියේ දවස්වල උදේ 6ට.

kommande taranga. Asne puna et toya vahua. Hadwa tekka sellang hari parisame. Makada eva vitin vita paranakata satta goda gridena. Etada lassanta jeevath wenna mage kiyala adarayak mata labunu nisa. Ada mang hituwata wada hondin innawa. Et mataka evat hitwala thamath e vidiyatama thiyena. Bandara velin sagare hema kiyena. ආදරණීය තරංග අක්කා එයා තමයි මට අමතක කරන්න බැරි එකම එක මතක. එයාගේ හැම මතකයක්ම අමතක කරන්න බෑ. වල ගැහෙන කම් වල එක හිනාව තද කළු ගණයි බෑම මාව පිස්සු හටපු ඇස් නැවතිලක් නැති ඒ කියවිල පොඩි ළමෙක් වගේ හැසිරීම බාලෙක් දැක්කම් පොඩි එකෙක් වගේ පිටිපස්සෙන් හැංගෙන විදිය පොඩ්ඩක් ඇත්නම් තරහකින් රණ්ඩු කරන විදිය මට කවදාවත් මතක කරන්න බෑ. එයාගේ මතක වචනෙන් විස්තර කරන්නත් බෑ. එයා මට අමතක කරන්න බැරි මතක ගොන්නක් නිර්නාමිකයි. සුබ මන්දාරම් රාත්‍රියක් තරංග. මතක ගොඩාක් හිතමැන්ද රඳවගෙන ඒ මතක කොහොම වලලන්නද? ලෝ ආත්මේ මහා රහරේ මතක හිතට එනවා. ඒ මතක හිතමැද්දට මහා බරක්. මහා වැස්සටත් බැරි වුණා මලේ පාට සෝදන්න. ඒ වගේම හිතේ තියෙන මතක මැකියන්න. මාදිපොලින් තරංග හර්ෂණී.

මේවා සන්තය උදවනේ කාටද? ඔයාටද මටද? නැත්තං අපි දෙන්නටමද? මේ පිණි ඉහිරෙන්නේ. මේ රිතුවටද? ඔයාගේ වයසටද මගේ වයසටද? මේ හුලඟ හමන්නේ. ඔයාගේ සුවඳ මට ගෙනලා දෙන්නද මගේ සුවඳ ඔයාට ගෙනලා දෙන්නද? මේ වැස්ස වහින්නේ. ඔයාගේ හිත මතට වැටෙන්නද මගේ හිත මතට වැටෙන්නද?

කවිකාර හිතක නිදහස් ප්‍රේමණීය මොහොතක ආදරණීය හැඟුම් දෝරේ ගැලමීන අයිතියක් ඉව නොහැකි තැනකදී අයිතියක් හිමි කරලා දුන්නේ ප්‍රේමණීය මිනිත්තු කිහිපයට මා බැහැවින් ස්තුතිවන්ත වෙමි. ඉතින් මේ ආදරේ නොඹටයි මගේ මැනික. අහස පෙම්බර රටා මැව්වා, කුරුලන් ගීති ගා කිව්වා, නිහඬ බව බිඳ දමා අපේ පෙම ප්‍රේමණීය වීණා ස්වරයෙන් වැයෝවා. තත් අතුරු සැඟව සිටි නුඹේ පෙම අතරින් මං හොරෙන් හොරින් රිංගා. ඉතින් ප්‍රේමයා, ජීවිතයේ ආදරය අතරින් උඹට මාවත් මට උඹවත් පුංචි මොහොතකට හරි හිමි වුණ බවක් තදින් දැනුණා. මම නුඹේ හදවතේ අයිතියා. ආදරණීය තරංගා, ආදරේ මතක කොහොම අංක දෙක කරන්නද? ආදරෙන් අනාදරෙන් ගෙවුණු හැම නිමේෂයක්ම මිහිරි අමිහිරි ආදර මතකයන්ම තමයි. හැබැයි කෙනෙක් මියදුනාම ටික කාලයකදී අමතක වෙන අපට මියදුණු ආදරය නිතරම මතක් වෙන ඇයි කියන එකට ඔයාටවත් උත්තරයක් හොයාගන්න පුළුවන් වුණාද? ඉන්දික සම්රණායක, මගේ උත්තරේ මං කියන්නද? කෙනෙක් මියදුනාම ටික කාලයකදී අමතක වෙන අපට මියදුණු ආදරය නිතරම මතක් වෙන්නේ ඇයි කියන එකට උත්තරේනේ මගෙන් අහන්නේ. මියදුණු මතක නැවත නැවත මතක් වෙන්නේ ඇයිද දන්නවද සහෝදරයා? අප මියදී නැති නිසා.

සමහර රාත්‍රීන් වල නිින්ද යන්නේ නැත්තේ වෙහෙස වැඩි නිසා නෙවෙයි, හිත පුරා තවමත් නිහඬවම ජීවත් වෙන අතීත මතක නිසා. කාලය ගෙවුණත් සමහර මතකයන් අමතක වෙන්නේ නැහැ. එහෙම කියන්නේ ඩුබායි වල ඉඳගෙන දීපිකා. වරක නිල්වලා ගඟ දිහා බලාගෙන හිඳින්නට ඇත්නම් යයි මට සිතේ. ඒ ඔබ මා මුණගැසුණු සුන්දරම නගරය පසු කරගෙන ගාම්භීරව ගලා බසින නිසා වෙන්නේ. මම ඔබට මොන තරම් පෙම් කළාද? නව කතාවක සිනමා සිත්තෙන්ම පවා දුක හිතෙන තැනකදී දෙනතේ කඳුළු පුරවා ගන්නා මා දුර්වල හිතත්තකි. එහෝ මා පෙම් කළ ඔබට පෙනුනේද ඔයා හරි බොළඳයි. අතීතේ හැමදාකම වගේ ඔබ කීවේය. ඒ හැමෝටම හේතු වූ මා සංවේදී කොල්ලෙක් වූයේ. මා මෙලොව එළිය දුටු මොහොතේ අත මිට මොලවාගෙන ආවේ අහිංසකකම නිසාමය. ඔබේ හඬවත් නොඇසී දිනට නින්ද නොගිය මා ඔබට ලෙඩ දුක් හැදුණු දිනට නොකා නොබී පාරමිතා පිරූ මා හැමදාකම මලක් පහනක් පුදා පිරිසිදු සිතින් ඔබට මෙත් වැඩූ මා ඔබට සැබැවින් ආදරය කළමි. ආදරණීය මගේ මැණික ඔබට නිදුක් වන්නට යයි කියා හැම මොහොතකම පතමි. එදා ඔබට ආදරය වූ සිතින්ම ඔබේ ඇසට පෙනෙන මානය මියෙන්නට පාරමිතා පුරමි. ඒ ඔබ මට ඉතිරි කර ගිය ආදරයයි. ලක්සරි ඩයස් වීරසිංහ මාතර තෙලිච්ච විල සිටා.

ලංවී ඉන්න දෙන්න අත් පටලා හිනාවෙන්න පොද වැස්සක තුරුඩු වෙලා මල් අතුරින් පිය මනින්න වැස්සට පසු අමුතු සුළං එක්ක ටිකක් කවි කියන්න ඒ ප්‍රේමය සසර පුරා හමුබුණු බව සිහි කරන්න ඉනෝකයි රාජපක්ෂ බදුල්ලෙන්න්න

0: ආස්ටගයිට් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටගයිට් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0773013036.
1: පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසී වුණාම එන කොන්දේ කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
2: මේ හැන්දෑව නම් ටිකක් වෙනස්. මෝටෝස්ද වැඩ වැඩිද? ට්‍රැෆික් එක හිර වෙලාද? එහෙනම් ඔයා ඉන්න ඕනි එකම තැන. එකම තැන.
3: හැම හැන්දෑවක්ම එක වගේ වෙන්නේ නැති. සින්දු අස්සේ උම්ම පිරුණු ගින්දර හැන්දෑව. සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් හවස 4 වෙනකල්
4: ගින්දර හැන්දෑව විජානු.

ආදරේ මතක ගැන ඔයා අහනකොට තරංග මට මතක් වුණේ ඒ කාලෙකම ඔෆිස් එක ඇතුලේ අපි රස්සාව කරද්දි මම විවාහ වෙලා හිටියත් මටත් නොතේරෙන්න හිතට ආව ඇගේ මතක ආදරේ අගක් මුලක් හරියට නොදැන හිටිය මට ඇත්තටම ආදරේ ගැන කියා දුන්නේ ඇය ජීවිතේ රසතැන්වලට එහා ගිය බර ආදරයක් පිළිබඳව මට හැඟීමක් ඇති කළේ ඇය ඇගේ ආදරයෙන් අපි දෙන්නම එක මතිකව වෙන් වෙලා වසර 12ක් ගියත් අදටත් ඒ මතක හිත ඇතුලේ තියෙනවා හේම කියන නිකවැරටියෙන් චම්පික එයා තමයි අමතක කරන්න බැරි මතකය දිලිසෙන පුංචි ඇස් දෙක එහි නාවට මං ආසම අදට මම පරිස්සමින් බලා ගන්නවා මේ හිත නවතින මොහොතට ඔයාගේ මතකය එතකලත් මාව ජීවත් කරයි ඔයා මගේ පණ ඔයා හදවතේ ඉඩ දුන්නට ගොඩාක් පින් මගේ වෙන්න ලබන ආත්මෙත් මුලින්ම රත්නපුරේ නිරේෂයි හැම කියන්නේ මට දවසක නොකියම යන්න උනත් හොඳට මතක තියාගන්න මම මේ ලෝකෙ වැඩිපුරම ආදරේ කරපු කෙනා ඔයා වැඩිපුරම හිතට දැනුණු කෙනත් ඔයා ඒ නිසා අන්තිම හුස්ම වෙනක ඔයාගේ මතක මගේ හිතේ තියේවි මගේ මකර පැටියෝ ඔයාට සුබ මන්දාරම් රැයක්

ආදරණීය තරංග, තනියුණු වෙලාවට වේදනා දෙන රිදවීම මතක තාමත් හිත පතුලේ තියෙනවා. පුංචි හිත ඒ කාලේ කොච්චර අසරණ වෙන්නතිද මතක් වෙද්දි තාමත් පපුව දනවා. ඇස් තෙත් වෙනවා. සමාජයේ ප්‍රතික්ෂේප වීම ලබන්නට වැරදුනේ කාටද, වැරද්දුවේ කවුද? මං තාමත් කල්පනා කරනවා. නිර්නාමික පණිවිඩය. දුවරුන්ගේ නිහඬ ආදරවන්තයා තාත්තා කියලා කිව්වට දැනුනේ තාත්තා අපිව දාලා සදහටම යන්න ගියාම. අම්මයි අඩුව පෙරවන්න ගොඩාක් උත්සාහ ගන්නවා. නමුත් ඒ තැන අයිති තාත්තිටම විතරයි. අම්මා තමයි දැන් ජීවිතේම. කිසිම දුවෙක්ට ඒ වගේ දුකක් අකාලේ නොදැනේවා. කුරුණෑගලින් කිෂු, හිතට හයිය ගන්න නංගි. ආදරණීය තරංග, ඒ ආදරය මට හිමි නෑ කියලා මම දැනගත්ත. ඒත් මේ මොහොත දක්වා ඇත්තමයි මම එයාට ආදරය කළේ. ඒ ආදරේ මා මේ ලොවෙන් සමුගන්න තෙක්ම හිතේ පිරිලා තියේ. මං පොරොන්දු වෙනවා කාගේවත් වෙන්නේ නෑ. ඔයා කාට අයිති වුණත් මං කාටවත් අයිති වෙන්නේ නෑ. මාර්ගමින් නිර්මලේ.

ගත්තට පොඩි විරාමයක් ලැබුණත් හිතට විරාමයක් නැති වෙලා හිත කොහෙද දුවනවා. ඒක නවතින්න කිව්වට අහන්නෙම නැහැ. සීත යාමයක් ඇවිත් හිතට මොනවද මොමනනවා. ඒත් මට බෑ මේ අකාලේ හේතුවක් කරවෙන්න. අනේ පොඩ්ඩක් දඩබ්බරෙක් නොවීන්ට. මගේ හිත කාගෙවත් නෙමෙයි මගේම හිත. ඒ තමයි මගේ සිතිවිලි ගලන තැන. කාගෙත් හිත මෙහෙමද මන්ද? එහෙම කිව්වේ නිර්නාමිකයා.

0: දෙවන්ද රස වතාවට අවස යමුද අපි කොක්කුසයි රංගශාලාවේ ග්‍රීෂ්මරිතු රැඟුම් බලන්න. එදාට ඔන්න තනියමයි නොරික සංයෙන්නේ.
1: මන්තාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා.
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: මේ අහන්නකො, අහන් ඉන්නේ කියන්නකො, වෙන මොකුත් ඕන නෑ. සතිය තවස්සල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ අහන්නකො. ඒ වයිබ් දෙක නම් වෙන කොහෙවත් ගන්න බෑ.
4: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ විත් කසරි ඇන්ඩ් ලෙහන්සා. WhatsApp 0711 95 95 95, net FM, Facebook live.
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.

0: දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙක් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අයිබෝවන්, අදත් මේ සූදානම් වන්නේ නෙතෙෆෙම් ධර්මදක්ෂිනා ධර්මදේශනාව ආරම්භ කිරීම සඳහායි. ඒ උතුම් ධර්මදේශනාවට යොමුවීමට පෙර ඔබට සිහිපත් කරන්නට ඕනේ නෙතෙෆෙම් රේඩියෝවේ ශ්වේත පූජා සජීවී වැඩසටහන නිකිණිපුර පසළොස්වක පෝදා පැවැත්වෙන්නේ කැස්බෑව ශ්‍රී විජේසුන්දරාරාම විහාරස්ථ පුණ්‍ය භූමිය කේන්ද්‍ර කරගෙන, නැත්නම් නන්දන මහා පිරිවෙන් පුණ්‍ය භූමියේදී. මේ සඳහා අපට අනුශාසකත්වය සපයන්නේ සිව්මහා විහාරාධිපති දර්ශනපති අතිපූජනීය කැස්බෑවේ ඉන්දහනන්ද නායක ස්වාමින් වහන්සේ. අපේ නායක ස්වාමින් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි උදෑසන 6 සිට රාත්‍රී 9 දක්වා නෙතෙෆෙම් රේඩියෝවේ නිකිණිපුර පසළොස්වක පොහෝදා ශ්වේත පූජා සජීවී වැඩසටහන කැස්බෑව ශ්‍රී විජේසුන්දරාරාම විහාරස්ථ පුණ්‍ය භූමියේදී පැවැත්වෙන නිසා අපි ඔබට ආරාධනා කරනවා මේ උතුම් සජීවී වැඩසටහන සමගින් එක්කාසු වන්න. රාත්‍රී 9 දක්වා රැඳෙන්න බලාපොරොත්තුවෙන් නිකිණිපුර පසළොස්වක පොහෝදා කැස්බෑව ශ්‍රී විජේසුන්දරාරාම විහාරස්ථ පුණ්‍ය භූමියට පැමිණෙන්න කියලා. අද නෙතෙෆෙම් ධර්මදක්ෂිනා ධර්මදේශනාව සඳහා වැඩමවන්නට යෙදුණු හෝමාගම පිටිපන දකුණ මෙත්සිතරණ විවේක සෙනසුනේ අනුශාසක පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ ආචාර්ය ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත අතිපූජනීය ලුණුගම්වෙහෙර නාරද ස්වාමින් වහන්සේට අපි සාදුහනින් ආරාධනා කරමු මෙතැන් සිට මේ උතුම් ධර්මදේශනාව ආරම්භ කිරීම සඳහා. අවසරයි ස්වාමින් වහන්ස. සාධු සාධු සාධු

නෙත් FM ධර්ම දක්ෂිනා සද්ධර්ම ශ්‍රවණය කරන සදැහැති ගුණබර වාසනාවන්ත පින්වතුනි, වෙනදා වගේ ඔබත් දැන් සූදානම් වෙන්නේ උතුම් සද්ධර්ම ශ්‍රවණය කරන්නට. අද ධර්ම දක්ෂිනා ධර්ම දේශනාවේ පුණ්‍යවන්ත දායකත්වය දරන්නේ අංක 35-3 පාසල් පටු මග වෙදමුල්ල කැලණිය පදිංචි දේහින් ධර්මපාල සහ සමන්ති නාරංගොඩ පින්වත් දෙපළ විසින්. ඔබ දෙපළ උතුම් අරමුණු රාශියක් ඇතිකරගෙන මියගිය ඇත්තන්ට පින් දෙන්නට, එවැගේම ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් උතුම් ධර්ම අවබෝධය ළඟා කර ගැනීමට උපකාර වේවා කියන පැතුමන් සහිතවයි මේ උතුම් සද්ධර්ම දේශනාවේ පුණ්‍යවන්ත දායකත්වය දරන්නේ. අපි දේශනාව අවසානයේදී ඔබේ අරමුණු කාරණා සිහිපත් කරලා පුණ්‍යානුමෝදනාව සිද්ධ කරනවා. අපි දැන් බණහන වෙලාව හැම දිනාම සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වෙමු. පින්නතුනි, බණ කීමත්, බණ ඇසීමත්, බණ දෙසීම, මේ හැම දෙයක්ම පින්නතුනි අප්‍රමාණ පින් වැඩෙන දේවල්. මේ සද්ධර්මයේ ඔබට මට අහන්න ලැබෙන්නේ අද බුද්ධෝත්පාද කාලයක අපි උප්පත්ති ලැබපු නිසා. පින්නතුනි, බුද්ධෝත්පාද කාලයක ඉපදුනත් වැඩක් නැහෙනි. අපිට ඇස් පේන්නේ නැතිනම්, ඒ වගේම කන් ඇහෙන්නේ නැතිනම්, තව තව ඉඳුරන් අපේ විකල් වෙලා නම් අපි මෙලොවට ඉපදුනේ. පින්නතුනි, අපිට මේ ධර්මයෙන් ප්‍රයෝජනයක් ගන්න බැරි වෙනවා. අද දවසේදී ඔබට මේ දේශනාව අහන්නට ලැබීම පිළිබඳව තවත් විදියකට කිව්වොත් සද්ධර්ම ශ්‍රවණය කරන්නට හැකියාව ලැබෙන පරිදි දෙසවනක් ලැබීම පිළිබඳව තමන්ට තමන් ස්තුති කරන්නට ඕනේ, ආශිර්වාදයක් එකතු කරන්නට ඕනේ. මොකද සංසාර ජීවිත තුළ සිදු කරගත්ත මහා පින්කම්වල ප්‍රතිඵලමයි අපිට මේ විදිහේ අංග සම්පූර්ණ නිරෝගිමත් ජීවිතයක් ලැබිලා තියෙන්නේ. එනිසා අපිට අද දවස දක්වා ජීවත් වෙන්නට වාසනාව ලැබුණේ ඒ පිළිබඳව තමන්ටත් සබාධහමටත් අපි ස්තුති කරන්න තරම් අපි කාරුණිකත්වයක්, කෘතවේදී බවක් ඇති කරගන්නට ඕනේ. එනිසා ඔබ හැම දෙනාගේම ජීවිත තුළට ඉතාම වැදගත් ඔබේ දෙසවනට ඉතාම මිහිරි, එවගේම ඔබේ ජීවිතයට ඉතාම ප්‍රයෝජනවත් වටිනා දේශනාවක් තමයි අද මේ උතුම් සද්ධර්ම දේශනාව තුළින් සිදු කරන්නට බලාපොරොත්තු වෙන්නේ. පින්නතුනි, දේශනාව සඳහන් වෙන්නේ අංගුත්තර නිකාය පොත්වහන්සේ 4 පිටුවංක 368 මූලාශ්‍ර බලන කෙනෙකුට හරි පහසුයි. සත්තක නිපාතයේ තියෙන ඉතාම ලස්සන සූත්‍රයක් තමයි දාන මහප්ඵල සූත්‍රය. දාන මහප්ඵල සූත්‍රයෙන් තමයි අද ඔබට මේ දේශනාව පවත්වනු ලබන්නේ. පින්නතුනි, මේ සූත්‍රයේ නම ඇහෙනකොටම ඔබට යම් යම් අදහස් ටිකක් එනවා. දාන මහප්ඵල. එතකොට දාන කියලා කියන්නේ පරිත්‍යාගය. මහප්ඵල කියලා කියන්නේ මහත්ඵල, මහානිසංස ලැබෙනවා කියන එක. අපි ඒක දේශනාව ඉදිරියේදී විස්තර කරලා දෙන්නම්. මේ දේශනාව පවත්වනකොට අපේ ශාන්තිනායක භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියේ චම්පානුවර තමයි තථාගතයන් වහන්සේ වැඩ හිටියේ. අපේ බුදුරජාණන් වහන්සේ චම්පානුවර වැඩ ඉන්නකොට දේශනාවේ සඳහන් කරනවා, ඒකං සමයං භගවා චම්පායං විහෙරති ගග්ගරාය පොක්කරණියා තීරේ. තථාගතයන් වහන්සේ චම්පානුවර ඉතාම ප්‍රසිද්ධ තිබුණ ගග්ගරා කියලා පොකුණක්. අන්නේ පොකුණු තීරේ භාග්‍යවතුන් වහන්සේ තව භික්ෂූන් වහන්සේලා සමග විවේකීව වැඩ හිටියා. පින්නතුනි, මේ චම්පානුවර වාසය කරන මිනිස්සුන්ට පුරුද්දක් තිබුණා. ඒ තමයි භාග්‍යවතුන් වහන්සේ ළඟට ඇවිදින්ලා බණහන පුරුද්දක් මේ චම්පානුවර වාසීන් තුල තිබුණා. එතකොට මේ චම්පානුවර බුදුරජාණන් වහන්සේගෙන් බණහල පුරුදු වෙච්ච මිනිස්සුන්ට කාලෙකින් තථාගතයන් වහන්සේගෙන් බණහගන්න බැරි වුණා. මොන මොන යම් හෝ හේතුවක් නිසා ඒ කාරණා මගහැරුණා. ඔබ වුණත් පින්නතුනි, අද මේ නෙත් FM ධර්ම දක්ෂිනා ධර්ම දේශනාව අහනකොට ඔබට ජීවිතේ විවිධ බාධා එල්ල වෙලා තියෙන්නට පුළුවන්. නොඑක් කරදර බාධක. නමුත් ඒ සියලු බාධක මැඩගත් කෙනෙක්මයි සමහර විට ගෙදර වැඩ කරන ගමන්
එහෙම නැත්නම් තව තව වැඩ කටයුත්තක යෙදෙන ගමන් කොහොම හරි මේ දේශනාවටත් සවන්පත් යොමු කරන්න ඕනේ කියන හැඟීම ඇති කරගත්තේ. හොඳ වැඩ කරනකොට කොහොමත් ඔබ දන්නවා බාධා කියන ඒවානම් වැඩි. ඒ නිසා බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න බැරි වුණා කියලා සිතාගත්ත චම්පානුවර මිනිස්සු ටික කල්පනා කළා යන්නට ඕනේ තථාගතයන් වහන්සේ බැහැ දකින්ට. තථාගතයන් වහන්සේ බැහැ දකින්ට යන්න බොහෝ දුර එකපාර යන්නත් බෑ. මේ සඳහා මේ අය කල්පනා කළා සුදුසු ක්‍රියාවක් මොකක් හරි දෙයක් සුදුසු දෙයක් කරන්නට ඕනේ කියලා. ඒ නිසා මේ චම්පානුවර මිනිස්සු භාග්‍යතුන් වහන්සේගෙන් බණ අහලා පුරුද්දක් තිබිච්ච මිනිස්සු අපේ අග්‍ර ශ්‍රාවක ප්‍රඥාධික සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟට ගිහිල්ලා උන්වහන්සේට වැඳලා හරි අපූර්ව ප්‍රකාශයක් කරනවා. චිරස්සුතානෝ භන්තේ සාරිපුත්ත භගවතෝ සම්මුඛා ධම්මී කතා සාදුමයම් භන්තේ ලැබෙයාම භගවතෝ සන්තිකා ධම්මී කතං සවනායාති. ස්වාමීනි පින්වත් සාරිපුත්තයාණන් වහන්ස, අපි බුදුරජාණන් වහන්සේ සම්මුඛ වෙලා එහෙම නැත්තම් මූණට හම්මූණ හමු වෙලා බණක් අහලා ගොඩාක් කල් චිරස්සුතා බොහෝ කල් ඉක්මිනව බණක් අහලා අපිට භාග්‍යවතුන් වහන්සේ හමු වෙලා ආයේ බණ ටිකක් අහන්න තියෙනවා නම් කොතරම් වටිනවද කියලා මේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් චම්පානුවර මිනිස්සු ටික ඉල්ලීමක් කළා බොහොම ගෞරවණීය වන්දනීය ඉල්ලීමක් හැටියට. පින්නතර මේ කතාව අහන ඔබට දැනෙන්නේ මොකක්ද? චම්පානුවර මිනිස්සු ටික ඇවිල්ලා සැරියුත් මහරහතන් වහන්සේ ළඟට උන්වහන්සේට වැඳලා භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්න ඕනෑ කියලා අපි කොච්චර වටිනවද බුදුරජාණන් වහන්සේ බැහැ දැකලා බණ ටිකක් අහන්න තියෙනව නම් කොතරම් අගේද කියන කාරණාව මතක් කරනකොට වර්තමානයේ අපිට මේක හැඟෙන්නේ කොහොමද? සාරිපුත්ත මහරහතන් වහන්සේ ලවා චම්පානුවර වාසීන් මිනිස්සු ටික හරියට අද කාලේ නම් අපොයින්ට්මන්ට් එකක් දාගත්තා වගේ වැඩක් නේ. එහෙම එකක් තමයි කරගෙන තියෙන්නේ. මොකද අපේ භාග්‍යවත් බුදුපියාණන් වහන්සේත් පින්වතුනි පැවිදි ගිහි අපිට දේශනා කොට වදාලා අනුජානාමි භික්කවේ උපෝසතේ සම්නිපතිතුං. උපෝසත දිනයට පොහොය දවසට එකතු වෙලා ආධ්‍යාත්මික ගුණය වඩා ගන්නට ඕනි කියලා. පින්වතුනි අපි මේ පසු කරමින් යන්නේ වස්සාන සමය. ලෝකේම තේරවාදී භික්ෂූන් වහන්සේලා වස්සාන කාලයේ වස්සාන ශික්ෂාපදයේ සමාදන් වෙලා උන්වහන්සේලා දායකයන්ටත් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් ආධ්‍යාත්මීය ගුණවගාව දියුණු කරගන්න කාලයක්. එනිසා භික්ෂූන් වහන්සේලාත් පොහොයගෙට එකතු වෙලා ප්‍රාතිමෝක්ෂය දේශනා කරනවා. එතකොට ගිහියත් මොකද කරන්නේ? බණහන ශ්‍රාවක ඔබ නම් සිල් ගුණදම් රකින්නට ඕනේ. තමන් මාසයක් තිස්සේ පවත්වාගෙන ගිය ජීවිතේ තවත් විදිහකට දුවලා වෙහෙසලා බොහෝම පීඩාවට පත්වෙච්ච මනසක් තියෙන ඔබ ඒ මනසට විඩාවක් ඇති කරගන්න, මනස සංසුන් කරගන්නට, මනස පිරිසුදු කරගන්නට තමයි අපි පොහොය දවසකට පන්සලේ ධර්මශාලාවයට ගිහිල්ලා පෙහෙවස් සමාදන් වෙන්නට ඕනේ. ඒ නිසා සැරියුත් මහරහතන් වහන්සේ හමුවෙච්ච මේ චම්පානුවර වාසීන් කල්පනා කළේ භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්නට අවස්ථාවක් ඉල්ලගන්නට ඕනි කියලා. මේ අවස්ථාවේ අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ චම්පානුවර වාසීන්ට දේශනා කළා ළඟමින පෝය දවසට අපේ භාග්‍යතුන් වහන්සේ මුණ ගැහිලා අපි දහම් සාකච්ඡාවක් කරමු පින්නතුන් ඒ දවසට පැමිණෙන්න කියලා සැරියුත් මාහිමියන් වහන්සේ මේ ගිහි ශ්‍රාවක පිරිසට දැනුම් දුන්නා. දැන් පින්නතුනි මොකද වුනේ? උපෝසත දිනය උදා වුණා. එහෙම නැත්නම් පෝය දවස උදා වුණා. උදා වුණාට පස්සේ මේ චම්පානුවර වාසීන් එක්ක අපේ ප්‍රඥාධික සාරිපුත්ත මහරහතන් වහන්සේ ශාන්තිනායක භාග්‍යවතුන් වහන්සේ මුණගැසීමට ගග්ගරා පුකුණු තීරයට වැඩම කළා. චරියොත් මහරහතන් වහන්සේ සමග ගිය මේ පිරිස භාග්‍යවතුන් වහන්සේට වන්දනමාන කරලා පැත්තකින් වාඩි වුණා. පින්නතුනි මෙතනදි මේ සමහර දෙනෙක් හිතන කතාවක් තියෙන මේක සූත්‍රයට අදාළ නැති වුණත් ඔබේ දැනුම පිණිස ධර්ම දක්ෂිනා ධර්ම ශ්‍රවණය කරන ශ්‍රාවක ඔබේ දැනුම පිණිස මේක මතක් කරන්නම්. අපේ සමාජයේ මේ ජීවත් වෙන සමහර අය හිතනවා එයාලගේ මතයක් තියෙනවා අපි පව් නරක වැඩ කරන්නේ නැහෙනි,
එනිසා පන්සල් යන්න නම් ඕනේ නෑ කියලා එහෙම අලුතෙන් හිතන අය ටිකක් ඉන්නව නේද පින්වතුනි. මේ ධහම තුල ඔබ මතක තියාගන්න, පව් නරක වැඩ නොකල පමණින්ම කෙනෙක් සම්පූර්ණ වෙන්නේ නෑ. ඒක හොඳට ඔබේ මතකයට එකතු කරගත යුතු දෙයක්. පව් කළේ නෑ කියලා, නරක වැඩ කළේ නෑ කියලා එපමණකින්ම කෙනෙක් සර්ව සම්පූර්ණ වෙන්නේ නෑ. භාග්‍යතුන් වහන්සේ ඉගැන්වේ මොකක්ද එහෙනම්? ගුණදම් වඩන්නටත් ඕනේ, හොඳ දේ කරන්නටම ඕනේ. අපි උදාහරණයක් ගනිමුකෝ. මෙහෙම දැන් ඔය රෝහල් වල ඇඳම් මත රෝගීන් ඉන්නවා. එයාලට අත්පා වැඩ කරන්නෙත් නෑ. එයාලට කිසිම දෙයක් කර කියා ගන්නත් බෑ. එහෙමයි කියලා ඒ අය තුළ ගුණදම් වැඩිලා තියෙනවද? ගුණදම් වැඩිලා නෑනේ. එහෙමනම් නරක වැඩෙන් වැළකුණා කියන එකම ප්‍රමාණවත් නෑ කෙනෙක් හොඳයි කියලා කියන්න. එයා තුළ ගුණදම් වර්ධනය කරගන්නට ඕනේ. සබ්බ පාපස්ස අකරණං පවෙන් වළකිනව වගේම කුසලස්ස උපසම්පදා හොඳ වැඩ කුසලය දියුණු කරගන්නටත් ඕනේ කෙනෙක් සම්පූර්ණ වෙන්නට නම්. ඉතින් මේ කාරණාවත් මෙතනදී වැදගත් වෙයි කියලා විශ්වාස කරනවා. පින්තුනි, දැන් සැරියුත් මාහිමියන් වහන්සේ මේ චම්පානුවර වාසීනුත් අපේ ශාන්තිනායක භාග්‍යතුන් වහන්සේ ළඟට ගිය අවස්ථාවේ සාරිපුත්තයන් වහන්සේ හරි අපූරු ප්‍රශ්නයක් භාග්‍යතුන් වහන්සේගෙන් විමසනවා. මේ දේශනාව ඔබට ඉතාම ප්‍රායෝගික, ඔබේ එදිනෙදා ජීවිතයට බොහෝම උපකාරී වෙන සූත්‍ර දේශනාවක්. සැරියුත් මාහිමියන් වහන්සේ විමසනවා, සියානුකෝ භන්තේ ඉදේ කච්චස්ස තාදිසං ඒව දානං දින්නම් න මහප්පලං න මහානිසංසං. මොකක්ද මේ සාරිපුත්තයන් වහන්සේ කළ ඉල්ලීම, විමසීම? ස්වාමීනි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ, මේ ලෝකේ දානයක් තියෙනවද මහත්ඵල මහානිසංස නොවන, මහත්ඵල මහානිසංස නොවන දානයක් තියෙනවද? ඊළඟට ආය ප්‍රශ්නයක් අහනවා. සියාපන භන්තේ ඉදේ කච්චස්ස තාදිසං ඒව දානං දින්නම් මහප්පලං මහානිසංසංති. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ, මේ ලෝකේ දානයක් තියෙනවද මහත්ඵල මහානිසංස ගෙන දෙන? ප්‍රශ්න දෙකයි නේද? සරලවම ඔබේ වචනෙන් කිව්වොත් මොකක්ද මේ අහන්නේ? මේ ලෝකේ දානයක් තියෙනවද මහත්ඵල මහානිසංස ගෙන දෙන, මහත්ඵල මහානිසංස ගෙන නොදෙන ත දානියකුත් තියෙනවද කියලා විමසනවා සාරිපුත්තයන් වහන්සේ අපේ භාග්‍යතුන් වහන්සේගෙන්. පින්නතුනි, මේ සූත්‍රයේ නමත් මං ඔබට මතක් කළා, දාන මහප්ඵල සූත්‍රය. මෙහි මේ මහප්ඵල කියලා කිව්වේ මොනවද? මහප්ඵල කියලා කියන්නේ සෝවං ආදී මාර්ගඵල ලබා ගන්න පුළුවන් දානයක් ගැන තමයි විමසන්නේ. ඒතර ඔන්න මහප්ඵල කියලා කිව්වේ එහෙමයි. ඒතර මහානිසංස කියලා කිව්වේ මොනවද? දිව්‍ය, මනුෂ්‍ය ආදී ලෝකවල ඉපදීමට උපකාරී වෙන ලෞකික සැප ලැබෙන ලෞකික ආනිසංස ගැන දෙන පින්කමක්. බලන්නකෝ. ඒතර මහානිසංස කියලා කිව්වේ දිව්‍ය, මනුෂ්‍ය ආදී ලෝකවල ඉපදුනාම ඒ දිව්‍ය ලෝකවලට අනුරූපව ලැබෙන ආනිසංස. මනුෂ්‍ය ලෝකේ නම් මනුෂ්‍ය ලෝකයට අදාළ සම්පත් ටික, දිව්‍ය ලෝකේ නම් දිව්‍ය ලෝකයට අදාළ සම්පත් ටික නේද? අන්න ඒ සම්පත් ගෙන දෙන දානියකුත් තියනෝද කියලා ඇහුවා. ඒ වගේම මහප්ඵල කියලා කියන්නේ සෝවාන් ආදී මාර්ගඵල ලබා ගන්න පුළුවන් දානියකුත් තියනවද? පින්නතුනි, මේ සූත්‍රයේදී අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගෙන් විමසන්නේ මේ දෙකම එකට තියලා මහප්ඵල මහානිසංස කියන කාරණා දෙකෙන් අදහස් කරන්නේ පින්නතුනි, මාර්ගඵල නොලැබෙන දානයක් තියෙනවද, එහෙම නැත්නම් දන් දීලා මාර්ගඵල ලබා ගන්න පුළුවන් දානයක් තියෙනවද? බලන්න පින්නතුනි කොච්චර වැදගත්ද කියලානේ. ලාංකීය සදැහැති බෞද්ධ ඔබ හැම දෙනාගේ ජීවිතය තුළ මේ දානය කියලා කියන්නේ හුස්ම රැල්ල වගේ ජීවිතේට බද්ධ වෙච්ච දෙයක්. ඒක ජීවිතයේ අපි හුස්ම ගන්නවා වගේම කරන දෙයක් තමයි. අපේ ලාංකීය බෞද්ධයෝ හැමෝම දානයේ පරිත්‍යාගයේ ජීවිතේ පුරුදු කරන්නේ. ඒක හරි පුදුම ආශ්චර්යමත් ජාතියක අනන්‍යතාවයක් තහවුරු කරන ලක්ෂණයක්. විදේශීය ලංකාවට ආවත් ඒක හොඳට පැහැදිලි වෙනවා. මේ පරිත්‍යාගයේ තුල තියෙන විශේෂත්වය ශ්‍රී ලාංකීය බෞද්ධයන් තුල පවතින මේ ලක්ෂණය. පිනොතින් අපි මේ කාරණාව මේ සූත්‍රය විස්තර කරගත්තහම ඔබට තේරෙයි,
ඔබ මේ ජීවිතය තුළ පුරුදු කරපු දාණය මේ කියන මහප්ඵල එහෙම නැත්නම් සෝවාන් ආදී මාර්ගඵල ලබා ගන්න පුළුවන් විදියටද ඔබ දුන්නේ? එහෙම නැත්නම් මහානිසංස දිව්‍ය මනුෂ්‍යාදී ලෝකවල ලැබෙන ලෞකිකානිසංස බලාපොරොත්තුෙන් අපේක්ෂාවෙන්ද දුන්නේ කියන එක? මොකද අපේ සදහැතියෝ හැමදාම දන් දීලා සාදුනාදෙන් අවසන් කරන්නේ ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු, මට මේ පින කෙලෙස් දුරුකොට ලබන උත්තම නිවන් පිණිස වේවා කියන ප්‍රාර්ථනාවෙන් තමයි හැමදිනාම දන්පැන් පූජා කරන්නේ. මොකද පින්නතුනි, හැම කෙනාම දන්පැන් දීලා දාන පූජාවන් පවත්වලා හැම පින්කමකම අවසාන ප්‍රාර්ථනාව තමයි ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්ඤතු කියන ප්‍රාර්ථනාවෙන්මයි මට මේ පින ආසවක්ඛයා වහං හෝතු කෙලෙස් දුරුකොට ලබන උත්තම නිවන් පිණිස වේවා කියන ප්‍රාර්ථනාවෙන් තමයි හැම කෙනෙක්ම දන්පැන් පූජ කරන්නේ. බලන්න එතකොට මේ ඔබ සිදු කරපු පින්කම් ඔබට මහත්ඵල ගෙන දෙන පින්කමක්ද නැත්නම් මහානිසංස ගෙන දෙන පින්කමක්ද කියන කාරණාව විමසා බලන්නට ඕනේ. නැවතත් ඔබට මතක් කළොත්, මහත්ඵල කිව්වේ සෝවාන් ආදී මාර්ගඵල ලබා ගන්න පුළුවන් දානයක්ද, මහානිසංස දිව්‍ය මනුෂ්‍යාදී ලෝකවල ලැබෙන ලෞකිකානිසංස ගෙන දෙන දානයක්ද කියන එක. පින්නතුනි, ඔබෙන් මං ප්‍රශ්නයක් ඇහුවොත් ඔබ උත්තරය වාචිකව දුන්නේ නැතුණාට කමන්නේ, උත්තරය හිතර නගා ගන්නටකෝ. දන් දෙන්නේ ඇයි කියලා ඇහුවොත් ඔබෙන් ඔබ මොනවද උත්තර දෙන්නේ? දන් දීමෙන් මොකක්ද වෙන්නේ කියලා ඇහුවොත් ඔබ මේ දෙකටම යම් යම් උත්තර ලබා දෙන්නට පුළුවන්. පින්නතුනි, අපි දන් දෙන්නේ අත්හැරීම පුරුදු කරන්නටයි. අත්හැරීම පුරුදු කරන තමයි දන් දෙන්නේ. ඒ අත්හැරීම සමග සිතේ වර්ධනය වෙන්න ඕන ගුණධර්මයක් තියෙනවා. අපි මොකද්ද ඒකට කියන්නේ? ඒකට කියනවා අලෝභය කියලා. ඒ අලෝභය දුරු වෙන තැන තමා පින්නතුනි අපි අර හැම පින්කමක්ම කරලා අවසානෙට ප්‍රාර්ථනා කරන ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු කියන අපේ ප්‍රාර්ථනාව තියෙන පින්නතුනි, අපි සොයන නිවන නිවීම තියෙන්නේ ඔන්න ඔය අලෝභය දුරු වෙච්ච තැනයි. එහෙමනම් මේ දේශනාවෙන් බණ අහන ඔබට දැන් ආරම්භයේදීම අවබෝධයක් ඇති වෙන්නට ඕනි. මොකක්ද? කෙනෙකුට ලෝභය ඇති වෙන විදියටත් දන් දෙන්න පුළුවන්ද කියන ගැටලුව ඔබේ සිතට නැගෙනවෙන්න පුළුවන්. කෙනෙකුට හිතෙන්න පුළුවන්, ස්වාමින්වහන්සේ එහෙමනම් ලෝභය ඇති වෙන ආකාරයටත් දන් දෙන්න පුළුවන්ද? ඔව්, සැබවින්ම පුළුවන්. මේ ගැන තමයි අද මේ දාන මහප්ඵල සූත්‍රයෙන් අපේ භාග්‍යතුන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ සමග ඇති වෙන සාකච්ඡාවෙන් විස්තර කෙරෙන්නේ. අපේ භාග්‍යතුන් වහන්සේ දක්වනවා, ඉද සාරිපුත්ත ඒකච්චෝ සාපේකෝ දානන්දේති. ඔන්න බලන්නකෝ කොච්චර වැදගත්ද මේ කාරණා ටික කියලා පළවෙනි එක විස්තර කරනවා. සාපේකෝ දානන්දේති කියලා කියන්නේ පින්නතුනි, සරියුත් මාහිමියන් වහන්සේට තථාගත භාග්‍යතුන් වහන්සේ දක්වනවා, සාරිපුත්තය බලාපොරොත්තු සහිතවම දන් දෙනවා. මිනිසුන් හරි කැමැතිනේ පින්වතුනි ලැබෙන ආනිසංසවලට. ඒ නිසාම තමා වැඩි වැඩියෙන් දෙන්නේ. මොකටද? ඒ වායේ තියෙන ආනිසංස ප්‍රතිඵල අපි විශ්වාස කරනවා, බලාපොරොත්තු වෙනවා. ඉතින් අපේ ස්වාමින්වහන්සේලාත් විහාරස්ථානවල සේනාසනවල වේවා, ඒ ස්වාමින්වහන්සේලාත් මේක දන්නම නිසා මොකද කරන්නේ? දායකත්තංගෙන් යමක් ඉතින් සෙනසුනට පන්සලට ලබා ගන්නට ඕනේ නම් ඒකේ ආනිසංසම කියා දෙන්නට වෙනවා. ඉතින් ආනිසංස හොඳට පැහැදිලි කරන්න ඕනේ. සමහර විට ආනිසංස හරියට දේශනා කළේ නැත්තම් දායකයාගේ හිත වුණත් එතරම් සකස් නොවෙන්න පුළුවන්නේ. හිතට යම් යම් වේදනාවක්, හිතට සතුට අඩුගතියක්, ප්‍රීතිය අඩුගතියක්, සොම්නස අඩුගතියක් දැනෙන්නට පුළුවන්. අනේ ස්වාමීන් වහන්සේ හරියට පින් දුන්නෙත් නෑ, නිකන් උඩින් පල්ලෙන් මොනවා හරි කිව්වා කියලා කෙනෙක් හිත රිදව ගන්න මට්ටමකුත් පත් වෙන්න පුළුවන්. අන්න ඒ නිසාද දන්නේ පින්නතුණි අපේ මේ ස්වාමීන් වහන්සේලා වුණත් ඔබේ නිවසේ විහාරස්ථානයේ දානයක් සාංගික කරලා අවසන් වුණාම ස්වාමීන් වහන්සේලා පින් අනුමෝදන් කරනවා. ඉතින් සමහරලාට ඔය පින් අනුමෝදන් කරනකොට මේ වටාපතෙන් මූණ වහගෙනම තමයි පින් වාක්‍ය කියන්නේ නේද? එතකොට ඒ පින් වාක්‍යයේදී ගොඩක්
සඳහන් කරනවනේ. මේ දානානිසංස බලයෙන් විශාකා, සුමනා, සුජාතා, බන්දුල මල්ලිකා වැනි අයට ලැබූ සැප සම්පත් ලබා, තව ඉතිං ඕකට අනාථ පිණ්ඩිකාදී පිරිමි පාර්ශ්වයේ නම් ගැන සඳහන් කරනවනේ නේද? සදිව්‍ය ලෝකයේ සදිව්‍ය සැප සම්පත් ලබලා අනාගතයේ කේතුමතීනම් උත්තම රාජධානී පහළ වී වදාරන්නා වූ මෛත්‍රීය සම්මා සම්බුදුරජාණන් වහන්සේ දැක උන්වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයට දන්පැන් පුදා එකම සද්ධර්ම මණ්ඩලයකදී සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් අජරාමර නිවණින් සැනසෙන්නට මෙපින් හේතු වාසනා වේවා කියනකොටම මේක ඇහෙනකොටම මොකද කරන්නේ? හයියෙන් සාදු කියලා පින් අනුමෝදන් වෙනවා. දැන් මේ තුල තියෙන්නේ මොකක්ද පින්නතුනි? මම මේක වැරදි කියනව නෙවෙයි. දැන් මේ තුල මොකක්ද අන්තර්ගත වෙන්නේ? ආනිසංසනේ පින්වතුනි. සමහර වෙලාවකට ස්වාමීන් වහන්සේලා 3-4 නමකට තමයි දානීය පූජ කරන්නේ. බලන්නකො ගිය දුර. සුමනා, සුජාතා, බන්දුල මල්ලිකා, අනාථ පිණ්ඩිකාදී ඒ තරම් සැප සම්පත් තියෙන තැන්වලට ගිහිල්ලා දිව්‍ය ලෝකයේ සදිව්‍ය සම්පත් මේ භුක්ති විඳලා ඊළඟට කේතුමතියටත් ගිහිල්ලා මෛත්‍රී බුදුරජාණන් වහන්සේත් බැහැදකලා ඉතින් ඔය ටික ඔක්කොම කරගෙන එනකොට පින්නතුනි අපි නිවන් දකින්න තැනක ඉඳීද? මනුෂ්‍ය ලෝකයේ ඉඳීද? හරි ගැටලු සහගත තත්ත්වයක්. ඒක වෙනම කතා කරන්නට ඕන එකක්. මෙන්න මේ ලෞකික ආනිසංස බලාපොරොත්තුවෙන් සාපේක්ෂ අපේක්ෂාවන් සහිත බලාපොරොත්තු සහිතවම දන් දෙන එකට බුදුරජාණන් වහන්සේ වදාලා ඒක ලෞකික ආනිසංස බලාපොරොත්තුෙන් දීමක්. ඉතින් මේකට කියන්න තියෙන පින්වතුනේ දීලා අදිනවා කියලානේ. දීලා ගොඩාක් අපි ප්‍රාර්ථනා එකතු කරගන්නවා. එතකොට මේ විදියට දන් දීම නරකද? නෑ පින්වතුනි. මේ විදියට හෝ දන් දීම හරිම වටිනවා. මෙහෙම දෙන්නේ සසර පැවැත්ම පිණිසයි. සසර පැවැත්මට මේවා ගොඩක් උපකාරී වෙනවා. සංසාරයේ දිගට යන්නට අවශ්‍ය කරන ඉන්ධන ටික තමයි මේ දානාදී පින්කම් තුළින් බලාපොරොත්තු වෙන්නේ ලැබෙන විපාක. දිගට දිගට යන ඔබේ වාහනයට තෙල් ගහ ගන්න ඕන වගේ තෙල් ටැංකියට සංසාර ගමනේ විපාක දිදී යන ශක්තිය දුගතියෙන් බැහැර වෙලා සුගතියට යන්නට සුගතියේ ප්‍රතිසන්දිය ලැබුවහම අවශ්‍ය කරන භෞතික සම්පත් ටික රැස් කරලා දෙන ක්‍රමය තමයි සසර පැවැත්ම පිණිස උපකාරී වෙන ක්‍රමය තමයි ඔය සාපේකෝ දානන්දේති බලාපොරොත්තු සහිතවම දන් දෙනවා කියලා කිව්වේ. නමුත් පින්නතුනි බුද්ධ දේශනාවට අනුව අපි දක්ෂ වෙන්නට ඕනේ මොකටද දන් දෙන්න? සසර නැවැත්ම පිණිසයි, භව නිරෝධය පිණිසයි. ලෝභාදී අකුසල මූල නැති කිරීමෙන්ම තමා නිවනට ලං වෙන්නේ පින්නතුනි. ලෝභක්ඛයෝ නිබ්බාණං කියලා කිව්වේ ඒකයි. ලෝභය, ద్వේෂය, මෝහය නැති තැනයි නිවන කියලා අපේ භාග්‍යතුන් වහන්සේ සඳහන් කළේ. ඔන්න දැන් පළවෙනි කාරණාව ඔබට පැහැදිලි, බලාපොරොත්තු සහිතවම දන් දීම. දෙවෙනි කෙනා භාග්‍යතුන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේ ඇතුළු ඒ ආපු මිනිසුන්ට සඳහන් කරනවා දෙවෙනි එක පටිබද්ද චිත්තෝ දානන්දේති. යමක් පිළිබඳ සිතින් දන් දෙන්නේ. ඔන්න බලන්න පින්නතුනි. යමක් අත්තරින්නේ ඒහා සමානම දෙයක් බලාපොරොත්තුෙන්. මොකද්ද මේ කිව්වේ? දැන් ඔය අපේ ගම්වලත් ඉන්නවා, නගරෙත් මෙහෙම ඉන්නවා. පින්නතුනි සමහර අය දන් දෙනකොට දන් දෙනවා පරණ ඒවා දෙනවා. පරණ දේවල් කියලා කිව්වේ මොනවාද? ගෙදර තියෙන ඇඳුම් වෙන්න පුළුවන්, තව තව ප්ලාස්ටික් බඩු වෙන්නට පුළුවන්, තව නොඑක් දේවල් වෙන්නට පුළුවන්. ඒවා ටිකක් පරණයි. පරණ දේවල් දෙනවා අලුත් දෙයක් සංසාරේ ලැබෙයි කියලා හිතලා. ආවෝක දෙන්නකෝ අපිට සසරට ලැබෙන්නේ නැතයි, ඔන්න ඔය මහත්තයාගේ ඇඳුම් ටික දීලා දාන්නට කියලා, හාමිනේගේ ඇඳුම් ටික, ඔය ළමයාගේ ඇඳුම් ටික දීලා දාන්නට කියනවා පරණ දේවල්. නමුත් එයා තුළ තියෙනවා සිතේ මොකක්ද? යමක් පිළිබඳව සිතින් දන් දෙනවා කියන කාරණාව. ඒ කියන්නේ යමක් අත්හරින්නේ ඒහා සමානම දෙයක් බලාපොරොත්තු වෙන. අපේ භාග්‍යතුන් වහන්සේ උගන්වන්නේ පින්නතුනි අපිට ඔය විදියට යමක් දෙනවනම් ඒ දීම හොඳයි මොන අදහසින් දුන්නත්. නමුත් අපි උත්සාහ කරන්නට ඕනේ මොකටද? දාන පතිගුණයේ පිහිටලාම හැම විටම උසස් දෙයක්ම දෙන්නට උත්සාහවත් වෙන්නට ඕනේ. දාන පති කියලා කිව්වේ හැම විටම උසස් ආකාරයෙන් දෙන්නේ. තමන් කන බොන අඳින පළඳින විදිහට වඩා වැඩිම වූ යමක් දෙන කෙනාට කියනවා දානපති කියලා. අපි මේක වෙලාව දිහා බලාගෙන පුංචි වෙලාවක් සාකච්ඡා කරමුකෝ.
අපි හිතමු ඔබ බුදුරජාණන් වහන්සේ වන්දනා කරන්නත් භාග්‍යතුන් වහන්සේ වඳින්නට පොදු විහාරස්ථානයකට යනවා. අපි හිතමු රජමහා විහාරයකට මහසෑරදුන් වන්දනා කරන්න, ජයශ්‍රී මහා බෝහාමුදුරෝ, දනදාහාමුදුරෝ කියලා හිතමු වඳින්නට අපි යනවා. අපි වඳින්නට ගිහිල්ලා පින්නතුනි භාග්‍යතුන් වහන්සේට පූජා කරන්න සුවඳ කූරු ටිකක් ගන්න තැන කියලා හිතන්නකෝ. මේ සුවඳ කූරු ටිකක් ගන්න තැන ඔබ අහනවා කඩේට ගිහිල්ලා ඒ මල් තියෙන තැන් සුවඳ කූරු තියෙන තැන් වලින් මල් කඩ වලින් අහනෝ ආන් අර හඳුන් කූරු පෙට්ටිය කීයද? ඒක නම් ටිකක් මිලෙන් වැඩි රුපියල් 250යි. අම්මෝ වැඩි. ඊළඟට මේක කීයද? ඒක නම් රුපියල් 150යි. ආ එහෙමද? ආන් අර කෙලවරේම තියෙන එක කීයද පුංචි පෙට්ටිය? ඒක නම් රුපියල් 50යි. ආන් ඒකෙන් පෙට්ටි තුනක් දෙන්නකෝ කියනවා. පින්නතුනේ ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව මෙතන උනේ මොකක්ද? සැබවින්ම මෙතන උනේ ඔබ දාන දාස ගණයට වැටිලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේට පූජා කරන සුවඳ කූරු කියලා කියන්නේ එක සුවඳ පූජාවක් තථාගතයන් වහන්සේට කරන සෙන්ට් එකක් හා සමානයි. සාමාන්‍යයෙන් ඔබ සුවඳ විලවුන් භාවිත කරන කෙනෙක් නම් ඔබ බලන්නකෝ ඔබේ සුවඳ විලවුන් එක කීයටද ගන්න කියලානේ. රුපියල් 50කට 60කට ගන්නට බෑනේ. නමුත් අපි භාග්‍යතුන් වහන්සේට පූජා කරන සුවඳ කූරු පූජාවේදී සුවඳ පූජාවේදී දාන දාස ගණයට වැටෙනවා. ඒ නිසා ඔබ නැති බැරි කෙනෙකුට වේවා, ඉගෙන ගන්න දරුවෙකුට වේවා, ස්වාමින් වහන්සේට වේවා, භාග්‍යවතුන් වහන්සේට වේවා, පූජා කරනකොට හැම විටම උත්සාහ කරන්න උසස් වූ දෙයක් තමන් කන බොන අඳින පළඳින පරිහරණය කරන දේට වඩා හොඳම දෙයක් දුන්නොත් ඔබට ලැබෙන්නේ මොනවද? හොඳම වූ දෙයක්මයි පින්නතුනි. ඔබේ ජීවිත තුළ අද ඔබට සතුටු වෙන්න යමක් ලැබිලා තියෙනවා නම් ඒ සසර ජීවිතයේ ඔබ හොඳම දෙයක් දීපු නිසාමයි කියන එක දැන් මේ දේශනාවේදී තේරුම් ගන්නට ඕනේ. ආන් ඒ නිසා බුදුරජාණන් වහන්සේ ගැන්නුව බලාපොරොත්තු යමක් දෙන්නේ, තව යමක් අත්හරින්නේ, තවත් යමක් බලාපොරොත්තු වෙන පටිබද්ද චිත්තෝ දානන්දේති කිව්වේ ඒකයි. අත්හරින්නේ ඒහා සමානම දෙයක් බලාපොරොත්තු වෙන. ඒ නිසා ඔබ ඒහා සමානම දෙයක් බලාපොරොත්තු වෙන යමක් දෙනවනම් මේකෙදි මතක් කරන්නේ ඔබට දාන පතිගුණේ පිහිටල කරන්න බැරිම නම් අඩුම දාන සහායක ගුණේ පිහිටිර කමක් නැහැ. තමන් පරිහරණය කරන කන බොන අඳින පළඳින විදිහේ දෙයක්ම දෙන එක. එතකොට එහා සමානම දේ ලැබෙනවා. නමුත් දාන දාස ගණයට නම් වැටෙන්නේ පා. එතකොට හැමදාම අපිට තෘප්තිමත් ජීවිතයක් ගෙවන්න බෑ. අනේ මට නැහැනේ, මට මේ දේ ලැබුණේ නැහැනේ, හොඳම දේ අරයට අසවලාට තියෙනවනේ කියලා අපිට දුක් වෙන්නට, කනගාටුවට පත් වෙන්නට ඒක හේතුවක් වෙන්න පුළුවන්. ඔන්න දැන් කාරණා දෙකක් හරි. තුන්වෙනි කෙනා දක්වනව පින්වතුනි සන්නිධිපේකෝ දානං දේති. සන්නිධිපේකෝ කියලා කියන්නේ මේ නිදන් කරනවා කියන අදහස ඇතිව දන් දෙනවා. ඈ බලන්නකො මේ දේශනා භාග්‍යතුන් වහන්සේ සාරිපුත්තයන් වහන්සේ අතර ඇති වෙන සංවාදය ඔබට කොච්චර වැදගත් වෙයිද කියලා. සමහර අය දෙනවා නිදන් කරනවා කියන අදහස ඇති කරගෙන. නිදාන කියන්නේ තැම්පත් කිරීමනේනේ, ඔබ දන්නවා. අනාගත පරිභෝජනය පිණිස, මතු සුරක්ෂිත බව පිණිස තැම්පත් කරනවා. අද නම් ඉතින් ඔය බැංකුවල මූල්‍ය ආයතනවල ස්ථාවර තැම්පතු ගිණුම් වගේ දේවල් මේ ගණයට දාන්නට පුළුවන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල නිදාන වර්ග හතරක් තියෙනවා. සාමාන්‍යයෙන් එදිනදා ව්‍යවහාරයේදී අපේ අම්මලා තාත්තලා කියනවනේ, කොහොමද මට හතර මහා නිදානේ පහළ වෙලා නෑ දරුවෝ ඔව දෙන්න කියලා අපි කියනවනේ නේද? අන්න බලන්න. එතකොටත් මට හතර මහා නිදානේ පහළ වෙලා නැහැ කියන කතාව සඳහන් කරන. මොනවාද මේ සතර මහා නිදාන කියලා කියන්නේ? පළවෙනි එක තමයි ධාවර නිදාන. ධාවර නිදාන කියන්නේ ස්ථාවරව පවතින දේවල්. එහෙ මෙහෙ ගෙනියන්න බැරි දේවල්. මේකට ගණන් ගන්න පුළුවන් ගෙවල්, දොරවල්, ඉඩකඩම්, වතු පිටි ආදිය ධාවර නිදාන. මිනිස්සුන්ට තියෙන මහා සම්පත්තියක්. දෙවෙනි එක ජංගම නිදාන. ජංගම කියන්නේ එහා මෙහා ගෙනියන්න පුළුවන් දේවල්. වාහන, මිල මුදල්, රත්රන් වගේ දේවල් අපිට අරන් යන්න පුළුවන් නේ. වටිනා දේවල් එහෙට මෙහෙට අරන් යන්න පුළුවන්. ඒකත් මිනිස්සෙකුට තියෙන නිධානයක්. තුන්වෙනි එක දක්වනවා අංග සම නිධාන. තමාගේ ශරීර අවයව වගේ උපකාරී වෙන දේවල්. මොනවද ශරීර අවයව කියලා කිව්වේ? ඇස්, කන්, නාස ආදී, අත්පා ආදී වගේම උපකාරී වෙන දේවල් තියෙනවා. ආන් ඒ වගේ අපේ ඇස්කන්, අත්පා ආදී වගේ උපකාරී වෙන නිදාන වර්ග දෙකක් අපිට හොයාගන්නට පුළුවන් ධර්මයේ තුල. මොනවාද පළවෙනි එක? ඒ තමයි ශිල්ප ශාස්ත්‍ර. ශිල්ප ශාස්ත්‍ර කියලා කියන්නේ පින්නතුනි
කවුරු හරි කෙනෙක් මොන යම් හෝ දෙයක් පිළිබඳව ශිල්පයක් විෂයක් ඉගෙනගෙන තිබ්බොත් ඒකේ ප්‍රවීණත්වයට පත් වෙලා තිබ්බොත් බලන්න ඒ කෙනාට කොච්චර උපකාරයක් වෙනවද කියලා තමන් ලැබූ අධ්‍යාපනය ශිල්පය දැනුම ඥාණය තමන්ගේ ජීවිතය ඉදිරියට පවත්වාගෙන යන්න ඒකත් නිදාණයක් වගේනේ බින්දුවේ ඉඳලා උනත් පටන් ගන්න පුළුවන් කෙනෙකුට හැකියාව ප්‍රවීණත්වයේ හොඳට තියෙනවනම් දෙවෙනි එක තමයි දූදරුවෝ දූදරුවෝ කියලා කියනත් අංග සම නිදාණයක කොටසක් අපි සමහර වෙලාවට කියනෝ නේද අපි කියනවා මේ දෙමව්පියෝ කියන්නේ ආදරණීය තමන්ගේ දුව පුතා මතක් කරලා එයා මගේ පණ වගේ මං බලා ගන්නවා මගේ දරුවෝ දෙන්න මගේ ඇස් දෙක වගේ කියලාම නේද අම්මලා තාත්තලා මතක් කරන යන්න බලන්න දෙමව්පියන්ට දරුවෝ කියලා කියන්නේ අංගපසංග වගේම වටිනවා ශාරීරික ඉඳුරන් වගේම වටිනා දෙයක් ඒ නිසා බොහෝ අය විශ්වාස කරනවා දන් දෙනකොට අපි ඉතින් අද දීලා තිබ්බොත් අපිට සංසාරේ ලැබෙන්නේ නැතයි අපිට දුක් විඳින්න වෙන්නේ නෑ නෝ අනුන්ගෙන් ඉල්ලන්න වෙන්නේ නෑනේ ඕන් ඒ නිසා මන් දන් දෙනවා කියන බලාපොරොත්තුවෙන් සන්නිධිපේකෝ දානං දේති නිදන් කරනවා කියන අදහස ඇතිව අනාගත පරිභෝජනීය පිණිස මතු සුරක්ෂිත බව පිණිස තැම්පත් කරනවා කියන අදහසින් දන් දෙනවා එතකොට එතන තියෙන්නේ මොනවද ලෞකිකානිසංස මහානිසංස තමයි එතනත් අන්තර්ගත වෙන්නේ දැන් කාරණා තුනක් හරි හතරවෙනි පුද්ගලයා බුදුරජාණන් වහන්සේ උගන්වනවා තාම වැදගත් කාරණාවක් තමයි පින්නතුනි ඉමං පෙච්ච පරිබුංජිසාමීති දානං දේති මොකක්ද මේ කිව්වේ මම ඊළඟ භවයට මට මේ පින ඊළඟ භවයට උපකාරී වෙයි මම ඒ නිසයි මේ පින්කම කරන්නේ කියලා හිතාගෙන දන් දෙනවා බලන්නකෝ ඈ ඉමං පෙච්ච පරිබුංජිසාමීති දානං දේති පින්නතුනි මේ කිව්ව කුමක් හෝ ආකාරයකට දන් දීලා කර්මානුරූපීව මිය ගිහිල්ලා හොඳට සිල් රැකලා හොඳට දන් දීපු කෙනා උපදිනවා චාතුම් මහරජික දිව්‍ය ලෝකවල මේ කියන චාතුම් මහරජිකාදී දිව්‍ය තලවල ඉපදුනත් ඒ දිව්‍ය ලෝකේ ඒ සම්පට්ටික අවසන් වුණාම දිව්‍ය ආශි වරුණාම මොකද වෙන්නේ නැවතත් මේ කාම ලෝකේ උපදින්න වෙනවනේ කාම රාගය තියෙන තාකල් අපි සසරේ නැවත නැවත උපදිනවා අපි නැවත නැවත සසරේ උපදිනවා ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා දිව්‍යමය සැප බලාපොරොත්තුෙන් එහෙම නැත්නම් සුගති පරායන වීමේ බලාපොරොත්තුෙන් ඊළඟ භවයේ සුගතියක උපදී කියන විශ්වාසයෙන් දෙනවා නම් ආන් ඒකත් බුදුරජාණන් වහන්සේ වදාලා ලෞකිකානිසංස බලාපොරොත්තුෙන් කරන පින්කමක් අපි සසර සැප සම්පත් අපේක්ෂා කරනවා කියන්නේම පින්වතුනි ඒකත් එක තියෙන තව සත්‍ය කතාවක් තියෙනවා මොකක්ද සසර සැප සම්පත් අපේක්ෂා කරනවත් එක්කම සසර දුකත් අපි ඒ සමගම උරුම කරගන්නවා අපට උරුම වෙනවා පින්වතුනි බලනකො අද මේ අපේ ඔබේ ජීවිතය දිහා අපි කොච්චරනම් ලෙඩ වෙනවදනේ අපි කොච්චරනම් දුක් වෙනවද අපි කොච්චර හඬා වැටෙනවද කොච්චර මානසික තැවුල් වලට සිත් තැවුල් වලට පත් වෙනවද එහෙම වුණේ මොකක් නිසාද පෙර සිල් රැකලා පෙර දන් දීලා මේ ලබාගත් ජීවිතය තුලනේ අන්න බලන්න සසර සැප සම්පත් අපේක්ෂා කරමින් නැවත නැවත සසරක යන්න

දන් දෙන විදිය බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ඇතුළු මේ සැදැහැති පිරිසට දක්වනවා. සාහු දානන්ති දානං දේති. මේක බොහොම අපූරු කතාවක් පිංගතුනි. සාහු දානන්ති දානං දේති කියලා කියන්නේ කොච්චර වුණත් දෙන එක යහපත් නේ කියලා දෙන පිරිසක් ලෝකේ ඉන්නෝ නේද? එහෙම පිරිසක් ඉන්නවා. මේ ක්‍රමයට දන් දෙන එක හොඳයි කියලා හිතලා දෙන්නේ, කියන කොච්චර වුණත් දෙන එක හොඳයි යහපත් දෙයක් නේ කියලා දන් දෙන පිරිසක් ලෝකේ ඉන්නවා. මේ ක්‍රමයට පිංගතුනි දන් දෙන්නේ බෞද්ධ අපි විතරද? නෑනි. බෞද්ධ අබෞද්ධ හැමෝම, කතෝලික මුස්ලිම් හින්දු ආගම් නැති අය පවා ගොඩක් දෙනෙක් දන් දෙනවනේ. ඇයි ඒ දන් දෙන්නේ? දෙන එක යහපත් ක්‍රියාවක් කියලා හිතලා. ආන් ඒකට කියන්නේ පින්නතුනි ලෞකික සම්මා දිට්ඨිය කියලා. දෙන එක හොඳයි නී කියලා හිතලා කොච්චර වුණත් පරිත්‍යාගය වටිනවනේ කියලා දන් දෙන එකට කියනවා ලෞකික සම්මා දිට්ඨියෙන් යුක්තව දන් දෙනවා කියලා. ඒක බෞද්ධ අබෞද්ධ කාට කාටත් තියෙන්නට පුළුවන් ලෞකික සම්මා දිට්ඨිය. බුදුරජාණන් වහන්සේගේ දහම පිළිගත් තිසරණේ පිහිට කරගත්ත බෞද්ධ අපට තියෙන විශේෂ සම්මා දිට්ඨියට කියන්නේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියලා. එතකොට බලන්න ලෝකෝත්තර සම්මා දිට්ඨිය තියෙන කෙනා නිවනක් විශ්වාස කරගෙන පින් දහම් සිද්ධ කරනවා. දන් දෙන එක හොඳයි කියලා හිතාගෙන දාන ආදී පින්කම් කරනවා. හැබැයි ඒ කෙනාට කොච්චර දන් දුන්නත් තමන්ට විපාක බලාපොරොත්තුවෙන් ඒ කෙනාට ලැබෙන ආනිසංස බලාපොරොත්තුවෙන් දන් දුන්නහම හොඳයි කියලා හිතාගෙන දන් දුන්නට පින්නතුනි මාර්ගඵල නම් ලැබෙන්නේ නැහැ. ඔන්න බලන්න මේ දේශනාවේ සාහු දානන්ති දානං දේති. කොච්චර වුණත් දෙන එක වටිනවනේ කියලා හිතලා ලෝකේ කොච්චර පිරිසක් ඉන්නවද බලන්නේ. ඈ සමහර අය ඉන්නවනේ ආකමක් නැහැ දෙන්න, දෙන එක හොඳයිනේ, ඔන්න පරිත්‍යාග කළා දාන්නට කියලා කියනවා. ආන් ඒකට දක්වන්නේ එහෙම දෙන එක හොඳයිනේ කියන අදහස ඇති කරගෙන නම් ඔබ දන් දෙන්නේ ඔබට ලෞකිකානිසංස ලැබෙයි. හැබැයි මේ දේශනාවේ සඳහන් වෙන දාණයෙන් බලාපොරොත්තු වෙන අග්‍රඵලය වෙච්ච මහප්ඵලය වෙච්ච මාර්ගඵල ලබා ගන්නට නම් ඒ උපකාරයක් නොවෙන්නට පුළුවන්. ඊළඟට දේශනා කරනවා සාරිපුත්ත මහරහතන් වහන්සේට පින්වතුනි තව කොට්ටාසයක් දන් දෙන ක්‍රමයක් තියෙනවා. මොකක්ද ඒ? තමයි පින්වතුනි අතීතයේ පටන් අපේ ආත්තල සීයල අම්ම තාත්තල පින් කරගෙන ආවා. මේ දාන වැට දිගට අපේ අම්මල තාත්තල කරගෙන ආව, අපේ ආච්චිල සීයල කරගෙන ආවා. ඒ නිසා අපිත් ඒවා කරන්න ඕනේ. එහෙම කරන්නේ මොකටද? පින් අනුමෝදන් කිරීමේ අදහස ඇති කරගෙන. පින් ලබන කෙනාට සසර සුවපත් වේවා කියන අදහසින් තමයි ඒ දානාදී පින්කම් සිද්ධ කරන්නේ. එතකොට ඔන්න බලන්න පින්නතුනි පින් අනුමෝදන් කරන ගොඩාක් දෙනෙක් කරන්නේ කොහොමද? අපේ මිය ගිය අයට පින් දෙන්න අපේ පරපුරේ අය කළා තියෙනවා. බෞද්ධ අයත් කරනවා. අය අපේ වටපිටාවේ අයත් කරනවා. ඒ නිසා ස්වාමින්වහන්සේලත් කියනවා ආන් ඒ නිසා මිය ගිය අයට අපි පින් අනුමෝදන් කරන්න දානයක් දෙමු කියන අදහස ඇති කරගෙන මිය ගිය අයට පින් දෙන්න පින්කම සිද්ධ කරනකොට මොකද වෙන්නේ? ඒකත් පින්නතුනි ලෞකිකානිසංස තමයි ලැබෙන්නේ. ඒ විදිහට පින්කම් කිරීම හොඳයි. සසරත් සුවපත් වෙනවා. ඒ කෙනාට ඔය දානයක් දෙනකොට ඔබ පැන් එකතු කරන්නේ ඇයි පින්නතුනි? සංඝ සතු කරනකොට පිපාසයේ ප්‍රශ්නයක් තිබුණොත්නේ. ඔබ චීවර එකතු කරන්නේ ඇයි? ඒ පූජා කරන චීවරය පරිහරණය කළ හැකිම චීවරයක් වීම තමයි වටින්නේ. නැත්තම් පාරිහාරීය කුසලයේ ඔබට අහිමි වෙන්නට පුළුවන්. පූජා කිරීමේ පින පමණයි ඔබට ලැබෙන්නේ. ඒතර ඔබ චීවරාදී පූජාවන් එකතු කරන්නේ ඇයි? මිය ගිය කෙනාට වස්ත්‍රවල අඩුපාඩුවක් තියෙනවා නම් ඒ දානයේදී ඔබ දානය පූජා කරන්න යාට බඩගින්නේ ප්‍රශ්නයක් තියෙනවා නම් බලන්න පැන් පූජා කරනව පිපාසයට, දානීය පූජා කරනව කුසගින්නට, වස්ත්‍ර පූජා කරනව වස්ත්‍රවල අඩුපාඩුවක් තියෙනවා නම්. එතකොට ඒ විදියට පින් අනුමෝදන් කරාට පස්සේ පින්නතුනි ඒ කෙනාගේ සසර ජීවිතයට අවශ්‍ය කරන ඔය භෞතික සම්පත් ටික ලැබෙයි. සසර සුවපත් වෙයි. හැබැයි ඒ පින් අරන් ඒ කෙනාට නිවන් දකින්නට නම් බැහැ. නිවන කියලා කියන්නේ පින්නතුනි තම තමා විසින්ම ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගත යුතු දර්ශනයක්, අවබෝධඥානයක්. ඒ අවබෝධඥානය තව කෙනෙකුට පින් අනුමෝදන් කළා කියලා ලැබෙන්නට බෑ. ඥාතීන්ට පින් ලැබෙනවා. නමුත් ඒ අයට ධර්ම අවබෝධයක් කරා යන්නට නම් ඒ උපකාරයක් නොවෙන්න පුළුවන්. එමනම් මේ දේශනාව තුළ මේ කාරණාවේදී ඔබට අපට වැටහෙන එකක් තියෙනවා. අපි පින් අනුමෝදන් කරලා නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කළාටම ඒ එසේම ලැබෙනවාද කියන කාරණාව නුවණින් සලකලා බලන්නට ඕනේ.

0: ඒ අයට අවශ්‍ය කරන ලෞකික සම්පට්ටික නම් ඔක්කොම ටික ලැබෙයි. ඊළඟට තවත් විස්තර කරනවා, තව පුජ්‍යලයක ඉන්නවා මේ දේශනාව සඳහන් කරන සාරිපුත්තයන් වහන්සේට දක්වනවා, අහං පචාමි. ඔය පචාමි කියන ක්‍රියාපදයේ උත්තම පුරුෂ ඒකවචනයි, වර්තමාන කාලයේ උයනව කියන දහස. මම උයමි කියලා තමයි ඔය වාක්‍ය සිංහලට පරිවර්තනය කළොත් අර්ථය එන්නේ. මම කැමැති කැමැති දේ උයාගෙන කනවනේ, ඒත් අනිත් අයට උයාගෙන කන්න බෑනේ, ඒ අයටත් දෙන්න ඕනෑ කියන අදහසක් එනව නේද? මේ අදහස වැඩිපුරම ඉන්නේ සැදැහැති අම්මලාට, විශේෂයෙන්ම පින්නතුනි පිරිමි අයත් උයනවා තමයි, නමුත් වැඩිපුරම ගෙවල් උළු යන්නේ අම්මලා. ඒ අම්මල හිතනවා, අනේ ඉතින් අර කෙනාට උයාගෙන කන්න බෑනේ, ඉතින් මං උයපුකේ ඔන්න කෑම ටිකක් දුන්නම මොකද වෙන්නේ කියලා. උයලා කන්න ගියාම තනියම නෙවෙයි අන් අයටත් දීලා කන පුරුද්ද ඇති කරගන්නවා. ඒ නිසා මොකද කරන්නේ, ඒ එවැනි කෙනෙක් උයන්න බැරි කෙනෙක් ඉන්නවනම් එයා උයන්න දන්නේ නෑ කියලා හිතනවනම්, සලකන්න කෙනෙකුත් නෑනේ එයාට තනියමනේ ඉන්නේ කියලා හිතලා, මම ඉතින් අමුතුවෙන් කියලා ඉව්වෙත් නෑ, ඔය ගෙදරට උයපු දෙනේ ඔන්න කෑම එකක් දෙමු කියලා හිතලා මොකද කරන්නේ, ඒ කෙනා ආහාර දානයක් කරනවනම් අපේ භාග්‍යවතුන් වහන්සේ දක්වනවා සාරිපුත්තයන් වහන්සේට, මහණෙනි ඒ දීම හොඳයි, නමුත් එතනත් නිවන නම් ලැබෙන හැඩක් නෑ, නිවන නෙවෙයි ලෞකිකානිසංසය ලැබෙන්නේ කියලා. ඔන්න බලන්නකෝ දැන් මොන විදියටද ඔබ දීලා තියෙන්නේ කියලා. ඊළඟට දේශනාවේ තව කොටසක් සඳහන් කරනවා අපේ භාග්‍යතුන් වහන්සේ සාරිපුත්තයන් වහන්සේට දක්වනව සාකච්ඡාවේදී. සාරිපුත්තය, මේ ලෝකේ මේ සමහර අය ඉන්නවා ඔය ඉස්සර කාලේ ඍෂිවරු, රජවරු, ඒ වගේම පැරණි පඬිවරු මහාචර්මත් විදිහට දන් දීලා තියෙනවා. අද වුණත් ඔබට net fm ධර්ම දක්ෂිනා දේශනාවන් වලට සවන් දෙන ඔබට මේ පිළිබඳව හරි අපූර්වට අහන්න දකින්න ලැබිලා ඇති. දැන් මේ දේශන අහනකොට ඔබේ හිත මොකද වෙන්නේ? අනේ බලන්නකෝ, විශාකාව පූර්වාරාමයේ පූජා කරලා තියෙනවනේ, ඊළඟට ජේතවනාරාමයේ අනේ පිරිසුදුතුමා සසරේ ඉඳලා පතාගෙන ආපු විදිහට ආශ්චර්යමත් විදියට ඒ පූජාව සිද්ධ කරලා තියෙනවා. බිම්බිසාර මහරජතුමා වේළුවනාරාමයේ පූජා කළ කතාත් ඔබ අහනවා. ඒ වගේම බන්දුල මල්ලිකා අසද්දෘෂ දන් දීපු කතා අහනවා. දැන් මේවා අහනකොට ඔබේ සිතට එන්නේ මොකක්ද? අනේ මටත් මෙහෙම පින්කමක් කරගන්න තිබ්බනම් කොච්චරනම් වටිනවාද කියන අදහස එනවා. මේ තුල තියෙන්නේ මොකක්ද පින්වතුනි? මෙතනත් ඔබ දීලා තියෙන්නේ ඒ කතන්දර අහලා ඔබේ සිතට දන් දෙන්න ඕනේ කියන අදහස ඇති කරගෙන දුන්නනම් එතනත් මාර්ගඵල බලාපොරොත්තුෙන් නෙවෙයි ඔබ දීලා තියෙන්නේ, ලෞකික බලාපොරොත්තුෙන් ඇති කරගත්ත සිතින් ඔබට ලැබෙන්නේ ලෞකිකානිසංසමයි. මොකද ඒ දාණයට අදාළ වූ ආනිසංසයක්. ඒ නිසා පෙර රජවරු, සිටුවරු ආදී ඒ අසිරිමත් අය දීපු අසිරිමත් දාන පූජාවන් අහලා, ආරාම පූජාවන් ගැන අහලා ඔබේ මගේ සිත පරිත්‍යාගයට නැඹුරු වෙනවා නම් ආං සාරිපුත්තයන් වහන්සේට භාග්‍යතුන් වහන්සේ දක්වනවා එතන ලැබෙන්නේ මහානිසංස මිසක් මගඵල නෙවෙයි, මහත්ඵල නෙවෙයි කියලා සඳහන් කරනවා. ඊළඟට ලෝකේ තව කොටසක් ඉන්නවා දන් දෙන පින්නතුනි හිතේ සැහැල්ලුවට දන් දෙනවා කියනවා. මේ දේශනාවේ සඳහන් කරනවා, දානං දදතෝ චිත්තම් පසීදති. අත් දන් දෙනව කොහොමද? තමන්ගේ අත්තමනෝ සෝමනස්සං උපජායතීති. හිතේ සැහැල්ලුව වෙනුවෙන් දන් දෙන පිරිසක් ඉන්නවා. බලන්නකෝ පින්නතුනි, හිතේ සැහැල්ලුවට දන් දෙනවා. මොනව වුණත් සසර විපාක ගැන හිතලා නෙවෙයි, මොනවත් සසර විපාක ගැන බලාපොරොත්තුවක් නැහැ. කමක් නැහැ, මං ඔන්න ඔය අත්හැරීම පුරුදු කරනවා, මට හිතර ලොකු සැහැල්ලුවක් තියෙනවනේ දන් දෙන එකෙන්, ආන්ගේ සැහැල්ලුව ගැන හිතලා මම දන් දෙනවා කියලා දාන පරිත්‍යාගයන් සිද්ධ කරනවා. එයා ඔය කියන දිව්‍ය ලෝක ආනිසංස, සුගතියට යන ආනිසංස, ආයු වර්ණ සපබල ප්‍රඥා, ඔය කිසිම සම්පත්තියක් බලාපොරොත්තුවක් නැහැ. එයා දෙන්නේ කොහොමද? හිතේ සැහැල්ලුව වෙනුවෙන් දෙනවා. දැන් මේ සඳහන් කරපු පින්වතුනි, සාපේකෝ දානං දේති තැන ඉඳලා මේ කියපු පුද්ගලයෝ හය දෙනාම භාග්‍යතුන් වහන්සේ දක්වනවා මේ හය දෙනාටම මේ පූජා කරන දාන, පුරුදු කරන, අභ්‍යාස කරන දාන මගඵල පිණිස හේතු වෙන්නේ නැහැ, ලෞකිකානිසංස තමයි මේ හය දෙනාටම ලැබෙන්නේ කියලා. එහෙනම් දේශනාවේ අවසාන පුද්ගලයා දක්වනවා, චිත්තාලංකාරං චිත්ත පරික්කාරං තිදානං දේති. සාරිපුත්තය, මේ හත්වෙනි කෙනා දෙනව කොහොමද? එයා දෙන්නේ සමත විදර්ශනාවට උපකාරී වෙන විදියටම දන් දෙනවා. ඒ කිව්වේ ලෝභය, ద్వේෂය, මෝහය දුරු වෙලා කර්මයක් රැස් නොවන තැනට දන් දෙන්න පුළුවන් නම් අවබෝධයෙන් යුක්තව ආංගේ කෙනා තමයි මහප්ඵල ලබා ගන්න පුජ්‍යලයා බවට පත් වෙන්නේ. එයා දන් දෙනකොට විදර්ශනාවටම නැඹුරු වෙනවා. විදර්ශනාවටම නැඹුරු වෙලා නිවනම අපේක්ෂාවෙන් තමයි දන් දෙන්නේ පින්නතුනි. එයා තුල තාම ගැඹුරින් විදර්ශනාව වැඩෙනවා. මේ හත්වෙනි පුජ්‍යලයා විදර්ශනා ඥානයෙන් දන් දෙනකොට එයාගේ එකම ප්‍රාර්ථනාව මොකක්ද? මට මේ දාණය මගේ හිතේ ලෝභය, ද්වේෂය, මෝහය දුරු කර ගැනීම පිණිස වේවා කියන පැතුමින්මයි දන් දෙන්නේ. එහෙමනම් ඔබත් අද net fm ධර්ම දක්ෂිනා ධර්ම දේශනාව තුලින් ඔබ ඉගෙන ගන්න තියෙන වටිනාම කාරණය මේ සූත්‍රයේ උගන්වන පින්නතුනි අංගුත්තර නිකායි සත්තක නිපාතේ මේ සූත්‍රයෙන් සිද්ධ කර ගන්න තියෙන ඉගෙන ගන්න තියෙන කාරණාව තමයි ඔබ යමක් පරිත්‍යාග කරනවා නම් පුළුවන් තරම් බලාපොරොත්තුවත් තරගන්න. මෙවැනි උතුම් සද්ධර්ම දානවල පුණ්‍යවන්ත දායකත්වයේ දරණ කොටත් මේකේ මහත්ඵල ගැනම හිතන්න මගඵල නිවන පිණිස උපකාරී වෙන තැනට ඔබට හසුරුවා ගන්න පුළුවන් නම් ඒක ශ්‍රේෂ්ඨ පින්කමක් බවට පත් වෙනවා. එනිසා තථාගතයන් වහන්සේ උගන්වන්නේ ලෞකික පින බොහෝ කොට වර්ණනා කරනවා. ලෞකික පින නිසාම තමයි අපි අද කෙනෙකුට අතපාන්නේ නැතුව සැපවත් ජීවිතයක් සුවබර ජීවිතයක් ගත කරන්නේ පෙර සසරේ පින්වල විපාක. එනිසා මේ උතුම් සද්ධර්ම දානයත් දායකත්වයේ දරණ හැමටත් බණ දෙසූ මටත් බණ ඇසූ ඔබටත් ඒ උතුම් මගඵල නිවන් පිණිසම වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගනිමු. එසේ පැතුමන් එකතු කර ගනිමින් අද net fm ධර්ම දක්ෂිනා ධර්ම දේශනා පින්කමේ පුණ්‍යවන්ත දායකත්වයේ දරන්නේ අංක 35 3 පාසල් පටුමග වෙදමුල්ල කැලණිය පදිංචි දේහින් ධර්මපාල මහත්මයා සහ සමන්ති නාරංගොඩ මහත්මිය මේ පුණ්‍යවන්ත දෙපළ මේ උතුම් ධර්මදේශනාවේ දායකත්වයේ දරමින් බලාපොරොත්තු වෙනවා. අම්බලංගොඩ පොල්වත්තේ විසූ NH ධර්මපාල පියතුමාණන් මිය පරලොව ගොස් වසර 18ක් පිරීම නිමිත්තෙන් එතුමාට පින් අනුමෝදන් කරමින් උතුම් ධර්ම අවබෝධය වේවා කින පැතුමන් එකතු කරනවා. එවැගේම ගම්පහ ශ්‍රී බෝධිපාරේ අංක 104 දරණ නිවසේ පදිංචිව සිටි HD නාරංගොඩ සෙනෙහබර පියතුමාණන් මියගොස් වසර 7ක් පිරීම නිමිත්තෙන් එතුමන්ට පින් අනුමෝදන් කරමින් සසර සුවපත් වීම පිණිසත් උතුම් ධර්මාබෝධිය පිණිසත් මේ පින් අනුමෝදන් කරනවා. ගම්පහ ශ්‍රී බෝධිපාරේ අංක 104 දරණ නිවසේ පදිංචිව සිටි සුමනා නාරංගොඩ මෑණියන් මියගොස් වසර 16ක් පිරීම නිමිත්තෙන් එතුමියටත් පින් අනුමෝදන් කරමින් සසර සුවපත් භාවය උතුම් ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරනවා. මේ නම් සිහිපත් කළ හැම දිනාටම මේ පිං ලැබේවා. එවැගේම net fm ධර්ම දක්ෂිනා ධර්ම ශ්‍රවණය කළ ශ්‍රාවක පින්නත් ඔබ හැම දිනාගේ නමින් මිය ගියා වූ මව් දෙමව්පිය ඥාති හිතවත් හැම දිනාටමත් මේ පිං ලැබේවා. මිය පරලොව ගියා වූ පරපුරේ මිය ගිය සියලුම ඥාති හිත මිත්‍රාදී හැම දිනාටමත් අපි මේ පිං අනුමෝදන් කරමු. මිය ගියා වූ නම් සිහිපත් කළ හැම දිනා ඇතුළු කොට ඇති මිය ගිය සියලුම ඥාති හිතවත් හැම මිත්‍රයින් ඇතුළු කොට ඇති මියගිය හැම දිනාටමත් මෙපින් උතුම් ධර්මාවබෝධය පිණිස වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. දේශකයන් වහන්සේ වූ අපගේ මියගිය පියතුමාටත් අපි පින් දෙමු. මේ හැම දිනාගේම සසර සුවපත් වේවා. හැම දිනාටම ආයු වර්ණ සැප බල ප්‍රඥා ලබාගෙන ඉක්මන් භවයක උතුම් ධර්මාවබෝධයෙන් සැනසෙත්වා කියලා සාදු සාදු සාදු. මේ උතුම් පුණ්‍යලාභේ ආශිර්වාදයෙන් ධර්ම දානමය පින්කමේ බලයෙන් තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් උතුම් මහබෝහාමුදුරන්ගේ මහා සෑරදුන්ගේ පිහිටෙන් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. අංක 35 පාසල් පටුමග වෙදමුල්ල කැලණිය පදිංචි දේහින් ධර්මපාල සහ සමන්ති නාරංගොඩ පින්වත් හැම දිනාටමත් රුවන්දී ධර්මපාල දියණියගේ උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම පිණිස ආශිර්වාද කරනවා. දේශකයන් වහන්සේටත් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. එනිසා පවුලේ හැම දිනාටමත් බණ ඇසූ ඔබ හැම දිනාටමත් නිදුක් බව නිරෝගී බව චිරජීවනය දීර්ඝායු සම්පත්තියම සැලසේවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දිනින් දින සාර්ථක වේවා. ඔබට කායික මානසික සැනසීම උදා වේවා. මේ උතුම් පුණ්‍යලාභය ලෝසසුන් සුරකින ඔබ අප සුරකින සම්මාදිට්ඨික දෙවියන්ටත් මිය ගියා වූ සියලු ඥාතීන්ටත් ඔබටත් අපටත් ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධයෙන් සැනසෙන්නට පාරමී දම් වේවා. සාදු සාදු සාදු. අභිවාදන සීලිස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරා රෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. හැම දිනාටම තුන් ධර්ම අවබෝධයම සිද්ධ වේවා.
1: සාදු සාදු සාදු. අද නිතෙෆෙම් ධර්ම දක්ෂිනා ධර්ම දේශනාව පැවැත්වීම සඳහා වැඩමවන්නට යෙදුණු හෝමාගම පිටිපන දකුණ මෙත්සිත් අරණ විවේකසෙනසුනේ අනුශාසක පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ ආචාර්ය ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත අති පූජනීය ලුණුගම් වෙහෙර නාරද ස්වාමින් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඬ නගා සාදු හඬක් පවත්වමින් නිදුක්ඛ නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාවබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. අපේ හාමුදුරන් වහන්සේ ඔබ විහාරස්ථානයේ ධර්මදේශනාවන් සඳහා වැඩමවා ගැනීම සඳහා 0719-808-808-808-808 දුරකථනාංකයට ඇමතුමක් ලබා දෙන්න. ඔබට අපි විශේෂයෙන්ම සිහිපත් කරන්නට ඕනේ නිතෙෆම් රේඩියෝවේ ශ්‍රේත පූජා සජීවී වැඩසටහන නිකිණිපුර පසළොස්වක පෝදා පැවැත්වෙන්නේ කැස්බෑව ශ්‍රී විජේසුන්දරාරාම විහාරස්ථ පුණ්‍ය භූමිය කේන්ද්‍ර කරගෙන, නැත්නම් නන්දන මහා පිරිවෙන් පුණ්‍ය භූමියේදී. මේ සඳහා අපට අනුශාසකත්වයේ සපයන්නේ සිව්මහා විහාරාධිපති දර්ශනපති අති පූජනීය කැස්බෑවේ ඉන්දහනන්ද නායක ස්වාමින් වහන්සේ. අපේ නායක ස්වාමින් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි උදෑසන 6 සිට රාත්‍රී 9 දක්වා නිතෙෆම් රේඩියෝවේ නිකිණිපුර පසළොස්වක පොහෝදා ශ්‍රේත පූජා සජීවී වැඩසටහන කැස්බෑව ශ්‍රී විජේසුන්දරාරාම විහාරස්ථ පුණ්‍ය භූමියේදී පැවැත්වෙන නිසා අපි ඔබට ආරාධනා කරනවා මේ උතුම් සජීවී වැඩසටහන සමගින් එක්කාසුවන්න. රාත්‍රී 9 දක්වා රැඳෙන්න බලාපොරොත්තු වෙන් නිකිණිපුර පසළොස්වක පොහෝදා කැස්බෑව ශ්‍රී විජේසුන්දරාරාම විහාරස්ථ පුණ්‍ය භූමියට පැමිණෙන්න කියලා. පුරපසළොස්වක පොහෝ දිනයන් වල ලංකාවේ වැඩිම භික්ෂුන් වහන්සේ ප්‍රමාණයක් වැඩමවා වැඩිම ගුවන් කාලයක් විකාශය කරන ශ්‍රේත පූජා සජීවී වැඩසටහනක් ඔබේ ගමේ, නගරයේ, ආයතනයේ, විහෙර විහාරස්ථාන තුල, විදේශ රටක හෝ සංවිධානය කරන්නට කැමැත්තක් දක්වනවා නම් මෙන්න මේකයි අපේ දුරකථන අංකය 0771-51-272 තමයි දුරකථන අංකය. ඔය දුරකථන අංකයටම කතා කරලා ඔබ සමහර විට අටමස්ථාන වේවා, සොළොස්මස්ථාන වේවා, ඔබ ප්‍රදේශයේ විහාරස්ථානයක වේවා, ඕනෑම සජීවී ආගමික වැඩසටහනක් විකාශය කර ගැනීම සඳහා ඇමතුමක් ලබා දෙන්නට පුළුවන් කමක් තිබෙනවා. ඉතින් ඒ අතර අපි ඔබට සිහිපත් කරන්නට ඕනේ කම්මට්ටහනාචාර්ය අතිපූජනීය උඩුදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේගේ මෙහෙයවීමෙන් සාංසාරික සීමා ඉක්මවා යාමට අතික්‍රමණ නම් වූ පට්ටහන ධර්මානුශාසනාව උතුම් වැඩසටහන පැවැත්වෙනවා අගෝස්තු මාසයේ 25 වනදා උදෑසන 9ට තමයි වැඩසටහන ආරම්භ වන්නේ. BMICH පරිශ්‍රයේදී තමයි වැඩසටහන පැවැත්වෙන්නේ. අභිධර්මයේ සමගින් මනා සිහියෙන් යුක්තව භාවනාව තුළින් ජීවිතාවබෝධය ලබා ගන්නේ කෙසේද කියන වග පිළිබඳව මෙහිදී ඔබට මනා අවබෝධයක් ලබා ගන්නට පුළුවන් කමක් තිබෙනවා. අනන්තනය සමන්නාගත වන පට්ටහන ධර්මානුශාසනාව තමයි ඔබට මෙහිදී ශ්‍රවණය කරන්නට පුළුවන් කමක් තිබෙන්නේ. ඉතින් මේ පින්කම් මාලාව සමගින් එක්කාසුවන්න කැමති කෙනෙක් ඉන්නවා නම් වැඩි විස්තර දැනගැනීම සඳහා ඔබේ නම සඳහන් කරලා මෙන්න මේ දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න 0770-667-80-70 වැඩි විස්තර සඳහා විමසන්න 0760-980-980 තමයි දුරකථන අංකය. විශ්වාසවන්තව දඹදිව සියලු සිද්ධස්ථාන ඉතාමත්ම සැදැහැතියෙන් ගෞරවයෙන් වන්දනාමාන කරන්න, ශ්‍රද්ධාවෙන් වන්දනාමාන කරන්න, විශ්වාසවන්තව වන්දනාමාන කරන්න බලාපොරොත්තුවක් තිබෙනවා නම් ඔබ අත්වැල් බැඳ ගන්නට ඕනේ ට්‍රැවල් නෙත් ආයතනය සමගින්. කාර්යශූර කාර්යමණ්ඩලයක සේවාව සමගින් සියලු සිද්ධස්ථාන ඉතාමත්ම පැහැදිලි කර දෙමින් ඔබට අවශ්‍ය කරන ගමන් පහසුකම් සලසා දෙමින් දඹදිව සියලු සිද්ධස්ථාන වන්දනාමාන කරන්නට අවශ්‍ය කරන සියලු මඟ පෙන්වීම් සිදු කරන්නේ ට්‍රැවල් නෙත් ආයතනය. එනිසා වැඩි විස්තර දැනගන්න මෙන්න මේ දුරකථන අංක සටහන් කරගන්න 0112-863-363 0112-863-363 අටසිය හැටතුනයි තුන්සිය හැටතුන ඒවගේම බිින්දුවයි හැත්තෑ හයයි හතයි එකසිය හැටතුනයි අටසිය හැත්තෑ දෙක බිින්දුවයි හැත්තෑ හයයි හතයි එකසිය හැටතුනයි අටසිය හැත්තෑ දෙක තමයි දුරකථනාංක.
2: දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා.

Nyt FM. Pirit Mandebjerg. ආරණ්‍යවාසීව සිල් ගුණධම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යයනා කරන මේ මහා පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා වන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුවවිත දක්වා අකනිටා බඹලොවතෙක් රැස්ව සිටි දසදහසක් සක්වල දෙව්බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළසේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව්බඹුහු අදත් වැඩ සිටිති. දෙව්බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොළ මේතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේකුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොච්චංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපදවාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මග සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මග වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

මැසි මතුරුවන්ගෙන් වන සතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ අනුභව සම්පන්න ජය පිරිත් දෙසුමින් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

Net FM. Net FM. Ferit Mandebeer. ආහාර පාන ආදීන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදීන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දොස් කිපීමෙන් ඇතිවන රෝග ආදීන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්නේ

Nette Fem. Nette Ferit Mandebjerg. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම තැන සුවපත් කරන්නට නන්දුක්ඛම් කටුල්ලෙන් පෙළෙන හීන ධෛර්යය ඇතිසිත දිරිගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමැතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලමගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගින් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය කෙනදින දජග්ග පිරිත මෙතැන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අංගුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍ය ක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අංගුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අංගුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදු ගුණ, දම් ගුණ, සංඝ ගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියැලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Nit FM Spirit Mandebeeld.
1: පින්වත මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම් ජීවමාන බුදුරුව දකින්නට නැතිවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය. දම්සක් පැවතුම් සුතුර. යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

නෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංඛේය කල්පලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළසේක. ඒ සකලවිද දිනීමේ මංගලකාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතය දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජයමංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත්තෙෆෙම් අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වේදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිතාරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

0: ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අකණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමිවේ.
1: සබ්බ පාපස්ස අකරණං

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි.

මෙලොව පහළ වූ සියලුම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 23 මහා පුරුෂ ලක්ෂණයන්ගින් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි.

පස්පවින් වැලකී පිරිසිදු වී උදේ සවස පුදුන් වැඳීමෙන් පසුව මෙම උතුම් රත්නමාලා ගාථා ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් ඔබේ නිවසට කර්මාන්ත ශාලාවට ආරක්ෂාව සැලසේ. සම්පත් උදාවේ නවග්‍රහ අපලවලින් ඇතිවන මාරක රෝගයන්ද අමනුෂ්‍යාදී උපත්‍රවයන්ද ඉවත් වී මෙලොව ජීවිතය නිරෝගීව වාසනාවන්තව ගත කිරීමට ඉඩ සැලසේ.